බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: නමස්කාරය
1: ධාතු නමස්කාරය
2: උතුම් බක්කුල මහසෑයේ වටා හිඳවෝ තථාගත මුනි ධාතුන් වහන්සේ
0: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ
2: තායිලන්ත සංඝ මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ ඔබේ නෙතින් දැක වඳින්න පුතන්න සාදු නාද දෙන්න
0: ජූනි 27 28 සහ පොසොන් පොහෝදා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම මහාවිහාර පින්බිමේදී
2: පොසොන් තොරණ පහන් කූඩු දන්සැල් ආදී ආමිස පූජාවන් පිරී නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න
0: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවෙල යමු
3: ප්‍රධාන අනුග්‍රහය
4: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්තානන්ත නාහිමි
0: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය
5: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ
4: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ
5: එනර්ජි මෝනින් වයිබ එකත් එක්ක දවසම සුම කරගන්න
4: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
5: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා WhatsApp 0711 95 95 95 net FM Facebook live
4: තැන කටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතල අතුරුකිරිය මුල්ලේරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2787 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පුහෝදා.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසථය සමාදන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවින් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පුහෝදා. අපි බණ්ඩාරවෙල යමු, අපි බණ්ඩාරවෙල යමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි,
0: සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ප්‍රේමවන්ත දරුවෙනි. ඔන්න සමිදානන් වහන්සේගේ ජීවිතයේ අපූරු සිද්ධියක් මම ඔබට මතක් කරනවා. උන්වහන්සේ තමන් වහන්සේගේ මාතාවන් සමග ශ්‍රාවකයන් සමග කානා නුවර මගුල් ගෙදරකට වැඩම කරනවා. උන්වහන්සේ එහි සිටිනා විට භාග්‍යවන්ත අම්මා මරිය මාතාවන් සමිදානන් වහන්සේ ළඟට ඇවිදින් කියනවා, මාගේ පුත්‍රය මේ මිනිසුන් කරදරයකට වැටි තිබෙනවා. එනම් මගුල් ගෙදර වයින් නැති වෙලා. අප සමිදානන් වහන්සේගේ මහා ප්‍රාතිහාර්යයන්හි පළමු ප්‍රාතිහාර්ය වතුර මිදියුස බවට පත්කිරීම. ජුවන්තවාගේ සුභාරංචි අපි දකිනවා. මේ සිද්ධිය ඇතුලේ පුංචි කාරණාවක් මතක් කරන්න කැමති. ඔබ ඒ සිද්ධිය දකිනවා. ඒ සිද්ධිය ඇතුලේ සේවකයන්ට භාග්‍යවන්ත අම්මා මරිය මාතාවන් මෙන්න මෙහෙම කියනවා. මෙතුමානන් ඔබට කියන ඕනෑම දෙයක් සිද්ධ කරන්න. තමන්ගේ පුතා මේ මිනිසුන්ට උදව් වෙනවයි කියලා භාග්‍යවන්ත අම්මා දන්නවා. ඒ කොහොමද? ඇය තමයි දේවසිත, දේව ප්‍රඥාව, දේව විඥාණය මානව මට්ටමින් පරිපූර්ණව අවබෝධ කරගෙන ප්‍රථමව ඊට අවනත වූ තැනැත්තිය. අපි භාග්‍යවන්ත අම්මාගේ උදාහරණ අපේ ජීවිතයට ගමු. දෙවි සමිදානන් වහන්සේට ජීවිත හැම සංසිද්ධියක් ඇතුළෙම අවනත වන්න අපි උන්වහන්සේට අපිව මුළුමනින් බාර දෙමු. භාග්‍යවන්ත අම්මාගේ වචනය කියමු. මේ මම සමිදානන් වහන්සේගේ දාසිය වෙමි. එසේ වන්නට ඔබට භාග්‍යවන්තකම ලැබේවා. ජේසු පිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන්. ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: ගෞරවනීය සහෝදර සහෝදරියනි, දෙමව්පියනි, අපි සෑම වෙලාවකදීම එක් දෙයක් ඉගෙන ගත යුතුයි. අත්දැකීම් තියෙන, පළපුරුදු තියෙන අයගින් අපි ආදර්ශවත් අදහස් ලබා ගත යුතුයි, විමසි ලබා ගත යුතුයි. එක් ගමක දරපලන්නෙක් හිටියා. එයා වයසට ගිහිල්ලා හොඳට දරපලනවා. ඒකට පස්සේ ඒ වයසක මිනිසයාට වෙනුවට එක තරුණෙක්ව ගම්වැසියන් ලබා ගත්තා. ඒ ගම්වැසියා හැම ගෙදරටම ගිහිල්ලා දරපලල දෙනවා. නමුත් ඒ නිවසේ ඉන්න අය කියනවා, ඉස්සර ආපු එක්කෙනාට වඩා ඔයා එච්චර වැඩ කරන්නේ නැහැ කියලා. මේ තරුණයා ගිහිල්ලා ඒ වයසක පරණ තරපරණා ළඟට ගිහිල්ලා ඇහුවා, ඇයි මේ ගෙවල් වල ඉන්න අය ඔයා හොඳයි මම නරකයි කියලා කියන්නේ කියලා. ඒකට පස්සේ එයා මුකුත් කිව්වේ නැහැ. නමුත් ටික

0: විනාඩි 10ක් කැලෑව ඇතුළට ගිහිල් දෙනා. මේ වගේ දෙතුන් සැරයක් කළා. ඉවර වුණාට පස්සේ වැඩිම දර පල්ල තියෙන්නේ කවුද කියලා බලපුවාම අර වයසක මිනිස්සයා තමයි දර වැඩියෙන් පල්ල තියෙන්නේ. නමුත් එයා විනාඩි 10 බැගින් විවේකෙකුත් ගත්තා. ඒකට පස්සේ ඒක වෙන්න බෑ කියලා ඇහුවාම ඒ වයසක මිනිස්සයා කිව්වා මම අර විනාඩි 10 ඇතුළට ගිහිල්ලා මගේ පොරව මුවහත් කරගෙන එන්නේ. ඒක එයාට පළපුරුද්දක් අත්දැකීමක්. ඒ පොරව මුවහත් කරොත් තවත් වේගෙන් කපන්න පුළුවන් කියන එක. ඒ නිසා සෑම වෙලාවෙම අත්දැකීම් තියෙන පළපුරුදු තියෙන අයගෙන් අපි අදහස් ලබාගෙන ක්‍රියා කරමු. අල්ලා දිව්‍යන් වාසේ අපිට ජය ලබා දෙනු මැනව.
1: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: අයිබෝවන් සුබෝ දැස්සනක් දැන්වලා බුදස්සන හයයි
2: කිරණයි කිචිපිච්චියයි දංගලේ පුරුබොහුටි.
3: ඔයා මේ අහගෙන ඉන්නේ
4: මේ පුංචි පුතා දඟකාරයි කටකාරයි තමයි. හැබැයි තාත්තට ගොඩාක් ආදරේ.
3: ඒත් FM කලබල පැංචා.

0: FM කලබල
1: සංඛ්‍යා ලස්සනම ලස්සන ඉරිදාවක් කැවිත් නේද මගේ පුතේ 2026 ජූනි 21 වෙනිදා පියවරුන්ගේ දිනේදි නේද ඔයයි මමයි මේ විදිහට net FM කලබල පැංච වලින් හම්බ වෙන්නේ ආව් ආව් කොච්චර ලස්සන දවසක්ද එහෙම නේද ඔය දෝනි කල්පනා කරන්නේ පුත පැටියෝ ඔයත් කල්පනා කරන්නේ ඒකම නේද දැක්කනේ කෙව්වා හුලඟක් වෙලා කොච්චර ඈත ගියත් කොහොමද තාත්තා අල්ලගන්නේ සුළඟක් වෙලා යනවා කිව්වට දුර අහස ඇවිදිනවා කිව්වට කොහොමද තාත්තා පුතාව අල්ලගෙන ඉන්නේ අප්පච්චි අල්ලගෙන ඉන්නේ නේද ගං වතුරක් වෙනවා වේගෙන් ගලනවා ලොකු ගස්වැල් කඳු වැටිලා නේද උදුරලා පොළවට දානවා හැබැයි කොහොමද මගේ තාත්තා ඒ හැම දෙයකින්ම මාව ආරක්ෂා කරගන්නේ කොහොමද මට රැකවරණය දෙන්නේ එහෙම නේද හැම තාත්ත කෙනෙක්ම හැම අප්පච්චි කෙනෙක්ම මොන දේ ආවත් පැත්තකට වෙලා සද්ද නැතුව බලාගෙන ඉඳලා එයා නේද හරිම උත්තරේ දෙන්නේ ඒ තමයි කවුද කවුද තාත්තා තාත්තා අප්පච්චි අප්පච්චි ඉතින් හැම තාත්ත කෙනෙකුටම හැම අප්පච්චි කෙනෙකුටම හැම ආශිර්වාදයක්ම ලැබෙන්න කියලා අපි මේ සින්දුව සද්දෙටම අහමුද ඔන්න අද පුතු පැටව හැමෝටම දූ පැටව හැමෝටම තාත්ත වෙනුවෙන් ලස්සන දෙයක් කරන්න පුළුවන් නේද නේද මේ ආශිර්වාදය ඔයාටයි මගේ තාත්තේ
2: වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදි පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල්කේ

0: බල පැංචා පුංචි සිත්වලට ආදරෙන් තිළිණ කරන්නේ.
1: සතර සිද්ධාර්ථ ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
2: බොරු කියනවා සල්ලි තියනවා කියලා. බොරු කියනවා මහන්සි නෑ කියලා. බොරු කියනවා බඩගිනි නෑ කියලා. බොරු කියනවා අපිට හැම දෙයක්ම තියනවා කියලා. ඒ මන්නේ

0: FM කලබල පංචා.
1: මේ අහන්නකෝ. ගොඩක් කලාවට කෑ ගගා හරි ගෙදර හැම වැඩක්ම කරන්නේ කවුද? ඔන්න දැන් අම්මට හිනා යනවනේ. අම්මා අම්මා. අයියෝ අර රෙදි ටික ගන්නද්දානේ. වහිනවා ගන්නකෝ කියන කෑ ගහනවා. එහෙමනේ ඉතින් ඇඟිල්ලෙන් ඇන ඇන අපිට හැම දෙයක්ම කරලා දෙන්නේ කෑ ගගා හරි අම්මා තමයි. තාත්තා එතකොට වැඩි සද්ද බද්ද නැහැ. පැත්තකට වෙලා ඉන්නවා. කරන්න ඕනි ටිකේ ඉතින් අම්මා වගේම කරනවා. එහෙමනේ ඉතින් තාත්තා අපේ නිහඬ ආදරේනේ තාත්තා කියන්නේ. දෝනිලට ඉතින් අම්මලා කොච්චර ළඟට වෙලා හැම දෙෙම ඇඟිල්ලෙන් ඇන ඇන කරත් වැඩිපුර ආදරේ කාටද? උතුරන් ආදරේ කාටද? තාත්තටනේ. මම වගේම තමයි ඉතින්. හරි. හැබැයි අම්මටත් ඒක අනිත් පැත්ත එහෙම තමයි. පුතාල වැඩිපුර ආදරේ අම්මට කියලා කතාවක් තියෙනවනේ. ඒක ඇත්තත් කියලා වෙලාවකට හිතෙනවා. හැබැයි ඉතින් අම්මට තාත්තට දෙන්නටම අපි හරිම ආදරේ. අපේ මුළු ලෝකෙම ඒගොල්ලෝ. ඒගොල්ලන්ටත් එහෙම තමයි. අපිව තමයි ඒගොල්ලන්ගේ ලෝකෙම වෙන්නේ. ඉතින් චූටි ධෝනි මොනවද අද ඔයා කරන්න ඔයාගේ තාත්තා වෙනුවෙන්? පුතාටත් ඒ විදිහටම තමයි මම මේ ප්‍රශ්නේ අහුවේ. මොනාද මොනාද අද කරන්නේ තාත්තා වෙනුවෙන්? ලස්සන දෙයක් කරමුද? නැත ෆිම් කලබල පැංචා නිර්මාණ පිටුවෙන් තාත්තට මොනවද කරන්න කැමති කියලා ලස්සන නිර්මාණයක් විදිහට එවන්නකෝ බලන්න. දවසේ තෑක දිනා ගන්නත් පුළුවන් හොඳේ.

දරුව යහපත් වෙනකොට වැඩියෙන්ම සන්තෝෂ වෙන්නේ කවුද? ඔයා දන්නව නේද මණික? අපි යහපත් වෙනකොට වැඩියෙන්ම සන්තෝෂ වෙන්නේ අපිව ලෝකෙට බිහි කරපු අම්මයි තාත්තයි. අපි ලස්සන විදිහට ජීවත් වෙනකොට, සුන්දරු දේවල් කරනකොට, මිහිරට ඉන්නකොට වැඩියෙන්ම සැනසෙන්නේ නැලවෙන්නේ අම්මයි අප්පච්චි දෝනි. ඉතින් ඒ නිසා ඔයා ගොඩාක් දේවල් මේ ලෝකෙට කරන්න ආපු කෙනෙක්. හොඳට මතක තියාගන්න, එක අමතක කරන්න එපා. මම මේ ඔයාට කියන්නේ මැනික, ඔයා මේ ලෝකෙට ගොඩාක් දේවල් කරන්න ආපු කෙනෙක්. ඒ නිසා දැන් ශිෂ්‍යත්වය ළඟ ළඟ මේනවා. සාමාන්‍ය පෙළත් එහෙමයි, ප්‍රතිඵලත් ආවනේ. හරිම සන්තෝෂයි, මට ගොඩාක් අය කතා කළා, හරිය ලස්සන ප්‍රතිඵල කිව්වා. මාත් ඒවා වින්දා, මැසේජ් වලින්ද, වොයිස් මැසේජ් වලින්ද, කෝල් වලින්ද, ඒ දවස තිස්සම කරේ ඕ තමයි. ඉතින් අන්න ඒ තමයි අපේ ආඩම්බරය. ඕගොල්ලනේ අපේ රටේ අනාගතය. ඉතින් ඒ නිසා තව තව ඉදිරියටම යන ශක්තිය ලැබෙන්න කියලායි අපි හැමෝගෙම ප්‍රාර්ථනාව වෙන්නේ. හොඳේ ලස්සන දෙයක් කරමු.

0-7-11-95-95-95 ඕගලන්ගේ නම්බ එක නේද? ඉක්මන් කරන්න ඕන දැන් ඉතින්. අද පියවරුන්ගේ දිනය. මගේ තාත්තගේ දවස. නේද නේද? ලස්සන දෙයක් කියලා එවන්න බලන්න. ඕගලන්ගේ ලස්සන නිර්මාණ මේ පැත්තට එවන්න බලන්න. අපි බලමු තාත්තා වෙනුවෙන් අපච්චි වෙනුවෙන් ලස්සනම දේ ඉදිරිපත් කරන්නේ කවුද කියලා.

0: అనునగే ఐతియే వలకను హొందనే సామయలవ సతుటై అనునగే ఐతియే వలకను హొందనే సామయలవ అగయై
1: ఇరుకిరనై కిచిపిచియై దాంగలే పురుబుహుటి
2: ఓయామే అగనిన్నే నెత్త ఫెం కాలబల పెంచా
3: తాతగే మే పుంచి పుతా దంగకారై కటకారై తమై హెదై తాతడ గొడా కాదరే
4: FM Anupaha FM Anuhatarai Dashumata Net FM
5: Udessana 6 vinadi 25
6: Wasara 21 pura Satya samagin janata vishwasaya dinu Net News Shaktimathwa Idiriyata
5: ඉගෙන උමට හොඳ මාත්‍රැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩ පොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636
7: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
8: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
7: මාරයිනේ
5: අලුතැන කාටම මෙලා කසාගල ග්‍රීන් සුප ශකා මාදලේ අතුරුකිරිය මුල්ලේරියාව නාරම්මල ගනී මුලගම් පොල කසාගල ග්‍රීන් සුප ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
9: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සෝයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
5: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
10: මගේ නෝනාගේ නංගි ජෙනේටා කොහොම එයාට බඩේ දෙලිය මේක ඔපරේෂන් කරන්න ගත්තා පස්සේ කැන්සර්යක් කියලා මම ඇලිබිටේ නැලේවි අපිට වැඩ කරන්නේ මම ගොඩක් දුර අහනවා නෙට් එකේ තියෙන වැඩ කරා විශ්වාස කරන විදිහත් වගේ සංගීතම් ආවා මේ මහත්යගාවට ඒක දවස් 10 ඉඳන් බෙහෙත් දුන්නා ඊට පස්සේ මාර්ගම ගිහින් පස්සේ කිව්වා දැන් රිපෝට් එක හොඳයි කියලා විශ්වාස මහත්යගේ බෙහෙත් තියෙන හොඳටම හොඳයි මහත්යගේ ගොඩාක් ස්තුතියෙන් තියෙනවා
5: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777-300-940
11: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත වෙනස වටහා ගන්න අනුකරණවලින් ප්‍රවේශම් වන්න අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර
12: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්
13: ඔව් මන් දන්නවා ට්‍රැවල් නෙට්
12: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0176-716-3672

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පුහෝදා
1: නැත්‍යෆම් ශ්වේත පූජා ශ්වේත පූජා
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසථය සමාධන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවෙන් දම් දෙසුම් අහන්න
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න
1: නැත්‍යෆම් ශ්වේත පූජා ශ්වේත පූජා
0: පුසුන් පුහෝදා අපි බණ්ඩාරවෙල යමු අපි බණ්ඩාරවෙල යමු
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි
0: සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය
2: FM 95 FM 94.8 net FM
3: කලබල පැංචා
4: හරි ලස්සන නිර්මාණවල තියෙනවනේ මේව දකිනකොට පුදුමාකාර ආඩම්බරයක් දැනෙනවනේ සිහින් සිනහවකින් ලෝකේ දිනන්නට මඟ කියා දුන් සංගවා තබාගත නොහි සෙනෙහස සිතේ ගැඹුරුම තැනක සංගවන් රළු අත්ලින් මගේ සිංගිති ඇඟිලි පටලවා මඟ පෙන්වූ පියකුගේ සෙවන තරං අන්තැන කොයින්දෝ මේ ලොවෙහි ඒකනං ඇත්ත තමයි දහදිය බිඳක් බිඳක් පාසා වැගිරුවේ අපේ හෙට දවස උදෙසාමයි ලෝකයා ඉදිරියේ කිසිදා නොසැලී පර්වතයක් සේ හිඳිමි මහා මෙරක් සේ බරක් උසුලා නිහඬවම සැනසුණු තාත්තේ තාත්තේ ඔබයි මාදුටු උතුම්ම මිනිසා මේ සසර මග කොච්චර ලස්සනයිද මේව මෙහෙම ඇහෙනකොට ඉතින් ඔයාගේ තාත්ත ගැන කියන්නකෝ අප්පච්චි ගැන කියන්නකෝ ලස්සන චිත්‍රයක් අඳින්නකෝ මම ආසයි ඔක්කෝම බලන්න රස විඳින්න

0: උදැස්සන 6 විනාඩි 32යි. අලුත් තැන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුග ව්‍යාපාරයේ වෙතින්
1: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් ඔබත් අදම රස බලන්න
2: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data අමතර 10GB anytime data ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා දැම්ම රුපියල් 1278ක් reload කරන්න
3: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
0: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97
4: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය
5: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතුසු සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්
6: මොබිටෙල් වෙතින් Samsung Galaxy A06 ස්මාර්ට්ෆෝන් එක රුපියල් 15160 කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයන් හට දැන් ලබා ගත හැකි. වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න 17000 තමතන්න කොන්දේසි සහිතයි.

0: ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී
1: කලබල කලබල කලබල කලබල කලබල පෙන්චා
2: අපච්චි අපච්චි
3: අපච්චි
2: වැඩි කතා නැති ගොඩාක් ආදරේ ඇති මගේ අපච්චි

උදැසන 6යි විනාඩි 46 වෙලාව. net fm කලබල පැංචාගෙන ඉන්න වෙලාව. තව විනාඩි 5කින් මොකද කරන්නේ? අපි ප්‍රවෘත්ති අහන්න ඕනනේ. උදැසන ප්‍රවෘත්ති අහන වෙලාව උදැසන 6:45ට. ඊට පස්සෙත් ඉතින් පැංචයි පැංචි එක්ක කසිනේ නැන්ද එනවා හොඳේ. තව ගොඩාක් ලස්සන දේවල් අරගෙන අද ඉතින් අපි අපිට බෙදා ගන්න දේවල් ගොඩාක් තියෙනවානේ. ඒකනේ ගොඩ ගොඩාක් තියෙනවා. ඉතින් ඒ නිසා එවල තියන්නකො මේ පැත්තට 0711 95 95 95ට WhatsApp කරන්න ඔගලගේ ලස්සනම ලස්සන නිර්මාණ. අපි තෝරනවාද දවසේ තෑග්ග දිනාගන්නේ කවුද කියලා. ඉතින් තව ටිකක් රේඩියෝ එකේ සද්ද වැඩි කරගන්න. කම්මැලිකම අතාරින්න. ඉරිත දවස කියලා අතාරින්න නැතුව වැඩ ටික ලස්සනට කරගන්න ඕන දෝනි. අද දහම් පාසලුත් තියෙනවනේ. හා ඒකනේ.

0: ನೆಟ್ ನ್ಯೂಸ್ ಜನತಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ ನೆಟ್ ನ್ಯೂಸ್
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නියඳ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
5: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
6: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-0767-716-3672.
0: නෙට් නිවුස් ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: අයිබුවන් අද 2026 ජුනි 21 ඉරිදා තවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය net news උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ net news සජීව මැදිරිය සිට ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ගයශ්‍රී ගමගේ ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ සිරස්තල හිතුවක්කාර ඊශ්‍රායලය නිසා අලුත්ම සාම ගිවිසුමක් දෙදරයි විවෘත කර පැය 24කටත් පෙර හෝමූස් සමුද්‍ර සංධියත් වසා දැමී පඩි දෙක දෙක ගන්න රජයේ තවත් පිරිසක් ගැන තොරතුරු වංචනික පෙම්මතුන් අල්ලන්න පොලිසියෙන් බුද්ධි මෙහෙයුමක් අධිවේගේ සීට් බෙල්ට් නීතිය යලි කල්යයි ටීවිස් ලෝක කුසලානේ සිංහ කෙල්ලන් සහභාගී වෙන තිරනාත්මක තරංගයක් අද ලෝකයේ ඊටම වැදගත් සහ සංවේදී මුහුදු මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත වසා දැමීමට ඉරානය පියවරගෙන තිබෙනවා. ඇමරිකාව සමග එළඹි සාම ගිවිසුමට අනුව නෞකා ගමනාගමනය සඳහා එය විවෘත කර පැය 24ක්වත් ඉක්ම යාමට පෙරයි ඉරානය මෙම පියවර ගෙන ඇත්තේ. ඒ ගැනයි අපේ පළමු සත්‍ය අනාවරණය.
0: Net News, the truth people trust.
7: ලෝකයේ ඉතාමත් වැදගත් සහ සංවේදී මුහුදු මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත වසා දැමීමට ඉරානය පියවරගෙන තිබෙනවා. ඇමරිකාව සමග එළඹි සාම ගිවිසුමට අනුව නෞකා ගමනාගමනය සඳහා එය විවෘත කර පැය 24ක් ඉක්ම යාමට පෙරයි ඉරානය මෙම පියවරගෙන ඇත්තේ. ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව දිගින් දෙකටම ගිවිසුම උල්ලංඝනය කරන බවට ඉරානය චෝදනා කරනවා. ඊශ්‍රායලයේ විසින් දකුණු ලෙබනනයට නැවත නැවතත් එල්ල කරන ගුවන් ප්‍රහාර එහි නරකම අවස්ථාවක් බවයි ඉරානය පෙන්වා දෙන්නේ. ඇමරිකාව සහ ඉරානය අත්සන් කළ සාම ගිවිසුමෙහි කොන්දේසි 14ක් ඇතුළත් වනවා. එහි පළමු කොන්දේසිය වන්නේ ලෙබනනයේද ඇතුළු සියලු පෙරමුණුවල සටන් වහම නතර කළ යුතු බවයි. එසේ තිබියදීත් ඊශ්‍රායලය නැවත නැවතත් ලෙබනනයට ප්‍රහාර එල්ල කරන්නේ කොන්දේසි තඹයකට හෝ මායිම් නොකර බව ඉරානය චෝදනා කරනවා. ඒ අනුව හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත වහම වසා දැමීමට සිදුවන බවයි ඉරානය කියා සිටියි. කෙසේ වෙතත් ඇමරිකානු මධ්‍යම අණදෙන කාර්යාංශය පවසන්නේ හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තවමත් ස්ථාවරව පවතින බවයි. ඒ විවෘත කිරීමෙන් පසු නෞකා 55ක් ඒ හරහා ගමන් කර ඇති බවද ඇමරිකානු මධ්‍යම අණදෙන කාර්යාංශය පැවසුවා. මෙවැනි උණුසුම් තත්ත්වයක් මැද්දේ ඇමරිකාව සහ ඉරානය අතර විශේෂ සාකච්ඡාවක් අද ස්විට්සර්ලන්තයේදී පැවැත්වීමට නියමිතයි. ලබා දුන් පොරොන්දු ඉටු කරන ලෙසට ඇමරිකාවට එහිදී බල කරන බව ඉරානය පවසනවා. ඇමරිකාව පවසන්නේ තම දූත පිරිස එහි තාක්ෂණික කරුණු පිළිබඳ සාකච්ඡා කරනු ඇති බවයි. රජයෙන් වැටුප් හෝ දීමනා දෙකක් ලැබමින් තවදුරටත් රාජ්‍ය සේවයේ රැඳී සිටින තවත් පිරිසක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ සිවිල් ක්‍රියාකාරික දිනේෂ්ද අල්විස් මහතායි. සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් 16 දෙනෙකු මෙලෙස රජයෙන් වැටුප් හෝ දීමනා දෙකක් ලැබන බව සිය පැමිණිල්ල මගින් ඔහු කරුණු දක්වා තිබෙනවා.
8: සිවිල් ගුවන් සේවා අධිකාරියේ යම් නිලධාරීන් සමූහයක් විශ්‍රාම වැටුප් සහ දැනට දරන දිලේ වැටුප් ලබමින් සිටිනවා. ඇතරම මේ රජය බලයට පත් කරේ 68,00,000 ජනතාව එක රටක් එක නීතියක් කියන ක්‍රියාවලිය තුළ ක්‍රියාත්මක වෙන්න. එතකොට ගොංගාලේ ගොඩ බණ්ඩටත් සුදීශ්වර බණ්ඩටත් රම් බණ්ඩටත් තියෙන්න ඕනේ එක නීතියයි. ඉතින් දැනට මම 16 දෙනෙක් නං අනාවරණය කරනවා. ඔවුන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාම වැටුපත් ගන්නවා. සිවිල් ගුවන් සේවා අධිකාරියේ වැටුපත් ගන්නවා. එතකොට එය දැනට තිබෙන ආදර්ශ අනුව එය අනීතිකයි. අපි නීති විශාරදයෝ නෙවෙයි. අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පැමිණිල්ල ගොනු කරාම ඔවුන් විශ්ලේෂණය කළ බලයි මේකේ යම් කෙසේ සත්‍යතාවයක් තියෙනවද කියලා. එසේ සත්‍යතාවයක් තිබෙනවා නම් මේ නිලධාරීන්ව අධිකරණයක් හමුවට ගෙනැල්ලා ඔවුන් මේ ලබාගත් අනීතික මුදල් රජයේ මුදල් මහජනතාවගේ මුදල් මේ මුදල් නැවත අය කර ගැනීමට වැඩපිළිවෙලක් යෙදිය යුතුයි.
9: හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම්වරයෙකු ලෙස කලක් සේවය කළ සිවිල් ක්‍රියාකාරික සුගීශ්වර බණ්ඩාර මහතා ඉකුද්දා අත්අඩංගුවට ගැනුණේද රජයෙන් වැටුප් දෙකක් ලැබූ බවට වන චෝදනාවක් යටතේයි. හිටපු ජනාධිපතිවරයාගේ ලේකම්වරයා ලෙස මෙන්ම ජනාධිපති අරමුදල යටතේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු ලෙසද ඔහු වැටුප් ලබා ඇතැයි ප්‍රකාශ කෙරුණා. එලෙස අත්අඩංගුවට ගත් සුගීශ්වර බණ්ඩාර මහතා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා. සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනා ගන්නා වංචනික පෙම්වතුන් සහ ආගන්තුක පුද්ගලයන්ගෙන් ප්‍රවේශම් වන ලෙස පොලිසිය මහජනතාවට නැවත දැනුම් දෙනවා. පෙම්වතුන් ලෙස හෝ සමීප හිතවතුන් ලෙස පෙනී සිට විවාහ පොරොන්දු ලබා දී හෝ වෙනත් ආකාරවලින් විශේෂයෙන්ම කාන්තාවන් මුලා කර මුදල් හෝ දේපල වංචා කරන නැතහොත් ලිංගික අතවර සිදු කරන තැනැත්තන් පිළිබඳ පැමිණිලි ගණනාවක්ම මෑතදී ලැබී ඇති බවයි පොලිසිය පවසන්නේ. මෙම ඇතැම් වංචාවන් අවසන් වී ඇත්තේ මනුෂ්‍ය ඝාතනයකින් බවද නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පවසනවා. එනිසා එවැනි වංචනිකයන්ට හසු නොවීමට කල්පනාකාරී විය යුතු බවයි පොලිසිය අවධාරණය කරන්නේ. මේ අතර අන්තර්ජාලයේ ඔස්සේ තැනැත්තන් මුලා කර දිගින් දිගටම සිදුවන මේ ආකාරයේ වංචා සහ මනුෂ්‍ය ඝාතන පිළිබඳ පොලිස්පතිවරයාගේද විශේෂ අවධානය යොමු තිබෙනවා. ඒ අනුව එවැනි වංචා සහ වෙනත් අපරාධවලින් මහජනතාව ආරක්ෂා කිරීම සඳහා දිවයිනේ සීලුම පොලිස් තහන බුද්ධි අංශ සහ සිවිල් නිලධාරීන් දැනුවත් කර තොරතුරු රැස් කිරීම මේ වන විටත් ආරම්භ කර තිබෙන බවයි පොලිසිය නිකුත් කළ නිවේදනය සඳහන් වන්නේ. මෙම අවස්ථාවේදී ආරක්ෂාව වෙනුවෙන් මහජනතාව සැලකිලිමත් විය යුතු සහ පිළිපැදිය යුතු මාර්ගෝපදේශ කිහිපයක්ද ලබා දී තිබෙනවා. සමාජ මාධ්‍ය හරහා හඳුනා ගන්නා නාදුනන පුද්ගලයන් විශ්වාස කර මුදල් හෝ රත්තරන් බඩු හෝ වෙනත් වටිනා දේපල ලබා දීමෙන් වැළකී යුතු බව පළමු මාර්ගෝපදේශයයි. සංවේදී ඡායාරූප හෝ වීඩියෝ දර්ශන කිසිම විටක නාදුනන පුද්ගලයන් වෙත යැවීමෙන් වළකින ලෙසද උපදෙස් දී තිබෙනවා. ජාතික හැඳුනුම්පත් අංක, බැංකු ගිණුම් තොරතුරු හෝ පෞද්ගලික ලිපිනයන් ආගන්තුකයන්ට ලබා දීමෙන් වැළකී යුතුයි. සැකකටයුතු ඇමතුම් හෝ පණිවිඩ මගින් කෙරෙන හමුවීම් වලට යාම ප්‍රතික්ෂේප කරන ලෙසයි පොලිසිය මහජනතාවට වැඩිදුරටත් උපදෙස් දෙන්නේ. ඔබ හෝ ඔබ දන්නා කෙනෙකු මෙවැනි වංචාවකට හෝ අතවරයකට ලක්ව ඇති බව හැඟේ නම් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කරන ලෙසද ඉල්ලීමක් කරනවා. 118, 119, 107 හෝ 109 යන හදිසි ඇමතුම් අංක ඔස්සේද එවැනි තොරතුරු කඩිනමින් පොලිසිය වෙත ලබා දිය හැකි. අධිවේගී මාර්ගවල ගමන් කරන වාහනවල රියදුරු සහ සියලු මගීන් ආසන පටි පැලදීම අනිවාර්ය කරන නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා නැවතත් සහන කාලයක් ලබා දී තිබෙනවා. ආසන පටි නොමැති වාහනවලට ආසන පටි සවිකර ගැනීම සඳහා මෙලෙස සහන කාලයක් ලබා දෙන බවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසන්නේ. ඒ සභාපති මංජුල කුලරත්න මහතා ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වුවා.
10: අපි අධික වේගයෙන් අධිවේගී මාර්ගයක ගමන් කරනකොට වාහනේ වේගය වගේම අපිත් ඒ වේගයෙන්ම ගමන් කරනවා. හැබැයි හදිස්සියවත් අනතුරකදී සහ මොකක් හරි බාධකයක් ඇවිල්ලා වාහනේ නවත්තුවොත් වාහනේ නැවතුණාට අපිත් ඒ වේගයෙන්ම ගමන් කරන්න යනවා. ඒ වෙලාවට අපි වෙන තුවාල වීම සහ මරණය සිදුවීම තියෙන හැකියාව තාම වැඩි. ඒ නිසා තමයි අපි අධිවේගී මාර්ගවල අධික වේගයෙන් ගමන් කරන වාහනවල ආසන පටි පළඳවීම ඉතාමත් වැදගත් කියන එක අපි අවධාරණය කරේ. වාහනයක ආසන පටිය තිබෙනව නම් ඒ ආසන පටිය පළඳගෙන යන්න. එහෙම නැති වුණොත් ඔබ දඩ මුදලකට යටත් වෙනවා. ආසන පටිය ලබා දීලා නැත්නම් නිෂ්පාදකයා විසින් අපි ඒ සහන කාලය ලබා දීලා තියුණා. ඒ සහන කාලය තවදුරටත් ක්‍රියාත්මකයි. තව මාස 3කින් ක්‍රියාත්මක කරලා තියෙනවා. හැබැයි ඒ කාලය ඇතුළත ආසන පටිය සවි කරගන්න ඕන. මොකද මේ සහන කාලය දීර්ඝ කිරීම අද ඉඳලා මාස 3කට තමයි වළංගු වෙන්නේ. හැබැයි මේක අවසාන දිගුවක් විදියට තමයි අපි සලකන්නේ. ආසන පටි තියෙනවා නම් ප්‍රියදුරා මගියා සියලු දෙනාම ආසන පටි බලදින්න ඕන. එහෙම නැති වුණොත් දඩ මුදලකට යටත් වෙනවා. අධිවේගී පිටත ගමන් කරන වාහනවල මේ සම්බන්ධව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා. පොලිසියත් එක්ක කටයුතු කරනවා.
9: අධිවේගී මාර්ගවල ගමන් කරන වාහනවල රියදුරු සහ සියලු මගීන් ආසන පටි පැළඳිය යුතු බවට වන නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මීට පෙරද අවස්ථා කිහිපයකදී සහන කාල ලබා දුන්නා. එලෙස සහන කාල ලබා දුන්නේද රියදුරන් සහ මගීන් නීතියට හුරු කරවීමට සහ ආසන පටි නොමැති වාහනවලට ආසන පටි සවි කර ගැනීම සඳහායි. ලබා දුන් එම කාලයන්ගෙන් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන වාහනවල රියදුරන් සහ සියලු මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය කරන නීතිය පෙරදා සිට තදින්ම ක්‍රියාත්මක කරන බව පොලිසිය නිවේදනය කර තිබුණා. ඒ අනුව අධිවේගී මාර්ගවල ආසන පටි නොමැතිව මගීන් රැගෙන යන වාහන සොයා ඒ සහ පෙරේදා මෙහෙයුම්ද සිදු කෙරෙනු බවයි නෙට් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. එසේ තිබියදී දැන් මෙම නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා නැවතත් සහන කාලයක් ලබා දීමට තීරණය කර තිබෙන්නේ. පන්දුවාර 20x20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තුන්වන තරගය අද පැවැත්වෙනවා. මෙම තරගයේදී ශ්‍රී ලංකාව තරඟවදින්නේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමගයි. තරගයේ ශ්‍රී ලංකා වේලාවෙන් අද සවස 3ට එංගලන්තයේ බ්‍රිස්ටල්හිදී ආරම්භ වෙනවා. මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයේදී

0: කණ්ඩායම් 6ක් ඇතුළත් වන මෙම කාණ්ඩයේ ශ්‍රී ලංකාව දැනට පසුවන්නේ 5 වන ස්ථානයේ. කෙසේ වෙතත් අද තරගයේ ජයගත හොත් එහි දෙවන හෝ 3 වන ස්ථානයේ දක්වා පෙරට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වෙනවා. දැනට මෙම කණ්ඩායමේ පෙරමුණේම සිටින්නේ තරඟ දෙකකට සහභාගී වී එම තරඟ දෙකම ජයගෙන සිටින සත්කාරක එංගලන්තයයි. තරඟ දෙකකට සහභාගී වී එම තරඟ දෙකම ජයගෙන සිටින බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම දෙවන ස්ථානයේ පසුවනවා. මේ අතර ශ්‍රී ලංකා ඒ, ඉන්දිය ඒ සහ ඇෆ්ගනිස්තාන ඒ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද පැවැත්වෙනවා. ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ ඉන්දිය ඒ කණ්ඩායම මෙහිදී තරඟ වැදීමට නියමිතයි. තරඟය රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී උදැසන 11:00 ආරම්භ වෙනවා. මෙම තරඟාවලියේ පළමු අටේ තරඟවලදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහභාගී වූ තරඟ 4-3 ජයගත්තා. ඔවුන් එක් තරඟයක් පරාජය වූයේ ඉන්දිය ඒ කණ්ඩායම හමුවෙයි. ඉන්දිය ඒ කණ්ඩායම ඔවුන් සහභාගී වූ තරඟ 4-2 පමණක් ජයගත්තා. ඒ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමග එක් තරඟයක් සහ ඇෆ්ගනිස්තාන ඒ කණ්ඩායම සමග එක් තරඟයක් වශයෙන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහන් ආරච්චිගේ නායකත්වයෙන් මෙම තරඟාවලියට සහභාගී වෙනවා. net news නිමව net news මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12 එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ web අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
3: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 01112863 076716872
5: FM 95 FM 94.8 Net FM.

0: තගමේ පුංචි පුතා දඟකාරයි කටකාරයි තමයි. හැබැයි තාත්තට ගොඩාක් ආදරේ.
1: It's FM, Kalabala Sanchar.

0: ආයුබෝවන්
1: කසින් එන්න ටයිම් මගේ යාළුවටයි
0: අයිබෝන් අයිබෝන් පැංචටයි
1: අද ෆාදර්ස් ඩේ මේ කසින් නැත්තේ
0: ඒකනේ ඒකනේ පැංචටයි පැංචටයි උනා ආයුබෝවන් වාසනාවන් ඉතින් ඉතින් ඉතින් මොකද්ද ෆාදර්ස් ඩේ ඉතින්
1: ඔබට ස්පීච් එකක් කියන්න
2: තියෙනවා ඔයාලගේ කලබල පැංචා
0: අදත්තාවා නේද පැංචෝ ඒකනේ ඒකනේ හරි දැන් අද පියවරුන්ගේ දිනය නේද
1: අද ස්පීච් එකක් කියතියි
0: ඇත්තද දැන් ඉතින් තාත්තලගේ දවසේ අම්මෝ කොච්චර දේවල් අපිට කතා කරන්න තියනවද නේද දැන් මෙහෙමනේ හැමදාකම කියනවා වගේ පැංචෝ පැංචි එක දවසකට විතරක් මේ තාත්තගේ දිනය අම්මගේ දිනය වැඩිහිටි දිනය හොම කියලා දැන්
1: ලොකුමා මං අම්මලාගේ දවසට මං කාඩ් එකක් හදලා දුන්නා තාත්තට
0: ඒක තමයි ඉතින් දැන් එහෙම තියෙනවනේ දිනයක් වෙන් කළ තියෙනවා ගුරුවරුන්ගේ දින එහෙම තියෙනවා ඒ දින ලෝක ළමා දිනය කියලා තියෙනවා එහෙම දිනයක් එක දවසකට වෙන් කළ තියෙන්නේ

0: ඒ දේවල් අපිට ආයාය මතක් කරලා නේද? අපේ මගහැරුණු තැන් මොනවද? අපි කරන්න ඕනි දේවල් මොනවද? නේ අපිට අපි හිතමුකෝ අපි අතින් මොනාහරි වැරදි වෙලා තියෙනවද, ඒවා අපිට හදා ගන්න පුළුවන්ද නේද? මේ හැම දේම කතා කරන්න පුළුවන්.
1: මම ෆාදර්ස් ඩේ ටී-ෂර්ට් එකකුත් අඳන් ඉන්නවා.
0: තමයි නේද? ඉතින් ඒ වගේ දවසක් වෙන් කළ තියෙන්නේ අන්න ඒ නිසා. අපි මේ දේවල්
1: ආයෙත් ජිරාෆ් පාදවි ජිරාෆ් පුතයි.
0: ජිරාෆ් පාදයි ජිරාෆ් පුතයි නේද? හා ඉතින් මම මේ කියාගෙන ආවි පැංචි. එහෙම දවසක් වෙන් කළ තියෙන්නේ අපිට ඒ ගැන ආයෙ මතක් කරලා දෙන්න. මග හැරුණු තැන් ආයෙ අමතක කරන්න නැතුව, මග හරින්න නැතුව මතක් කරගෙන ඉදිරියට යන්න, අත්වැල් බැඳගෙන නේද පැංචෝ? ඒ නිසා අපි අද දවසේ තාත්තා වෙනුවෙන් අප්පච්චි වෙනුවෙන් ලස්සන චූටි දෙයක් කරමු. ඒ චූටි දේ ඒගොල්ලන්ට ලොකු දෙයක්. අපි පුංචි පැටව අතින් කරන ලස්සන නිර්මාණයක්, තාත්තට මහමෙරක්. ඉතින් පැංචි
1: ස්පීච් එක කියන්නද කසී නැන්ද?
0: කියන්නකෝ පැංච. පැංච කියන්න පැංචිට එහෙනම් ස්පීච් එක කියන්න කියලා.
1: පැංචි ස්පීච් එක කියන්නකෝ.
0: ඊට පස්සේ පැංච හොඳේ. හා
1: I love you, Appachi, so much. I want until I die. I want your love is countless for me.

0: රුමයි.
1: අනේ බලන්නකු පැංචිගේ ආදරේ නේද? අපච්චිට
0: අපච්චි උදේම කාමරේට ආවා. මං කිව්වා Happy Father's Day කියලා.
1: අනේ හග් එකක් දීලා නේ. තුරුල් කරගෙන උම්මා එකක් දීලා.
0: ඔව් මම වොෂ් මම මේසෙම මේ ඩ්‍රින්ක් එක බීලා.
1: සෙම ඩ්‍රින්ක් එක?
0: ඔව්.
1: ඊට පස්සේ ඔය සෙම බිව්වදානේ?
0: සෙම බිව්වේ නෑ.
1: එහෙනම් සෙම ඩ්‍රින්ක් එක කියන්නේ මොකද්ද?
0: මැජික් ඩ්‍රින්ක්.
1: මැජික් ඩ්‍රින්ක් එක සෙම සනීප වෙන්න නේද?
0: ඔව්.
1: ඉතින් ඉතින්.
0: ඊට පස්සේ මං ඒක බොන ගම මං Happy Father's කිව්වා. මේ මම මේක බොන ගම මං ඉවර වෙලා මේ අම්මා අප්ලේ අපච්චි ඇඳට බුද්ධි වුණා. ඊට පස්සේ මාවත් බුද්ධි කළා. ඊට පස්සේ මාව බදාගත්තා.
1: අනේ එකනේ කොච්චර ලොකු ආදරයක්ද නේද? හැම තාත්තා කෙනෙක්ම එහෙම තමයි නේ. හැම දෙයක්ම කරන්නේ දුවල පුතාල වෙනුවෙන්. කොච්චර මහන්සි වෙනවද? දවස් 30 උදේ ඉඳලා රෑ වෙනකන් හම්බ කරන්න කොච්චර වෙහෙසක් ගන්නවද? ඊට පස්සේ
0: මහන්සි වෙලා සල්ලි දෙනවා අපිට.
1: ඒකනේ කන්න බොන්න හැම දෙයක්ම ගෙනත් දෙනවනේ අප්පච්චි. ඉතින් අප්පච්චිට හරි මහන්සි.
0: මට ඊයේ රෑ රබුටනුයි මැංගුස්ටිස් උයි අලිගට පේරයි ගෙනාව.
1: ඇත්තද? බලන්නකො ඉතින් නේ කොච්චර හොඳයි.
0: අලිගට ගෙඩි පහක්. දෙකට මැංගුස්ටිස් 3 ද මන්ද.
1: හරි.
0: අපි දැන් රබුටා 10.
1: ඕ ඒක තමයි. ඒ 10 වලින් 5 මට නැද්ද? දැන් ඔන්නහොම තමයි අපි හැමෝගෙම නේද තාත්තා අප්පච්චි අපිට හරි ළඟයි. අප්පච්චි කවදාවත් එයාට තියෙන මහන්සිය වේදනාව පෙන්නන්නේ නෑනේ. එයා හංගගෙන ඉන්නේ ඔක්කොම දේවල් නේ.
0: ඔව් ආදරෙත් හංගගෙන ඉන්නේ.
1: ඒකනේ අනේ මොකටද කියන්නකො හංගන්නේ නේ.
0: ඔව් එතකොට දූවිලි වැලිදි වයිති වහගෙන නැ ඉන්නේ.
1: ඒකනේ. හරි අපි දැන් යමු පැංචගේ පැත්තට නේ. පැංච පැංචට කියන්නේ කියලා.
0: පැංච ඔයාගේ කතාව හරි සින්දුව හරි කියන්නකෝ.

0: ලස්සනයිනේ.
1: ආයි හයියෙන් කියන්නකෝ එක. තව ටිකක් හයියෙන් කියන්න. ගොඩාක් හයියෙන්. ඔන්න 1 2 3.
2: අකුරට යනවයි කියලා ටිකිරියයි අබැදිවලමයි. ඉන්නකම් ගුරු ගෙදරට ගිහින් කියන්නම්. ගිහින් කියලා මේ බෙද්දද අල්ලලා දෙන්නම්.
1: අල්ලලා දෙන්නම්. කොහින්ද සින්දු හොයා ගත්තේ? කවුද කියල දුන්නේ පැංචට?
2: ආච්චි
1: කියලා දුන්නේ. දැන් පැංච කියන්න බලන්න. පැංචට තාත්ත ගැන මොනවද කියන්න තියෙන්නේ? තාත්ත මොනවද පැංචට ගෙනත් දෙන්නේ කියන්න බලන්න. තාත්ත කොහෙද පැංච වෙක්කගෙන යන්නේ?
2: අපි ඊයේ දියත ගිහිල්ලා සෙල්ලම් කරා.
1: ඒකනේ. කවුද දැන් ඕවගේ එක්කන් යන්නේ?
2: තාත්තා.
1: එතකොට රස්සරස් එක එකව ගෙනත් දෙන්නේ කවුද?
2: තාත්තා.
1: දැන් අම්ම බලනවා ඇති. මං ගෙනත් දෙන්නේ. අම්මත් ගෙනත් දෙනව නේද? අද ඉතින් අපි තාත්තා ගැන වැඩිපුරම කතා කරන්නේ. කියන්නකෝ.
2: අපි තාත්තත් එක්ක දියත ගිහිල්ලා අපේ ළඟම තියෙන ගෙදර ළඟම දියත ගිහිල්ලා
1: සෙල්ලම් කරා.
2: සෙල්ලම් කරා. සීසෝ එකේ පැද්ද. ලිස්සන බෝට්ටු පැද්ද.
1: දැන් ඕවට ඔක්කොටම වියදම් කරන්නේ කවුද?
2: තාත්තා.
1: ඊට පස්සේ දැන් ওই ක්‍රිකට් ප්‍රැක්ටිස් වලට එක්කන් යන්නේ කවුද?
2: තාත්තා.
1: හයියෙන් කියන්න ඕන පැංච. තාත්තා. ඊට පස්සේ තව තව එක එක දිහවල් වල එක්කන් යනවා නේ පැංචව?
2: කසින්.
1: ඉන්නකෝ මේනික. මේ ආ පැංචෝ එක්කන් යනවා නේ.
2: ඊට පස්සේ තව ඒක සෙල්ලම් කරලා ඉවර වෙලා ලීසන බෝට්ටු සෙල්ලම් කරලා ඉවර වෙලා අපි සීසෝ එක පැද්දා.
1: ඉතින් බලන්න.
2: අර පල්ලෙහාට යුද්ධෙට යන්නේ.
1: යන්නේ. ඔය ඔක්කොම කරන්න තාත්තා තමයි එක්කන්ගේ නේද?
2: ඊට පස්සේ උන්චිලි පැද්දා. ඊට පස්සේ කරකන එක පැද්දා.
1: පැද්දා. හන්න හරි. ඔය ඔක්කොටම එක්කන් යන තාත්තට ආදරේ කියලා පැංච කියමුනේ. දැන් අහගෙන ඉන්නේ. අපි කියමුද තාත්තට සර්ප්‍රයිස් එකක් දෙමුද? එහෙනම් පැංච කියන්න බලන්න තාත්තට ආදරේ කියලා.
2: තාත්තට ආදරෙයි.
1: ගොඩාක් නේ. මොකද පැංච කියන්න හැදුවේ?
2: කසුනි නැන්ද, මේ මම චූටි කාලේ අපාචි ලෙඩ වෙලා හැබැයි කොහොම හරි මාත් එක්ක ක්‍රිකට් ගැහුවා. ඊට පස්සේ මේ දවස් ටිකේ තුවාලයක් තියාගෙන සල්ලි හම්බ කරලා ගොඩක් දේවල් ගේනවා.
1: ඒක තුවාලේ තිබුණත් සල්ලි හම්බ කරනවනේ. තුවාලේ තිබුණත් වැඩ කරනවනේ. ඒ මොකටද කවුරු වෙනුවෙන්ද?
2: මම වෙනුවෙන්.
1: චුටි තෝනි වෙනුවෙන් එයාගේ නේද? ඒකනේ ඒකනේ. හැම තාත්ත කෙනෙක් මෙහෙම තමයි. ඉතින් අද ඒ තාත්ත වෙනුවෙන් අපි ලස්සන චුටි දෙයක් කරමු. ඒ චුටි දෙය මං අර කිව්වා වගේ ලොකු දෙයක් වෙනවා. පුංචි පැටවුන්ට ලස්සන කාඩ්ස් හදන්න පුළුවන්, නිර්මාණ කරන්න පුළුවන්, රචනා ලියන්න පුළුවන්, එක එක විදිහට ලස්සන දේවල් ඉදිරිපත් කරන්න ඔන්න ඕගලන්ගේ වේදිකාව තියෙනවා නේද? net fm කලබල පැංචා නිර්මාණ පිටුව. අපි කියමුද අපේ දුරකථන අංකය?
2: හා.
1: කියන බලන්න WhatsApp අංකය මුලින්ම
2: 0711955 95ට තමයි WhatsApp කරන්න ඕනේ උඩ දෙයක්ම.
1: හරි, අපේ පැංච කියමු.
2: ඒකට කෝල් කරන්න නම් බෑ.
1: පැංච කියන බලන්න අනිත් දුරකථන අංකය
2: 0112553.
1: හයියෙන් කියන්න ඕනේ. ඇහෙන්නේ ඇහෙන්නේ. හයියෙන්
2: කියන්න.
1: ඔන්න හයියෙන් කියනයි.
2: 0112553. යාළුව අපිට කෝල් කරන්න.
1: කෝල් කරන්න ඕන කට්ටියම අපි බලාගෙන ඉන්නවා. සෙල්ලම් ගෙදර වෙලාවෙදිත් ලස්සන දෙයක් ඉදිරිපත් කරමු. ඩිෂුම් ඩිෂුම් අහන්න තියෙනවා. ඔහොම මහගෙන ඉන්නකෝ. කිය වෙන කන්ද පැංචි. පැංචක් කියන්න.
2: උදේ 8 වෙනකම්.
3: බොරු කියනවා සල්ලි තියනවා කියලා. බොරු කියනවා මහන්සි නෑ කියලා. බොරු කියනවා බඩගිනි නෑ කියලා. බොරු කියනවා අපිට හැම දෙයක්ම තියනවා කියලා.

0: FM Kalabalık Manço.
1: මගේ පුංචි යාළුව හැමෝටම ලස්සනම ලස්සන උදෑසනක් වේවා. මේ උදෑසන නියම වෙලාවටම අපි ඔයාලගේ ගෙදරට එන්නේ. ඔය ලස්සන මූණවල හිනාවක් මතුවෙන්නේ අපේ ලස්සන කතාව ඇහුවම කියලා අපි දන්න හින්දා. එහෙම නේද මගේ පුංචි යාළුවනේ? එහෙනම් ඉතින් තවත් කල් වේලා ගන්න නැතුව අපි ඉක්මනටම දිෂුම් දිෂුම් එක්ක ජෝන් මොකක් කරයිද කියලා හන්ද ඒ පැත්තට ගින් එමු.
2: දිෂුමා, අඩිය ඉක්මන් කරනවා. මේ අර කන්ද පාමුල තමයි කට්ටඩි ගුරුන්නාන්සේගේ ගේ තියෙන්නේ. පේනවද?
3: දැන් කන්දක් නැග්ග අය කන්ද පයිනවා. මගේ කකුල් දෙකට දෙයියන්ගෙම පීටයි.
2: නියම්ම පල්ලා, ඩිෂුමා ඩිෂුමා ඩිෂුම් ඩිෂුම්. ඔය නිකම්ම ඉඳලා තමුන්ගේ කකුල් දෙක ගම්මැලි වෙලා ඩිෂුමා.
3: අපෝ හරි, එහෙම හරි කියමුකෝ. කොහේ ගියත් කොහොමත් මමනේ වැරදි.
2: ඩිෂුම්, ඔන්න මම කලින්ම කියලා තියෙන්නේ මොන දේ වුණත් මට කියන්නේ නැතුව කටේ එහෙම අරිනව නෙමෙයි.
4: ආදිසි ඈනුමක් එහෙම ගියොත් එහෙම
2: කිලිනා. ඒක කිලිනා
3: බාව.
2: නෑ නෑ, මේ ඩිෂුමා ඈනුම ඈනුම. එනි අම්මේ,
3: තේරුණා තේරුණා
2: තේරුණා. මේ එමනම් දැන් ඉස්සර වෙලා යමු. ඉස්සර වෙලා
5: මෙතනින් කොයි පැත්තටද ලොක්ක?
2: ඔය ඔය දකුණු කකුල තියෙන පැත්තට. අන්න හරි, ඔය දකුණ තමයි. අන්න හරි හරි.
5: අර ලොකු ගහ ළඟ තියෙන පුංචි පැල්කොටේටනේ.
2: මේ ඩිෂුමා, මං ඉන්න කලින් කිව්වනේ කට කට කට.
3: අනේ ලොක්ක, ඔයා මාව බය කරනවානේ.
2: ඩිෂුමා බබා, මේ ඔඩොක්කේ දීලා නලවන්නේ. අනේ අම්බේ, කට පරිස්සම් කරගෙන මේ මගේ පස්සෙන් එනවා යෝදෝ. අයියෝ ඩිෂුමා, මේ ඔය ලිස්සෙනකොට මගේ ඇඟේ එහෙම එල්ලෙනවනේ. මේ දෙන්නත් එක්කම මේ ප්‍රපාතේ පල්ලෙහාට පාත් වෙයි. මේ ඔය පය බුරුලින් පරිස්සමෙන් ඩිෂුමා. හරි
3: හරිනේ, තේරුනේ දැන් තමයි.
6: නිකි නිකි, ඔයා ඔයා මේ උදව් කරන්න ඕන කෙනෙක් හොයාගත්තද නිකි? ඈ ඕනත් ඔයා ඔච්චර බය වුණේ ඇයි?
7: පුරුපුරු, මම දැක්ක ඇත්තටම හරි භයානක දෙයක්.
6: භයානක දෙයක්?
7: මගේ පිටිපස්සෙන් පන්නගෙන ආපු කෙනාව ඇත්තටම මම කවදාවත් දැකලා නැහැ. ඒක හරියට හෙට විතර වෙන්න තියෙන දෙයක් වගේ. හිතා ගන්න බෑ මට.
6: එහෙම කියලා බෑනේ නිකි. ඔයා ආරියට පැහැදිලිව කිව්වේ නැත්තම් මං කොහොමද මේ මොනවද හොයාගන්නේ? හුස්මක් කටක් අරගෙන ටිකක් ඉඳලා අනේ පැහැදිලිව කියනවා කො නිකි.
7: මේකයි පුරුපුරු, මම දුවගෙන ආවේ කැලයක් මැද්දෙන්. මගේ පස්සෙන් ආව කෙනා කොණ්ඩේ ටිකක් දිගට තියෙන රතු පාට ජටාව කොළොට බැඳලා හිටපු කෙනෙක්.
6: බොබ් මාලේ වගේද?
7: ඒක මන්ද නෑනේ, මට මතකෙච්චරයි. මං හොඳටම බය වුණා. එතකොට හැම දෙම නොපෙනී ගියා.
6: නිකි, ඒ කියන්නේ එතකොට එහෙනම් කොණ්ඩේ ගෙතිලා තියෙන කෙනෙක් නේද?
7: අන්න අන්න හරි අන්න හරි, කොණ්ඩේ ගෙතිලා තමයි තිබුණේ. හරිම අමුතු විදිහට.
6: නිකි, මං දන්නේ විදියට ඔය නිල් පාට මායාව ලබා ගන්න ඒ කාලේ ඉඳලම එක එක බන්ධන කරපු ගුරුනාංශ කෙනෙක් හිටියා. මේ මුලදියා බොහොම හොඳ කෙනෙක්ලු. ඒ වුණත් එයා බලයට තියෙන ආශාවට ඔය මායාව ලබා ගන්න යනවා කියලා දැනගෙන දේවාලේ භාරකාරයා එයාට එතනට එන්නවත් දෙන්නේ නැතුව කෞතුකාගාරේ ඔය මායාගල හැංගුවා කියලා තමයි කියන්නේ. ඔකෙතින් පරණ මිනිස්සු කියන කතාවක් හින්ද මම මේ ඇත්තද නැත්තද කියන්න දෙකම දන්නේ නැ නිකි. ඒ වුණත් ඔයා දැකපු දෙයත් එක්ක නම් මේක කිසිම නෙමෙයි, මොනියම් හෝ සම්බන්ධයක් තියෙනවා වගේ පේනවා නිකි.
7: ඒ වුණත් ඇයි පුරු පුරු එයා මග පිටිපස්සෙන් ආවේ.
6: මෙහෙමනේ, දැන් ඔයා ගාවේ ඵලය තියෙනවා කියලා එයා දැනගෙන නම්.
7: ඕ, ඒ කියන්නේ දැන් අපි අනිත් අයට උදව් කරනවා වගේම පරිස්සම් වෙලා ජීවත් වෙන්න සිද්ධ වෙනවා.
6: ඕ, හරියටම හරි.
7: ඔයාම කියන්නක පුරපුරු, දැන් අපි මොකද කරන්නේ?
6: මේ නිකි මන් දන්න ඔය කියන ගුරුනාංශේ ඉන්නවා කියන පැත්ත. ඉතින් ඒ පැත්තට ගිහින් එයා ඉන්නවද කියලා අපි හොයලා බලමු. හා, එහෙම නැත්නම් ඊට පස්සේ වෙන දේ ගැන හොයා ගන්න ඕනේ. කොතැනකින් හරි මුලක් හොයා ගන්න ඕනනේ. මියාව්, ඔය කොහෙද ගස් දිහා බලන්නේ? ගස් මුල් නෙමෙයි, මුලම ආරම්භය ගැන.
7: ඔන්න ඉතින් මට යන්න කියලා ඔයා නාන පටන් ගත්තා. ඇත්තටම ඔච්චර නාන්නේ මොකටද පුරුපුරු?
6: පුෂෙකුණාම නාන්නේ පෙ හොඳ පිරිසිදුවට ඉන්න ඕනේ. එතකොට තමයි එන්නේ හොඳ පූස් අදහස්. පූස් අදහස් නෙමෙයි, පූස් අදහස් හොඳ අඥාව.
7: හරි, එහෙනම් එහෙමවත් බලමුකෝ.
6: බලමුකෝ.
0: අපච්චි අපච්චි
8: අපච්චි,
0: වැඩි කතා නැති ගොඩාක් ආදරේ ඇති මගේ අපච්චි.

0: FM 칼레벌 반찬. 반초. Let's tell something to our father.
1: Okay.
0: How much you love to your father?
1: So much.
2: So much. Then?
1: So, you so, so,
0: I love so, so much.
2: So, so, so much, ne?
0: Yes.
2: It passe. Then they?
0: Articles, father's photos, send to our WhatsApp number.
2: Okay, what is the WhatsApp number?
0: Bindu hai hatya kala hayanu pahayanu pahayanu paha.
2: Annehema, apie duwala putala hondata English katha karanawa nan hari maasayine amala taatala neda? Podi kaale indala ithin meka hondata practice karanna ona English danuma vardhane karaganna godak dewal ithin thiyenawa karanna. E nisa thamai satara wethin onna step by step ඉංග්‍රීසි වැඩපොත් පෙළ හඳුන්වල දීලා තියෙන්නේ. දරුවගේ ඉංග්‍රීසි විෂය දැනුම ප්‍රමාණවත් මදිද? එහෙනම් ඔන්න අම්මල තාත්තලට සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් පෙළ අරන් දෙන්න පුළුවන්. පියවරෙන් පියවර අංකකේ ඉඳලා අයන්නේ ඉඳලා ඒ සවුන්ඩ් එකේ ඉඳලා හොඳට ඉගෙන ගන්න, ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න. එක ශ්‍රේණිය සිට අටවන ශ්‍රේණිය දක්වා සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩපොත් පෙළ දැන් වෙළඳ පොලේ තියෙනවා. අරගන්නකෝ, කියවන්නකෝ, දැනගන්නකෝ, ජයගන්නකෝ. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න කියලා කියන්නේ සතරම තමයි. හරි, අපි දැන් නිර්මාණ බලන්න නේතුයි ලෑස්ති වෙලා ඉන්නේ.
1: ඔව්,
2: අපි බලමුනේ අද යාළු එවල තියෙන ලස්සන නිර්මාණ මොනවද කියලා. තෑගක් දෙන්නත් පුළුවන්.
0: පුංචි අපේ නිර්මාණ පිටුව.
2: හරි, උදැස්සන 7:00 විනාඩි 21 වෙලාව. ඔන්න අපි දැන් නිර්මාණ පැත්තට ඇවිල්ලා තියෙනවා. කොයි නිර්මාණයද මුලින්ම කියන්නේ කියලා අපිට හිතාගන්න බැරුව ඉන්නේ. ඔන්න බලන්න පැංචි, මොනවද තියෙන්නේ?
0: තාත්තා ඉන්නවා, බබාව උස්සගෙන, ඒ චූටි කාලේ. ඊට පස්සේ තාත්තා ඉන්නවා, බබාගේ ෆොටෝ එකකින් තමයි ඉන්නේ.
2: ඉන්නේ
0: තේන්ද?
2: අන්න මාත් තාත්තට ගොඩාක් ආදරේ කියලා අවීෂ යක්කලින් එවල තියෙන සරමක් එහෙම ඇඳලා තාත්තත් එක්කනේ. ඔව් අනේ, හරි හුරතල්. මේ බලන්න මොකද්ද කියලා ඔන්න නිර්මාණයක් එවල තියෙනවා. පැංච කියන
0: ඒක අපි බැලුවන ගොඩද?
2: බැලුවද? කලින් බලපු එකක්ද පැංච? එන මේක කියන්න. ඉස්සරහට එනද පැංචට හෙම්බිරිස්සාවන නේද පැංචෝ? පැංචි
0: මාම කෙනෙක් ඉන්නවා, කඳු තියෙනවා, බලාකුළු තියෙනවා, තව සමනල ඉන්න.
2: හා, දෙල්කොට මහමෙවුනා බෞද්ධ විද්‍යාලය එක වසර B ඉරමාම පායලා තමයි චිත්‍රයේ මාතෘකාව වෙන්නේ. මිනුති බිනුල් විදානගේ. හරි, මෙන්න ඉවල තේනවා හොස්පිටල් එකේ දොර ළඟින් ඉගිලුණා වාට්ටුවේ අම්ම ළඟට පුංචි කොටි එකේ, පුංචි කෝට් එකේ සීතලට ගුලි වෙලා මොහීන් සිනාවෙන් නිස්. මේ මොකද්ද? මට ඒ වචනේ හරියටම පැහැදිලි නෑ. කොහොම හරි කියලා තියෙන්නේ, මුළු ලොව සමගම පොරබදින ඔබට මගේ පණ තිබෙන තුරුත් මත්තු සසරෙත් ආදරේ මගේ අප්පච්චි කියලා තියෙනවා. තරුෂි දනුල්ලා, ලිසරි සෙනේජා, විරහිත ඔනේජා, කෑගලු බාලිකා විද්‍යාලය එක වසර 4 වසර 8 වසර. බලන්නකෝ, එකම ගෙදර චූටි දෝනිල පුතා ලොක්කුම අප්පච්චිට තියෙන ආදරේ ගැන ලස්සන්ට ලියලෙවල තියෙනවා.
0: ඒ මොකද්ද රීල් තියෙන්නේ?
2: එලියල තියෙන අප්පච්චිට තියෙන ආදරේ ගැන.
0: අර හොස්පිටල් එකේ මොකද්ද?
2: ඒ කියන්නේ අර ඉපදිච්ච දවසේ ඉඳලා ගෙදර ඇවිල්ලා පරිස්සම් කරපු විදිය, ආදරේ දුන්න විදිය කියන්නේ. පුංචි කෝට් එකේ ඇවිල්ලා. තේරුණාද? හා, ඔන්න බලන්න පැංචි, මේ මොකද්ද කියලා.
0: මල් වාස් එක. එක කොළයක්, එක කොළයකුයි පෝච්චි එක ඇතුළට එක කොළයකුයි මල් තුනකුයි.
2: මල් තුනකුයි.
0: රෝස් ෆ්ලවර්ද මන්ද? ආ මල් මෝස්තරයක්.
2: ඒකනේ. ඇල්පිටිය ප්‍රාථමික විද්‍යාලයේ ඇල්පිටිය හතර ශ්‍රේණිය සවීච මින්තක පසන් තමයි ඒ විදිහට එවල තියෙන්නේ. හරි.
0: ගමක්.
2: ගමක්. මෙන්න.
0: Happy birthday party cap එක.
2: ඔන්න වැන්ච කියන්න. හරි හොරතල් නේද ෆොටෝ එක? අර මේ කොස්කොල තොප්පියක් නේද? කොස්කොල තොප්පියක් ඔටුන්නක් හදලා මගේ
0: Happy birthday මේ ඔටුන්නක් හදලා උඩින්.
2: ඔව්.
0: ක්ලේවලි.
2: ඒක දැක්කම ආසී තනවා නේද?
0: ඔව් දාගන්න හිතනවා.
2: ඒ චූටි මේ වස්තුව ලස්සන කෙනෙක් නේ. තෙනුල්ය තිසත් දම් යුරුවනේ මැනික ඔයා හරිම ලස්සනයි.
0: මගේ මන්දේ කැප්පලින් හදලා තියෙන්නේ.
2: කොස්කොල වලින් හදලා තියෙන්නේ.
0: කොණ්ඩයක්ද මන්ද?
2: මගේ රජ්ජුරුව අපච්චි කියලා අපච්චිටත් කොස්කොල ඔටුන්නක් හදලා ඔන්න අපච්චිට දාලා තෙනුල්ය තිසත් දම් යුරු පුංචි කැකුළු පෙරපාසල ගනිහිගම. හරිම ලස්සනයි යනේ මේව දකිනකොට නේද? ඊළඟට ඔන්න අපි බලමු මෙන්න එවල තියෙනවා ආදරණීය තාත්තේ කියලා ලස්සන ලිපියක්. මගේ ජීවිතේ මම අද ඉන්න මේ තැනට එන්න අභියෝගවලට මුහුණ දෙන්න හරිදේ තෝරාගන්න මට උගන්වපු මගේ එකම ගුරුවරයා ඔබයි. මගේ ලෝකේ අත්‍යවාරම ඔබගේ දහඩියෙන් සහ ආදරයෙන් හැඩවුණු එකක් බව මම දන්නවා. මට මතකයි ඔබ කොපමණ මහන්සි වුණාද, මගේ සතුට වෙනුවෙන් ඔබේ සතුට කොපමණ කැප කළාද කියා. ඔබ මට දීපු ලොකුම දේ වස්තුවක් නෙවෙයි, ඒ ඔබ මට කියා දුන්න අගනා ජීවිත දර්ශනයයි. වචන වලින් කියන්න බැරි තරම් ආදරයකින් මම ඔබට ගරු කරනවා. මගේ වැරදි හදමින් නිවැරදි මඟ පෙන්වමින් අදටත් මට සෙවණක් වගේ ඉන්න ඔබට මේ පියවරුන්ගේ දිනේදී මගේ හදවතින්ම ගෞරවනීය සුබ පැතුම් පිරිනමනවා කියලා අනේ හරි ලස්සනට දෝණිය එවල තියෙනවා. තේෂානී ෂෙහන්සි 9B කෑගලු නව මහවිද්‍යාලය. චූටි මැනික ඔයාට ලස්සනට ලියන්න පුළුවන්. ඉංග්‍රීෂ් වලිනුත් එවල තියෙනවා ඒකම. හරිම ලස්සනයි, හරිම ලස්සනයි, හරිම ෂෝක්. ඊළඟට ඔන්න අපි බලමු මෙන්න තියෙනවා, මෙන්න තියෙනවා පැන්චෝ. ඔන්න මේක අපි දැක්කේ නෑනේ. බලන්නේ මොකද්ද කරන්න කියලා බලන්න. තාත්තා මොකද්ද කරන්නේ? පාරට ඇවිල්ලත් කවනවනේ මොනා හරි. අන්න දැක්කද බලන්න තාත්තා බබාව වඩාගෙන ඉන්න විදිය කොහොමද කියලා බලන්න. හොඳට හොඳට බලන්න. දැක්කද කොහොමද බලාගෙන?
0: හරි අමාරුවෙන් වඩාගෙන බලාගෙන ඉන්නවා.
2: ආදරෙන් බලාගෙන කවනෝ නේද? පිය සෙනෙහස මහ මෙරකි මට. ඔබ නෞකාවකි, මම පුංචිම පුංචි බෝට්ටුවක් වගේ. ඔයාගේ ළඟ හැමදාමත් ඔබේ සුවඳ දැනෙනවා මට මගේ අප්පච්චි කියලා එවල තියෙනව. මනුදි දුව ජයමින් බබා තමයි එයාගේ රොහාන් අප්පච්චි ගැන මෙහෙම කියලා එවල තියෙන ලස්සන ෆොටෝ එකකුත් දාලා තියෙනවා. හරිම ආදරණීයයි නේද? ඔන්න පැන්චෝ කියන්න බල.
0: කොල් ගහක් තියෙනවා. හැබැයි ඒකේ කොල නෑ.
2: මොකද මැනික?
0: ගහක් තියෙනවා.
2: ඒකේ කොල නෑනේ. එහෙම වෙන්නේ මොකක් වුණොත්ද?
0: ඉරපෑයොත්.
2: ඔව්. ඒ කියන්නේ අපි හරියට පරිසරය බලාගත්තේ නැතොත් වෙන දේවල් නේ. ඒකනේ ඒකනේ.
0: වතුරත් නැති වෙනවා.
2: ඕ අපි බලමු කවුද එවල තියෙන්නේ කියලා. මුදුනේගම මහාවිද්‍යාලයේ තලාව ඉනුජිත් නිශාන්ත තමයි ඒ ලස්සන චිත්‍රය අපිට හරිම හොඳ පාඩමක් වගේ අඳලෙවල තියෙන. මෙන්න මෙන්න පැංචයි පැංචි කියන්න බලන්.
0: ආනේ ඩිය කෙනෙක්. පොණ්ඩෙක්කුත් තියෙනවා.
2: ඔව් උමේදා සෙවුමිනි ආනන්ද මෛත්‍රී ජාතික පාසල 7 ශ්‍රේණිය. වැස්ස දිනයක් ඇඳලවල තියෙනවා දිලින නිත් දින්තරු 8 ශ්‍රේණිය දෙබරවැව මධ්‍ය විද්‍යාලය. හරිම ලස්සනයි. නැන්ද මගේ තාත්තට සුබ පතන්නකෝ උපන්දිනයට කියලා තියෙනවා මැනික. ඒක මැසේජ් එකක් විදිහට එවන්න. මැසේජ් එකක් විදිහට එවුවොත් අපිට ටක්කාල සුබ පතන්න පුළුවන්. තල්දෙන මහාවිද්‍යාලයේ DM මලීෂා රුවන්තිකා 11 ශ්‍රේණිය. අන්න අපිවත් ඇඳලා ඉවල තිබ්බා. මම දැක්කා.
0: සචින් නන්දයි ගෙදර. ආ? මේ සචින් නන්ද ඉද්දි.
2: ආයියද?
0: ඔව්.
2: ඒකනේ. දැක්කා නේද? අන්න මලීෂා රුවන්තිකා. හරිම ලස්සනයිනේ දෝනි. නෑ මලීෂා රුවන්තිකා. තල්දෙන මහාවිද්‍යාලයේ
0: බුදු සාදු ඇඳලා තියෙන්නේද?
2: ඔව් බුදු සාදු අඳිනවා එක එක වඳිනවා මේ.
0: ඔයා ඇඳලා තිබ්බා.
2: ඔව් හරිම ලස්සනයි දැන්.
0: සයින් එකක් උද්දාලා.
2: ඔව් ඔයාගේ සයින් එකේම දාලා හරිම ලස්සනට අඳිනවා. ඉතින් ඔන්න අපිවත් ඇඳලා ඉවල පැංචවයි පැංචිවයි කසනි නැන්දවයි නේද? ජනති සාරා දිනෝල්ලියා තුනලෙලුම් ශාන්ති ජෝසප් ජාතික පාසල බණ්ඩාර වෙල. පොසොන් පෝය කවුද මේ ඇඳලා ඉවල තියෙන්නේ? ඕ අපේ ගෙදර KP සජන සහත්සක රත්මල්ල විද්‍යාලය නේද? කටුපොත තමයි ඉන්නේ. ඔන්න ලස්සනට ඇඳලා ඉවල තියෙනවා. මෙන්න.
0: දිව දික් කරගෙන ඉන්නවා.
2: මොකද්ද?
0: දිව දික් කරගෙන ඉන්න ආ කියලා.
2: ලස්සනයි නේද? ආ ඔන්න බලන්නකෝ. නිශිත් චනුසද ගොඩක වෙල නිශිත චනුසද කියලා තියෙනවා. ආපච්චිට ගොඩාක් ආදරේනික නැන්ද කියලා. නිශිත ඔයා චෝයිනේ නේ හරිම හොරතල් මලක් නේ. මේ බලන්නකෝ.
0: මයි මොස්තර.
2: දොන් පේත්‍රික් මහාවිද්‍යාලය.
0: නිකන් චීත හැට්ටේ එකක් වගේ.
2: චීත හැට්ටේ? ගුණන්ගි. ගුණන්ගි කියන නම නම් ඔන්න මට පැහැදිලිව පේනවා. මෙන්න. පෙන්චු හාට් එකක් ඇඳලා සුබ පියවරුන්ගේ දිනයක් කියලා ලියලා ආනන්ද විද්‍යාලය යසස් රගදීව්. ඊළඟට මෙන්න මෙන්න තරු පිරිල අහස පුරා රාත්‍රිය ගැන එවල තියෙනවා මලින්දී මෙත්සරණී කල්යාණි ජාතික පාසල. මේ වගේ නිර්මාණ ගොඩක් තියෙනවා දේවල. අපි මේ හැමෝටම ඉතින් අත්පුඩියක් දෙමු නේද? නංගිල දෙන්නයි මගේ රජ්ජුරුව මගේ තාත්තා කියලා තියෙනවා ගම්පහ තක්ෂලා විද්‍යාලයේ තිසලි සේනල්ලයා කරුණාරත්න. ලස්සන ෆොටෝ එකකුත් එක්කම එවල නේද පවුලේ තුන් දෙනාම? ඊළඟට අහසේ ඉන්න අප්පච්චිට. තාත්තා දැන් ඉන්නේ මාසල නෙමෙයි, අහස උඩ තරුවක් වෙලා. කතා කරන්න බැරි වුණාට මගේ හැම ජයග්‍රහණයටම හිනා වෙනවා. බය වෙන්න එපා පුතේ, කියපු සද්දේ අදත් මගේ හිත ඇතුලේ ඇහෙනවා. තාත්තා නැති වුණාට කමක් නෑ අප්පච්චි, මා තුළ තාත්තා හැමදාම ජීවත් වෙනවා. කවුද මේ ලස්සන දෝණි කියලා අපි බලමු. ඔන්න මේකත් කියන්නකෝ කියලා එවලා තිබ්බ. ඔන්න ටග් ගාලා කිව්වා මගේ දෝනියෝ. දැන් දෝනිගේ නම තමයි මට ටග් ගාලා එවන්න ඕන. එතකොට මට කියන්න පුළුවන් මේ දෝනි කවුද කියලා. මලින්දි නේද? මලින්දි මෙත්සරණි තමයි එවලා තියෙන්නේ දෝනි. තාත්තා ගොඩාක් සතුට වෙනවා දෝනි ආඩම්බරකාර විදිහට ජීවිතේ ජය ගත්තම. කලබල පැංච අහලා උදේට ඇල්ෆා ස්ටුඩියෝ අහලා ජීවිතේට හොඳ දේවල් එකතු කරගෙන ධෝනි ඉදිරියටම යන්නකෝ. එතකොට ධෝනිට පුළුවන් ධෝනි බබලෙනවා වගේම රටත් බබලන්න. හොඳද මලින්දි? හා ඊළඟට මෙන්න තව ෆොටෝ එකක් තියෙනවා දැක්කද?
0: ඔව්.
2: මොකද්ද කියලා කියන්න?
0: පුතා ඉන්නවා මේ නෑ දුවද මන්දා ඩෝට එයාගේ ඇඟ ඇලවිලා ඉන්නවා.
2: ඇලවිලා? ඔන්න අලවගෙන තමයි ඉන්නේ අම්මල තාතල දරුවෝ නේද?
0: ඔව්.
2: ඔව් අලවගෙන ඉන්නේ ආයි. එහෙම තමයි ආදරේ.
0: ඔව්.
2: අපි බලමු කවුද කියලා. මිතුනි නෙත්සරා. මිතුලි නෙත්සරා ගින්තොට මහාවිද්‍යාලය ගාල්. හරි. මේ වගේ නිර්මාණ ගොඩක් තියෙනවා ලස්සනයි. අපි දැක්කා ලස්සන ෆොටෝස් විදිහට අපිට එවලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම මෙන්න කලබල පැංච නිර්මාණ පිටුවෙන් ලොකුම ලොකු ආඩම්බරයක්.
0: ඔබ ලස්සනයි
1: ආදරෙයි.
2: හා හා
3: කුල පැංචා පුංචි සිත්වලට ආදරෙන් තිරින කරන්නේ.
4: සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
2: හරි, දැන් කවුද ඉන්නේ මාත් එක්ක නෝර යන්න?
0: මම.
2: මොකටද මොකටද අපි නෝර යන්නේ? ආ, මොකද්ද මට ඇහෙන්නේ?
0: පොත් ගන්න.
2: ගන්න පොත් ගන්න අපි කැන්ඩි සිටි සෙන්ටර් එකට තමයි යන්නේ මේ පාරත්. 19 වෙනි වරට මහනුවර පොත් දැක්ම කන්ද උඩරට. හරිම ලස්සන ආඩම්බරකාර පොත් දැක්මක් මේක. ඉතින් බලන්න එන්නකෝ. එතකොට බලන්න පුළුවන් කොච්චර ලස්සන දේවල් තියෙනවද අපි හොයපු පොත් තියෙනව නේද කියලා. නුවණ දෙන කියවුමට සමාජයේ පෙළගස්සන මේ වසරේ කන්ද උඩරට මහනුවර පොත් දැක්ම ජූනි 29 වෙනිදා පටන් ගන්නවා පුතේ. ජූලි 5 වෙනිදා වෙනකන් තියෙනවා පුතේ. කැන්ඩි සිටි සෙන්ටර් එකට එන්න ඕනි පුතේ. ආ නේද? සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය හැමදාමත් වගේ මේ ගමන 19 වෙනි වරට සංවිධාන කරන්නේ. ඒ නිසා තව තව ලස්සන දේවල් ගොඩක් තියෙනවා. සම සංවිධානයේ කැන්ඩි සිටි සෙන්ටර් අපි තමයි හැමදාම ආදරෙන් අත්තල් බැඳගෙන ඉන්නේ නෙත් FM අපි. එන්නකෝ එන්නකෝ, ඒ දවස් ටිකේ ඒ පැත්තේට ඇවිල්ලා මේ මොනාද කියලා බලන්නකෝ. වට්ටම් එක්ක පොත් අරගෙන ඒව කියවන්නකෝ. කෙටි කතා, නවකතා, පරිවර්තන කතා, විෂානුබද්ධ, කරුණු, එකතුකුණු, ලස්සන පොත්, මේ හැම දෙයක්ම තියෙනවා. එහෙනම් අපි එදාට හම්බ වෙමු.
5: තාත්තගේ මේ පුංචි පුතා දඟකාරයි කටකාරයි තමයි. හැබැයි තාත්තට ගොඩාක් ආදරේ.
6: FM Anupaha FM Anuhatarai Dashumata Net FM
0: Kalabala Pancha Hanna Velawa 7:37
7: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් ලයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
8: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අති ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 0112 27 77 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
9: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබට ප්‍රශ්නයක්ද? එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strain Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට.
10: ජූනි 21 මීගමුව බස් රථ නැවතුම් පොලේදී
9: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්නම් වලට හොඳම විසඳුම.
11: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා, මයි ටැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස්, කාගිල්ස්, ආපිකෝ, සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
8: විෂන් කෑ හොර නිශාකා විසින් සංවිධාන කරනු ලබන නොබලේ අක්ෂි සහස්‍රවන සායනය ජූනි 21 වන දින උදැසන 9 සිට විෂන් කෑ හොරන නගර ශාකාවේදී මූලික අක්ෂි පරීක්ෂාව, අක්ෂි පීඩන, ශ්‍රවණ, ඇසේ සුද හඳුනා ගැනීම සමගින් ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දීමනා පැමිණෙන නොම්බර 157 රත්නපුර පාර හොරන අමතන්න 0776 932 93.

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පුහෝදා.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසතය සමාදන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවෙන් දම් දෙසුම් අහන්න
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පුහෝදා. අපි බණ්ඩාරවෙල යමු, අපි බණ්ඩාරවෙල යමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි,
0: සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.
2: බොරු කියනවා සල්ලි තියනවා කියලා, බොරු කියනවා මහන්සි නෑ කියලා, බොරු කියනවා බඩගිනි නෑ කියලා, බොරු කියනවා අපිට හැම දෙයක්ම තියනවා කියලා. ඒ මන්

0: පෙන්ච වෙලාබෝදේ හතයි විනාඩි 39යි.
1: අසුනි නැන්ද?
0: ඕ ඕ
1: මට ඔයාගේ ඔඩොක්කෝ ඉන්න ගන්න හිතෙනවා.
0: ඒකනේ අනේ ඔඩොක්කෝ ඉඳ ගමු. තව චුට්ටකින් දැන් ටිකක් වෙලා තියන් හිටියනේ.
1: හා
0: තව ටිකකින් ආයි හොඳද?
1: හා
0: හරි. දැන් ඔන්න අපි ලෑස්ති සෙල්ලම් කරන්න නේද?
1: ඔව්.
0: එහෙනම් මං තනියම සෙල්ලම් කරන්නන්නේ.
1: එපා.
0: අද පැංචගේ කටහඬ ගොඩාක් වෙනස් වෙලානේ. මොකද කිව්වේ පැංචෝ?
1: එපායිටි.
0: ඇයි ඉතින් අනේ?
1: අපි අපි සෙල්ලම් කරා.
0: මට ඇහෙන්නේ නැහැනේ පැංචෝ. මොකද?
1: අපි සෙල්ලම් කරා නේද?
0: එන්නන්ද?
1: ඔව්.
0: එහෙමද? එනවද? පැංචිත් එනවද?
1: හ?
0: එන්නේ නැනේ. එහෙනම් මං යේ සෙල්ලම් කරමු අපි දෙන්න පැංචයි පැංචයි මමයි. හරිද?
1: හා
0: යා.
2: චූටි චූටි අලෝ ගොඩාක් ඇවිල්ලා සෙල්ලම් කරන්න. මේ අපේ සෙල්ලම් ගෙදර.
1: හිතේ ඇති මාත් නැතුව සෙල්ලම් කරන්න.
0: ඒකනේ යන්නේ අපේ හිතේ තියෙන ඔයා නැතුව සෙල්ලම් කරන්න. ඒ උනාට ඉතින් බෑනේ නේද? පැංචගේ පෝලිමටයි පැංචිගේ පෝලිමටයි ඉන්නේ ඉතින් කට්ටිය එන්නේ. අපි කතා කරලා බලමුද?
1: හා.
0: කොහොම නම්බේ කාපහු කියන්න බලන්න. නම්බේක කියන්න අපෝ.
1: විදේකයි.
0: ඔව්.
1: 0 2 55 63 63 යාලපිට කොල් කරන්න.
0: හරි. ඔන්න ඉන්නවා. පැංචෝ.
1: අයිබෝවන් සුබ උදෑසනක්. කෝ.
0: ඔන්නකෙන්? අයිකෙන්?
1: අයිබෝවන් සුබ උදෑසනක්.
3: අයිබෝවන්.
1: නම් මොකක්ද?
3: එම්එම් මිසෝරි දනන්ජන.
1: කීවස්තරද? ඔයාගේ ඉස්කෝලේ මොකද්ද?
3: කීර්තිගාත කනිෂ්ඨ විද්‍යාලය.
0: කොහෙද ඉන්න මැනික?
3: මොනරාගල.
0: මොනරාගල.
1: වැස්සද?
0: වැස්සද වැස්සද? ආ?
3: වැස්ස නෑ.
0: වැස්ස ටිකක් දෙන්නද? ආ?
1: ඔයා අස විසේ මොකද්ද?
3: අහුන්නේ.
1: අස විසේ මොකද්ද?
3: සිංහල.
1: ආසම් පාට මොකද්ද?
3: නිල් පාට.
0: අද මොකද්ද කියන්නේ මණිකා?
3: සින්දුවක්.
1: ලස්සනට කියන්නකෝ.
3: සමන් වැලේ මල් ජයට පිපිලා මුළු මිදුලම සුවඳයි. අපේ මේ මුළු මිදුලම සුවඳයි. හැම ගෙදරම මල් ජයට පිපේනම් ගම්මානෙම සොඳුරුයි. දුවේනි ගම්මානෙම සොඳුරුයි. ගමින් ගමට මල් කැකුළු පිපෙන විට මගේ රට හරි සුවඳයි. පියාණෙනි මගේ රට හරි සුවඳයි.
0: හරිම ලස්සනයිනේ.
1: ලස්සන ඉදිරිපත් කිරීමක්.
0: ඒක තමයි. මෙන්න පැංචි පැංචිගේ පොලිම.
1: ආයුබවන්.
3: ආයුබවන්.
1: නම් මොකද්ද?
3: මීඩියා නුත්‍යා.
1: කී වසරේද?
3: දෙබරේ.
0: ආමනික. තාම චූටි දානේ.
1: වයස කීයද?
0: අවුරුදු 3 මාරයි. ආපහු හයියෙන් නම කියන්න බලන්න. හා කොහෙද ඉන්නේ? කිතුල්ගල. පැංචි යන්න.
1: අද මොකද්ද ඔයා ඉදිරිපත් කරන්නේ? කියන්නකො ලස්සනට.
0: බොන්නකෝ. තේ හදන්නකෝ. රසට බොන්නකෝ. ඉක්මනට බොන්නකෝ නේද? ආ මෙන්න තව යාළුවෙක් ඉන්නව පැංචෝ.
1: අයිබෝවන් සුබ උදෑසනක්.
3: අයිබෝවන් සුබ
1: උදෑසනක්. නම් මොකද්ද?
3: මිදු බිනු විදානගේ.
1: කී වසරද?
3: එක වසරේ.
1: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද?
3: මහමෙවුනා වෙබුරිස් කොලේජ්.
1: ඔයා ඕගොල්ලොන්ට වැස්සද?
3: වහිනවා.
0: දැනුත් වහිනවද?
3: දැන් නෑ.
0: හා. ඉතින් මොනාද මැනික? එහෙමද? දැන් අද මොකක්ද කියන්නේ?
1: ලස්සන්ට කියන්නකෝ.
3: අහසට පිබිනා එරං කලෙයක්, පොළවට පිබිනා ඌමි කලෙයක්, සම්ම සුදහසක් වටින කලෙයක්, පරින් නැහැනෝ වගේ කලෙයක්.
0: හරිම ලස්සනයි. මෙන්න පැංචි.
1: ආයුබෝවන් මගේ යාළුවේ.
3: ආයුබෝවන්.
1: සුබ උදෑසනක්.
3: සුබ උදෑසනක් වේවා.
1: නම මොකද්ද?
3: මලින්සා.
1: කී වසරේද?
3: එක වසරේ.
1: ඉස්කෝලේ නම මොකද්ද?
3: වේගිරි මඩවල් ප්‍රාථමික විද්‍යාලය.
1: ඔය පැත්තට වැස්සද?
3: නෑ.
1: තාතව හග් කළාද?
3: ඔව්.
0: දැන් අද මොකද්ද කියන්නේ චුටි දෝනි?
3: අම්මගෙන් කතාවක්.
0: හා කියමු.
3: මේ ලෝකෙ මට වැඩියෙන් ආදරය කරන, මාව ආරක්ෂා කරන කෙනා ගැන තමයි අද මං කියන්න යන්නේ. ඕගොල්ලෝ දන්නවද කවුද කියලා? ඒ තමයි මගේ අම්මා. හැම වෙලේම මගේ තනියෙන්ද පාළුවට ඉන්නේ මගේ අම්මා. මට අසනීපයක් හදුනහම අම්මා මල් ළඟට වෙලා ඉන්නවා. ඕගොල්ලෝ දන්නවද ඉස්කෝල ගියාම අම්මා නැතුව කොච්චර පාළුද කියලා? ඔයාලත් ඉස්කෝල යනකොට අම්මටයි තාත්තටයි වැන්දර යන්නුන. එතකොට අපිට දවසම සතුටින් ඉන්න පුළුවන්. මං අම්මගේ ඇස්මෙකලු. මල්ලාසෙන්ට සින්දු කියනකොට, නැටුම් නටනකොට, තරඟ වලින් දිනනකොට අම්මා කියන්නේ දෙයියන්ගෙන් ලැබුණ ලොකුම තෑග්ග මං කියලත්. නරකවල කරන්නතු හොඳ ළමෙක් වගේ හොඳ ඉගෙන ගන්න එක තමයි අම්මා මගෙන් ඉල්ලන එකම දේ. මං වෙනුවෙන් ජීවිත දකින අම්මගෙන් බලාපොරොත්තුවක්ම ඉටු කරන එක තමයි මගේ ආසාව.
0: හරිම ලස්සනයි නේද? මෙන්න ලොකු පුඩියක්. කොච්චර හොඳ දුවක්ද, කොච්චර හොඳ දෝනි කෙනෙක්ද, ලස්සනට කතාව ඉදිරිපත් කරා මැනික. හොඳේ. මෙන්න පොලිමේ අනිත් යාළුවෝ.
1: අයිබෝවන් සුබ උදෑසනක්.
0: අයිබෝවන්. අයිබෝවන්.
3: අයිබෝවන්.
0: නම කියන්න.
3: පහන් නෝදිත.
1: ඉස්කෝලේ මොකද්ද?
3: දේවානන්ද කනිෂ්ඨ විද්‍යාලය.
1: කී අවසරද?
3: එක වසරේ.
1: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද?
0: ඉස්කෝලේ කිව්වා නේද? ගෙදර කවුද ඉන්නේ? හන්
1: ගෙදර කවුරු කවුරුද ඉන්නේ තව?
3: අයියයි අක්කයි අම්මයි මමයි තාත්තයි.
1: තාත්තා ගැන කියනවද?
0: කියන්න වස්තුව.
3: දෙවියන් දුටිවිමා.

0: cum vinde. Mamă, poate ne va vende vestida de viață lângă mine. O bine va de tata mate, he madne mă. O bine va de tata mate, he madne mă.
1: හරි ලස්සනයි මගේ මැණික. මෙන්න පැංචි. පැංචි කතා කරනකම් ඔන්න මමත් කියන්න යන ඔන්න නිර්මාණ පිටුවට යපු ලස්සන එකක්. හරි. රට රකින ආඩම්බරකාර තාත්තාට මුහුදත් රකින, රටත් රකින, ගෙදරත් රකින, හිතත් ඇති ඔබයි තාත්තේ සයුරේ නිල්ල තරම් නැව තරම් ශක්තිමත් මේ තරම් හිත මෘදු පියෙක් මට ලැබුණේ මගේ වාසනාවට. ස්තුතියි තාත්තේ ඔයාට. සුභ පියවරුන්ගේ දිනයක්. ආදරේ තාත්තේ ලුතිනල් කමාන්ඩ හර්ෂ වීරක්කොඩි. ආදරණීය පුතයි ධෝනි, සනුක සහ අයන්යා කියලා මේක තාත්තට ඇහෙන්න කියන්න නැන්දේ කියලා තියෙනවා. හරිම ලස්සනයිනේ. ශෝක්නේ ඉතින් ඔන්න හැමෝටම ඇහෙන්න කිව්වා ධෝනිගේ පුතාගේ තාත්තට තියෙන ආදරේ. හා ඊළඟට ඔන්න තව එකක් තියෙනවා. බොවිඳු බොවිඳු අප්පච්චිට ආදරේ තරම ඔන්න ලස්සනට එවල තියෙනවා ලස්සන ෆොටෝ එකකින්. ඔන්න බොවිඳු බොවිඳුවත් ආදරෙන් මතක් කරා. හරි ඔන්න පැංචි කතා කරා.
2: ආයුබෝවන්.
0: ආයුබෝවන්
2: නම් මොකද්ද?
0: ගංගුලි.
2: කී වසරේද?
0: දෙක වසරේ.
2: ඉස්කෝල නම කියන්න බලන්න මට. ඉස්කෝලෙ මොකද්ද?
1: කිව්ව ඉස්කෝලෙ කොහෙද ඉන්නේ?
0: අමෙනික?
1: කොහෙද ඉන්නේ?
0: නාගල.
1: මොනරාගල?
2: අම්ම ගාවනේ ඔය ඉන්නේ. තාත්තා වැඩට ගිහින්ද?
1: අද යනවද වැඩට තාත්තා? අද එහෙනම් ඉතින් සෙල්ලම් කර කර ඉන්න පුළුවන් නේද? මොකද මොකද ඉදිරිපත් කරන්නේ?
0: සින්දුව
1: ලස්සනට කියන්නකෝ.

0: හිනා වෙවී කියනවයි තින්නේද? හරිමශෝක් හරිමශෝක්, මේ හැමෝටම අපි ලොකු අත්පොඩියක් දෙමු. ලස්සන ඉදිරිපත් කිරීම නේද පැංචෝ? බලන්නකෝ ඉතින් අපි පැංචටත් ඉක්මනින්ම සනීප වෙන්න කියලා කියමුනේ. පැංච කියන්නකෝ, පැංචට ඉක්මනින්ම සනීප වෙන්න ලැබේවා කියලා.
1: පැංචෝ ඉක්මනට සනීප වෙන්න.
0: ආ මෙන්න දැන් මේ ගොඩක් නිර්මාණවල තියනවා කියලා මම කිව්වනේ. තාත්ත ගැන එකේ කෙවලියල තියනවා, කිසිම රස කෑමක් කන්න අකමැති අපි ගැනීම ලස්සනම හීන දකින, උදේම නැගිටලා අපේ පාසල් ඇඳුම් ටික මැදලා අම්මටත් උදව් වෙන, ලෙඩකදී අම්මටත් වඩා අපි ළඟ දැවටෙන ආදරේ අපි ඔයාට පනවගේ සඳු බබයි දෙව් බබයි. ඉතින් මෙච්චර මෙහෙම ලස්සන්ට අපේ රත්තරම් පැටවුන්ට ලියවෙන්නේ කොහොමද කියලත් මම මේ කල්පනා කරා. බලන්නකො මේ ලස්සන වචන, මේ ලස්සන අදහස් කාගෙද? ඔයාලගෙනේ. ඉතින් මෙහෙම ලස්සන වචන එන්න, ලස්සන අදහස් වෙන්න අපි ලස්සන්ට ජීවිතේ කියවන්න ඕන නේද පුතේ? ඒක නිසා තමයි පැංචයි පැංචී වගේ දැන් ඔන්න අපේ දුවල පුතාලත් නුවරට එන්න කියලා කියන්නේ කැන්ඩි සිටි සෙන්ටර් එකට මහනුවර පොත්දැක්මට නේද පැංචී?
1: ඔව්.
0: එතකොට ලස්සන අදහස් එනවනේ පොත් කියෙව්වම.
1: ඔව්.
0: එක එක වචන හොයාගන්න පුළුවන්නේ අලුත් අලුත් වචන.
1: ඔව්.
0: පැංචත් ආසයිනේ කතන්දර පොත් එහෙම කියවන්න. නෝන දෙන කියවුමට සමාජයේ පෙළගස්සන මේ වසරේ කන්ද උඩරට මහනුවර පොත් දැක්ම ජූනි 29 වෙනිදා ඉඳලා ජූලි 5 වෙනිදා වෙනකන් තියෙනවා කැන්ඩි සිටි සෙන්ටර් එකේදී. අපි තින්නවා ඒ පැත්තේදී. ඉතින් විශේෂාංග ගොඩකට සම්බන්ධ වෙන්න පුළුවන්, වටම් එක පොත් ගන්න පුළුවන්, අපේ දුවා දරුවන්ට ඕනම කරන දේවල්. ඉතින් දරුවන්ට විතරක් නෙමෙයි, දෙමව්පියන්ට වැඩිහිටියන්ට අපිට ඕන කරන පොත් එතන තියෙනවා. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ කැන්ඩි සිටි සෙන්ටර් සංවිධාන කරන්නේ නිල ගුවන් විදුලිය විදිහට. ඉතින් අපි තමයි හැමදාකම මේ විදිහට අත්වැල් බැඳගෙන ඉන්නේ.
2: අප්පච්චි අප්පච්චි
3: අප්පච්චි,
2: වැඩි කතා නැති ගොඩාක් ආදරේ ඇති මගේ අප්පච්චි.

0: İttifim Kalebala Pençe.
1: කලබල පැංචා පුංචි සිත්වලට ආදරෙන් තිරිණ කරන්නේ
2: සතර සිස්සද්ද ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර
3: FM 95 FM 94.8 net FM වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට
4: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636 636
5: Meldol hisarathaya una semprathishyawa angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meldol paracetamol visheshayaki
6: anuttana kaduma milak kasagala green super within hita ganna beri aduma milakata den pahanda rasak obat athumevit wenasa wataha ganna shaka matale athurugiriya mulleriyawa narammala gane mullakampola kasagala green super kasagala samuha vyaparaya vetin
7: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
6: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97
8: finishing වහලක් ලෙස color up flow වැජබෙනා සිත් වැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න Finishing වහලක් නම් color up තමයි
1: කලබල පැංචා පුංචි සිත්වලට ආදරෙන් තිරින කරන්නේ
2: සතර සිස්සද්ද ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර
0: තාත්තගේ මේ පුංචි පුතා දඟකාරයි කටකාරයි තමයි හැබැයි තාත්තට ගොඩාක් ආදරේ
9: It's the film Kalebala Pencha.

0: මමත් ඔයාට ගොඩක් ආදරෙයි තාත්තේ.
1: පැංචක් කියන්න ඕන පැංචෝ.
2: හා?
1: කියන්න පැංචත් ආදරේ ගැන.
2: මමත් ආදරෙයි.
1: හා ඒකනේ ඒකනේ. අපි හැමෝම එහෙම තමයි නේද? හැම තාත්තෙක්ම අපේ තාත්තා. හැම අප්පච්චි කෙනෙක්ම අපේ අප්පච්චිනේ. මේ ලෝකේ ලස්සන වෙන්නේ අපි එකතු වුණාමනේ නේද?
2: ඔව්. මම කලබල පැංචා. බයි ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න.
1: හා පැංචි.
0: මම චුට්ටක් දඟ පැංචි. ටටා බයි. පරිස්සමෙන් ඉන්න.
1: පියවරෙන් පියවර ඉගෙන ගන්න ඕනේ අපි හැමදේම. ඉතින් එහෙම තමයි ජීවිතෙත් අපි කියවන්නේ පියවරෙන් පියවර. දරුවෝ ඉංග්‍රීසි විෂය දැනුම ප්‍රමාණවත් මදි වුණාම මේ හැමදේම අපි පියවරෙන් පියවර ඉගෙන ගන්න ඕන. විෂය දැනුම ඉංග්‍රීසි විෂය දැනුම ප්‍රමාණවත් මදි නම් සතර ස්ටෙප් බයි ස්ටෙප් ඉංග්‍රීසි වැඩ පොත් පෙළ තියෙනවා.

0: ඔසල අපි හම්බ වෙමු උදේට ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්. මේ වගේම තව තවත් ලස්සනට දවස පටන් අරගෙන සතියෙම හොඳ එනර්ජි එකක් ගන්න හොඳම මෝනින් වයිප් එක අරගෙන එන්නම් හොඳේ. හැමෝටම සුබ වේවා. මම කසිනි නැන්දා.
1: තාත්තගේ මේ පුංචි පුතා දඟකාරයි කටකාරයි තමයි. හැබැයි තාත්තට ගොඩාක් ආදරේ.
2: FM කලබල සංචා
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්
0: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013036.
5: සුපිරි අවස්ථාවරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසිවලින්
6: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
0: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු ක්‍රිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 27 77 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්. හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙත මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
8: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් එත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 076 716 3672.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: බයෙන් බය අලුත් වන අලුත් පැය දිවස්ම at news.
5: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ගයශ්‍රී. බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවර එළිය දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන පස්සුරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වලත්

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 30ත් 40ත් අතර තරමක තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ මුලතිව් සිට කංකසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. මීළඟ නෙට් නිවුස් පෙරවරු 9ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

0: Mit Paamule. Mit Paamule.
1: සුබෝදසනක් සතියන්ත ඉරිදා දවසේ ඔබ සූදානමින් ඉන්න ඔබ හිතේ ලොකු වමනාවක් ගොනු කරගෙන සිටින මෙත්නෙත් පාමුල අසිරිමත් දේශනාව ආරම්භ කරන්නටයි අපි සූදානම් වෙන්නේ. එවැනිමෙන් අදත් සුපුරුදු ගෞරවයෙන් නමස්කාර පූරකව පිළිගනු ලබනවා මිරිහාන විවේකාරාම විහාරවාසී මනෝවිද්‍යා උපදේශක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර ස්වාමීන් වහන්සේව. අපි මෙත්නෙත් පාමුල ධර්ම දේශනාව ආරම්භ කරන්නට සැරසෙන වෙලාවේ තව සතියකින් එළබෙන්නේ පොසොන්පුර පසළොස්වක පොහෝ දවස. දිනේ පොසොන්පුර පසළොස්වක පොහොය නිමිති කොටගෙන net radioව සිදු කරන අසිරිමත් පින්කම් මාලාව ලබන 26 වෙනිදා ආරම්භ කරනවා. ඒ තමයි ලබන සිකුරාදා ආරම්භ කරන නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානය. බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන ආරම්භ කරන මේ අසිරිමත් පොසොන් කලාපය තුළ 26 වෙනිදා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම පොසොන් මහා පෙරහැර පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඊට පසුදා 27 වෙනිදා දහවල අපේ පූජනීය ගලිගමු ඥානදීප ස්වාමීන් වහන්සේ විසින් ශාසනයට දායාද කළ ඒ උතුම් වූ හොරණ සීල සුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථාන භූමියේ ඉදිකොට තිබෙන ශාසනයට පූජා වුණු බක්කුල මහා සෑ පුණ්‍ය භූමියේ බක්කුල මහා සෑ රජුන් තුල වැඩහිඳින උතුම් වූ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා, ඒ වගේම බක්කුල මහතෙරිඳුන්ගේ, සීවලි මහතෙරිඳුන්ගේ උතුම් ධාතුන් වහන්සේලා, ඒ වගේම බුරුමයෙන් සහ තායිලන්තයෙන් බක්කුල සෑයට පූජා කෙරුණු උත්තම මහරහත් ධාතුන් වහන්සේලා අපි ගෞරව හරසරින් බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාමයට වැඩම කිරීම ආරම්භ කරලා එදින සන්ධ්‍යාවේ ඉඳලා 27 වෙනිදා හවස ඉඳලා 29 වන පොසොන්පුර පසළොස්වක පොහෝදා මධ්‍යම රාත්‍රී කුත්ව යනතුරුත් ඔබට නේත්‍ර අභිවන්දනාවෙන් මේ උතුම් ධාතුන් වහන්සේ දැකලා වැඳ පුදා ගන්න අවස්ථාව උදා කර දෙනවා. ඒ වගේම ශ්වේත පූජා සජීවී වැඩසටහනත් අපි බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී පුර පොහෝයේ දවසේ පවත්වන්නට සූදානම්. ඒ නිසා ඒ උතුම් අවස්ථාව තුළ ප්‍රතිපත්තියෙන් බුදුන් පුදන්නට අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සමරන්නට පෙළගැසෙන්නේ ආරාධනා කරන ගමන්ම ආමිස කලාපය තුළ මේ ධර්ම විජය නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් කලාපය ආමිස කලාපය තුළ ඔබට දර්ශනීය තොරණ, පහන් කූඩු, ඒ වගේම බැතිගී සරණිය, මේ වගේ අසිරිමත් අවස්ථා දැක බලා ගන්නට පුළුවන්, ඒ වගේම දන්සැල් පවත්වන මේ සියලු දේවල් එක්ක එකතු වෙන්නට අවකාශයක් තිබෙන නිසා ලබන 26 වෙනිදා පෙරහැර බලන්න එනෝ වගේම 27, 28, 29 කියන දින තුන තුල බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාමයට නගර මැදයට ඔබ එකතු වෙන්නයි ආරාධනා කරමින් අපේ පූජනීය වන්දනීය කුට්ටිකුලමේ පේමාලංකාර ස්වාමීන් වහන්සේට ධර්මානුශාසනාව පැවැත්වීම උදෙසා ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදුහු සාදුහු සාදුහු.
2: සමන්ත

0: ఏన సమయం ఉపాదాయ కతమాని చత్తారి అత్తి సుఖం భోగ సుఖం అనన సుఖం అనవజ్య సుఖం తీతి.
1: ధర్మదేశనావ శ్రవణే కరను లబన సదా పూజనీయ మహాసంగరత్నేన్ అవసరాయి సదహవత్ పిన్వత్ని. అద దవసిదిత్ సుపురుదు పరిధి మెత్నెత్ పాముల ధర్మానుశాసనావ శ్రవణే కరన్నట సూదానం విన అవస్థావ. అద దవసే మే మాహెంగి ధర్మానుశాసనావ సందహా బొమ్మ కెమెత్తెం అరమును రాశి అఖితే త్యాగన దాయకత్వే దరన్నే నొంబర్ 147 తున్వన పటుమగ వందురమ్ముల్లవత్త పానదుర కిన లిపినిహి పదించి కేకే సునిల్ పెరేరా మహాత్మాత్, కేకే చమింద ఉదయకాంత పెరేరా మహాత్మాత్, కేకే దర్శన నువన్ పెరేరా కియన పిన్నతున్ విసి. ఒంగే ప్రధానతమ అరమున వెన్నే కేకే సునిల్ పెరేరా మహాత్మా నన్గే ఆదరణీయ బిరిందవన నందావతి పెరేరా మహాత్మీయ పరలో సపత్తి వసర హతరహమార గెవీమ నిమిత్తెం ఎతుమియట పిన్ననుమోదన్ కిరీమ. తవత్ మియ పరలవ గియ రాశియకగే నమ్ సందహన్ విలా తియనో ఆశీర్వాద ప్రార్థనా కిరీమ వలట బలాపొరొత్తు వెనో. ఎస్యలు అరమును అపేక్షావన్ నమ్గం సహితవ యలి ధర్మానుశాసనావ అవసానేదీ అపి పుణ్యానుమోదనావట సంబంధ కరగన్నో. ఎతెక్ అపి ప్రార్థనా కరము దాయకత్వే దరణ ఒబెత్ మే దేశనావ శ్రవణే కరణ ఒబగే హదవతే తీన యహపత్ ప్రార్థనావన్ పిన్ అనుమోదనావన్ సారథక కరగనీమ సందహా అద దవసి మే దేశనావత్ ఉపయోగీకరగండ లెబేవాకిన ప్రార్థనావత్ ఎక్. అద దవసే ధర్మ దేశనావ సందహా మాతృకా కరన్నే అపిట మునగహెన అంగుత్తర నికాయ కిన ధర్మకాండే చతుక్కక కియన నిపాతే అనన కియన సూత్రే. అనన సూత్రే తేమావ కరగెన అపి సాకచ్ఛాకరణ బలాపొరొత్తువెన్నే అతిశయ ప్రాయోగిక గెట్టలువకట విసందుం సముదాయ. బుద్ధ దేశనావ ఎతులే అపి హమదామ కథా కరణవా లౌకిక జీవితే కథా నొకరపు పెత్తక్ నెతి తరం. ఇనిసా అపిట లెబెన అద్దకీం ఎకతు కరగెన మే రటట అద అవధారణే కరణ కరుణు కారణావక్ కరుణు కారణ రాశ్యక్ అతులత్ కరళ ప్రధాన కారణావక్ విసందాగనీమ సందహా ఉదౌ ఎండ తమై మే దేశనావ అపి సన్నివేదనే కరణే. గొడక్కాయ మేక అపి ఏమం పటంగండ పులువా గొడక్కాయ మే బన అహన కొటత్ నయబరెం హింబత్ వెలా ఇక తమై ఎత్ అపిట అపే ఉపదేశన అద్దకీం వల సమహర వెలావట పౌల్ జీవితవల ఆరౌల్ ఎత్తివేలా తీయనవా నయబరిం మిరికిల ఇన్న హంద. ఎత్తకొట కొచ్చర హంబకరల గెవల ఇవరునత్ నయబర ఇహిమమ తీయన జీవిత కొటసత్ మే బనహా నాయగావా తిన్న అపిరటే గుడక్ తెంగుల ఎకేమ తీయను. ఎత్తకొట మే దేశనా వెత్తులే కొహమద బుదు దహమత్ నూతనే కథాకరణ మనోవిద్య క్రమవేదత్ ఎక్క ఒబ్బ పెటలిలా ఇన్న నయవలిం నిదహస్కరాన్ని అయ్యేమ కరండు ఓన కిలత్ మమ సాకచ్చా కరను అపే మాతృకావే అరమున మట ఒకటి కియాండు ఓనెన్నే. ఇలాంగట జీవితేక ఏ తియన నయ గెవనో వగేమ నయ బర కరగన్నే నెతువ జీవత్వెన జీవిత కళావత్ అపి అద సాకచ్చావట అరగనేన. మొకద హేతువ లంకావే పౌల్ ఎత్తులే ఆరౌల్ ఎత్తివేన ప్రధానమ సాధకయాక్ ఆర్థిక సాధకే. ఒకట మమ కివట మొకద మేతమ లభపు అద్దెకీం దిగకింగ్ ఎకక్ అమ్మాయి తాత ఎవదిల్ల కేనో హాముదుర్ని అపే దువటై బ్యానటై హాముదురు అంట ఉపదేశ దిండవే అపి ఆవకి అని నెతు అపి హొరెంగ్ మే ఆవే మంహన హరి మొకక్ద అపి బేన మాసే అంతిమ వెనకొట యకెక్ ఆవేశకర గన్నో వగేలు ఇహాట గెహనో మెహాట గెహనో లమైట బహినో నూనట బహినో బడముట్టు పొలవే గహనో బొనవా కిసిమ కినే రుస్సాన్నినే ఎహమ తమై హెసిరీమ మాసిక్ అంతిమ వెనకొట మేక దిగ కాలయక్ తీసే వెనవా ఎనిసా ఉపహాన్సకి ఉపదేశయా కోన కేలా ఉపక్రమశీలివ ఏదిన్న మెతింట ఎవ్వట పస్సే ఓంగెంగ్ ఎలియట ఆపుదే తమై అహస ఉసట నయబరక్ త్యాగన తమై జీవత్తిని మాసి అంతిమట మేవట పొలియ దాండ వెన ఏ పొలియ దాండ తరం అయక్ అయపార్శవ్యాక్ ఏమంత ఆదాయమక్ ఓంట లెబెన్నినే ඒ ලැබෙන්නේ නැති වෙනකොට සමහර ණය අරන් තියෙන්නේ බිරිඳටත් හොරෙන්. අපි ඔය ඉස්සරහට කතා කරනවා ණයක තියෙන පොලිය ගෙවන්න තව තව ණය අරගත්තාම වෙන පටලැවිල්ල. ඒ නිසා ලක්ෂ ගණක් හම්බ කරන මාසෙට ඒත් මදි. ඒත් මදි. ඒ පීඩනයත් එක්ක කෑම කන්න බෑ, නිින්ද යන්නේ නෑ, නෝනගේ මූණ දකින්න ප්‍රියශීලී නෑ, දරුවන් දකින්නට කේන්ති යනවා, වැඩ රාජකාරී කරන තැන් වල ආයෙත් එක ගැටෙනවා. ඉතින් යකෙක්ම තමයි. ඒ නිසා මේ ඉතා හොඳ පෞල් ජීවිතයක් ගත කරන සබදතා ගොඩනගා ගන්න ලොකු බාධාවක් වෙලා තියෙනවා අපි රටේ දැන් මේ ආර්ථික කළමනාකරණයක් නැතිකම. සාද දේශනාව ඇතුලේ ඒ ආර්ථික කළමනාකරණයක් හදා ගන්න පුළුවන් ක්‍රමවේද ටිකකුත් අපි සාකච්ඡා කරනවා. ඊළඟට මේකේ බරපතලම තැනක් තියෙනවා අධික ලෙස ණයවීම මානසික රෝගාබාධ වල ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. ඒක මම මනෝවිද්‍යාත්මකව පැහැදිලි කරනවා. සමහර අය ණය අරන් කොච්චරද ණය අරන් තියනවා කියලා කියනවනම් ඇත්තම කතාව එයාවත් දන්නේ නැති තරම්. ඒක මානසික අසමතුලිතතාවයක් රෝගයක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. අධික ලෙස අසීමාන්තිකව වියපැහැදම් කරන එක, අසීමාන්තිකව ණය වෙන එක මානසික රෝගයක් කියන තැන තක්සේරු කරනවා. හැබැයි ණය වෙන හැමෝටම රෝගයක් කියන එක මෙතන කියන්නේ නැහැ. ඒ නිසා ඔබට බණ අහන්න වෙනවා. සමහර වෙලාවට ඔය තියෙන ණය ගොඩ ඇතුලේ හැංගිච්ච මනෝරෝගයක් තියෙනවද කියලා බලාගන්නත්. ඒකටත් අපි මනෝවිද්‍යාවේ කරුණු කාරණා එකතු කරනවා. ඊළඟට ගොඩක් අය අපි මුණ ගැහුණාම අහන්නේ මේ වෙලා තියෙන ණය ගෙවන ක්‍රමයක් ඔබ වහන්සේට යෝජනා කරන්න පුළුවන්ද කියලා. ඔව්, සාධනීය ක්‍රමවේද හතක් එක්ක තමයි අද දේශනාව කරන්නේ. ණය ගෙවන්න හැකිවන සැලසුම් කරන හතක්. ඒ සඳහා මගේ මූලාශ්‍රය කියවනේ ඔබට අංගුත්තර නිකායේ තියෙන අනන සූත්‍රේ. ඒ අනන සූත්‍රය ඇතුලේ කියනවනේ ගිහිනා කාම භෝගිනා කාලේන කාලං සමයේන සමයං. ගිහියෙක් වුණහම කලෙන් කාලයෙන් කාලයට අවස්ථාවෙන් අවස්ථාවට සැප හතරක් භුක්ති විඳින්න ඕන. ඒ තමයි අත්ති සුඛ. තමන් සතුව යම්කිසි ධනයක් දේපොලක් හැකියාවක් තියෙන සතුට විඳින්න ඕන. ඒකට අත්ති සුඛ. ඊයේ විතරක් නෙමෙයි තමන් සතුව තිබෙන භෞතික සම්පත් පාවිච්චි කරනවා කියන සැපය තියෙන්න ඕන. ඒ සැපය දැන් සමහරුන්ට අල්මාරි පිරෙන්න ඇඳුම් ඒ උනට අඳින්න හිතෙන්නේ නැහැ. භෝග සුඛේ නැහැ. අතගාලක් අල්මාරි වල කපුරු දාලා හරි මොනවා හරි එයා ප්‍රශ්න එකක් ගහලා පර්ෆියුම් එකක් ගහලා ඇඳුම් තියෙන සමහරු අඳින්නේ. ඒ කියන්නේ භෝග සුඛ නැහැ. හැබැයි තවත් සමහරු තාම හොඳට අඳින පළඳින වැඩේ කරගෙන යනවා. ඒත් තව ගැටලුවක් තියෙනවා. අඳින පළඳින ඒ වගේ අසීමාන්තිකකමක් අපේ මනෝරෝගයක ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවන්. ඒවා අපි සාකච්ඡා කරනවා. කියන්නේ මේකේ මැද තැනක මොකක්ද කියන එක. මේ කතා කරන භෝග සුඛය සමහරු කියනවනේ අර බ්‍රාහ්මණ කාලේ තිබුණා මේ ඍණකර්තා ගෘතන් පිඹේත් ණය වෙලා හරි ගිතෙල් බොණ්ඩ එක සැපයක් කියලා හිතුවා. ඒ වගේ දැන් කාලෙත් සමහරු ඉන්නවා හම්බ කරන්නේ මම නම් නේද, මැරෙන්න පොඩි කාලයක් තමයි ඒ කියන්නේ ජීවත් වෙන්න තියෙන්නේ, ඒ නිසා හොඳට කාලා බීලා ඇඳලා පැලඳලා ඉන්න ඕන කියලා වචනෙට කියලා රටට ලෝකයට ණය වෙලා ආදායමට වඩා තුන්ගුණයක් වියදම් කරන ලෙඩකුත් තියෙනවා. ඒක ලෙඩක් රෝගයක්. ඒ නිසා භෝග සුඛේ වනාහි තමාට ගැළපෙන තමා සතුව තිබෙන භෞතික සම්පත් පාවිච්චි කරනවා කියන සැපය. ඒක තියෙන දේවල්. නැති දේවල් වලට හුලන්න නැතිකම. දෙකයි. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි අනන සුඛය ණය නැහැ කියන සැපය. මේ ගිහි ජීවිතයක් ඇතුලේ කාමභෝගී ජීවිතයක් ඇතුලේ කතා කරගෙන යන කාරණාවලදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඔව් කාමභෝගී ජීවිතයක් ගත කරන අයට ණය වීම සම්බන්ධව ණය නැහැ කියන සැපය. හැබැයි දැන් ඕක කෙනෙකුට හිතෙනකොට කියන්න පුළුවන් නෑ ලංකාවේ කාටද ණයක් නැත්තේ? වාහනයක් ගත්තත් ණයක් නේ, ඉඩමක් ගත්තත් ණයක් නේ, ගෙයක් හැදුවත් ණයක් නේ වගේ හිතෙන්න පුළුවන්. නිසා මේ ණය සහ ආයෝජනය කියන කාරණාව දෙපැත්තකට වෙන් කරගන්න ඕන. ඒක ඉතාමත්ම පැහැදිලිව කියනවා. මොකද එහෙම නැත්නම් අපේ වගේ රටක මිනිහෙකුට කවදාවත් ගෙයක් දොරක් හදන්න වෙන්නේ නැහැ. ගෙයක් දොරක් හදන එක ආයෝජනයක්. ඊළඟට ඉඩකඩමක් ගන්න එක ආයෝජනයක්. වාහනේකුත් එහෙම තමයි. ඒක ඇතුලේ කියන ණයවීම තමන්ගේ ප්‍රමාණයට. දැන් ඔන්න එතෙන්ට එනවා කොහොමද? මේ gedara dora ගොඩ නැගෙන්න ඕනන්නේ තමන්ගේ මට්ටමට. එහෙම නැතු අල්ලපු ගෙදර මට්ටමට ගොඩනගන්න ගියොත් තමයි අර ණය වෙන්න ගොඩක් සිද්ධ වෙන්නේ ආයෝජන නොවෙන්නේ. මට එහෙම කියන්න පුළුවන් සිද්ධි තියෙනවා. තට්ටු හතරක ගයක් තියෙනවා. ඒ තට්ටු හතරටම ඉන්නේ 3 දෙනයි ජීවත් වෙන්න. තට්ටු ගානට කොළඹ හඳ ලොකු ණයක් ගත්තා. ඒ ණයෙන් ගේ හැදුවට පස්සේ ඒක විකුණුවත් ඒ ණය පියවන්න බෑ. රස්සා කර හතර 3 දෙනා රස්සා කරාටත් මදි ඒක ගෙවන්න දැන් පීඩණයකට ලක් වෙනවා. ආන් ඒක නෙමෙයි ආයෝජනේ. තමන්ගේ ආදායමට ගැළපෙන සහ ආදායම් වියදම් වලට ගැටලු නොවෙනසේ ආයෝජනය කිරීමයි. වාහනයක් ගත්තත් එහෙම තමයි. පාරේ යන ඔක්කොම වාහන වලට ඇහැ ගියාට හිතේ තිබුණට තමන්ගේ මාසික වේතනය සරි තමන්ගේ මාසික ආදායම හරි කළමනාකරණය කරගෙන තමයි මෙතෙන්ට යන්න ඕනේ. එහෙම නොවුනොත් ඒක ලොකු ගැටලුවක්. එහෙම වුණොත් තමයි අර කියන්න වෙන්නේ අතේ නෑ රුපියලක් කියලා හීන කෝටියක් හිතේ තියාගෙන ඉන්නවයි කියලා. ඒකට වඩා මේ අනන සුඛය කියන එක ඇතුළෙදි කතා කරන්නේ ආයෝජනයට ඉඩක් තියෙනවා. ඒ ආයෝජනයත් ගැටලුවක් නොවන මානසික පීඩාවක් නොවන දෙයක් බවට පත් කරගත යුතුයි. හතරවෙනි කාරණාවේදී කියන්නේ අනවජ්‍ය සුඛය. අනවජ්‍ය සුඛය ඉතාම වැදගත්. ඒ පරිභෝජනය කරන, භාවිතා කරන, අඳින පළඳින කන බොන යන එන ඒ භෞතික සම්පත් උදෙසා වියදම් කරපු ධනය තටම නිවැරදි ව්‍යාපාරයකින් වෘත්තියකින් හම්බ කරපුවා බවට තියෙන සැපය. කියන්නේ බත් කටක් කනකොට අනුන්ට ගින්දරක් නොදුන්නු බත් කටක් තමයි කැවෙන්න ඕනෙන්නේ. ඇඳුමක් අඳිනකොට අනුන්ට ගින්දරක් නොදී අනුන්ගෙන් කඩා වඩා ගත්තේ නැති දෙයකින් තමයි මම මේ පරිභෝජනය කරන්නේ කියන නිවැරදිතාවය. දැන් මේක අපි කතා කරන්නේ සම්මා ආජීවය කියලා. මේවා බණ පොතේ කතා කරලා තිනවා ගොඩක්. බණ පොතේ කතා කරපු දේවල්ම තමයි අපි ප්‍රායෝගික ක්‍රමවේද ඔස්සේ සාකච්ඡා කරන්නේ. අද තියෙනවනේ බාහා බල පරිචිතෙහි සේදාවක්කිත්තේහි ධම්මිකේහි ධම්මලද්දේහි අන්න අනවජ්‍ය සුඛේ. කොහොමද වෙන්නේ? තමන්ගේ දෑත් දෙපය වෙහෙසවලා, බුද්ධිය වෙහෙසවලා, ශ්‍රමය කැප කරලා හම්බ කරගත්ත ධනයක් තමයි අනවජ්‍ය සුඛේදී අපි කතා කරගන්න යන්නේ. එහෙම නැතුණහම වෙන්නේ සතුටු නැති හිතක්. ඒ කියන්නේ එළියට පරිභෝජනය කරන දේවල් වල බ්‍රෑන්ඩඩ් එක පෙන්නලා අනිත් අය සතුටු කළාට එයා දන්නවනම් එයාගේ නිවැරදි භාවයේ නැහැ කියලා එතන ඒක අසතුටක් හිත ඇතුලේ මනෝභාවයක්. ඔව්. ඒ නිසා අපි වචනයක් කියනවා සතුටු නැති පෞල් ජීවිතයකට සල්ලි කියන්නේ ධනයක් නෙමෙයි. කියන්නේ සතුට නැති පෞල් ජීවිතයකට සල්ලි කියන්නේ ධනයක් නෙමෙයි. ධනය වනාහි සන්තුට්ටි පරමං ධනං. සතුටම තමයි සැනසීමම තමයි. එනිසා මේ අනනස සූත්‍රය ඇතුලේ කතා කරන සංකල්ප හතර තමන්ට තියෙන බව, පරිභෝජනය කරන බව, ණය නොවන බව සහ නිවැරදිතාවය කියන එක අතිශය වැදගත් පිරිසුදු මානසික සෞඛ්‍යයකට අතිශය ප්‍රබල කාරණා හතරක්. ඒකෙන් අපි එකක් ඒක ඇතුළේ අනිත් කාරණාත් කියවෙනවා. ණය නොවීම සම්බන්ධවනේ කතා කරන්නේ. ආන් ඒ සම්බන්ධව තියෙන මූලාශ්‍රත් එක්ක අපි කතා කරගෙන යෑමක් තමයි අද දවසේ කරගෙන යන්නේ. ඔබට මතක ඇති බුදුදහම ඉගෙන ගන්නකොට අපි එක තැනක යම් කතා ප්‍රවෘත්තියක් ඉගෙන ගන්නවා. මම එක කතාව කියපු ගමන් සිද්ධිය මතක් වෙනවා. මම හැමදාම කියනවා කතාවත් සිද්ධියත් මතක තියෙනවා වගේම පණිවිඩය. පණිවිඩය ඔබේ මනස ඇතුලේ රැව්පිලි රැව් දෙන්න ඕන. ඒ තමයි චුල්ලසෙට්ටි ජාතකය. ඒකේ කියපුවාම ගොඩක් අයට දැන් මතක් වෙනවා. ඊළඟට පෝයක් දවසක මේ මල කඳක් මේ කුණක් සම්බන්ධ කරගත්ත තරුණයෙකුගේ නැගී සිටීමක් තමයි කතා ප්‍රවෘත්තිය. අපේ දේශනාවල අපි ගොඩාක් කතා කියන්නේ නැහනේ. පණිවිඩ නිගන්නේ. මොකද කතා අලුතෙන් කියන දෙයක් නෑ. ඔක්කොම දන්නවා. ඔබට මතකයි මේ කුණ විකුණලා ඕනනම් කෙනෙකුට පොහොසතෙක් වෙන්න කියලා සිටුවරයා කියපු වචනේ අහගෙන හිටපු තරුණෙක් සිටුවරයාගේ ප්‍රකාශය පැත්තකට නොදා ඒ මේ කුණත් එක්ක ගිහිල්ලා සිටුවරේ වෙනකල් දිනුනා. ඒකේ පණිවිඩ මොනවද? ඒ පණිවිඩේ එකක් තියෙනවා අර මුලින් එක. ධනවත් වීම උදෙසා බුදුදහමේ තහනමක් නැහැ. ඒක එක. ධනවත් වීම උදෙසා ඊළඟ දේ තමයි අනිත් බහුතරයකට නොපෙනෙන පරිකල්පනයක් තිබිය යුතුයි කියන එක. මේ මලකුණ සම්බන්ධයෙන් ප්‍රකාශනය ඇහුනේ එක තරුණයෙකුට විතරක් නෙමෙයිනේ. එතන හිටිය රාශියකට ඇහුණා. සමහරුන්ට හිතෙන්න ඇති මේ මලකුණක් විකුණලා කොහොම සිටුවරයක් වෙන්නද? මේ සිටුවරයට පිස්සු. ඒ වගේ වනේ හිතෙන්නේ. එහෙම හිතෙන්න පිරිසකුත් ඉන්න ඇති. හැබැයි ඒ අතර අදාළ පුද්ගලයාගේ පෞරුෂය සහ දැක්ම ඔහු ඉන්න තරාතිරම ගැන හිතපු නම්යශීලී වන මේ වචනේ වැදගත් පරිකල්පන ඥානයක් තියෙන තරුණයෙක් තමයි මලකුණත් එක්ක මී මලකුණත් එක්ක සිටුවරෙක් බවට පත්වෙන තැනට එන ගල් එන්නේ. ඒ කියන්නේ ධනය සෙවීම උදෙසා අපි මනෝවිද්‍යාවේ කතා කරන පරිකල්පනය ඥානය නිර්මාණශීලීත්වය වැදගත්. දැන් අපි පරිකල්පනය කියන වචනේ උගන්වන්නේ ඔය කලින් නොතිබිච්ච දෙයක් අලුතෙන් කියන්න පුළුවන් වෙන එක, අලුතෙන් හිතන්න පුළුවන් වෙන එක පරිකල්පනය කියලා කියන එක කලාව සම්බන්ධව නිර්වචනවලදී තියෙනවා. ඒ වගේම තමයි ධනෙ සම්බන්ධයෙන් උනුත් බොහෝ දෙනෙක් හිතන විදියට වඩා වෙනස් විදියකට හිතලා වැඩ කරපු අය වැදගත්. ඒ නිසා මේ චුල්ලසෙට්ටි ජාතක කතාවෙන් උගන්වන්නේ මලකුණ මී මලකුණක් විකුණලා මල් අරගෙන ඒ මී පැණිහාවේ ගියපු කතාව තමයි. ඒ කතාවේ සැඟවුණු කොටස තමයි පණිවිඩය තමයි ඔව් පරිකල්පනේ අලුතෙන් හිතුවොත් ධනවතෙක් විය හැකි. ඒක නතර කරන්න බෑ. හැබැයි වැදගත් වෙන්නේ මේ මොලේ ස්වභාවය තමයි. අර කන්ෆර්ට් සෝන් කියලා අපි කතා කරනවනේ. එක තැන ලගිනවා. රෞමක නතර වෙනවා. ඒ නතර වෙනකොට ඒ රෞමෙන් පිටට හිතන්න බැරි වෙනවා. එහෙම හිතන්න බැරි වෙනකොට මොකද වෙන්නේ? අර සිටුවරු වගේ අයට දොස් කියනවා. තමන්ගේ රාමුවෙන් පිටට එන්න හිතෙන්නේ නැති වෙනකොට ඒ රාමුවෙන් පිට ගිහිල්ලා වැඩ කරපු අයව විවේචනය කරන්න පටන් ගන්නවා. මේ කතාවෙන් කියවෙන්නේ එහෙම නෙමෙයි. රාමුවෙන් පිටව යම් කෙනෙක් ධනවත් වෙලා ඒ මග එන්න කාට හරි ඔවුන් ආ මග ආව අනාවරණය කරනවා නම් ඇත්ත ඒ මග එමින් යන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි මතක තියාගන්න ඕන මේකේ තව කතාවක් තියෙනවා. ධනවත් වීම සඳහා ඉවසීමේ ගුණය ඉතාමත්ම වැදගත්. දැන් අද අපේ රටේ සමාජයේ තරුණ ගොඩක් අයට තියෙන්නේ බිලියන පතියෝ වෙන්න එක රැහැකින්. මේ යන්තම් අවුරුදු 20යි. ඒගොල්ලන්ට ඕන ලංකාවේ ඉන්න ප්‍රකෝටිපතියා වෙන්න. එයා වගේ වාහන ගන්න, එයා වගේ අඳින්න, එයා වගේ ගෙවල් හදන්න. මතක තියාගන්න එතෙන්ට එන්න ඔබට තියෙන්න ඕන ඉවසීමෙන් පුහුණු පුරුදු කරපු දැනුම් සම්භාරය. ඔය ගොඩාක් අයට මම අර නිතර කියන වචනයක් තියෙනවා, මල් පිපිලා සුවඳ දුන්නට මල පිපෙන්න කලින් ගහ වැඩුණු හැටි බලන්න ඕන. ඒ ගහේ මුල බලන්න ඕන. හෙමින් හෙමින් පෝෂණය වෙච්ච විදිහ බලන්න වෙනවා. එහෙම තමයි මලක් සුවඳට පිපෙන්නේ. දැන් මොකද වෙන්නේ? මල දිහා බලලා මලට ගුණ කතන කරලා මල ගැන වර්ණනා කරනවා, මුල ගැන අමතක කරලා. ඒ නිසා කෙනෙකුට ධනවත් වීම ගැටලුවක් බාධාවක් නෙමෙයි. හැබැයි ඒ සඳහා අවශ්‍ය කරන කුසලතාවයන් ටිකක් තියෙනවා. ඒවා හෙමින් හදාගන්න ඕන. ඒක තමයි චුල්ලසෙට්ටි කතාව ඇතුලේ පණිවිඩය. ඉවසීම තියෙන්න ඕන. මොකද අපිට එන උපදේශන එක තැනක මට මතකයි, තා ඉක්මනින් ධනවත් වීම සඳහා එයා කියනවා, මම මේ උසස් පෙළ කරන්න ඕනේ නැලු අවුරුදු දෙක අපරාදෙලු. ඒ අවුරුදු දෙකෙන් මම බිස්නස් එකක් කරපුවාම තව අවුරුදු හතරක් විතර ගිහම මම හොඳ බිස්නස්මන් කෙනෙක් වෙන්න පුළුවන්ලු. බිස්නස්මන් කෙනෙක් වෙන්න අඩුමතරමේ මැක්ස් ටික ඉගෙන ගන්න වෙනවා. බිස්නස් ස්ටඩිස් සම්බන්ධව නූතන ලෝකයේ තියෙන දැනුම ගන්න වෙනවා. ඒක කොහොමද නවත්තන්නේ? ඒ නිසා ඉක්මන කොටයි. ඒකයි ඇත්ත. එසම මේ චුල්ලසෙට්ටි ජාතකයේ ඇතුලේ කතා කරන පණිවිඩ ගැන මම ඔය කිව්වේ. ඒවට බුදුදහමෙන් කොතනකදීවත් අකුල් හෙලලා නැහැ. ඉවසීමෙන් පරිකල්පණයෙන් ධනවතුකු විය හැක. දැන් ඔය මහදන සිටානන්ලාගේ වගේ කතාවල් ඒව තමයි අපි අපේ ජීවිතවල සම්බන්ධ කරගන්නේ. නිසා කතා ගොඩාක් නෙමෙයි, ඉවසීම පරිකල්පණය ඒක ඇතුලේ තියෙන නිර්මාණශීලී භාවය තමයි ආර්ථිකයෙන් ශක්ති සම්පන්න කෙනෙක් බවට ඔබ පත් කරන්නේ. එක රැයකින් නම් කෝටිපතිය වෙන්න සීන දකින්න එපා. එහෙම ගොඩාක් අය ඉන්නවා දැන් වෙලිකඩ ඊළඟට පල්ලේ කැලේ වගේ බන්ධනාගාරවල. එහෙම ඉන්නවා. ඒක නිසා නිපුණයෙක් වෙන්න, දක්ෂයෙක් වෙන්න, කුසලතා හදාගන්න හැමින් යන්න. දැන් එතකොට අපේ තේමාව හැටියට අපි කතා කරන යනන සූත්‍රයේ කාරණාවලින් මේ කාරණා ටික අරගෙන ඉන්නේ. ඒකෙදි කතා කරන ණය නොවීම කියන කතාව සහ ණය ගෙවීම කියන කතාව අපි මනෝවිද්‍යාත්මක හොයනවා. මේ සම්බන්ධව සූත්‍ර දේශනා ඇතුලේ තව සූත්‍රයක් තියෙනවා, ඉන සූත්‍රය කියලා. ඒ සූත්‍රය ඇතුලේදී කතා කරනවා කොපමණ ධනෙ තිබුණත් සීලය, ශ්‍රද්ධාව, ප්‍රඥාව කෙනෙකුගේ හදවත ඇතුලේ නැති වුණාම එයා සල්ලි තිබුණත් දිලින්දෙක්. එතකොට ඒ ගුණධර්ම, ඒ කියන්නේ ගුණධර්ම නැතිව මුදල විතරක් ප්‍රමාණවත් නැති කියන කතාවත් බුදුදහම කතා කරනවා. ඒකත් මතක තියාගන්න ඕන. ඒක නිසා අපි දැන් මේ සියලුම මූලාශ්‍ර අරගෙන ප්‍රායෝගික ක්‍රමවේදයක් සාකච්ඡා කරගන්න සූදානම් වෙන වෙලාව. ඒකෙදී අපි කතා කරනවා මුලින්ම කිව්වා නේද, අසීමාන්තිකව ණයවීම මානසික රෝගයක් විය හැකියි කියලා. සියලුම ණයවීම මානසික රෝගී කියලා කිව්වේ නැහැ. ඒ නිසා අපි බලන්න ඕන අපිට ණය වෙන්න හිතෙන විදිහත් අපේ වටපිටාවේ ණය වෙලා ඉන්න අයත් මේ කියන රෝගී තත්වයකින් නම් ණය වෙලා තියෙන්නේ. ඒකට වෙන ප්‍රතිකර්ම ඕන. මට එහෙම මුණ ගැහිලා තියෙනවා. ඒකයි මම කියන්නේ. මට මුණ ගැහිලා තියෙනවා ණය දෙන හැම ප්‍රයිවට් තැනකින්ම ණය අරගෙන දැන් ණය ගන්න විදිහක් නැහැ. පොලී ගෙවා ගන්න තැනකුත් නැහැ. සමහර වෙලාවට ජීවිතේ නැති කර ගන්න හිතනවා. ඒකේ වෙන්නේ මහත්තයා ණය ගත්තට පස්සේ මේ ණය දෙන ක්‍රම දැන් ගොඩක් තියෙනවා. දවසට සමහරු පොලියට ණය ගන්නවා. ඒව දවස් දෙකක් ගෙවා ගන්න බැරි වෙනකොට ළඟම ඉන්න හිතවතුන්ට කතා කරලා තර්ජනය කරනවා. සමහර ණය ගැනීම ලංකාවේ මහ බැංකුවත් එක්ක සම්බන්ධ වෙච්ච නැති තැන් වලින් ණය ගත්ත ඒවා. ඔන්ලයින් එකෙන් ණය ගත්ත ඒවා. ඒ වගේ තියෙන බරපතලකම තමයි ওই ඔන්ලයින් එකෙන් අරගෙන දවස් දෙක තුන පොලිය නොගෙවා ඉන්නකොට ළඟම තියෙන අයට කතා කරලා ගොඩක් නරක විදිහට කතා කරලා තියෙනවා. චරිත ඝාතනය කරලා තියෙනවා. මරණ තර්ජන දීලා තියෙනවා. අසහනේ ඇති කරවලම තියෙනවා. ඒ නිසා සමහර තැනකදී මේක රෝගයක් වෙන්න පුළුවන්. මොකද මට මුණ ගැහෙන තැනක මේ මහත්තයා කියන නෝනා ගැන ලක්ෂ 3ක් දුන්නත් මාසෙට, ලක්ෂ 5ක් දුන්නත් මාසෙට, ලක්ෂ 7ක් දුන්නත් මාසෙකට ඉතුරු නැ ආයෝජනය කරලත් නැ ඉතුරු කරලත් නැ. ඒ නෝනත් එක්ක කතා කරපුවම කියනවා මම කීයක් අතේ දාගෙන ගියත් කඩේකට ගියපුවම තියෙන මුදල් ඉවර වෙනකල් බඩු ගන්න හිතෙනවලු. ඒ කියන්නේ අවශ්‍යතාවද අත්‍යවශ්‍යතාවද එහෙමත් නෙමෙයිලු. දකින දේවල් ගන්න හිතෙනවලු. ඔව් සමහර ගත්තේ මොනවද කියලා අහපුවාම ඉතින් කියනවා අරගෙන ආපු ඒවා එක්වල් මාරියකට දාලා වහලා ආයෝජන කර රත්තරන් බඩුත් නේ මොනවා හරි අත් ඇහැට පේන ඔක්කොම ටික මිලදී ගන්න. ඒක මානසික රෝගයක්. ඒක මානසික රෝගයක්. දැන් අපිට බටහිර කෙනෙක් හම්බ වෙනවා. ඒ තමයි ඔහුගේ චරිත කතාව කියවෙනකොට කියනවා කඩේකට ගිසාප්පුවකට ගියපුවම අවශ්‍යද අත්‍යවශ්‍යද අනවශ්‍යද කියලා කිසි දෙයක් නැහැ. අතට අහුවෙන හැම එකක්ම එයා දාගෙන සේවකයන්ට ගන්න කියනවා. කාඩ් එකෙන් ගෙවනවා. ඒ හදිසිදි මල. ඒ චරිත කතාවේ එක තියෙනවා. ඒක රෝගයක්. ඒක කිව්වට කමන්නේ ඒක මයිකල් ජැක්සන්ගේ. සල්ලි වැඩි වුණා. වේදම කල්පනාකරණය කරගන්න බැරුණා. ඒක පෙන්වන්න ඕන හන්ද එහෙම කළා. ඒ නිසා අපි දැන් බලමුද අපිට මේ ණය වීම ඇතුලේ තියෙන සාමාන්‍ය ක්‍රමයක්ද එහෙමත් නැත්නම් රෝගයක්ද? මේක රෝගයක් නම් ප්‍රතිකාර ගන්න ඕන. සාමාන්‍යකරණයක් නම් එතනින් අපි කියන්නේ හොඳට වැටිලත් ඉරිලා ඉන්නවා නම් එතනින් ගොඩ යන්න මොන හරි ක්‍රම පාවිච්චි කරන්න ඕන. මනෝවිද්‍යාඥයන්ගේ තියනවා බරපතල ගැටලු නැවත නැවත එනවා නම් ණය ගැනීම හරහා. ණය ගැනීම හරහා බරපතල ගැටලු නැවත නැවත එනවා. ඒවා ගැන නොහිතා තවත් දුරටත් ණය ගැනීම ආන් ඒ රෝගේ එක තැනක්. මම මේ කියන ඒවා එකක් විතරක් අල්ලගන්න එපා. මේ කියන කාරණා දෙකකට වඩා වැඩියෙන් කෙනෙකුට තිබුණොත් ඒක රෝගී ස්වභාවයක් කියලායි කියන්නේ. කියන්නේ ණය ගන්නකොට බරපතල ගැටලු නිතර නිතර එනවා. අඬ දබර රණ්ඩු සරුවල් නිතර නිතර වෙනවා. පවුලේ අය අසමගිය බිඳෙනවා, අසමගිය ඇති වෙනවා, නිඳා ලබනවා. ඒත් තව ණය ගන්නවා. ඒ ණය ගන්න ගමන් කියනවා වෙන කරන්න දෙයක් නැහැ. ওই ප්‍රශ්න විසඳේ කිය කිය තව තව ණයවීම, බරපතල ගැටලු මත තව තව ණයවීම අන්න මානසික රෝගී භාවයේ ලක්ෂණයක්. ණය සම්බන්ධව තියනේ. ණය සම්බන්ධ ආර්ථිකයේ සම්බන්ධව. ඊළඟට තව සමහරුට ගැටලුවක් තියෙනවා. අනවශ්‍ය වියදම් කොච්චර ඉවත් කරන්න උත්සාහ කළත් ඉවත් වෙන්නේ නැහැ. කියන්නේ සැලසුමක් හදා ගන්නවා යා අනවශ්‍ය වියදම් මම නතර කරනවායි කියලා. ඒ උනාට එයාට අනවශ්‍ය වියදම් නතර කරගන්නම බැරි වෙනවා. මොකද අපේ ওই මන උපදේශන වැඩසටහන් වල අපි ලයිස්තුගත කරනවා අවශ්‍යතා, අනවශ්‍යතා, අත්‍යවශ්‍යතා කියලා කොටස් තුනක්. අත්‍යවශ්‍යතා අංක 1, අවශ්‍යතා අංක 2, අනවශ්‍යතා අංක 3. ඒ නිසා අනවශ්‍යතා ලයිස්තුව හැදුවට පස්සේ ඒක අනවශ්‍යයි. නමුත් ඒක නතර කරගන්න බැරි වෙනවා. අනවශ්‍ය දේවල් වෙනුවෙන් වියදම් කරන එක. ඒක රෝගීතත්. ඒ නිසා මේවා තමන්ගේ ඇතුලෙන් බලන්න කියලා තමයි අපි කියන්නේ. ඊළඟට මානසික රෝගේ ණය සම්බන්ධව තියෙන ආර්ථිකයේ සම්බන්ධව තමන්ගේ ආර්ථිකයේ සම්බන්ධව බොරු කියන එක. බොරු කියන එක ලෝකෙට කියන එක දෙක. අංක එක gederama ayට මට මෙච්චරක් තියෙනවා. අසවලුන්ට මම මෙච්චරක් දීලා තියෙනවා. මට මෙච්චරක් එන්න තියෙනවා. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ කියලා මේ අමුයේ බොරු කියන සමහර තමන්ගේ බිරිඳට. ළමයින්ටත් ඒක කරනවා. එක දවසක් දෙකක් නෙමෙයි මේ වැඩේ. දිගු කාලයක්. මේ විදියට මූල්‍ය කලමනාකරණ නැත්නම් ආර්ථිකයේ සම්බන්ධව නිතර නිතර බොරු කියනවා නම් ඒක රෝගයක ලක්. DSM-6 කියලා තියෙනවා මනෝ උපදේශකයන්ට මනෝ වෛද්‍යවරුන්ට පාවිච්චි කරන්න අවශ්‍ය කරන අත්පොතක්. ඒකේ මේ කාරණාව කියනවා ඈ. නිසා මේක අපි කරන්නේ තොරතුරු අනාවරණය කිරීම. ඇහුවාම කියනෝනේ මම වැඩ රාජකාරී ඔක්කොම කරනවනේ ඉල්ලනකොට මම සල්ලි දෙනවනේ ඒ නිසා ඒක න අහන්න එපා. නැත්තම් කොච්චර ඉල්ලුවත් මට දෙන්න තියනවා කියලා තව ණය වෙනවා. යාන් ඒ தත්ත්වය ගැන තමයි මේ කියන්නේ. ආර්ථිකයේ සම්බන්ධව මුදල් පිළිබඳව බොරු. ඊළඟට පෞල් සබදතාවය කොතරම් දෙදරලා ගියත් රැකී ආරක්ෂා වලට කොතරම් අනතුරක් ආවත් එයා නෙමෙයි ණය වෙනක නතර කරන්නේ. මම මේ දේශනාව සිද්ධකරනද එන්න පැය කීපයකට කලින් මුණ ගැහුණු තරුණෙක්ම කියමුකෝ වාහනයක් කෙලවන කෙනෙක්. ඔහු ඒ වාහන රස්සාව කරන්නේ රජයේ රස්සාවක් අවුරුදු 10ක් කරලා. ඔහු රස්සාවෙන් අයින් කරලා. හේතුව ණයවීම මත පෞල් ආරවුල් ලැබුණා. පෞල් ආරවුල් ලිහා ගන්න හොරකම් කරන්න සිද්ධ වුණා. දැක්කද මේ අරගෙන යන හැටි? ඒ නිසා රස්සාවෙන් දෙොට්ට දැම්මා. කේද වාචකයා. දැන් ඔහු ඒ ජීවත් වෙනවා. ඔහු දැන් කියනවා මට කලින් කවුරු හරි මේ ආර්ථික න්‍යායවල ගැන මේ ආර්ථිකය ගැන හරියට පැහැදිලි කිරීමක් කළා නම් මම මේ තැනට වැටෙන්නේ නැහැ. මම මේ රස්සාවත් රැකගෙන දේවල් කරගන්නවයි කියලා. මේකයි මම කිව්වේ ඔබ ආරවුල් රණ්ඩු සරුව නින්දා ලබා ගනිමින්මම තව දුරටත් එකට යනවා නම් මේ ණයවීම සම්බන්ධයෙන් ඔව් එතන ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක් තියෙනවා. ඊළඟට ආර්ථිකය මත අපි කියන්නකෝ ණය වෙලා බඩු අරගෙන වැඩ කරලා පසුතැවීමක් තියෙනවා. Tamanටත් තේරෙනවා පසුතැවීම. ඒ පසුතැවීම කොච්චර තිබුණත් තව ණය වෙනවා. ඒ පසුතැවීමෙන් පාඩම් ඉගෙන ගන්නෙ නැහැ. ආන් එහෙම තත්ත්වය දැන් මම කාරණා පහක් ඔබට කිව්වා. මේකෙන් දෙකකට වැඩියෙන් තියෙනවා නම් ඇත්තටම ඔබ ආර්ථිකයේ සම්බන්ධයෙන් තියෙන මනෝ රෝගයකට ලක් වෙලා කියලා මනෝ වෛද්‍යවරු කියනවා. ප්‍රදේශනයක් ප්‍රතිකර්මයක් අවශ්‍යයි. ඒක අනිවාර්යයි. එතකොට එහෙනම් කෙනෙකුට හිතන්න පුළුවන් ඔය කියන විදිහට අපිට ණයක් ගන්නම බැරිද? අපිට සැලසුමක් හදන්නම බැරිද? එහෙම කියන්නෙත් නෑ. දැන් මේ රෝගී තත්ත්වය හඳුනාගන්නේ මේනියා. ඒ රෝගී තත්ත්වේ මනෝ වෛද්‍යවරු කතා කරගන්නේ. ඊළඟට හයිපොමේනියා කියලා කතා කරනවා. මේනියා කියලා කතා කරන්නේ මේ කාරණාවෙන් තොර වෙච්ච සැලසුම් කරණයක් ගැනත් ඔවුන් යෝජනාවක් දෙනවා. ඔන්න සාමාන්‍ය ක්‍රමය. සාමාන්‍ය ක්‍රමයේ එන යෝජනාව තමයි තීරණයක් ගන්න කලින් මේක ආර්ථිකයේ විතරකුත් නෙමෙයි. සාමාන්‍ය ජීවිතයටත් ඇත්තටම සම්බන්ධයි. මොකද සාමාන්‍ය ජීවිතේ ගන්න ජීවත් වෙන පෞරුෂය තමයි ආර්ථික කළමනාකරණයටත් බලපාන්නේ. ඒක හැබෑව. ඒක නිසා පළවෙනි දේ තමයි ඔවුන් කියනවා ජීවිතයේ ඇතුළේ වුණත් තීරණ ගන්න කලින් ඒව සැලසුම් කරනවා. තීරණයක් ගන්න කලින් සැලසුම් කරන එක ඉතා වැදගත්. අපි ජනවහරයකට කිව්වා පනින්න පෙර හිතා බලන්න. ඒතර මේක සාමාන්‍ය ස්වභාවයක්. ඒ කියන්නේ සාමාන්‍ය නිරෝගී මනසක ස්වභාවය තමයි තීරණයක් ගන්න කලින් දෙතුන් වතාවක් ඒක සැලසුම් කරනවා, කල්පනා කරනවා. ඒ කල්පනා සැලසුම් කරණය කර ගැනීමෙහි පෞරුෂය ඉතාම වැදගත්. මේ ආර්ථික න්‍යාය හදාගන්න. දැන් අපිට එහෙම ඒවා තිබුණනේ. කොහොමද තිබුණේ? ආර්ථික සැලසුමක් හැටියට ඔබට මතක ඇති පැරණි. මම එක සිද්ධියකින් කියමු ඔබට. අර කොවිඩ් කාලේ අපූරු දානේ වියලි ආහාර පූජාවකට මට සම්බන්ධ වෙන්න ලැබුණා. දුෂ්කර පළාතේක පිරිවෙනක මේ කොළඹට තදාසන්න අග වගේ තියෙන ස්වාමීන් වහන්සේලා 40ක් විතර වැඩ ඉන්න දානේ සකස් කරගන්න හරි අපහසුයි. එක ගෙදරකින් අම්මා කෙනෙක් කතා කරලා හාල් ගොඩක් ගෙනැල්ලා දුන්න. ඒ හාල් ජාතිය ඒ වෙනකොට ලංකාවේ නැහැ. සහල් නැත. එක් තිබ්බෝ එක්කෝ තිබ්බේ වහංගලා. එහෙමම ලොකු කරදර වුණානේ ඒ කාලෙක. හැබැයි එතන හාමුදුරුවෝ අම්මගෙන් අහනවා, අම්මා මේ හාල් මෙහෙ නැහැ. අනිත් එක මේ කාලෙ මෙච්චර දෙන්නත් නැහැ. අම්මා කොහොමද මේ ටික ගත්තේ? මේ ගත්තුවා නෙමෙයි කිව්වා. එහෙනම් ඉතුරු කරපුවයි කිව්වා. ආදුන්නේ අපි කොච්චර මේ වචනේ මේ කොච්චර පොස් ජීවිත ගත කරත් යම් කිසි මුදලක් තියන අය අපේ අම්මලාගෙන් අපි ඉගෙන ගත්ත දෙයක් තියෙනවා කිව්වා. අර මිටි හාල් සංකල්පය. හාල් මිටක් හරි දෙමිටක් හරි අරගෙන එදා වේල හදනකොට ඉවත් කරගෙන අපි එහෙම මිටි හාල් මුට්ටි තිබුණා ගෙවල් වල. ඒකට අත තියන්න දුන්නේ නැහැ. මොන හරි නියන් කාලයක ආවනම් කැඳ හදලා දෙන්න හරි ඒ හාල් ටික තිබුණා. සැලසුම් කරන එක කියන්නේ එහෙම එකකට. දැන් එතකොට අපිට හිතනවා මැනේජ්මන්ට් ඩිග්‍රී කරලා සැලසුම් කරන ඉගෙන ගන්නවා. ඒ වුණාට අතේ සත පහක්. මට එහෙම එනවා දැන්. අත්දැකීමෙන් මට මම එහෙම කිව්වට කමන්නේ නැහනේ. මට මුණ ගැහිලා තියෙනවා ආර්ථික විද්‍යාව සම්බන්ධව දේශන කරනවා. ඇත්තම කතාව කිව්වොත් ආර්ථිකය සම්බන්ධව පොත් ලියලක් තියෙනවා. පොත් ලියලක් තියෙනවා. දැන් මැදිවියේ ඉන්නේ. ගෙදරින් අරගෙන ඉන්නේ විවාහයේ ප්‍රමාදය. එයා විවාහ වෙන්නේ නැහැ කියනවා යම්කිසි මුදලක් එකතු කරගන්නකල්. ඒක වෙනම කතාවක්. මේ ආර්ථිකයේ උපදේශුත් දෙනවා. පොතුත් ලියනවා. පත්‍රවලටත් ලියනවා. ගෙදර එළියට බහින්න ත්‍රිවිල් එකේ ගාස්තු අම්මගෙන් තමයි ඉල්ලගන්නේ. ඩිග්‍රියක් තියෙනවා. වැඩක් නැහැ. ඒක ප්‍රායෝගිකව කරලා නැතිනම්. ඒ නිසා මොනවා හරි ක්‍රමවේදයක් සැලසුම් කරන්නේ කියලා කියන්නෙම ඒ යම්කිසි මොනවා හෝ ක්‍රමවේදයක් අපි හදා ගන්න ඕන. ඒ නිසා අපි ওই පෙරණි ක්‍රමවේදයේ අටුව තාමත්ම වැදගත් සංකල්පයක්. ඉතින් අටුව වෙනුවට අපි අටුව කඩා පුටුව හැදුවා වගේ අටුවේ සංකල්පය ගෙනාවා බැංකුවට. බැංකු සංකල්ප වෙනම එකක්. ඇත්තම කතාව කිව්වොත් බැංකුව ඊට පස්සේ අටුවේ වැඩේ බාරගත්ත නෙමෙයි, ඒක අටුව කඩලා විනාශ කරලා අපි ස්වයංපෝෂිතව නැගිච්ච කොන්ද, ඒ නැගිටිච්ච අභිමානය නැති කරලා බලහත්කාරයෙන් වගේ ඕනනම් අපිටම ණය දීලා අපේ මුදල් අරගෙන ලොකු පටලැවිල්ලක් හදලා අමාරුවේ වැට්ටුවා කියන්නත් පුළුවන්. මම කියන්න දන්නේ අම්මා ගැන. එයාගේ සැලසුම්කරණය තමයි වැදගත්. ඒ නිසා මේවා අහගෙන ඉන්නකොට ඔබට තේරෙන්න ඕන, ඔව් මම ඉන්න තැනින් නැගිටින්න නම් මටත් අලුත් මොන හරි දේවල් හිතන්න වෙනවා. මං ඒක මනසේ ස්වභාවයක් කියන්න මේ වගේ තැනකට ආවත්. ඊළඟට ණයක් වෙච්ච කෙනෙකුට ණය ගෙවීමෙහි සැලසුමක්. ණයක් එක ගන්න කලින් දැන් ගොඩාක් ගොවි මහත්තුරු අපේ රටේට බත සපයන අය. ඔබ දන්නවද මම දන්නේ නැහැ. සාමාන්‍යයෙන් අක්කරේක කුඹුරක් අස්සද්දලා අස්වැන්න ගන්නකොට ලක්ෂ 3000ක් විතර වියදම් යනවා ඒ වැඩේට. ඒ අක්කරෙන්ම ආදායම් හැටියට ලබන්නේ ලක්ෂ 2ක් නම් එතන ලොකු ගැටලුවක් තියෙනවනේ. ඒ ගොවියන්ගේ ගැටලුවක් නොවෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ණය වෙලා තමයි ගොවිය වැඩ කරන්නේ. මම ගොවි මහත්තුරුන්ට සහ යෝජනා කරන්නේ ඇත්තටම ඒ වගාව ඇතුලෙන් ගන්න ණය ඒ වගාවෙන්ම ගෙවන්න පුළුවන් සැලසුමක් හදන්න ඕනේ. එහෙම නැත්නම් ගොඩාක් ගොවි පවුල් තියනවා මේ කන්නටත් ණය, ඒ ගන්න ණයම ඊළඟ කන්නටත් ගන්නවා. එතකොට කොහෙද ඉදිරියක් යන්නේ? ඒ ණය යම් අවුරුද්දකින් කන්නේකින් අඩු වෙන්න පුළුවන් සැලසුමක් හදා ගන්න කියලා මේ යෝජනා කරන්නේ. එහෙම නැත්නම් හැමදාම වෙන්නේ අර මානසික අසහනෙන් ඉන්න. තෙල් පොහොර ගණන් වැඩි කියලා හොඳට මමත් දන්නවා. මොකද මං කෘෂිකර්මයේ තියෙන පළාතක ඉපදිච්ච හාමුදුරුවක්. ඒ ගොවිතැන්පත් කරන අයත් එක්ක ආශ්‍රය කරන හාමුදුරුවක්. උන්ගේ අරුබුදේ දන්නවා. හැබැයි සැලසුම් කරණය පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඒ නිසා යෝජනාව එක කන්නෙන් කන්නට ණයවීම අවම කර ගැනීම සඳහා සැලසුමක් හදන්න ඕන. ඒක අනිවාර්ය එකක්. තුන්වෙනි කාරණාවේදී උන් කියනවා සාමාන්‍ය තත්වයක් තමයි ප්‍රතිවිපාක ගැන කල්පනා කරලා බලන්න කියනවා. ණය ගෙවා ගන්න බැරි වුණොත් ඇති වෙන තත්වය. නීතිමය තත්වයක් වෙන්න පුළුවන්. සමාජීය ගැටලුවක් වෙන්න පුළුවන්. පෞරුෂය පිළිබඳව ගැටලුවක් වෙන්න පුළුවන්. පවුල පිළිබඳව ගැටලු. මේකේ ප්‍රතිවිපාක ගැන එයත් සලකනවා. ඒක වැදගත් දෙයක් තියෙනවා. සාමාන්‍ය මනසකදී ආර්ථිකය සම්බන්ධව ඊට ඉහළින් ඉන්න කෙනෙකුගේ උපදේශක් පිළිගන්න පුළුවන් මනසක් හදාගන්නවා. පිළිගන්න පුළුවන් මනසක්. ඊළඟට ඔවුන් කියනවා වැදගත්ම දේ කළමනාකරණයක් හදාගන්නවා. ආදායම වියදම සමතුලිත කර ගැනීම සඳහා ඒ අයගේ ප්ලෑන් එකක් සැලැස්මක් තියෙනවා. ඒ කියන්නේ වියදම බලනවා, ආදායම බලනවා. වියදම් කිරීම ආදායමට වඩා අඩු කර ගැනීම සඳහා යට සැලැස්මක් තියෙනවා. ඕක තමයි සාමාන්‍ය ආර්ථිකයේ ණය ගැනීම සම්බන්ධව සලකා බලන කාරණා. ඔබට කිව්වට මොකද සමහරු ණයයි, ඒ ණය වෙලා තියෙන්නේ ලක්ෂ 3000 ෆෝන් එකක් ගන්න. ඔන්ලයින් එකෙන් එයා කරන බිස්නස් එකකුත් නැහැ. ඒ ළමයා ඒකෙන් ඉගෙන ගන්නෙත් නැහැ, මොකුත් නැහැ, රැල්ලට ගහගෙන ගියා. ඉන්ද මනෝ උපදේශකයෝ හැටියට අපි කතා කරලා කියනවා වැටුපට වඩා තමන්ගේ වැටුපට ඉහලින් ඒ අර අධිපරිභෝජනීය ලෝකයට අහුවෙලා අපි කියන්නේ ඩිවයිස් තෝරනකොට අපි දන්නේම නැතුව අර මනෝරෝගීක දේවල් මතුවෙන්න පුළුවන්. නිසා ඔබ ඔබේගේ අය සහ වැය පිළිබඳව හැම වෙලාවෙකම සිහියෙන් ඉන්න ඕන. දැන් මේක මේනියා කියන රෝගී තත්වයට හරි හයිපොමොයේනියා කියන රෝගී තත්වයට හරි යන්නේ මේකෙන් ප්‍රතිවිරුද්ධ ඒවා. අමුතින් කියන්න ඕනේ නැහැ ඔබට ඒ ගැන සැලසුමක් නැතුව හදිස්සියෙන් තීරණ ගන්නවා. ඒක තමයි ඒ රෝගී තත්වයේ ස්වභාවය. කිසිම සැලසුමක් නැහැ. දෙන්නේ කොහින්ද ගන්නවා? දෙනවා කියලා ආරංචි වුණොත් ණයක් ආයෙක අහන්නේ බලන්නේ හොයන්නේ යල ගන්න. ඊළඟට අවදානමක් ගැන කිසිම වගකීමක් දරන්නේ නැහැ. හිතන්නෙම නැහැ. මුලින් එක ගැටලුවක් නැ මේ කියන ටික ගැටලුයි. අවදානමක් සලකන්නෙම නැහැ. මට ඇවිල්ලා කියන හාඳුනේ අපේ මහත්තයර ණය ගන්න කිසි බයක් නැහැ. මහත්තයන් ආවම කියන ඔව් හාඳුනේ ණය අරන් ණය අරන් මට ඒ බය නැති වෙලා තියෙන්නේ. අරෝගී තත්ත්ව. ප්‍රතිකර්ම ගන්න ඕන. ඒක අවදානෙම අපි කියනවා. නැත්තම් මේ නතර වෙන තැන හොඳ නැහැ. ඊළඟට එයා හදිස්සි තීරණ ගන්නවා වගේම ගන්න තීරණ ඉතා ඉක්මනින් වෙනස් වෙනවා. එක වචනයක් නැහැ. මේ රෝගී තත්ත්වයේ ස්වභාවය. හදිස්සි තීරණ ගන්නවා. ඒ කියන්නේ තීරණවල කිරලා මැනලා මොකුත් බලන්නේ නැහැ. ඒ වගේම ගත්තු තීරණත් ක්ෂණිකව වෙනස් කරනවා. උදේ කියනක රෑ වෙනකොට අයින් කරලා. අයින අපි දෙන්න එකතු වෙලා මෙහෙම පොඩි බිස්නස් එකක් පටන් ගමු කියලා රෑට කිව්වා කියන්නකෝ. උදේට පරණ තැටියම තමයි. ඒ ගන්න තීන්දුව තීරණ වෙනස් කරනවා. ඊළඟට අර මං කිව්වා නේද? භෝග සුඛේදී අධිපරිභෝජනයේට පසුබට වෙන්නේ. සල්ලි නැතත් ණය වෙලා හරි සමහර වෙලාවට යාළුවන්ට කණ්ඩ බොණ්ඩ දෙනවා. මොකද යාළුවෝ ඕන කියලා එයාලා හිතනවනේ. එහෙම හිතනවා. එයා එඳ නැ නැති බව පෙන්වන්නේ නැහැ. ඒ නිසා ඉතින් හොඳම තැන් වලින් කණ්ඩ හොඳම જાතිය බොණ්ඩ ණය වෙලා. එහෙම පසුබට වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ අධිපරිභෝජනීය ජීවිතයට පසුබට වෙන්නේ නැහැ. ඒක ලෙඩක් තියෙනවා නම් දුන්නට කමක් නැහැ. ඒක දෙන්න ඔබට පුළුවන් නේ. තියෙනවනම් යාළුවන්ට වේදම් කරට කමකුත් නැහැ. ඒක ගැටලුවක් නැහැ. හැබැයි ගැටලුව තියෙන්නේ නැහැ නැති බව ඔබ දන්නවා. දැන් මට එහෙම හම්බෙච්ච කෙනෙකුට කියන හඳුන්නේ ඉතින් මෙහෙම කාලා බීලා හරි කමක් නැහැ. මම අර ණය මතක් වෙනක අමතක කර ගන්නවලු. එතකොට හැමදාම ඉඳ වෙන්නේ පදන් වෙලා තමයි. ගොඩයක් නැහැ. ඒ නිසා රෝගී තත්ත්වය මතක තියාගන්න ඕනේ. වේදමට පසුබට නොවෙනවයි කියන එක වීරකමක් නෙමෙයි. වීරකමක් එහෙම නෙමෙයි. සමාජශීලීකමකුත් නෙමෙයි. ඒක ඇවිදිලා රෝගී තත්ත්වයක්. ඒක තමයි මනෝවිද්‍යාත්මකව අපිට පහදන්න තියෙන්නේ. ඊළඟට කව මේ බණ කියලා මේකත් කියනවා කියන්නකෝ. තව ගෙදර කවුරු උපදෙස් දෙනවා කියලා කියන්නකෝ. මේ ලෝ කිසි දෙයක් පිළිගන්නේ නැහැ. මේ ලෝ කිසි දෙයක් පිළිගන්නේ. ඒක ඉතින් එක තැනකින් එයාගේ රෝගී තත්ත්වයේ ස්වභාවය. රෝගී තත්ත්වයේ ස්වභාවය. අනිත් එක මේ වගේ මානසික මට්ටමක ඉන්නකොට අර විශ්වයේ තියෙන ආකර්ෂණ රීතියත් එයාගෙන් නැති වෙලා යනවනේ. උදව් කරන්නේ නැහැ. උදව් කරන්නේ මං ඊළඟ පරිච්ඡේදය ඇතුලේදී අපි ඒක කතා කරනවා. මොකද දැන් මේ කියන රෝගී තත්වයෙන් සහ ආර්ථික ගැටලු වලින් නිදහස් වෙන්නත් ක්‍රමවේද යෝජනා කරනවා කියලා කියවනේ. මේකේ බුදුදහමේ සංකල්පේ වීරියත් එක්ක එන්නේ. වීරියත් එක්ක එන්නේ. ඔබ ඉන්න ඕනෑම ආර්ථික ගැටලුවකින් නිදහස් වෙන්න ක්‍රම තියෙනවා. බැරි වෙන්න හේතුව මං කියනවා දැන්. එකම ණය ගැන එකම ආර්ථිකේ නෑ නෑ කියන එක ගැන ණය වෙලා ඉන්නවයි කියන එක ගැන නිතරම හිතුවාම අපිට එතනින් ගොඩ එන්න තියෙන මාර්ග වැහෙනවා. උදේටත් නැගිට්ටාම දෙන්න රණ්ඩු වෙන්නේ වෙච්ච ණය ගැන පොලිය ගැන. රැයට නිින්දෙදිත් ඒක ගැන. කමනබ්බිමනක් ගියත් ඒවා ගැන. මොනවා හරි දෙයක් කඩෙන් ගන්න ගියත් ණය ගැන. නම් කල්පනා කරන්නේ කතා කරන්නේ අපිට විශ්වෙන් ඒවා නිදහස් කර ගැනීමට දීලා තියෙන මාර්ග තවදුරටත් අවහිර වෙයි. ඒ නිසා වීරිය ගන්න ඕනේ මෙතනින් නැගිටින්න. ඔබට වචන කීපයක් මතක ඇති. ඒ තමයි උට්ටාන විරිය. උත්සාහයෙන් වීරිය කරන්න ඕන කියලා කිව්වා. උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, රැක ගැනීමෙහි ක්‍රමවේද. ඊළඟට අර මං කිව්වනේ මනෝවිද්‍යාඥයෝ කියන කතාව බුදුරජාණන් වහන්සේ කලින් දැක්කේ. කල්යාණ මිත්‍රතා, කලණ මිත්‍රෝ ඉන්න ඕන. මොකද ඔබට අපහසුයක් වුණාම ඔබට පහසුකම් සපයන නේ, එතනින් ගොඩ දාන්න මැදිහත් වෙන. එද ඇති කාලේ විතරක් ළඟ නොයෙතන, බැරි වුණාමත් ළඟ ඉන්නවද කියලා වටපිටාවය බලන්න ඕන. මට මුණ ගැහිච්ච අයට මං කියලා තිනවා, මට ඕන තරම් ආමුදුරනේ මිනිස්සු ඉන්නවා, හැබැයි මට සත පහක් නැහැ, දෙන්නෙත් නැහැ කියනවා. මං අහලා තියෙනවා කොහොමද මිනිස්සු ඉන්නේ? මොකද මං කාලයක් කසිප්පු පෙරවලු. ඉතින් කසිප්පු පෙරනකොට මිනිස්සු ඉන්නවා. මං කිව්වා කසිප්පු පෙරන එක නවත්තලා, බොණ්ඩ දෙන එක නවත්තලා බලන්නකො ඉන්නවද කියලා. ඇත්තටම එහෙම කරලා බැලුවා, එකෙක්වත් නැහැ කිව්වා. ඒ නිසා ඔය ළඟ ඉන්න අය ඉන්නේ බෝතලේටද, බත් පාරසලේටද, සිගරට් කොටේටද කියලා තමන් කලින් හොයාගන්න ඕනේ. එහෙම හොයා ගැනීමේ ඥානයකුත් තියෙන්න ඕනේ මේ ආර්ථික කළමනාකරණයෙන් යන්න. කල්‍යාණ සම්පත් සම්පදා කියලා කිව්වේ ඒක. සමජීවී කතා. සමජීවී කතාව කියලා කිව්වේ අර අපි කියපු සමතුලිත අයවැය කළපා ගැනීමේ හැකියාව. බුදු දහමේ මඟ පෙන්වීම. ඒ ටිකත් අරගෙන අපි කතා කරලා තියෙනවා. මං අර කිව්වා නූතන මනෝවිද්‍යාවේ ඉන්න ණයෙන් ගොඩ එන්න ක්‍රමවේද කීපයක්. ඒක මේක ආර්ථික සැලසුමටත් ඉතා වැදගත්. මේ ආර්ථික සැලසුම ඇතුලේ ගන්න තියෙන පළවෙනිම න්‍යාය පදනම තමයි මුදලට ගරු කිරීම, රෙක්ස්පෙක්ට් කියන වචනය. වැදගත්ම දේ තමයි මුදලට සහ මුදල් තියෙන අයට ගරු කරන එක. කෙනෙකුට ගරු නොකරුවොත් එයා රැඳෙන්නේ නැහැ වගේ මුදල් වලට ගරු නොකරුවොත් මුදල් අපි ගාව රැඳෙන්නේ නැහැ. ණය වීම සම්බන්ධව සමහර වෙලාවට ණය දුන්නු මිනිස්සුන්ටත් ණය ඉල්ලනොත් බයිනවා. ඔව් ඔව් ණය ගන්නකොට එහෙම නැහැ, ණය ඉල්ලනකොට බයිනවා. අතක තියාගන්න අර මං කියපු විශ්වයෙහි ద్వාරේ අපිට වැහෙන්න පුළුවන්. මොකද මේ මනස ඉතාමත්ම කිලිටි වෙනවා ඔය ණය සම්බන්ධව නිතර නිතර කතා කරනකොට. එතකොට වැහෙනවා. ඒක නිසා පළවෙනිම දේ තමයි ගෞරවය, ගරු කිරීම මුදලටත්, ඒ මුදල් ලබා දීලා හරි මුදල් තියලා ජීවිත ගත කරන අයටත්. මේ වැඩසටහන් වල අපි කතා කරලා තියෙනවා ඇත්තටම මූල්‍ය විනයක් හදා ගන්න තියෙන පුංචි වෙන වෙන ක්‍රමවේද. ඒක එක්කෙනා එක්කෙනාට වෙනස් වෙන හන්ද අපි ඒක සමාජගත නොකරගෙන පොදු කාරණා ටිකක් කියලා දෙනවා. කොහොමද ඉන්න ණය වලින් ගොඩ එන්නේ කියන එක වැදගත්ම පළවෙනි පියවර. පදනම ගරු කිරීම පළවෙනි පියවර හැටියට උන් කියනවා. ඔබ කතරම් ණය වෙලාද කියන ප්‍රමාණය බලා ගන්න නම් පිරිසුදු කඩදාසියක ඔබේ සියලු ණය වීම ලියන්න කියලා. පොලිය ගෙවීම ලියන්න. මොකද පළවෙනිම දේ තමයි අපි ගැටලුව හඳුනා ගන්න ඕන. එතකොට තමයි විසඳුම් හොයාගන්නේ. මම අර කිව්වනේ සමහරුන්ට ගත්ත ණය මතක නැහැ, දෙන පොලිය මතක නැහැ. ඒ තරමට ණය වෙලා එහෙම නෙමෙයි පිළිවෙලකට. ඔව් මෙන්න මේ තැන් වලට මම ණයයි. මෙච්චර ප්‍රමාණයකින් පොලිය මෙච්චර ප්‍රමාණයයි කියලා හඳුනා ගන්න කියනවා. පළවෙනිම දේ ඒක. එහෙම නැත්නම් කොහොමද මම ණය ගෙවන්නේ? මෙච්චර ණය වෙලානේ සාකච්ඡා කර කර ඉඳලා හිත හිතා ඉඳලා වැඩක් වෙන්නෙම. අංක 1 ඒ වාර්ෂිකව ගෙවන්න තියෙනේවද? එහෙම නැත්නම් මාසික ගෙවන්න තියෙනේවද? සතිපතා ගෙවන්න තියෙනවද? මේවා ලයිස්තුගත කරලා පැත්තකින් තියා ගන්නවා. වැදගත් දෙවෙනි කාරණාව. ණය ගෙවීම සඳහා ණය නොවිය යුතුමයි. මේක කොන්දේසියක්. පරණ ණය ගෙවීම සඳහා අලුත් ණය නොගැනීමේ ශික්ෂණය. ගොඩාක් අය හිර වුණා නම් හිර වුණේ, හිර වෙලත් ඉන්නේ පළවෙනි දෙවෙනි ණයේ පොලිය වැඩි. ඒක ගෙවන්න තව ණයක් ගත්තා, ඒකට පොලිය දාන්න උනා, තව ණයක් ගත්තා. දැන් ණය අර පොලිය වැල් පොලි විතරක් නේ, වැල් ණයත් වෙලා තියෙන්නේ. ඒක නිසා යෝජනා කරනවා ණය පොලිය ගෙවීම සඳහා අලුත්ෙන් ණය නොවිය යුතුයි. එතකොට කොහොමද මේක ගෙවන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒක ඔබෙන්ම අහන්න ඕන. ඔබ ඒ ණය අරගෙන මොනවද කළේ? මම ඒ ණය මුදල් අරන් මොනවද කළේ? මොකද සමහරව මට මුණ ගැහිලා තිබුණා ණය අරගෙන මගේ ව්‍යාපාරයට දැම්මේ. පළවෙනි පාර බංකොලොත් හරි, දෙවෙනි පාරත් බංකොලොත් හරි, තුන්වෙනි පාරත් බංකොලොත් නම් ඔහු හෝ ඇය ඒ ව්‍යාපාරයේ කියවාගත්ත විදිය වෙනස්. එහෙනම් ඒ කුසලතාවයක් හදාගන්න ඕන. කුසලතාවේ හදාගන්නේ නැතුව ණය වීම ගැටලුවක්. ඊළඟට අයවැයක් සකස් කරගන්නම ඕන. මං කොච්චර මගේ ව්‍යාපාරයෙන් රස්සාවෙන් හම්බ කරනවද? ඒවට තියෙනවා නිශ්චිත අනිවාර්ය වියදම් ටිකක්. ආහාර පාන වලට මාසෙකට මෙච්චරයි, අධ්‍යාපනයක් ලබනවා නම් දරුවෝ මෙච්චරයි, විදුලි ගාස්තු මෙච්චරයි, වතුර ගාස්තු මෙච්චරයි. අත්‍යවශ්‍ය වියදම් ටික අනිවාර්යයෙන්ම ලියලා තියන්න වෙනවා. ඒවා අත්‍යවශ්‍ය වියදම්. ආදායම් කොටසත් කොතනින්ද මට එන්නේ, කීයක්ද එන්නේ කියන එක ලියලා තියාගන්න වෙනවා. අත්‍යවශ්‍ය ටිකට විතරයි ඊට පස්සේ වියදම් කරන්නේ. ඊළඟට හතරවෙනි කාරණාව, ණය ගෙවීමේ ක්‍රම දෙකක් තියෙනවා. මේක මනෝවිද්‍යාත්මකයි. පළවෙනි දේ තමයි ඉතාමත්ම කුඩා ණය, පොඩි පොඩි ණය ගෙවලා මානසික සතුටක් ලබා ගන්නවා. හා මම මේ ණයෙන් නිදහස්. දෙවෙනි කාරණාව ඒ තමයි වැඩි පොලිය ගෙවන ණය ගෙවන්න ලෑස්ති වෙනවා. ඒක ගෙවනකොට ලබන ප්‍රීතිය. ඔය ක්‍රම දෙකයි. දැන් එතකොට හිතෙන්න පුළුවන් ඕවා ණය ගත්තේ බැරි හන්දනේ, අය කොහොමද ගෙවන්නේ? අන්න වැදගත් කාරණාව, ණය ගෙවීම සඳහා මේ දක්වා ඔබ නොකරපු අතිරේක ඉපයීමක් හොයාගන්නවා. අන්න ඒක තමයි කරන්න තියෙන්නේ, වෙන මොනවත් නෙමෙයි. ණය ගෙවීම සඳහා මේ දක්වා නොකරපු අතිරේක ඉපයීමක්. ස්වයන් රැකියාවක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් වෙන කුමන හෝ වෘත්තියකට උදව් වෙන්න පුළුවන්. අපි කියනවා පාට් ටයිම් තියෙනවා, කරන්න වෙනවා. දැන් අපේ රටෙන් විදේශ ගත වෙලා කොරියාව වගේ රටවල් වල ඉන්න ළමයි පැය 10 12 වැඩ කරනවා. ඒගොල්ලන්ට මුදල් හම්බ වෙන්නේ මහන්සි වෙන තරමට. ඒක නිසා මේක ඇතුළෙත් මේ රටෙත් මොකුත් බෑ බෑ කී කියා ඉන්නේ නැතුව විකල්ප ක්‍රමවේද හොයන්න වෙනවා. ඒක ධර්මානුකූල වෙන්නත් ඕනේ න්‍යාය මතක ඇත. ඊළඟට අත්‍යවශ්‍ය දේවල් වලට වේදම් කරනවා වගේම අනවශ්‍ය වේදම් කපලා තියන්න ඕන. අනවශ්‍ය වේදම් කපහරින්න ඕන. ඊළඟට පුංචි එකතුවක් හදලා තියන්න වෙනවා මාසයක හෝ දෙකක තමන්ගේ මාසික අත්‍යවශ්‍ය වේදම් වලට යම් ඉතුරුවක් තියෙන්න ඕන. අමාර ගෙදරක මාසික වේදම ලක්ෂයයි නම් ලක්ෂ දෙකක් විතර ඉතුරු වෙන්න ඕන එක තැනක හදිසි කාරණාවක්. දැන් එල්නිනෝ කියලා නියගයක් ගැන කතා කරන ලෝකෙම එල්නිනෝනේ මොන න්‍යායෙන් හරි කමන්නේ එන්නේ දුර්භීක්ෂයක් නම් හදිසි කරදරයක් වුණොත් ඔබේ ගෙදර ඉන්න මිනිසුන්ට කණ්ඩ බොණ්ඩ ඒ වැඩ ටික කරගන්න කොහේ හරි තැනක සංරක්ෂණයක් කරපු ආර්ථිකයක් තියෙන්නත් ඕන. ආන් ඔය ටික හදාගෙන ආදායම වැඩි කිරීමේ සැලැස්මක් එක ගියොත් අපිට වෙච්ච ණය ගෙවා ගන්නත් පුළුවන්. ණය වෙන්නේ නැතුව ජීවත් වෙන්නත් පුළුවන්. ඔය දෙකම කරගත්තොත් තමයි සතුට සමාදානය සම්බන්ධතා නඩත්තු කරගන්න පුළුවන් වෙන්නේ ගෙදරක. එහෙම කර ගැනීම සඳහා අපි අනිවාර්යයෙන්ම වැඩපිළිවෙලක් හදාගන්න ඕන. එහෙම නැත්නම් මම මොනවා කළත් හරියන්නේ නැහැ පැත්තකට වෙලා වැරදිච්චේ බිස්නස් ගැන හිත හිතාම ඉඳලා හරියන්නේ නැහැ. ඒක තමයි මේ දේශනාවෙන් අපිට ඔබට යෝජනා කරන්න තියෙන්නේ. අනන සූත්‍රයේ ඇතුලේ ණය නොවීමෙහි සතුට භුක්ති විඳින්න කිව්වේ වෙන දෙයකට නෙමෙයි. ආන් ඒ සතුට ඇතුලේ තමයි අපිට ඒ හිතක ධර්මය කියන එක ස්පර්ශ කරවන්න පුළුවන්. එහෙම නැත්නම් අසහනෙන් අතෘප්තියෙන් ණය ගැන හිත හිතා ඉන්න හිතකට බණ කීම තව කලකිරීම සමහර වෙලාවට වැඩි වෙන්නත් පුළුවන්. කලකිරීමෙන් ඉන්නේ. ඒ නිසා වැටුණු ලිං කටෙන්ම ගොඩ එනවා කියන කතාවක් තියෙනවා. එතනින් ගොඩ එන්න ඔබට මේ දේශනාව මාර්ගෝපදේශයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි අද දවසේ දේශනාවට සමාප්තිය සටහන් කරන්නේ. එනිසා නොම්බර 144 තුන්වන පටුමඟ වඳුරම් මුල්ලවත්ත පානදුර ලිපිනෙහි පදිංචි කේ කේ සුනිල් පෙරේරා මහත්මා, කේ කේ චමින්ද උදේකාන්ත පෙරේරා මහත්මා, කේ කේ දර්ශන නුවන් පෙරේරා මහත්තුරුන්ගේ දායකත්වය අද මේ දේශනාවෙහි දායකත්වය අරමුණ වෙන්නේ. කේ කේ සුනිල් පෙරේරා මහත්මාගේ ආදරණීය බිරිඳවන නන්දාවති පෙරේරා මහත්මිය පරලෝස පැත්තේ වසර 4 අමාරක් ගෙවීම නිමිත්තෙන් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මිය පරලොව ගිය දෙමව්පියන් වන කේ කේ එම් පෙරේරා පියා, ටී ඒ ඇලිස් පෙරේරා මව, සහෝදරිය ශ්‍රියාලතා පෙරේරා, සහෝදරයන්වරු ගුණපාල පෙරේරා, සිරිපාල පෙරේරා, ගාමිණී පෙරේරා, ටී එම් ප්‍රේමචන්ද්‍ර, සිරිමා රාජපක්ෂ නෑනා, ටී එම් රවින්දු පුෂ්පකුමාර, බිරිඳගේ පියාණන් වන කේ ජී හරමානිස් මෑණියන් වන පී එච් එමලින් සහ චන්ද්‍රදාස පෙරේරා මස්සිනාට පින් අනුමෝදන් කරන්නටයි. ඔවුන්ගේ අරමුණ, ඔවුන්ගේ අරමුණත් මේ දේශනාව ශ්‍රවණය කළ දේශනා කළ ඔබමා නමින් මිය ගොස් යමෙක් පින් බලාපොරොත්තු වෙනා ඒ හැමද මේ පින් අනුමෝදන්ව ලබා ඇති භවයන් සුවපත් කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් නිවී සැනසෙත්වා කියා අපි පින් ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. දායකත්වයේ දක්වන පවුලේ සුජීවත්ව සිටින කේ කේ ලීලා පෙරේරා සහෝදරියට, කේ කේ සුනිල් පෙරේරා මහත්මා ඇතුළු දරුවන්ට පවුලේ හැමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා වගේම මේ රටේ මේ ලෝකයේ මේ බණ අහන හැම දිනාගේම සිත් සතන් තුළ අගුණ අදහන් දුරු වී සුගුණ සදහන් වැඩි වේවා. බුද්ධ ආදී රත්නත්‍රය ආශිර්වාදේ ලැබේවා. මේ ලෝක දියුණු ඇති වේවා, පරලෝක දියුණුවත් ඇති වේවා. අපි සැමටත් මළගිය සියලු දෙනාටමත් පතන බෝධියකින් නිවනෙන් සැනසෙන්නට මේ ධර්ම දේශනාව පිහිට පිළිසරණ වේවා කියා සාදු කියා පින් ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං. පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති.
2: සාදු සාදු සාදු. මෙත්නිත් පාමුල ධර්මානුශාසනාව නිමවටපත් වුණා. අපි අතිපෝචනීය කුටිකුලමේ පේමාලංකාර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උතුම් ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරනවා. සිහිපත් කරනවා උන්වහන්සේ සම්බන්ධ කරගන්නට බොහෝ දෙනෙක් අපින් විමසනවා. ඉතින් ඒ සඳහා කොහොමද සම්බන්ධ වෙන්න ඕන කියන කාරණය, ඒ සඳහා ඔබ මෙන්න මේ දුරකථන අංකයට කතා කරන්න 0713 403 403 මෙම ධර්මදේශනාවල ධර්ම දායකත්වය දරන්නට 0674 25 204 අංකයට කතා කරන්න. එවගේම ඔබේ නිවසේ, එවගේම ඔබේ විහාරස්ථානයේ අපේ පූජනීය කුට්ටිකුළුමේ පේමාලංකාර ස්වාමීන් වහන්සේ වැඩමවල අසිරිමත් ධර්මදේශනාවන් සිදු කරලා එය නෙත් රේඩියෝ ඔස්සේ විකාශය කරගන්නට, නේත්‍රාලෝක YouTube නාලිකා ඔස්සේ වීඩියෝ මගින් විකාශය කරගන්නට කැමති ඇත්තන්ට 0.77

0: සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ් දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම at news.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ගයශ්‍රී. දර්ණියගල ප්‍රදේශයේදී පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයන් සිව් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. දර්ණියගල ප්‍රදේශයේ මද්රව්‍ය වැටලීමක් සඳහා ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සහ එම ප්‍රදේශයේ පුද්ගලයන් කිහිප දෙනෙකු අතර

0: පසුගිය 19 වනදා නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා. එහිදී අයුතු ජනරාශියක සමාජිකයන් වී පහර දී පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට තුවාල සිදු කර රාජකාරියට බාධා කිරීම සහ අයිස් ළඟ තබා ගැනීමේ චෝදනාවට පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. එම සැකකරුවන් අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර අනතුරුව සැකකරුවන් ලබන මස 3 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් දැරණියගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. ලංගර්නෙට් නිවුස් පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: FM 95.8 net FM.
2: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
3: Net FM. Hello, hello, Satyantaya.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා
3: මිලියන 2කමාරක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 වට්ස්ඇප් කරන්න
2: දැන් වේලාව උදේ 9:00 විනාඩි 15යි
4: Kills within the Nam Nishpatan Sandha Adumilak. Watakagram C at 10 rupel Navai. Peragram C at 10 rupel Tisnavai. Madhima Pramani Isogram C at 10 rupel Ikasihat Navai. Kills Nam Bavai Adumamilai.
5: Leasing Poly Adukali Aitamat Wahani Aganinati. LB leasing within Liapadin Chikala Nukola Unamuani. Vadima leasing Mudala Aduma Polyata. Then Mamatan. Hinduakai Dekai Desi Desi.
6: BYT C Line 8 7-seater SUV Rathe. 10 million of Visinaway the Shamanavi Sitahadun Badiata. Vadivister Sandha. BYT Pradeshanaga. රේට පෙමිනෙන්න නැතහොත් 0112 125 125 මතන්න
7: ඔබ අඳින ප්‍රියතම ඇඳුම කුලයේ සහාත්‍යයට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ප්‍රශ්නයක්ද එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට ඔබත් වෙළඳ මහත්මයෙකු හෝ මහත්මියක් නම් අපේ net කණ්ඩායම දිනයේ උදේවරුේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකක්ද කියලා අහනකොට ඔබත් දීවා සැෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් ඒ වෙලේම ඔබට මුදල් තැගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම් ඉන්න
8: ජූනි 21 මීගමුව බස් රථ නැවතුම් පොලේදී
9: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම
10: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
11: මොන රාගල නැක්කල ගන්නේ කියන ආරච්චිගේ සුවඳ ඉලක්ක ඉස්ලාම් පපිය මාරු හැදුන ඉස්පිතාලේ අරන් ගිහින්දා පරීක්ෂණ වගේක් කරාට පස්සේ මට කිව්වා හાર્ට් ඇටැක් ඇවිල්ලා කියලා ඉන්ජෙක්ෂන් වගේක් එහෙන් විත්තයි පස්සේ පෙවනගල වෙද මාර්ක්ය හොයාගෙන ගියා ගාන්නේ ගිහලා හය ගමනක් විතර බෙහෙච්චා මට හොඳනම හොඳ වුණා පේෂන්ට් ඇක්ට් කරන්න තිබ්බ ලෙඩක් මේක වෙද මාර්ක්ය දෙකින් ගොඩක් පිං
10: කතා කරන්න 0777-300-940
12: Coca-Cola රස දෙ නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම් ඉන්න අපි එන්නේ ජුනි 22 හොරවපතාන ජුනි
13: මන් රපුන්සල් දුනාන කොන්ඩෙ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට බහිනා පේරගන්න කවුරුත්තනකම් බලන් ඉන්නේ නෑ
14: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්

0: නමස්කාරය.
1: උතුම් බක්කුල මහා සෑයේ වටා හිඳ වූ තථාගත මුනි ධාතුන් වහන්සේ,
0: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ,
1: තායිලන්ත සංඝ මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ ඔබේ නෙතින් දැක වඳින්න පුතන්න සාදුනාද දෙන්න.
0: ජූනි 27, 28 සහ පොසොන් පොහෝදා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම මහාවිහාර පිණ්ඩිමේදී
1: පොසොන් තොරණ, පහන් කූඩු, දන්සැල් ආදී ආමිස පූජාවන් පිරී නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න.
0: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවිල යමු.
2: ප්‍රධාන අනුග්‍රහය
3: අලුත් තැනක් අඩුම මිලක්, කසාගල ග්‍රීන් සුපර්, ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල, කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය, පූජනීය පොල්ගම්පොල ඉන්තානන්ත නාහිමි,
0: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය.
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: NDQ Level 5 පිළිගැනීම සහිත පාසල් කාලය තුළදීම අඩු කාලයකින් අඩු පිරිවැයකින් නිම කළ හැකි AAT වෘත්තීය සුදුසුකම සමග අදම ඔබත් ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669. වේලාව දෙනවා විනාඩි 20යි. අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
5: Net FM. Hello, hello, Satyantea.

තාත්තලා ගිහිත් ගල් වගේ හයියයි කිව්වට පේනව නේද තාත්තලා ආදරේ ප්‍රකාශ කරනකොට ඒ ආදරේ කොයිතරම් මුළු ලෝකෙටම විශ්වයටම ඇහෙන්න හඬ නගල කියනවද කියලා. රට රකින්න ආඩම්බරකාර තාත්තෙක්ට විශ් එකක් එවලා තිනවා මේ පැත්තෙන්. මොහොතත් රකින්න රටත් රකින්න ගෙදරත් රකින්න හිතත් හිතක් ඇති ඔබයි තාත්තේ. සයුරේ නිල්ල තරම් නැව් තරම් ශක්තිමත් මේ තරම් හිත මෘදුපියෙක් මට ලැබුණේ මගේ වාසනාවටයි. ස්තූතියි තාත්තේ ඔයාට. සුබ පියවරුන්ගේ දිනයක්. ආදරේ තාත්තේ. ලුතිනන් කමාන්ඩර් හර්ෂ වීරක්කොඩි, ආදරණීය පුතයි ධෝනි, සනුක සහ අයන්‍යා කෑගල්ලින් දඟ ඔන්න ආදරණීය පියතුමෙක්ට මේ විදිහට සුබ පතනවා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය. ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: වේලාව දින 9 විනාඩි 42 හෙළහෙළ සත්‍යන්තේ.
3: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.
4: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
5: ඒ න්ියුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව Diva Fresh වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh.
6: අලුතෙන කාටුම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2777 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
7: පුත්කලික ණය නිවාස ණය ව්‍යාපාරික ණය රතු වාහන ණය හෝ ලීසින් දිනු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීම මගින් ඔබගේ මූල්‍ය ශක්්‍යතාවය පිළිබිඹුවන අතර මූල්‍ය ආයතන වලින් වඩා නම්‍යශීලී ණය කුන්දේස යටතේ වැඩි ණය මුදලක් ඉක්මනින් හා පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව. දැන්ම crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. ශ්‍රී ලංකා ණයතරතුරු කාර්යාංශය. අමතන්න 0112 113 13 13. කුන්දේසිය අදාළ වේ.
8: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මිට් බ්ලැක් කරි රසට මස් නොකා මස් ගන්න
9: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න 0112 125 125 මතන්න BYD ගරුසරු කොන්දේසි සහිතයි
10: පහේ ශිෂ්‍යත්ව නිසක ජය ගෙනෙන සතර ශිෂ්‍යත්ව ජය මග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත වෙනස වටහා ගන්න අනුකරණවලින් ප්‍රවේශ සම්බන්ධ අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න සතර
11: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පෙන්ගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100% ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා
12: කොහෙන්ද මේ JBL එක
13: කීල්ස් එකෙන්
14: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක ෂොපින් කරන්න Nexus app එකේ QR එක ස්කෑන් කරන්න ස්පින් කරන්න හිතාගන්න බැරි වටිනා තෑගි රසක් වින් කරන්න කීල්ස් එන්න ස්පින් කරන්න වින් කරන්න කොන්දේසි සනියම යන දළවේ
3: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු Net News ශක්තිමත්ව ඉදිරියට
5: Diva Fresh Daily Alert එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එක සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබට ප්‍රශ්නයක්ද එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම ස්ට්‍රේන් ෆයිටර් තාක්ෂණය සමග එන නව Diva Fresh වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට
15: ජූනි 21 මීගමුව බස් රථ නැවතුම් පොලේදී
5: නව වැඩි දියුණු කළ Diva Fresh එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම
16: කීල්ස් වෙතින් ඔබට සමදා හොඳම මිල සුදුසිනි කිලෝ එකක් දැන් රුපියල් 215යි මයිසූර් පරිප්පු කිලෝ එකක් දැන් රුපියල් 235යි අත්‍යවශ්‍ය භාණ්ඩ හා නැවුම් නිෂ්පාදන සඳහා හොඳම මිල කීල්ස් වෙතින්ම පමණයි කොන්දේසි සහිතයි
17: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි
6: අලුතෙන කාටුම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2777 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
2: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.

0: Happening when they love me. Happening when they love me.
1: හැපී එක යහන්න ජනි එක දේදුනු මාවත උදේ දහයේදන් දවල් එක වෙනකන් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
3: හෙලෝ හෙලෝ සත්‍යන්තයට වෙලාව දෙන වේ විනාඩි 49යි.
4: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්නා. දැන් තියෙන්නේ පියාඹන්න.
5: Red FM. Hello hello සත්‍යන්තය. Hello hello සත්‍යන්තය.
3: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 536 636

සත්‍යන්ත කට්ටිය ගෙදර ඉන්න ගමන් ඔන්න තාත්තලාට ලස්සන විශ් ගොඩාක් ඔන්න මට කතා කරලා එකතු කරලා තියෙනවා. මම මුලින්ම පටන් ගන්නම් කෝල් කරපු කෝලර්ස් ලගේ අංක එකෙන්. හරිද? මුලින්ම ඔන්න රමණී අක්කා පළනරුවෙන් දැන් කතා කරා අපිට නිතාන හැමෝම එකතු කර ගන්න ප්‍රෝග්‍රෑම් එකට ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා. Thank you so much. ඔක්කොටම කලින් ඔන්න ඔයාව එකතු කර ගන්න. Love you. ඊළඟට වාපිට මුලින් උපාලි අයියා කතා කරා. උපාලි අයියාගේ වයිෆ් දම්යක්ක එතකොට තුෂාන් මිහිරංග බබාලා දෙන්නව එකතු කර ගන්න කිව්වා. සුබ පියවරුන්ගේ දිනයක් කියලා ලෝකවාසී සියලුම පියවරුන්ට විශ් කරන්න කියලාත් ඔන්න කිව්වා. ඔන්න මං ඒ විශ්කම් දුන්නා. ඒ ගාවට මහරගමින් චාන්දනී අක්ක කෝල් කරනවා මට. මහත්තයා සමන් එකතු කර ගන්න. ඊළඟට මහරගම ශ්‍රේහාර ෆැෂන් එකේ ෂෙන්නාර ෆැෂන් එකේ හැමෝමත් එකතු කර ගන්න කියලා තමයි කිව්වේ. ඒ ගාවට කියනවා මේ කියන්නේ චාන්දනී අක්කම තමයි හරි මගේ තාත්තා වීරයෙක්. මම ප්‍රාර්ථනා කරන්නේ මුළු ලෝකෙම ඉන්න හැම තාත්ත කෙනෙක්ම මගේ තාත්තා වගේ වෙන්න කියලා. පියගුණ අඩු නැති තාත්තල මේ ලෝකේ ගොඩක් ඉන්නවා. හැබැයි අඳුන ගන්න හරි අමාරුයි. තාත්තල ආදරේ පෙන්වන්න නැති හින්දා එහෙම අඳුනගත්ත මගේ තාත්තා වීරයෙක්, මගේ තාත්තා වගේ හැම පියවරු හැමෝම මගේ තාත්තා වගේ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ලස්සන හදවතක් තියෙන දුවෙක් තමයි චාන්දනියක්. ආදරෙන් මතක් කරමු. ඊළඟට අපි ඊගාව සොන් එකට එකතු කරගන්න ඕන අපේ අයිෂාව. අයිෂාව එකතු කරගන්නවා විතරක් නෙමෙයි, අයිෂාගේ චූටික් ඉන්නවනේ ආන්‍ය බේබි. ආන්‍ය පැටියට දැන් අවුරුද්දක්. දැන් කියන්නේ හරියටම ඒ කියන්නේ ජුනි මාසේ 20 වෙනිදා ආනි බබා බර්ත්ඩේ එක සමරනවා. ඉතින් අපි මෙහෙම හැපි බර්ත්ඩේ විශ් එකක් දෙමු උදේම. හරි

ඔන්න මට පුළුවන් විදිහට මම සිං කරා හරි. අද ඉතින් කවි නෑ, දිව්‍ය නෑ. එහෙනම් ඉතින් මට විශ්වක ඉතින් ගොඩක් පංචකේ දෙන්න බෑ කමනේ. මම ආතර විශ්වක දුන්න ඕන චූටි ආන්නට නිදුක් නිරෝගී බව ලැබෙන්න. ලස්සනම ලස්සන තරුණියක් විදිහට ලස්සනට ජීවිතේ ගොඩනගා ගන්න තාම අවුරුද්දයිනේ. තාම චූටි පැටියෙක්. තාම චූටි මල් කැකුලක්. ඒ මල් කැකුල පරිස්සමට ජීවිතේ ඉස්සරහට යන්න අම්මයි තාත්තයි ගොඩාක් ආදරෙන් බලාගනි කියලා මම විශ්වාස කරනවා. ඔන්න එහෙනම් ආදරෙන් විශ්වක දුන්න. ඒකවට ආයේශගේ තාත්තවය මතක් කරන්න ඕනේ. ධර්මසේන අංකල්, ධර්මසේන අංකල් අහගෙන නේද ඉන්නේ මම මේ වෙලාවේ? දැන් ආයේෂා දිහා හොරෙන් බලනවා ඇති. ඔන්න මගේ නම කියලාද කොහෙද කියලා. ධර්මසේන අංකල්ට ආයේෂා දුවෙක් විදිහට ආදරණීය විශ්වකක් දෙන්න කිව්වා මෙන්න මෙහෙම. තාත්තේ මං ඔයත් එක්ක එදිනෙදා දේවල් වලදී ගොඩක් ආගියු කරගන්නවා. අපි දෙන්න චුට්ටක් කියව ගන්නවා, බැන ගන්නවා, පොඩක් රණ්ඩු වෙනවා. ඒ හැමදේම හේතුවක් නැතුව කාලෙත් එක්ක ඉවර වෙලා යයි. හැබැයි අපි දෙන්නගේ ආදරේ හැමදාම සදාකල් තියෙයි, රැඳේ. ඒක අමරණීයව තියෙයි. ඉතින් තාත්තේ මං ඔයාට ගොඩාක් ආදරේ. ඔන්න ආයේෂගේ විශ්වක මං ආයේෂා කියනවා විදියටම කිව්වා. හරි, චුට්ටක් විතර ආයේෂට වඩා ලස්සනට කියන්න ඇති. ධර්මසේන අංකල් දැන් සතුටින් අහගෙන ඉන්නවා කියලා මන් දන්නවා. හරි, එහෙනම් අපි ඒගාව සින්දුවට යන්. WhatsApp එකේ ඉන්න කට්ටියව ටක්ටුක් ගාලා එකතු කරගෙන ඔබ දවසක් නංගි මගේ තාත්තවත් එකතු කරගන්න. අපි පොඩි වයස මේ අපිව දාලා ගියා. හැබැයි ඉතින් එයාගේ ආදරේ අපිත් එක්ක තාම තියෙනවා. ආදරේ දැනෙන කාලේ තාත්තා මගේ ළඟ හිටියේ නැති වුණාට මම දන්නවා ආදරෙන් තාත්තා අපිව බලා ගන්න තිය කාලේ කියලා. සුදු මල් පකුරා කටින් දරාමා සින්දුව දෙන්න පුළුවන් නම් සියලුම පියවරුන්ට පහරයක් වේවා. ආදරණීය තාත්තට ඔන්න තවත් විශ්වකක් තියෙනවා. මගේ හදේ ගැඹුරුම තැනේ ඉන්නේ ඔයයි තාත්තේ. තාත්තේ ඔයාගේ හිතේ අපි වෙනුවෙන් හීන බලාපොරොත්තු ගොඩක් තියෙන්නේ නැති. ඒ අතරින් සමහරක් මට ඉටු කරන්න බැරි වෙන්නේ නැති. මේක අහන්න මගේ තාත්තට මේ වෙලාවේ පුළුවන් කමක් නැහැ. එයා මේ වෙලාවේ ඉන්නේ දිව්‍ය ලෝකෙ. හැබැයි මට උපදින භවයක හැම භවයකම මම ඔයාගෙම දුව වෙලා එහෙම දෙයක් ඉටු කරන්න පොරොන්දු වෙනවා. සීළු තාත්තලා වෙනුවෙන් සුබ පියවරුන්ගේ දිනයක් වේවා කියලා ගාල්ලේ පොද්දල්ලෙන් කුමදු ලස්සන මැසේජ් එකක් අපිට තියලා තිනවා. ලස්සන විශ් එකක්. හරි, කලබල වෙන්න එපා. හැමෝගෙම විශ්වාස මම කියවන්න ට්‍රයි කරනවා. අපි ඊගාව සින්දු අහලා ඊගාව පැයේදී හම්බ වෙමු.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු app 9කට non stop data 40GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598
3: සුබ දැසනක් වේලාව උදේ 10යි

0: රටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
1: බෙන් බයලුත්වන අලුත් පැයි දිවස්ම net news.
5: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ගයශ්‍රී. රට පුරා මේ වන විට ආරම්භ කර ඇති ඩෙංගු මර්ධන වැඩසටහන අනුව මෙම සතිය තුළදී ඩෙංගු මදුරුවන් බෝ වීමට ඉඩ සැලැස්සූ පුද්ගලයන් 76 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පැවසුවේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 262 වගන්තිය හා අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව මෙන්ම පොලිස් ආඥා පනත යටතේද ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගනු ලැබූ බවයි. රට තුල මේ දිනවල ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් නිරීක්ෂණය වීම හේතුවෙන් මතු ඇති සෞඛ්‍ය ගැටලු වළක්වා ගැනීම සඳහා පොලිසිය මැදිහත් වීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව පොලිස් පරිසර ආරක්ෂක කොට්ටාශය හා පොලිස් ස්ථානයන්හි ස්ථාපිතක පරිසර අංශයන්හි නිලධාරීන් ප්‍රජා පොලිස් කමිටු සමාජිකයන් හා එක්ව මහජනයා දැනුවත් කරමින් මෙය වළක්වා ගත හැකි ක්‍රමවේදයන් සම්බන්ධව මහජනතාවට අවශ්‍ය මඟ පෙන්වීම සිදු කිරීම මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. මීළඟ net news පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
6: FM 95.8 net FM දිවයින පුරා
7: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි
8: net FM hello hello satyantaya

ජූනි මාසේ 21 වෙනිදා පියවරුන්ගේ දිනය තිබුණාට ඔයාට පියවරුන්ගේ දිනය මතක් කරගෙන නිමිති කරගෙන ඕනනම් පුළුවන් ඔන්න බණ්ඩාරවෙල නේත්‍රාලෝක ධර්මවිජය පොසොන් උදානයට සම්බන්ධ වෙලා එතනදී පින්කම් රැසක් කරගෙන ඒ පින් මේ වෙනකොට ඔයාගේ තාත්තා ජීවතුන් අතර නැත්නම් මේ පින් අනුමෝදන් කරන්න ඔයාගේ ආදරණීය තාත්තට අප්පච්චිට ඔයාගේ ලෝකේ වීරයාට. ජූනි 26 වෙනිදා තමයි ඔන්න රාත්‍රී 7ට බණ්ඩාරවෙල පොසොන් පෙරහැර වීථි සංචාරය ආරම්භ වෙන්නේ. ජූනි මාසේ 27 වෙනිදා, ඒ කියන්නේ මේ මාසේ 27 වෙනිදා හවස 4 ඉඳන් 29 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 වෙනකම්ම නේත්‍රාභි වන්දනා මහා ධාතු නමස්කාරය තියෙනවා. ඒ කියන්නේ දවස් දෙකක් පුරාවට 27 සවස ඉඳන් 29 රෑ 12 වෙනකම්ම ධාතු නමස්කාරය තියෙනවා. ඊටාම අපි කියන්නේ අපි ගෞරවණීය විදිහට වන්දනාමාන කරන පූජනීය දන්ත ධාතුන් වහන්සේලා, සර්වඥාස්ති ධාතුන් වහන්සේලා, සියලුම මහරහතුන්ගේ බක්කුල මහරහතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා, සීවරි මහරහත් ධාතුන් වහන්සේලා, මේ වගේ ධාතුන් වහන්සේලා කිහිප නමක්ම එදාට වැඩම වෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ වන්දනාමාන කටයුතු කරගෙන ආශිර්වාද ලබාගෙන ඒ පින් ආදරණීය තාත්තට අනුමෝදන් කරන්න. ඒ වගේම පොසොන් පෝය දවසේ 29 වෙනිදා නෙත් FM රේඩියෝ ශ්‍රේත පූජා සජීවි වැඩසටහන පැවැත්වෙන උදේ 6 ඉඳන් රාත්‍රී 9 දක්වාම. ඒ විතරක් නෙමෙයි, පොසොන් තොරණ සදහැගීම් සමග පොසොන් නිර්මාණ කරලා එවන්න පුළුවන්. ඒ වගේම නිර්මාණ දැක බලා ගන්න ඔබට බණ්ඩාරවෙලින් අවස්ථාව ලැබෙනවා. බණ්ඩාරවෙල නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානයේ ගැනයි ඒ මතක් කරේ සංවිධානය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමයෙන්. ඉතින් පින් අතේ වැඩ කරන හැමෝටම අපි අහලා තියෙන දෙයක් තමයි ගොඩක් ජීවිතය ගැන අවබෝධය වැඩි වෙනවා. ඒක නිකමට නිවන් අවබෝධ වෙනවා කියලා කියන්නේ අදහන ආගමට අනුව ස්වර්ගය හෝ නිවන හෝ තමන් හොඳ දේවල් කරනවා නම් ඒ ඉක්මනටම සසර කෙටි කරගන්න, එහෙම නැත්නම් මේ සයිකල් එක එන්ඩ් කරගන්න අපිට අවස්ථාවක් හම්බ වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක් හම්බ වෙන්න නම් අපි වැඩිපුර පින් කරන්න ඕනි වගේම ඒ පිනට යොමු වෙන කෙනා අනිවාර්යෙන් කියවීමටත් යොමු වෙනවා. ඒක මස්ට් එකක්. ඒක සාමාන්‍යයෙන් අත්දකින දෙයක්. ගොඩාක් පිනට දහමට ලැබිය අය ගොඩාක් කියවනවා. ඒ කියවන තරමටම තමන් දැනුම ඒකරාශී කරගන්නවා, බුද්ධිමත් වෙනවා, උගත් වෙනවා, ඒ වගේම හරිම ත්‍යාගශීලී වෙනවා, බිමට නැමෙනවා, මිනිසුත් එක්ක හරිම සුහදව කතාබහ කරනවා. මේ හැමදේම මේ ලක්ෂණ ඔක්කොම කියවන්නෙක් තුළ තියෙන ලක්ෂණ. ඒ වගේම ජීවිතය ගැන හරි නිර්මාණාත්මක විදිහේ කෝණවලින් ජීවිතය දකින්න ඉක්මනට ගැටලු නිරාකරණය කරගන්න මේ හැමදේම පොත් කියවන්නෙක් තුළ අන්තර්ගත ලක්ෂණ. ඉතින් ඔයාටත් ඒ වගේ ආසාවක් නම් තියෙනවත් කියවන කෙනෙක් නම් කටින් නෙමෙයි ඇස් දෙකෙන් කියවන කෙනෙක් නම් ජූනි මාසේ 29 වෙනිදා ඉඳන් ජූලි මාසේ 5 වෙනිදා දක්වා, ඒ කියන්නේ මේ පොසොන් දවසේ ඉඳන් ජූලි මාසේ 5 වෙනිදා දක්වාම KCC එකේ ඔන්න තියෙනවා මහනුවර පොත් දැක්ම. ඔයාට පුළුවන් මෙතනට ගිහිල්ලා ඔය ආසම කරන පොත් මිලදී ගන්න, ඩිස්කවුන්ට් එක, බබාලට ඕන කරන ස්කූල් ඓටම්ස් මිලදී ගන්න, මේ ඕනම දෙයක් කරන්න පුළුවන්. ඔයාට ලංකාවේ හොයාගන්න මෙතෙක් බැරි වුණ පොත් තියෙනවා නම් එතනට යන්න, KCC එකට යන්න 29 වෙනිදාට. එහෙම නැත්නම් ජූලි 5 වෙනිදා දක්වා ඕනෑම දවසක ඔයාට පුළුවන් ඒ පොත හොයාගන්න, මට විශ්වාසයි ඒක. ඉතින් මීඩියා පාර්ට්නර්ෂිප් එක අපි ඒකත් මතක් කරන්න ඕන. පොත් කියවන එක ගැන මතක් කරනකොට අපි කියවන්නේ කියවන්න ඕනේ ඇස් දෙකෙන්, කටින් කියවන එක නෙමෙයි මේ කියන්නේ, පොත් කියවන්නේ ඇස් දෙකෙන්. ඉතින් ඇස් දෙක පරිස්සම් කරගන්න කෙනෙක් නම් ඔයා, එහෙමත් නැත්නම් ඇස් දෙක ගැන මෙච්චරකල් ලොකුවර පරිස්සම් සහගත උනේ නැත්නම්, හැබැයි දැන් ඔයාට අකුරු කියවනකොට බොඳ වෙනවා වගේ නම්, එහෙමත් නැත්නම් කණ්ණාඩි දෙක එක පැත්තකට දාලා බලලා දැන් පේන්නේ නැත්නම් අනිත් පැත්ත හරවලා දාලා බලද්දී නිකන් පේනවා වගේ නේ, කියන්නේ ලෙන්ස් එකත් මාරු කරන්න වෙලා නම්, හරිද? එච්චරටම ඇස් දෙක ඩැමේජ් වෙලා නම් තියෙන දරුවෝ ඔයා මොනවද මෙච්චරකල් කරේ? ඉක්මනටම විෂන් කෑ එකට යන්න. විෂන් කෑ ඔන්න අද දවසේ ලෑස්ති කරලා තියෙනවා ස්පෙෂල් නොමිලේ යක්ෂ සහ ශ්‍රවණ සායනයක්. ඔයාට අද උදේ 9 ඉඳන් මෙතනට සහභාගී වෙන අවස්ථාව තිබ්බා. මම දැන් තමයි මැසේජ් එක මතක් කරන්නේ. හැබැයි ඉතින් මේ යක්ෂ සහ ශ්‍රවණ සායනය අද දවස පුරාවටම පැවැත්වෙනවා. ඒ විතරක් නෙමෙයි, මූලිකම පරීක්ෂණ ටිකත් ඔයාලට මෙතනින් කරගන්න පුළුවන්. මූලික අයි චෙකප් එක, එතකොට මූලික ඉයර් චෙකප් එක, එතකොට ඇසේ සුද හඳුනා ගැනීම, එතකොට අක්ෂී පීඩන පරීක්ෂාවයි, ප්‍රෙෂර් එක චෙක් කරගන්න, මේ හැම දෙයක්ම කරගන්න පුළුවන්. විශේෂම දේ තමයි ඔයා සාමාන්‍යයෙන් යනකොට ඉතින් ඔයා ගෙදර බබෙක් ඉන්නව නම් දාලා යන්නේ එක්කගෙන යනව නේද? පොඩිත්ත ගෑස් දෙකත් පරිස්සම් කරගන්න, එයාටත් පොඩි පොඩි පොඩි දුරපේන්නේ නැති ළඟපේන්නේ නැති පොඩි පොඩි ප්‍රශ්න තියෙනව නම් ඒවත් නිරාකරණය කරගන්න. එහෙම එක්කගෙන යනව නම් ඔන්න පොඩි අයට බය නැතුව කණ්ණාඩි ගන්න පුළුවන් තැනක්, ඒ වගේම විලාසිතා තියෙන තැනක් විතරක් නෙමෙයි, යාලට හිතට බයක් නොදැනෙන්න ඔන්න පුංචි පැටවුන්ට ගේම්ස් ප්ලේ කරන්න අවස්ථාව මෙතන තියෙනවා. විෂන් කියා හොරන ශාඛාවේ. හරි, ඉතින් VR box එක තියෙනවා, bouncers තියෙනවා, face painting තියෙනවා,
විනෝද ක්‍රීඩා රසක් තියෙනවා. අද දවසේ පුරාවටම මේ ක්‍රියාන්විතයේ පැවැත්වෙන උදේ ඉඳන් හවස් වෙනකම්ම ඉක්මන් කරලා මෙයන් හොරන නොම්බර 157-2 රත්නපුර පාර හොරන ජාතික ඉදිරිකිරීමේ බැංකුව ගාවට NSB ගාවට තමයි යන්න ඕන. කෝල් එකක් දීලම ගියතාට හරියටම විස්තරය දැනගන්නත් පුළුවන්. 0676 932 93 0676 932 93 02 0676 932 55 2 කියන අංකවලට කෝල් එකක් දීලා යන්න පුළුවන්. අපි ඒගාව සින්දුවට ගිහිල්ලා එහෙනම් කටේ එකතු කරගමු ලස්සන සින්දුවකට. වෙලාව 10:05 15.

0: FM Anupaha, FM Anuhadrai Tashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා
3: මිලියන 2කමාරක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076 වට්ස්ඇප් කරන්න
2: දැන් වේලාව උදේ 10 විනාඩි 22 අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
4: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්රෝ ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
5: Coca-Cola රසදේ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ින් ඉන්න අපි එන්නේ ජුනි 22 හොරවපතාන ජුනි සිතුන කැමති කොල්ලෑව
6: සුබ දවසක්
2: අලුත් වෙලා
6: පහසු වෙලා
2: තෑගි වැඩි වෙලා
6: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
7: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
8: කීල්ස් විදින් දැන් නැව නිෂ්පාදන සඳහා අඩුම මිලක් වටකග්‍රෑම් 100ක් දැන් රුපියල් 90යි පෙර ග්‍රෑම් 100ක් දැන් රුපියල් 39යි මධ්‍යම ප්‍රමාණය 100 ග්‍රෑම් 100ක් දැන් රුපියල් 179යි කීල්ස් නැව බවයි අඩුම මිලයි
9: නුවණ දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කඳු උඩරට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හේදී සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව net fm
10: ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කුලයකේ සහ අත්‍යයට දහඩි සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ප්‍රශ්නයක්ද? එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට. ඔබත් වෙළඳ මහත්මයෙක් හෝ මහත්මියක් නම් අපේ net කණ්ඩායම දිනයේ උදේවරුේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකක්ද කියලා අහනකොට ඔබත් දීවා සැෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් ඒ වෙලේම ඔබට මුදල් තෑගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න
11: ජූනි 21 මීගමුව බස් රථ නැවතුම් පොලේදී
12: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම
13: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසද සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබලුණු පුසුන් පුහෝදා
1: නිත්‍යෆම් ශ්වේත පූජා ශ්වේත පූජා
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ටාංග උපෝසතය සමාධන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවින් දම් දෙසුම් අහන්න
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න
1: නිත්‍යෆම් ශ්වේත පූජා ශ්වේත පූජා
0: පුසුන් පුහෝදා අපි බණ්ඩාරවෙල යමු අපි බණ්ඩාරවෙල යමු
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොළ ඉන්දානන්ද නාහිමි
0: සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය
2: ඔබ ඔලෙවල් අවසන් කළායෙක්ද? ඒලෙවල් කරන අතරතුර සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය තුනින්ම හැදෑරිය හැකි එකම වෘත්තීය සුදුසුකම AAT සමග අදම ඔබත් ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669.
3: වෙලාව 10:25. මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
4: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය. ජන ශක්ති ලයිව් 80ේදී ඕකේ. අදම කතා කරන්න 0112 536 636.
5: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
6: NetFM. Hello, hello, Satyantaya.

0: Net FM. Hello, hello, Satyantea.
1: වෙලවදේ 10:00 විනාඩි 30යි දැන්. හා, ගෙදර ඉන්න දවසේ ඉරිද දවසේ අද උදේ ඉඳන් හවස් වෙනකන් අපි නොවරවදවා කරන දෙයක් තියෙනවා. ඒ තමයි අපිට කුස්සියේ ගොඩ ගැහිලා තියෙන බාජන් ටික සෝදන එක. මොකද ඉරිද දවසේ හැමෝම ගෙදර ඉන්න. ඒතට එක එක්කෙනාගේ රික්වෙස්ට් තියෙනවානේ. ඔන්න බබාලා ටික කියනවා අම්මේ අපිට මොනවා හරි අතුරු පසක් හදලා ඕනේ. පුඩින් එකක් හදලා ඕනේ. ඊට පස්සේ මහත්තයාගෙන් රික්වෙස්ට් එකේනවා අද අපි හොඳට වැව් මාළු කරි එකක් හදමු දවල්ට. එහෙමත් නැත්නම් පොල් සම්බෝලත් එක්ක මිරිස් ටිකක් බදලා. එහෙමත් නැත්නම් දෙල් ටිකක් තම්බනවාද මොකද කරන්නේ? ඔන්න එනවා රික්වෙස්ට් ඕගාලා. ඊගාවට අම්මා තාත්තා ඉන්නවා නම් විශේෂයෙන් අද පියවරුන්ගේ දිනේ හින්දා ඔන්න අප්පච්චි හරි තාත්තා හරි ඉන්නවා නම් ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් විදිහට ඔයාගේ ගෙදර තාමත් එයාගේ ආසම ඩිෂ් එක වට අද හදන්නම වෙනවා. ඒකේ අයි කතා දෙකක් නැහැනේ. එතකොට බාජන් කීයක් ගොඩ ගහනවද? අම්මෝ දෙයනේ. එදිනෙදා පැල්ලම් වලට හරිද ඉක්මනටම අපිට හම්බෙන විසඳුම අපිට අරගෙන එන්නේ කවුද කියලා මේ වෙද්දි දන්නෝ. ඒ තමයි දීවා ෆ්‍රෙෂ්. ඉතින් ඔන්න මේ දේවත් එක්ක සෝදන කරන හැමදේම කරන ඔයාට පුළුවන් මේ ගැන වැඩිදුරටත් දැනගන්න. ඔන්න අපේ කෙනෙක් ඉන්නෝ මේ වෙනකොට දීව ඇක්ටිවේෂන් එකේ. අපි ඊශාන්ගෙන් විස්තර අහලා බලමු. අයිබෝන් ඊශාන්, මම හිතන්නේ මීගමුවේ තමයි මේ වෙද්දි ඉන්නේ නේද? Good morning.
2: Good morning. Good morning. Good morning. Good morning. Good morning. Good morning. Good morning. Good morning. Good morning. Good morning. Good morning. Good morning. Good morning. Good morning. Good morning. Good morning. Good morning. Good morning. Good morning. Good morning. Good morning. වැඩ කටයුත්ත ක්‍රියාත්මක කරන්න මේ තමයි නව වැඩි දියුණු කළ දීවා ප්‍රෙස්. අර එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම අරගෙන ඉන්නේ අපි මේ කතා කරන දීවා ප්‍රෙස්. එදිනෙදා පැල්ලම් කියන්නේ ඉන්න දන්නවනේද? අපි ඇඳුම් වල තියෙන පුළුවන් දහඩිය පැල්ලම්, දූවිලි පැල්ලම් මේ විතරක් නෙමෙයි, අපි ට්‍රැෆික් එකේ ඉන්නකොට එන දුම් පැල්ලම්. මෙන්න මේ එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම තමයි මේ දීවා ප්‍රෙස් අරගෙන ඉන්නේ. මේක තියෙනවා ඉන්න මේ ස්ට්‍රේන් ෆයිටර් තාක්ෂණයක්. ඒ නිසා ඔන්න පැල්ලම් ඉවත් කිරීමේ සුපිරි තාක්ෂණයක් තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ මේක හොඳම විදිහකට ට්‍රිපල් ඇක්ෂන් සංයෝගය. අපි මේ කතා කරන දීවා ප්‍රෙස් වල අන්තර්ගත වෙලා තියෙන පැල්ලම් ඉවත් කිරීමේ තාක්ෂණය වගේම ඇඳුම් වලට නව දීප්තිමත් හා නැවුම් බවකුත් එකතු කරන. ඒ විතරක් නෙවෙයි, සුවඳ දිගුකල් පවතින අපූර්ව තාක්ෂණයකුත් අපි මේ කතා කරන ඔන්න නව දීවා ප්‍රෙස් එකේ තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ මේක ලොකු වටිනාකමක් ඔබට අරගෙන. අපි දන්නවනේ නේද, අපේ ආදරණීය අම්මලා වෙන්න පුළුවන්, ගෘහණිය වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්. මේ ඇඳුම් හොදන කාර්යයේ ලොකු වගකීමක්, ලොකු බරක් පැටවලා තියෙනවා නින්දෝ. ඉතින් මෙන්න මේකට අපි හරි ආදරෙන් තමයි මේ ලස්සන වැඩ කටයුත්ත මේ වටිනාකම ගැන කියන්නේ. අද දවසේ අපි මීගමුව නගරට එකතු වෙලා තියෙන. ඒ විතරක් නෙවෙයි, ওই ආර්ථික ලොකු හයියකුත් තියෙනවා. ඒ තමයි රුපියල් 25කට වෙන නිෂ්පාදන දෙන්නේ ග්‍රෑම් 50ක් වුණාට ඔන්න ඒ මිලටම ග්‍රෑම් 60ක් අපි මේ කතා කරන වැඩි දියුණු කළ දීව ප්‍රේස ලබා දෙන. ඒ විතරක් නෙවෙයි, සුවඳ වර්ග පහකුත් තියෙනවා. රෝස සුවඳ, ලැවෙන්ඩර් සුවඳ, ගාඩ්නර් සුවඳ, සමන් පිට්ට වගේම සේපාලිකා සුවඳක් තියෙනවා. ඉතින් මෙන්න මේ ගැන කියන්න අපි අද මීගම නගරේ ඉන්නකොට අපි යනවා උදේසන අවට තියෙන වෙළන්සල් වලට. අපි ගිහිල්ලා වෙන මොකුත් නෙවෙයි ඉන්දෝ ඉල්ලන්නේ එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම අපිට දෙන්න කියලා තමයි අපි මුදලාලි මහත්තයාගෙන් ඉල්ලන්නේ. අපිට දෙන්නේ දීව ප්‍රෙස් ඕනම නිෂ්පාදනයක් නම් ඔන්න ඒ මොහොතේම වටිනා කියන මුදල් තෑග්ගත් අද දවසේ අපි දෙනවා. ඉතින් අපි මේ වෙලාවේ හෙලෝ හෙලෝ සත්‍යන්තේ අපි ඉන්දත් එක්ක අහගෙන ඉන්න කෙනෙක් නම් ඔන්න මේ වෙලාවේ FM 95.4 අපි කියන්නේ ඔබේ වෙළඳ සැලටත් අපේ කණ්ඩායම එන්න පුළුවන්. ඇවිල්ලා ඉල්ලන්න පුළුවන් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම දෙන්න කියලා. අමතක කරන්න එපා, ඔබ දෙන්න ඕනේ. එතකොට අපි මේ කතා කරන වැඩි දියුණු කළ නව දීව ප්‍රෙස් නිෂ්පාදනයක්. ඒ විතරක් නෙවෙයි, අදවස දෙකමාරේ ඉඳලා අපි ලස්සන වැඩකටයුත්තක් මීගම බස් නැවතුම්පල ප්‍රධාන සීමාව ඉඳලා ආදරණීය ඔබ වෙනුවෙන් එකතු කරන්න සූදානම්. ඕන්න අපි මේ කතා කරන දේ ඇත්තද කියලා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුමද අපි මේ කියන දීව ප්‍රෙස් කියලා අපි වෙලාවේ සජීවීව පෙන්වන්න සූදානම්. මේ විතරක් නෙවෙයි, පොඩ විනෝදාත්මක තරග තිනා, වාසනා චක්‍ර තිනා, තෑගි තිනා කන්නත් පුළුවන්. ඉතින් අපි මේ ලාව හැමෝටම ආරාධනා කරන හොස් දෙකමාරෙන් පස්සේ එන්න කියලා මීගම ප්‍රධාන බස් නැවතුම් පොලට. හෙට දවසේ අපි ඉන්නව ඉන්දෝ කිරිඳිවැල ප්‍රධාන නගරයේ. මේ වටිනාකම ගැන කියන්න ඔන්න හෙට දවසේ අපි එනවා කිරිඳිවැල අපට තියෙන සීලෝ වෙළන්සල් වලට මේ වටිනාකම කතා කරන්න. අමතක කරන්න එපා, අපේ කණ්ඩායම ඉල්ලනවා එදිරිසා පැල්ලම් වලට හොඳම විසඳුම එතකොට දෙන්න ඕනේ. අපි මේ කතා කරන නව වැඩි දියුණු කළ දීව ප්‍රෙස් ඕනම නිෂ්පාදන කියන
1: ඉශාන් අපිට තොරතුරු ගෙන ආවට මේ ගමුව නගරයේ ඉඳන්. ඉතින් බලන්නකුනේ එදිනෙදා පැල්ලම් ගොඩක්ම ඇති වෙන්නේ අනිවාර්යෙන් ඉතින් කුස්සියේ ඉඳන් තමයි. කුස්සියේ රෙදි මොනවාද කුස්සියේ උයන පිහිනකොට නේද ඇඳුම් වල වැටෙන පැල්ලම් තෙල් ඉඳුල් පැල්ලම් එදිනෙදා පැල්ලම්ම තමයි. ඉතින් මේ පැල්ලම් වලට හොඳම විසඳුම තමයි දීවා ෆ්‍රෙෂ් අරගෙන ඉන්නේ. අද කොහොමත් ඉරිදා දවසේ හින්දා කුස්සියේ වැඩ රාජකාරී වලට පස්සේ කරන්න තියෙන ලොකුම වැඩේ තමයි සතියක් පුරාවට කන්දක් වගේ එකතු වෙච්ච රෙදිරිකු සෝදනයක. ඉතින් එතකොට ඔයාට අනිවාර්යෙන් මතක් වෙන්න ඕනේ දීවා ෆ්‍රෙෂ් කියන නම. හරි. ඊගවට අපිට චූටි මතක් කිරීම කීපයක් තියෙනවා තව මතක් කරන්නේ. ඒ තමයි කැදල්ල එන්ටර්ප්‍රයිසස්. මොකද්ද කැදල්ල එන්ටර්ප්‍රයිසස් එකකින් වාට කරලා දෙන්නේ? මේ විදිහ හැමෝම දන්නවා ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයේ දැවැන්තෙක් තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ. මහර්ගම ඇල්හේන පාරට ගියොත් ඔයා අනිවාර්යෙන් එතනට ගොඩවදින්න අමතක කරන්නේ නැහැ. මොකද එතන තියෙන කාර්ය මණ්ඩලයේ සුහදයි වගේම ඔයාට මොන විදිහේ නිවසක්ද ඔයා අනාගතේ ඉදිරි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ගැන සියලුම විස්තර යාලා කියලා දෙනවා. මොන වගේ බජට් එකක් යනවද මේ හැමදේම විස්තර තොරතුරු සවිස්තරාත්මකව ඔයාව දැනුවත් කරනවා. ලස්ස හොඳ බජට් ප්ලෑන් එකක් එක එක තමයි ඉම්පෝර්ටන්ට්ම දේ. ඔයාට කැදල්ලින් හම්බ වෙන්නේ බජට්ම හවුස් එකක් ලස්සන්ට කස්ටමයිස් කරගන්න පුළුවන් විදිහ. ඉතින් ඔයාට ඉඩමක් තියෙනවා නම් ලංකාවේ කොතන වුණත් කමක් නැහැ. හරිද? දිවේනේ ඕනම තැනක තියෙන ඉඩමක ලස්සනට මාට කස්ටමයිස්ඩ් හවුස් එකක් හදලා දෙන්නේ කැදල්ලෙන් විතරමයි. ඒ නිසා වාට කරන්න තියෙන ඉක්මනටම කැදල් එන්ටර්ප්‍රයිසස් එකට යන එක අපොයින්ට්මන්ට් එකක් දාලා නම් එක මම මතක් කරන්න 0774390352 50. එහෙම නැත්නම් 0774390352 51. වෙලාව උදේ 10:37.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: දැන් වේලාව උදේ 10:43.
3: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.
4: කොහෙන්ද මේ JBL එක?
5: කීල්ස් එකෙන්
6: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සනියම යන දලවේ.
7: අලුතෙන කාටුම මිලා කසාගල green super. ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගනි මුල ගම්පොළ. කසාගල green super. ඒ විතරක් නෙවෙයි. ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල plantation 011126 7787 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්.
8: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගේ දුවටත්. මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
7: ඉගෙනුමට හොඳ මාත්‍රල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636.
8: මුදලාලි
9: අනෝනා
8: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අකිලස් කුඩු කරදෙසියකුත් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
10: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත උටාමට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
9: විජේ දාන්න ඔක්කොටම.
10: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
7: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්තම් අපි තහුවෙමු.
11: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
12: ඉවසන මිනිස්සු අතහරින්නේ ඇත්තටමයි.
13: මත්තාරම් බ්‍රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
3: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.
7: විෂන් කෑ හොරණ ශාකා විසින් සංවිධාන කරනු ලබන නොබලේ අක්ෂි සහස්‍රවන සායනය ජූනි 21 වන දින උදැසන 9 සිට විෂන් කෑ හොරණ නගර ශාකාවේදී මූලික අක්ෂි පරීක්ෂාව, අක්ෂි පීඩන, ශ්‍රවණ, ඇසේ සුද හඳුනා ගැනීම සමගින් ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දීමනා. පැමිණෙන නොම්බර 157-2 රත්නපුර පාර හොරණ, අමතන්න 076-9-32-8-23, අලුත් තැන කාටුම මිලා කසාගල ග්‍රීන් සුපර්, ශාකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල plantation 011126 767 787 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්.
14: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
7: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න. 077-406-43-97.
15: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා.
16: සිත් වැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
8: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
17: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
18: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
19: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
4: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
6: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
5: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි මොකට මොනවද හිතුනේ?
6: සිලිකන් නිම්නයේ top secrets.
4: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
19: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
6: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න.
9: Brought to you by
20: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mula Gampola Kasagala Samuha Vyapare Vetin
21: Try karanna Ganna Vijaya Aap Piti
22: Prime Residences with Nobavitata Gena Ena Kolamba Navayehi Idivana The Prime Colombo Adama Katha Karanna 0716 777 333
23: Sada Harita Vivasayaka Seenayata Addalak Sadakalika Ayojanayak
24: Damro within Onam Tanakata Galapina Akarshani and Nimavin Saha Iyala Pramithiyen Yut Plastic Putu Madili Rasak
25: Net FM

0: ධාතු නමස්කාරය
1: උත්තම මුනිදා වඳින්නට පුසුන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපේ බණ්ඩාර විල යමු බණ්ඩාර විල යමු
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
5: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක් DJක අපෙන්
6: Net FM Hello Hello Satyantaya

උදේ 10යි විනාඩි 53යි. හින්දි සින්දු අහනකොට අපිට අමතක කරන්න බැරි නමක් තමයි ඉන්දියාවේ ඉන්න සුප්‍රකට ප්ලේබැක් සිංගර් කෙනෙක් වෙන උදිත් නාරායන්. උදිත් නාරායන්ගේ පුත්‍ර රත්නය ආදිත්‍ය නාරායන් එක්ක සංක දිනෙත් ඔන්න පියවරුන්ගේ ලෙගසි එක ඉදිරියට අරන් යන පුතාලත් ඉන්නවා. ඒ වගේම පහුගිය දවස්වල කතාබහට ලැක්ුණා අපේ ජැක්සන් ඇන්තනි මහත්මයාගේ පුතා සජිත ඇන්තනි ගැන. ඒ විදිහටම පියවරුන්ගේ හීන ජීවත් කරවන පුත්තුත් ලංකාවේ මේ ලෝකෙ නැතුවම නෙමෙයි. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක එකක් හරි සුන්දර පණිවිඩයක් ඉතින් ඔයාටත් තියෙනවා නම් ඔයාගේ අපච්චිගේ හීනයක් පුළුවන් නම් ඒක පුංචි හීනයක් නම් අද හැබෑ කරන්න, ලොකු හීනයක් නම් ඒක අද හැබෑ කරනවා කියලා හිතට ගන්න. එතකොට ඔයාට දවසක ඒ හීනෙන් භාගයක් දුර හරි ගිහිල්ලා ඔයාට සතුට වෙන්න පුළුවන් වෙයි. කමක් නෑ, මම තාත්තගේ හීනේ මේ තරමට හරි දුර ආවනේ කියලා. හැබැයි ඔයාගේ හීන අමතක කරන්නත් එපා. ඒක බැලන්ස් එකේ තියාගන්න. ගීතිකා අපිට කතා කරනවා නිවුස් මියා ඉඳන් මේ වෙලාවේ දළු කඩන ගමන් ඉඳලා දැන් ඔන්න ටී බ්‍රේක් එකක් ආපු වෙලාවේ අහගෙන ඉන්නවා සද්දර කට්ටියම එක කියලා. එහෙනම් ඉතින් දළු කඩන දෑතට චුට්ටක්වත් මහන්සියක් නොදැනෙන්න, රස්නයක් නොදැනෙන්න, සීතලක් නොදැනෙන්න, අත්වල පයවල කැක්කුම් නොදැනෙන්න, ඒ වගේම අර බොනතේක තව චුට්ටක් වැඩිපුර ආදරෙන් මෙහෙම කියන හින්ද රසවත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ගීතිකා ඔයත් එක්ක ඉන්න හැමෝටමත්. හරි, එහෙනම් අපි මේ සින්දු අහලා ඊගාව පැයේ හම්බෙමු.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු app 9කට non-stop data 40GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel

0: ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
3: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම at news.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ගයශ්‍රී. ඒ කණ්ඩායම් තුන්කොන් එක් දින ක්‍රිකට් තරගාවලියේ දැන් පැවැත්වෙන අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට එරෙහිව වේගවත් ආරම්භයක් ලබා ගැනීමට ඉන්දීය ඒ කණ්ඩායම සමත් වුණා. තරගාවලියේ මුල් තරගවලදී එතරම් දක්ෂතා නොදැක් වූ ඉකුද්දා ශ්‍රී ලංකා ඒ ක්‍රීඩකයන් සමග පිටිය මැදදී ගැටුමක් ඇතිකරගත් විභව සූරිවංශී පන්දු 28කදී ලකුණු 94ක් රැස්කිරීම විශේෂත්වයක්. ශතකයේ පෙනිපෙනී තිබියදී ශ්‍රී ලංකා නායක සහන් ආරච්චිගේ යැවූ පන්දුවක් හමුවේ ඔහු දැවි ගියා. තරඟය රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. කාසි වාසී දිනගත්තේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමයි. ඔවුන් පළමුුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දීය ඒ කණ්ඩායමට ලබා දුන්නා. ඉන්දීය ඒ කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ විභව සූරිවංශී සමග ප්‍රියනාෂ් ආර්යයි. පන්දුවාර 10ක් අවසානයේ ඔවුන් කඩලු දෙකක් දැවි ලකුණු 140ක් ලබාගෙන සිටියා. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:00 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: FM 95 FM 94.8 net FM.
6: Love is in the air. Love is in the air. Inna aadre allaganna.
7: Net FM. Hello, hello, Satyantaya.

වෙලාව උදේ 11යි විනාඩි 8ක් වෙලා තියෙන්නේ. ඔන්න කාලයක් තිස්සේ අපේ තරුණ පිරිමි ළමයි අතර ජනප්‍රියම සින්දුවක් තමයි මේ. තව ගොඩක් පියවරුන්ගේ ගීත ඉල්ලලා තියෙන රික්වෙස්ට් කරපු ඔක්කොම මම කොහොම හරි ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න කලින් දෙනවා කියලා මම පොරොන්දු වෙනවා. ඔන්න හරිද? ඕකේ. ඔන්න මේ විශේෂ දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි මේ අපිට කාංචන කතා කරනෝ දෙමෝදර ඉඳන්. හරිද? කාංචනගෙන් මම ඇහුවා, දැන් ඔයා හැමදාම කතා කරනවානේ, කොයි කාලේ ඉඳන්ද අපි වහගෙන ඉන්නේ, කියන්නේ ලිස්නර්ෂිප් එකට අවුරුදු කීයද කියලා බලද්දී අවුරුදු 19 කැනිවර්සරි එකක් නේද? තාත්ත කෙනෙක් වුණා නම් නේ, අර හොඳට අතපය හයිය තියෙන හැඩිදැඩි පුතෙක් ඉන්න වයසක් කාංචනට නේ. කාංචන ලිස්නර්ෂිප් එක බබෙක් කියලා හිතුවොත්, දරුවෙක් කියලා හිතුවොත් කාංචන ලොකු වයසක තාත්ත කෙනෙක්. හරි, කාංචනවයි දම්මියක්කවයි එතකොට දෙමෝදර කට්ටිය හැමෝම එකතු කරගන්න ඕන ආදරේ. අපිට හේ වගේම මේ චූටි ලිස්න කෙනෙක් කතා කරනවා. මේ ඉවෝන් තමයි නම. ඉවෝන් රේණුක දෙක වසර තමයි ඉන්නේ කිව්වා. ගම කොහෙද කියලා ඇහුවම නම් කියලා කල්පනා කරා. හරිද? ඉවෝන්ගේ අම්මි වයි, තාත්ත ශෙහාන් වයි, අම්මි මදු වයි, එතකොට අයියා සිතුමින වයි එකතු කරගන්නවා. ආදරෙන්, ගොඩාක් ආදරෙන්. ඉතින් ඔන්න මේ ඉවෝන්ට මට මතක් කරන්න තියෙන්නේ මේ අද ෆාදර්ස් ඩේනේ. එනිසා තාත්තට දුවල ගිහිල්ලා තාත්ත ළඟට හොඳට තදට හග් එකක් දීලා කියන්න, ඐ ලව් යූ තාත්තා කියලා මං ගොඩාක් ආදරේ කියන්න. ඊට පස්සේ යන ගමන් අම්මට කම්බලට කිස් එකක් දීගෙන යන්න හන්ද. නැත්තං ඉතින් මේ හරියන්නේ නැහැ නෑ. තාත්තට කම්බුල් දෙකටම දෙන්නකෝ, කිස් දෙකක්. අම්මට එකක් දෙන්න අද හන්ද, ෆාදර්ස් ඩේ හින්දා. අනිත් හැම දවසකම අම්මට කම්බුල් දෙකටම දෙන්න, තාත්තට එකක් දෙන්න, කමක් නෑ. නෑ නෑ, තාත්තව හැමදාම පරිස්සමට බලාගන්න ඕනේ. හරිද? තාත්ත වගේම වීරයෙක් වෙන්න ඕනේ. දවසක ඔය චූටි හිතට ඒකට ඕනේ කරන ශක්තිය, ඒ සිතුවිල්ල, ආදරය, කරුණාව, ඒ හැමදේමත් එක තාත්ත වගේ හීරෝ කෙනෙක් වෙන්න ඕනේ කරන ඒ ගැම්ම හයිය ලැබෙන්න කියලා මම විශ් කරනවා. හරිද? අපි යනවා වට්ස්ඇප් එක පැත්තට. වට්ස්ඇප් එකේ ගොඩාක් මැසේජ් තියෙන හින්දා අපේ අම්මගේ අද උපන්දිනය, අම්මට සුබ පතන්න ඕන. ප්‍රියදර්ශනීගේ අම්මට ඕන නම් හැපි බර්ත්ඩේ, සුබ උපන්දිනයක් කියලා සුබ පතනවා අපි. ඉතින් මේ වෙනකොට අපි අතර නැති වුණා, තනිවාරින් යා හොඳ තැනක ඇති. අපි දෙන්නට සින්දුවක් කෝණි චාම්බර ස්ටෝස් එකේ පනාපිටියේ කළුතර චාම්බරන් තනූජා දෙන්නව එකතු කරගන්නවා. තාත්තා කියන්නේ අපි වැටෙන හැම වෙලාවකම නැවත නැගිටින්න ශක්තිය දෙන නිහඬ වීරයෙක්. තාත්තගේ ආදරේ, කැපවීම, ආශිර්වාදය මගේ ජීවිතයේ තියෙන ලොකුම ශක්තියක්. ඔයාලටත් එහෙම තමයි. එනිසා තාත්තලාව බලාගන්න ආදරෙන් නේද? එහෙම තමයි කියන්නේ. හිතුවක්කාරි තමයි අපිට මැසේජ් එකවලා තියෙන්නේ. හිතුවක්කාරිගේ නමම දන්නව රසාංගික. මං අද තැනක ඉන්නවා නම් ඒ අම්මගේ තාත්තගේ උත්සාහයේ ආදරේ ප්‍රතිඵලයක් තමයි ඒ කියලාත් කියනවා. So proud of you. Hello hello සතියන්තේ මමත් තව සද්දට අහගෙන ඉන්නේ. උකුවෙලින් මාෂියක්වත් අපි ආදරෙන් එකතු කරගන්නෝ. පියවරුන්ගේ දිනයට ලස්සන සුබ පැතුමකුත් එවලා තිනෝ. ඒගාවට නිගම්බු දනංජය බණ්ඩාරසෙන් ඇන්තනීස් රෝඩ් එකිනුත් උන්න ගොඩ දෙනෙක් ඉන්නවා එකතු කරගන්න. මගේ තාත්තට දරුවෝ 14ක්. පළවෙනි මැරේජ් එකෙන් 7 දෙනෙක්. එතකොට අපේ මැරේජ් ඊට පස්සේ මම ඉන්නේ දෙවෙනි මැරේජ් එකේ 7 දෙනාගේ. 14ක්. වව්. 13 වෙනියා තමයි අපිට මේ මැසේජ් එක දාන්නේ. අපේ තාත්තට දරු සෙනෙහස කියාගන්න බැරි තරම් තියෙන පියකයා. අපි 14 දෙනාටම එක වගේ ගොඩක් ආදරෙන් සලකනවා. පවුල් දෙකක දරුවෝ වුණාට එක වගේ හරි ආදරෙන් බලා ගන්නවා. අන්න එහෙම තමයි ආදරේ තාත්තලාගේ. සාගරයේ තරම් ආදරේ තියෙන තාත්තලාට ආදරේ කියන දමතක් කරන්න එපා. මගේ තාත්තට මං ගොඩක් ආදරේ කියන්න. තාත්ත අපි වෙනුවෙන් කරන කැපවීම අපි දන්නවා කියන්න. අපිව ලස්සනට තියන්න යා ගොඩක් මහන්සි වෙනවා. තාත්තගේ නම පියල්. තිලිනි තමයි අපිට පළවත්ත මිරිස්වත්තින් මැසේජ් එක එවලා තියෙන්නේ. ඔන්න තිලිනි ඔයාගේ මැසේජ් එකත් මං කියෙව්වා. ඒ ගාවට ඉන්නවා චූටි බොවින්දුගේ අප්පච්චි. මේ වෙලාවේ චූටි බොවින්දුගේ අප්පච්චි චූටි බොවින්දුට ඩ්‍රම්ස් පුරුදු කරන ගමන් ඉන්නේ. අපිටත් ඇහෙන ලස්සන වීඩියෝ එකකුත් එවලා තියෙනවා. මට ප්ලේ කරන්න පුළුවන් වුණා නම් කියලා හිතනවා. වීඩියෝ ක්වලිටි එකින් ප්ලේ කරන්න බෑ. කමක් නැහැ, ඒක මම තනින් රස විඳින්න. sorry.com. හරි, ගාවට ඔන්න වැලිමඩ ලුණු වත්තෙන් ලස්සන ලහිරු අක්කා
ලස්සන ලස්සන ජිගීෂා තමයි අපිට මැසේජ් එක එවලා තියෙන්නේ. හරි ලස්සන ලහිරුවක්වත් එකතු කරගන්න. ඊගවට ජිගීෂා දිනේති අපේ අප්පච්චිවත් එකතු කරගන්න කියලා තිර ඊළඟට ලෝකවාසී සීල පියවරුන්ට සුබ පියවරුන්ගේ දිනයක් වේවා කියලා තියෙනවා. ලස්සන විශ් එකක් හැමෝටම නෙතාන හැමෝමත් එකතු කරගෙන ආදරෙන් සින්දුවකට යන් කියලා තමයි කියන්නේ. තව එක මැසේජ් එකක් කියවලා අපි යමු ඊගව සින්දුවට. මේ ලෝකේ ලස්සන මාදරේ තියෙන්නේ තාත්තලා ගාව. මම එකඟයි වාසනාව ඔයත් එක්ක. තාත්තා තමයි ජීවිතේට ලැබුණ මගේ හෙවණල්ල ශක්තිය. තාත්තා කියන්නේ දවැන්ත රුක්ෂයක් වගේ කෙනෙක්. ඉතින් හැම තාත්තා කෙනෙක්ටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සුබ දෑසනක් වේවා ඉද කියලා අන්තිමට තියෙනවා. මාතලෙන් වාසනා. Thank you so much අපිට message දානවට වටත් පුළුවන්. උපන්දින සුබ පැතුම් මෙවන්. ඒ වගේම පියවරුන්ගේ දින සුබ පැතුම් මෙවන් WhatsApp එකට 0711 95 95 95.

0: FM 95.8 Net FM දිවයින පුරා
1: ඔය ෆෝන් එකක් පරද්දුන්නේ මම. බලපන්කෝ. වරෙන්කෝ වරෙන් මම දෙන්නම් තෝට.

0: FM Anu Paha, FM Anu Hatarai Dashma Ata, Net FM. Velava oba veta gena enne.
1: Saheli, happily kiyannako oyalage cashback kathawa fabricator ge quotation ekak Swisstech ekata WhatsApp kara.
2: Million 2000ක් දක්වා cashback ලබා ගන්න ඔබේ Swisstech aluminum quotation ekak 076787 WhatsApp කරන්න.
1: Then velava 11:19යි.
3: Meltol, Hisaratia, Una Sempratishava, Angapata Vedanava, Apasudina Sadaha, Igman Sanea, Meltol, Parasitamol Vishishaki.
4: Keels within the Namish Pathan Sandha, Adumilak, Matakagram C at Tenrupel Nave, Peragram C at Tenrupel Tisnave, Madhima Pramani, Isogram C at Tenrupel, Ekasihatanave, Keels, Nambavai, Adumamilai.
5: Diva Fresh Daily Alert. Edinida Obandina Pritam and the Mulakola Ekesaha, Atta Dadia Sandu Vilipalam Saha, Anikut Edinda Pelam, Obita Freshnagda, Edinida Kunapalam. වලට හොඳම විසඳුම ස්ටෙන් ෆයිටර් තාක්ෂණය සමග එන නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ් ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට.
6: ජූනි 21 මීගමුව බස් රථ නැවතුම් පොලේදී
1: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
7: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp Tatalu app Namekata non-stop data. 40 GB extra data. Unlimited calls, SMS Dahak. Rupial Ekdas Pansi Anu Atakata. Mobitel 1598.
8: Bicycle ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
1: බය වෙන්න එපා වැඩිමන ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේ෷ සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97
9: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.

0: නමස්කාරය.
1: උතුම් බක්කුල මහසෑයේ වටා හිඳවෝ තථාගත මුනි ධාතුන් වහන්සේ.
0: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ.
1: තායිලන්ත සංග මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ. ඔබේ නෙතින් දැක වඳින්න පුතන්න සාදු නාද දෙන්න.
0: ජූනි 27 28 සහ පොසොන් පොහෝදා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම මහා විහාර පින්බිමේදී
1: පොසොන් තොරණ, පහන් කූඩු, දන්සැල් ආදී ආමිස පූජාවන් පිරී නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න.
0: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවිල යමු.
2: ප්‍රධාන අනුග්‍රහය
3: අලුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්තානන්ත නාහිමි.
0: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය.
4: ඒලෙවල් පටන් ගන්නාතුරු කාලයේ නැනවත්ව ආයෝජනය කරන්න ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමි කර ගැනීමට AAT සමග ලියාපදිංචි වන්න. ලියාපදිංචි වීමේ අවසාන දිනය 2026 ජූනි 30 අවතන්න 0112559669.
5: සත්‍ය අන්තය.

අපි ගොඩක් වෙලාවට අපි අධහන ආගමික නායකයෙක්ගෙන් එහෙමත් නැත්නම් අපි දෙවිවරුන්ගෙන් ඉල්ලන දෙයක් තමයි අනේ අපිව නිරෝගීව තියන්න, අපි ආදරය කරන අයටත් නිරෝගීව ඉන්න දෙන්න, එහෙන් බහින ලෙඩක් හැදෙන්න එපා. අපේ අපි ආදරය කරන මිනිස්සුන්ට, අපේ පවුලේ අයට, එහෙමත් නැත්නම් හැමෝම හිතනවා ලෝකේ ඉන්න හැමෝටම කිසිම කෙනෙක්ට කරදරයක් අතුරු ආන්තරාවක් වෙන්න එපා, හැමෝම පරිස්සමෙන් ඉන්න, සතුටින් ඉන්න, ලැබෙන්න, නිරෝගී වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අපි දෙවියන්ට, එහෙමත් නැත්නම් අපේ ආගමික ශාස්ත්‍රවරුන්ට කරන මේ රික්වෙස්ට්. මට එන රික්වෙස්ට් පුදුමයි කියන්නේ, ගොඩක් අය එකම රික්වෙස්ට් එකක් කරපු ඉන්න, මම ඒ රික්වෙස්ට් එක ඊළඟට අරගෙන ආවා. ඒ ගැන තමයි පොඩ්ඩක් ඉන්න මේ කියන්න හදාන්නේ. වල්පිට මුල්ලින් උපාලයයි අපිට කෝල් කරලා ඉල්ලුවා සින්දුවක්. ඒ සින්දුවම සූර්ය වැවෙන් ලියන රචයයත් කෝල් කරලා ඉල්ලනවා. වැඩේ තියෙන්නේ දෙන්නගේ කටහඬත් එක වගේ. හරිද? ඒ නිසා මට හොයාගන්න බෑ කවුද කතා කරන්නේ, කොයි වෙලාවටද මේ කතා කරන්නේ කියලා. හිනාවෙන් තම පොඩ්ඩක් හරි වෙනස් කරලා අඳුරගන්නේ මම, නැත්තම් ආයේ ඉතින් අර අර මොකක්ද අර කෝලිකොට්ට සහෝදරයෝ ඉන්නව නේද, අන්න ඒ වගේ වොයිස් එකක් තමයි ඉන්නේ දෙන්නෙක්ම එක වගේ. හරි, ඔන්න මේ සියලුම පියවරුන්ට නිරෝගී බව, නිදුක් නිරෝගී බව, සතුට සැනසීම ලැබෙන්න, ඒ වගේම තමන්ගේ පවුලේ අයව රැකගන්න, එහෙම නැත්නම් පිය පදවිය ලබන්න ඕන මෙන්න ඉන්න අයට තමන්ගේ පිය පදවිය අසිරිය විඳගන්න, සමහර විට ඒක ටෙන්ෂන් එකක් එක්ක තියෙන හිතාගන්න බැරි සර්ප්‍රයිස් එකකුත් තියෙන සතුටක් වෙන්න පුළුවන්. ඒ අමුතුම හැඟීම විඳින කෙනෙක්ට, දැන් විඳින්න ඕන මෙන්න ලං වෙලා ඉන්න කෙනෙක්ට නම් ඒ හැඟීම සම්පූර්ණයෙන්ම පපුව පිරෙන්නම විඳින්න ලැබෙන්න, ඒ වගේම හොඳ තාත්ත කෙනෙක් වෙන්න ලැබෙන්න කියලා මේ හැම විශ්වකක් එක්කම අපි ඊගාව සින්දුවට යන්න ලෑස්ති වෙනවා. ඊට කලින් අර මං කිව්වනේ තාත්තලා වුණත් අපි තාත්තලා පරිස්සම් කරනවා, තාත්තලා අපිව පරිස්සම් කරනවා නේද? එතකොට මේ යාලා අපිව පරිස්සම් කරන්නේ ඇස් දෙක වගේ. ඉතින් අපිට ඇයිබරි යාලා වයසට ගියාම එයාලගේ ඇස් දෙක පරිස්සම් කරලා දෙන්න. එහෙම කරන්න පුළුවන් වෙන්න ඕනේ කරදඩු උස්මාත් වෙච්ච කොල්ල කෙල්ල වුණාම. ඒ නිසා ඔයා මා වහගෙන ඉන්නවනම්, ඔයාට ඉන්නවනම් අනේ වයසක තාත්ත කෙනෙක්, එයාව ඉක්මනටම අද එකගෙන යන්න. ඔයා හොරණ නගරේ කෙනෙක් නම් විෂන් කියා හොරණ බ්‍රාන්ච් එකට, එහෙම නැත්නම් ඕනෑම බ්‍රාන්ච් එකට යන්නත් පුළුවන්. අද මේ හොරණ බ්‍රාන්ච් එකේ තියෙන විශේෂ ස්පෙෂල් හෙල්ත් කැම්ප් එකක්. මේ හෙල්ත් කැම්ප් එක ගැන තමයි මේ කියන්නේ. ඉතින් ඔයාට එතනට එකගෙන ගිහිල්ලා අම්මට තාත්තට මූලික අක්ෂි පරීක්ෂාවන්, අක්ෂි පීඩන පරීක්ෂාවන්, ශ්‍රවණ පරීක්ෂාවන් කරගන්න පුළුවන්. ඇසේ සුද්ධ තියනවද කියලා හොයලා බලන්න පුළුවන්. ඒ වගේම ඔයා තාත්ත කෙනෙක් නම් ඔයාගේ ඇස් දෙකට කන්නඩි ගන්න යනවා නම් පොඩක් ස්ටයිලිෂ් කෙනෙක් නම්, හරිද? අපි කියන්නේ කූල් ඩැඩි කෙනෙක් නම්, කූල් ඩැඩ් කෙනෙක් නම්, හරිද? ඔයා ස්ටයිලිෂ් විදියට නම් අයි ව්‍යාස ව්‍යා කරන්නේ අඳින්නේ. ඔයාට ස්ටයිලිෂ් හරිම මොඩර්න් අයි ව්‍යාස් එක එක මාදලින් එක එක බ්‍රාන්ඩ්ස් වලින් මෙතන ගන්න තියෙනවා. ඉතින් අනිවාර්යෙන් විෂන් කෑ එකටම යන්න. ඒ යනකොට පොඩි පැන්චෝන්වත් අරගෙන යන පැන්චෝ ඉන්නවා නම්, මොකද ඒගොල්ලන්ට ගේම්ස් තියෙනවා එතන, VR බොක්ස් එක, බවුන්සර්ස්, ෆේස් පේන්ටිංස් වගේ විනෝද ක්‍රීඩා ගොඩක් තියෙනවා. යන්න ඕනේ හොරණ රත්නපුර හොරණ පාරේ නම්බර 157-2 කියන ලොකේෂන් එකට. කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බර එකට 076-932-923 0-32-220-555-2. ඔහොම මේ පැතරත් කෝල් එකක් ගන්න, 0-711-95-95-95 මැසේජ් එකක් දාලා 0-112-55-33-63. එහෙනම් මේ ආයමතුන තාතල වෙනුවෙන් ලස්සන ගීතයක්.

0: anu paha. FM anu hatarai tashma ata. Net FM.
1: Velava oba veta gena enne. රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636 636
2: දැන් වෙලාව 11 විනාඩි 38යි
3: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට
4: තන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ අති ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
5: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
6: Coca-Cola රස දෙ නොදිනන්න. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 22 හොරවපතාන. ජුනි විසිතුන කැමති කොල්ලෑව
4: විෂන් කියා හොරණ ශාකා විසින් සංවිධාන කරනු ලබන නොබලේ අක්ෂි සහස්‍රවන සායනය ජූනි 21 වන දින උදැසන 9 සිට විෂන් කියා හොරණ නගර ශාකාවේදී මූලික අක්ෂි පරීක්ෂාව අක්ෂි පීඩන ශ්‍රවණ ඇසේ සුද හඳුනා ගැනීම සමගින් ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දීමනා පැමිණෙන නොම්බර 157-2 රත්නපුර පාර හොරණ අමතන 076-932-9923
7: දීවා ෆ්‍රෙෂ් ඩේලිය ඇලර් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
8: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම්වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම්වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
9: Wake up. Saturday hormones. Alpha Studio.
10: දවසටම ඕන කරන vitamins. Alpha Studio.
9: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
10: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
11: Good morning.
9: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711-95-95-95. Net FM Facebook Live.
12: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්.
13: Net FM. Hello, hello, Satyante.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: සත්‍ය අන්තය.
4: Hello, hello.
3: සත්‍ය අන්තය.

0: වෙලාවේ 11 විනාඩි 46යි. හෙලෝ හෙලෝ සතිය අන්තයට කටියේ එකතු කරගත්තා බර්ත්ඩේ විෂ් දුන්නා නේද? ඊගවට ෆාදර්ස් ඩේ විෂස් දුන්නා. මේ හැම වැඩක්ම අතරේ අපි S2 පරිස්සම් කරගන්න ඕනේ කියලා මං කියවනේ නේද? පියවරුන්ගේ දිනේ හින්දා අනිවාර්යෙන් ගෙදර ඔයාගේ තාත්තා මේ වෙලාවේ ඉන්නවා නම් ඔයත් එක්ක අනිවාර්යෙන්ම එකගෙන යන්න ආයිෂ කප් එක කවුරුත්තර පාරක්වත් කරගන්න ඕනේ කියලා දැනුවත් නම් දැනුවත් නැත්නම් මේ එවන්නේ ඔයාට ඔන්න ඒන්ජල්ස් ලගින් ඉන්න පරිවිඩයක් තමයි දැන් දැනුවත් වෙන්න අද යන්න ඕන හෙල්ත් කැම්ප් එක තියෙනවා හොරණ බ්‍රාන්ච් එකේ විෂන් කියා. ඒගෙන වැඩි විස්තර කියන්න මාත් එක්ක මේ වෙලාව එකතුලා ඉන්නවා ලක්ෂානි කෞශල්‍ය අයබෝන් කෞශල්‍ය. ඔයාට මාව හරි රැහෙනව නේද? ක්ලියර්ද? හරි සුබ උදෑසනක්. අපි කියමු කොහොමද අද ඒ පැත්තේ වැඩ වෙන්නේ කියලා. කිය වෙනකන් තියනවාද හෙල්ත් කැම්ප් එක මොනවද අපිට ගන්න පුළුවන් සර්විසස් එතනින්?
1: අපිට අද මූලික අක්ෂි පරීක්ෂාව, අක්ෂි පීඩන පරීක්ෂාව සහ ශ්‍රවණ පරීක්ෂාව කරගන්න පුළුවන්. එන්එස්සී බැංකුව ගාව තියෙන අපේ ක්ෂණිකා ශාඛාවට ආවොත් විශේෂ වට්ටම් එක්ක ඔයාලට කන්නඩි හදාගන්නත් පුළුවන්.
0: හරි. ඒ විතරක් නෙමෙයි මං හිතන්නේ පුංචි දරුවෝ ආවොත් එතන VR box, bouncers, face painting වගේ ඒවත් ඇති. හරිනේ? හරි. එහෙනම් ඔන්න ආයමත් කියනවා ඔයාටත් පුළුවන් ගෙදර ඉන්නවා නම් මේ වෙලාවේ නිවාඩු දවසේ අපේ ලක්ෂානි කෞශල්‍ය සංධාන කරා වගේම ඔයාගේ අයිච කප් එක කරගන්න, එහෙම නැත්නම් ඒ අයිච කප් එක කරගන්න අවුරුද්දට එකපාරක්වත් කරගන්න අමතක කරන්න හොඳ නෑනේ නේද කෞශල්‍ය? අනිවාර්යෙන් S2 වගේ පරිස්සම් කරගන්න කියලා තමයි ඒ ඔන්න මතක් කිරීම කරේ. බොහොම ස්තුතියි ඔයාට පණිවිඩය ගෙනාවට. හරි, ඔන්න ඉතින් ඒ විදිහට ඔයාට පුළුවන් නෙත් අහගෙන ඉන්න ගමන් නෙත් එක පරිස්සම් කරගන්න. ඒක තමයි පණිවිඩේ අරගෙන ආපු. ඒ විතරක් නෙවෙයි ඔයාගේ S2 ලස්සනට තිබ්බොත්, S2 පරිස්සමට තිබ්බොත් තමයි ඔයාට දැනුම වඩවා ගන්න පොත් කියවන්න පුළුවන් වෙන්නේ කියලාත් කියන්න ඕන. මොකද ඔන්න දැන් පොත් කියවන මාසේ ඊගවට එන්න තියෙනවා. ඒ මාසෙට කලින්ම ඔන්න පොත් කියවන්න ආසයට උණක් තේන අයට, ඒ වගේම පොත් ගුල්ලෝ කියලා අන්වර්ථ නාම පොඩි නික්නේම්ස් හැදිච්ච අයට ඔන්න වසරේ කන්ද උඩරට මහනුවර පොත් දැක්ම තියෙනවා. ජූනි මාසේ 29 වෙනිදා ඉඳන් ජූලි 5 වෙනකන් KCC පරිශ්‍රයේදී සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය KCC එකමයි. ඒ වගේම නිල ගුවන් විදුලිය වෙන්නේ net FM. ලස්සන සින්දු ටිකක් අහලා අපි ආයෙත් මේ පැත්තට

ඔන්න එහෙනම් මට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ළමයි ටික සතුටින් ඉන්දියයි හිටියා කියලා මං හිතනවා. පැය තුනමනේ අන්තිම වෙලාව වෙනන් නටන්නම තමයි සින්දු ටික දුන්නේ. ඉතින් ජීවිතේම පාටි එකක් කරගන්න තරමට, ඒ පාටික පරිස්සමින් එන්ජොයි කරන තරමට ඔගේ ජීවිතේ සුන්දරයි, ඒ වගේම හරිම වර්ණවත්. ඒ නිසාම ඉතින් අද කොහොමත් මේ අර තාත්තලත් ලයිෆ් ඔෆ් පාටි වගේනේ නේද? කොච්චර ප්‍රශ්න තිබ්බත් ප්‍රශ්න ඔළුවේ තියාගෙන ප්‍රෙෂර් එක ගෙදරින් අයට දෙන්නේ නැතෝ, ඒවා තනියම දරාගන්න කණ්ඩායමකගේ දවසක් විදියට අපේ අද ප්‍රශ්න අමතක කළා පාටි වයිබ් එකේම ගත කරනවා නම් මං කැමතියි ඒකට. එහෙනම් ඉතින් මට යන්න වෙලාව හරි කියලා කිව්වනේ. එහෙනම් ආපහු අපි අද හවස තුනට කවි එක හම්බ වෙමු. හෙලෝ හෙලෝ සතියන්තයෙම මං එනකන් එන සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. ආදරේ මං ඉන්දු.

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura
1: ජූනි මාසය කියලා කියන්නේ පිනට දහමට ලැබි මාසයක් කියලා කිව්වත් හරි මොකද ජූනි මාසයේ 29 වෙනිදා පොසොන් පොහේ දිලා තියෙන හින්දා ඉතින් Net FM අපි හැමදාමත් ඔබට අරගෙන එනවා කොහොමද ජීවිතේ විඳින්නේ වගේම ජීවිතෙන් පස්සේ ජීවිතේ කොහොමද plan කරගන්නේ සැලසුම් කරගන්නේ කියලා. ඒ නිසා මොන්න මෙවරත් Net FM ශ්වේත පූජා සජීවී වැඩසටහන 29 වෙනිදා ජූනි මාසයේ පොසොන් පොහේ දවසේ තියෙනවා උදේ 6 ඉඳන් රාත්‍රී 9 දක්වා ඔබට පුළුවන් සජීවීව ශ්‍රවණය කරන්න. ඒ වගේම Net FM ප්‍රධානත්වයෙන් බණ්ඩාරවිල නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ තියෙනවා මෙවරත් 26 වෙනිදා ඉඳන් රාත්‍රී 7 සිට බණ්ඩාරවිල පොසොන් පෙරහැර වීථි සංචාරය ආරම්භ වෙනවා. ඒ වගේම ජූනි මාසේ 27 සවස 4 ඉඳන් 29 වෙනිදා මධ්‍යම රාත්‍රී දක්වාම නේත්‍රාභිවන්දන මහා ධාතු නමස්කාරය සිද්ධ වෙනවා. ඉතින් ඔබටත් පුළුවන් මේ පින් කටයුත්තට සහභාගී වෙලා ඔබට යමක් කරගන්න. ඒ වගේම අනිවාර්යෙන්ම අද පියවරුන්ගේ තියෙන නිසා ඔවුන්ට පින් අනුමෝදන් කරන්නත් අමතක කරන්න එපා. වෙලාව දවල් 11:58 වෙනාඩි 58යි.
2: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු Net News ශක්තිමත්ව ඉදිරියට.
3: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නැහැ රසකාරකත් නැහැ.
4: එන්න රුපියල් 40

0: ශ්‍රී ලංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
1: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
0: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
1: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
0: නොවිනස් වන රසවත්ම රසය.
1: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
2: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540. අලුතැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුලගම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු ඇප් 9කට non-stop data, 4GB extra data, unlimited calls, SMS 1000ක් රුපියල් 1598කට
2: Mobitel 1598. සුබ දහවලක් වේලාව 10:12.

0: Net News. ജനതാവ് വിശ്വാസകരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
6: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
5: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් තමතන්න 0112-863-363-76-716-3672.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: අයිබෝන් අද 2026 ජුනි 21 වනදා ඉරිදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරිය සිට ජනතාව විශ්වාස කරන සත්‍ය Net News සමග මම සචිනී සේනවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ. සිරස්තල මහනුවර පල්ලිකැලේ නිවසකත් අභිරහස් ලෙස මියගිය තරුණිය ගැන තොරතුරු රැසක් එළියට. පාකිස්තානයේ ඉන්ධන මිල අඩු කරයි. ලංකාව තව පරක්කු වෙයි. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලය නැවත සමීක්ෂණය කරන අයිතුම්කරුවන්ට දැනුම් දීමක්. ඩෙංගු බෝකල 76කට නඩු. රට පුරා මෙහෙයුම් තවදුරටත්. මහනුවර පල්ලිකැලේ නිවසක අභිරහස් ලෙස මියගිය තරුණිය විසින් ලියන ලදයි කියන ලිපියක් මෙවන විට එළියට ඇවිල්ලා තියෙනවා. හැබැයි මේක ලිව්වේ ඇයමද කියලා ඇයගේ ඥාතීන්ට සැකයක් තියෙනවා. ඒ ඇතුළු දවස උණුසුම් කළ කතා පෙළෙහි පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. මහනුවර පල්ලිකැලේ වරාපිටිය ප්‍රදේශයේ නිවසක තිබී අභිරහස් ලෙස මියගිය තරුණියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කරන බව පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 24ක් වන විවාහක තරුණියක්. මියගිය තැනැත්තියගේ සැමියාට අයත් බව කියන නිවසේ තිබී ඊයේ දිනේ මෙම මළසිරුර සොයාගත් බව පොලිසිය පවසවා. මියගිය තරුණියගේ ඥාතීන් චෝදනා කරන්නේ ඇයගේ ස්වාමි පුරුෂය ඇතුළු පවුලේ සාමාජිකයන් විසින් ඇයට පහර දී ඝාතනය කර ඇති බවයි. මොවුන් විවාහ වී වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇති අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ස්වාමි පුරුෂයා ඇයට දිගින් දිගටම සිදු කළ තාඩන පීඩන සම්බන්ධයෙන් පල්ලිකැලේ පොලිසියට පැමිණිලි කිහිපයක්ම සිදු කළ බව මියගිය තරුණියගේ ඥාතීන් සඳහන් කර සිටියා. ස්වාමි පුරුෂයා විසින් ඇයට පහර දීම හේතුවෙන් ඇය නිරන්තරයෙන් දෙමාපියන්ගේ නිවසට පැමිණෙන බවත් ඇය දික්කසාද වීමේ සූදානමකින් පසු වූ බවත් ඥාතීන් වැඩිදුරටත් පැවසුවා. මේ අතර මියගිය තරුණිය විසින් ලියන ලදයි කියන ලිපියක් තරුණියගේ නිවසේ අය විසින් පොලිසියට පහර දී තිබෙනවා. කෙසේ වෙතත් තරුණියගේ ඥාතීන් චෝදනා කරන්නේ එම ලිපියේ ඇති අත්අකුරු තම මියගිය දියණියගේ අත්අකුරු නොවන බවයි. පල්ලිකැලේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. ලෝක විලඳපලේ ඉන්ධන බිල අඩුවීමේ වාසිය කඩිනමින් පුරවැසියන්ට ලබා දීමට පකිස්තානයේ පියවරගෙන තිබෙනවා. ඒ එරට ඉන්ධන බිල වහාම අඩු කරමින් විදෙස් මාධ්‍ය පවසන පරිදි පකිස්තානයේ පෙට්‍රල් ලීටරයක මිල පකිස්තාන රුපියල් 299ක් දක්වා රුපියල් 74කින් අඩු කර තිබෙනවා. ඩීසල් ලීටරයක මිල පකිස්තාන රුපියල් 311ක් දක්වා රුපියල් 67කින් අඩු කර තිබවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ. පසුගිය පෙබරවාරි මාසයේ ආරම්භ වූ ඉරාන ඇමරිකා යුද ගැටුම් සමග ලෝකයේ බොහෝ රටවල ඉන්ධන මිල ඉහළ දැමුණා. ඒ ලෝක වෙළඳපළේ බොරතෙල් මිල ඉහළ යාම සැලකිල්ලට ගනිමින් පකිස්තානයේද ඒ අනුව ඉන්ධන මිල කැපී පෙනෙන ලෙස වැඩි කළා. කෙසේ වෙතත් ගැටුම් අවසන් කිරීමට ඇමරිකාව සහ ඉරානය එකඟ වීමත් සමග ලෝක වෙළඳපළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහළ යමනී තිබෙන්නේ. එහි වාසිය කල් නොයවා පුරවැසියන්ට ලබා දිය යුතු බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් පවසනවා. එ අනුවයි ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යන විට ඉහළ දැමුණු ඉන්ධන මිල දැන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ යන විට වහාම අඩු කිරීමට පාකිස්තාන රජයේ පියවරගෙන ඇත්තේ. මේ අතර ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අඩුවන්නේ කවදාදැයි මාධ්‍යවේදී

0: අමාත්‍ය බිම රත්නායක මහතාගෙන් ප්‍රශ්න කළා. ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ ලෝක වෙළඳපොළේ අඩවු මිල දිගටම පැවතුණු හොත් ලබන අගෝස්තු හෝ සැප්තැම්බර් පමණ වන විට එහි සහනය පුරවැසියන්ට ලබා දීමට හැකිවනු ඇති බවයි.
1: අපි හිතනවා ඉදිරි මාස එකහමාර දෙක ඇතුළතදී තෙල් මිලේ සහනයක් ලැබෙයි කියලා. මොකද ඔබතුමාලා දන්නවා අපි තෙල් ගන්නේ කඩේට කියලා බඩුවක් ගන්න වගේ නෙමෙයි, කලින් ටෙන්ඩර් කරලා ගන්න. ඒ ටෙන්ඩර් වලට අනුව එනවයි යම්කිසි අනිවාර්ය වශයෙන් මේ මොද ඒ මිලටම ගන්න වෙනවා. නමුත් අනිවාර්යම වශයෙන් අපි හිතනවා අගෝස්තු මාසය සැප්තැම්බර් මාසය වෙනකොට මේ තත්ත්වයේ තිබුණොත් අනිවාර්යයෙන්ම ජනතාවට සහනයක් ලැබෙයි කියලා. මොකද ඒක ජනතාවට පමණක් නෙමෙයි රටේ ආර්ථිකයටත් ඒක අවශ්‍යයි. ඔබතුමා දන්නවා මේ තෙල් මිල වැඩිවීම නිසා දැන් මේ ඔක්කොම දේවල් කරන්න පුළුවන්ගලා තියෙන්නේ අපි ආර්ථිකයේ ඉහළ මට්ටමකට ගොඩනගලා තියෙනවා. يعني ආර්ථිකයේ ඉහළ කොටස හදලා තියෙන නිසා අපි රටේ සල්ලි පරිසම් කරලා බදු සල්ලියට එකතු කරන් තියෙන නිසා දැන් උදාහරණයක් විදිහට තෙල් මිල වැඩි වුණා ඒක විසින් ලංකාව ඉදිකිරීම ක්ෂේත්‍රේ පාරවල් හදන ඒවා, බිල්ඩින් හදන ඒවා ඔක්කොම යම් ප්‍රමාණයකට සීමා කරන්න වුණා. මොකෝ වැඩි වෙච්ච මිලත් එක්ක ඒ ඉදිකිරීම ඒ ගන්නට කරන්න බැරි නිසා සතියේ කැබිනට් මණ්ඩලය අනුමත කළා, මුදල් අමාත්‍යාංශ අනුමත කළා සියලුම ඉදිකිරීම් වලට වැඩි වෙච්ච තෙල් ගාස්තුව සයව දෙන්න. ඒ නිසා රටේ සංවර්ධනය විශාල වශයෙන් මේ නිසා අඩාල වෙන්නේ නැහැ. ඒ වගේම ජනතාවට රුපියල් 100ක මංක වගේ සහනෙකුත් දීලා තියෙනවා. තෙල් මිල අඩු වෙනවා නම් ලෝක පරිමාණයෙන් අඩු වෙනවා. මත ආණ්ඩුව තෙල් වලින් ලාභ උපයෝගන උපයගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අපේ රටේ තෙල් ගන්න විදිහත් එක්ක අපිට දිනපතා තෙල් මිල අඩු කරන්න බෑ. හැකි විගස තෙල් මිල අඩු කරන්න.
0: ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් මිල බැරලයක් ඇමරිකානු ඩොලර් 80.57ක් ලෙසත්, WT වර්ගයේ බොර තෙල් මිල බැරලයක් ඇමරිකානු ඩොලර් 76.56ක් ලෙසත් මෙවැනි විට සටහන් වෙනවා. ඊයේ දිනේ ප්‍රතිඵල නිකුත් කෙරෙනු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණය සඳහා අයිතුම් පත්‍ර යොමු කරන අයිතුම්කරුවන් සඳහා මෙම මස 25 වනදා සිට මාර්ගගත ක්‍රමයෝසේ අයිතුම් පත්‍ර යොමු කළ හැකි බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසනවා. ඒ සඳහා ලබන මස 8 වනදා දක්වා කාලය ලබා දෙන බවයි විභාග කොමසාරිස්වරිය පැවසුවේ.
2: මෙම විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අපි අපේක්ෂකයන්ට අවස්ථාව දෙනවා. මෙම මාසයේ ජූනි 25 වෙනිදා ඉඳලා ජූලි මාසයේ 8 වෙනිදා දක්වා කාලය තුළ මාර්ගගත ආකාරයට ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමට හැකියාව තිබෙනවා.
0: අදින පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පැවැත්වෙන කාල සීමාව පිළිබඳවද මෙහිදී විභාග කොමසාරිස්වරිය පැහැදිලි කිරීමක් සිදු කළා.
2: අදින පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ 2026 වර්ෂය මේ විභාගය අගෝස්තු මාසයේ 10 වෙනිදා සිට සැප්තැම්බර් මාසයේ 5 වෙනිදා දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතිනවා. මේ සඳහා අපි විභාග කාල සටහන දැන් ප්‍රසිද්ධියට පත් කරලා තිබෙනවා. ඒ විභාගය නියමිත පරිදි මෙලෙදීම පැවැත්වෙනවා. ඒ වගේම මේ අවස්ථාවේ මතක් කරන් ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 9 වෙනි දින දිවයිනපුරා පවත්වන්නට සූදානම් කරදින 5 ශ්‍රේණි ශිෂ්‍යත් විභාගය, තොරතුරු තාක්ෂණ විභාගය 12 ශ්‍රේණි සඳහා දරුවන්ට ඔක්තෝබර් 24 දින පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඊළඟ සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 8 වෙනිදා සිට 17 දක්වා 2026 වර්ෂයේ පවත්වන්නටත්, ඔවුන්ට ඒ සඳහා අයදුම් පත්‍ර කැඳවීම ජූලි මාසයේ පළවෙනි සතියේ සිදු කිරීමටත් කටයුතු සූදානම් කරලා තිබෙනවා.
0: රටපුරා මේවන විට ආරම්භ කර ඇති ඩෙංගු මර්ධන වැඩසටහන අනුව මෙම සතිය තුළදී ඩෙංගු මතුරුවන් බෝවීමට ඉඩ සැලසූ පුද්ගලින් 76 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පැවසුවේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 262 වගන්තිය හා අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව මෙන්ම පොලිස් ආඥාපන යටතේද ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගනු ලැබූ බවයි. රට තුළ මේ දිනවල ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් නිරීක්ෂණය වීම හේතුවෙන් මතුවී ඇති සෞඛ්‍ය ගැටලු වළක්වා ගැනීම සඳහා පොලිසිය මැදිහත් වීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ අවධානය යොමු තිබෙනවා. ඒ අනුව පොලිස් පරිසර ආරක්ෂක කොට්ටාසය හා පොලිස් ස්ථානයන්හි ස්ථාපිත පරිසර අංශයන්හි නිලධාරීන්, ප්‍රජා පොලිස් කමිටු සමාජිකයන් හා එක්ව මහජනයා දැනුවත් කරමින් මෙය වළක්වා ගත හැකි ක්‍රමවේදයන් සම්බන්ධව මහජනතාවට අවශ්‍ය මඟ පෙන්වීම් සිදු කිරීම මෙවන විටත් ආරම්භ කර තිබෙනවා. එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, අනෙකුත් සෞඛ්‍යාංශ නිලධාරීන්, ආරක්ෂකංශ හා රාජ්‍ය ආයතන සමග එක්ව ඩෙංගු මර්ධනය සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් නිවාස, නිවාස සංකීර්ණ, පාසල්, රාජ්‍ය ආයතන සේවා ස්ථාන, ආගමික ස්ථාන හා ඉදිකිරීම් පරිශ්‍ර මූලික කරගෙන පරීක්ෂාවන් සිදු කිරීම මෙම වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. පොලිසිය සිය නිවේදනය මගින් දැනුම් දී ඇත්තේ මහජනතාව ලෙස ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා පදිංචි නිවාසවලට හෝ ආයතන පරිශ්‍රයන් වෙත පැමිණෙන පොලිස් නිලධාරීන් සෞඛ්‍ය අංශ නිලධාරීන්ට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දීමට කටයුතු කරන ලෙසත් තමන් ජීවත් වන වටපිටාව ඩෙංගු මදුරුවන් ව්‍යාප්ත නොවන ආකාරයට පිරිසුදුව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසයි. මෙම පියවරයන්ට අනුගත නොවන ආකාරයට කටයුතු කරමින් නොසලකිලිමත්ව ඩෙංගු මදුරුවන් බෝවන ආකාරයට එම පරිශ්‍රයන් පවත්වාගෙන යන්නන්ට අවවාද කිරීමත් සමග නිතර නිතර එම පරිශ්‍රයන් පරීක්ෂා කිරීමේදී නොසලකිලිමත්ව ක්‍රියාත්මක වීම නීතිමය පියවරයන්ට මුහුණ පෑමට සිදුවන බවත් පොලිසිය අදාළ නිවේදනය මගින් මහජනතාවට වැඩිදුරටත් දැනුම් දෙනවා. තාත්තා කෙනෙක්ගේ ආදරේ සහ කැපවීමේ සීමාව කොතනද කියලා ඇහුවොත් ලෝක ඉතිහාසය අපිට එක අපූරු තාත්තා කෙනෙක්ව මතක් කරලා දෙනවා. ඒ තමන්ගේ පුතාගේ සතුට වෙනුවෙන් පුතාව අරගෙන ලෝකේ එක්ක දුවපු ඩික් හොයිට්. අම්මා අපිට ජීවිතය දෙද්දී තාත්තා මුළු ජීවිතේම කැප කරලා අපිට ජීවත් වෙන්න ලෝකයක් හදලා දෙනවා. ඔව්, අපේ ජීවිත ඇතුළෙත් ඉන්නේ එවැනිම කැපකිරීම කරපු හැබැයි ලෝකයට ප්‍රසිද්ධ නොවූ අපේම තාත්තලා. Me own win-win.
3: පුංචි කාලේ තමන්ව කරේ තියාගෙන යන තාත්තා දරුවා ලොකු වුණාට පස්සේ දරුවව කරෙන් බිම තිබ්බත් ජීවිත කාලේ පුරාම ඒ දරුවව හිතේ තියාගෙන ජීවත් වෙනවා. හැබැයි දන්නවද, පුංචි කාලේ තමන්ගේ කරටගත්තු පුතාව ජීවිත කාලෙම තමන්ගේ කර උඩ තියාගෙන මුළු ලෝකයක් එක්ක දුවපු තාත්තා කෙනෙක් ඉන්නවා. තාත්තා කෙනෙක්ගේ ආදරේ සහ කැපකිරීමේ සීමාව කොතනද කියලා ඇහුවොත් ලෝක ඉතිහාසයේ අපිට එක අපූරු තාත්තා කෙනෙක්ව මතක් කරලා දෙනවා. ඒ තමයි ඇමරිකාවේ ජීවත් වූ ඩික් හොයිට්. 1962 අවුරුද්දේ ඩික් හොයිට්ගේ බිරිඳට පුතෙක් ලැබෙනවා. ඒ පුතාගේ නම රික් හොයිට්. උපතින්ම සිදු වූ සංකූලතාවයක් හින්දා රික්ගේ මොළයට හානි සිදු වෙනවා. ඔහුගේ අත්පා සියල්ලම අප්‍රාණික වෙනවා. වෛද්‍යවරු මේ තාත්තට කියනවා මේ දරුවගෙන් වැඩක් නැහැ, ඔහු ආයතනයකට බාර දීලා ඔයාලගේ ජීවිතය ගෙනියන්න. එහෙමයි කියන්නේ. හැබැයි මේ දරුණු වචන හමුවේ මේ තාත්තගේ පිය සෙනෙහස පරාජය වුණේ නැහැ. ඔහු රික්ව තමන්ගේ පණ වගේ බලාගත්තා. රික්ට වයස අවුරුදු 15 අංශභාගී රෝගී දරුවෙක් වෙනුවෙන් පැවැත්වුණු පුණ්‍යාධාර දිවීමේ තරඟයකට සහභාගී වෙන්න ඔහුට ආසාවක් ඇති වුණා. ඔහු පරිගණකයක් ආධාරයෙන් තමන්ගේ තාත්තට කිව්වා, "තාත්තේ, මටත් ඒ තරඟයට යන්න ඕන" කියලා. ඩික් හොයිට් කියන්නේ වෘත්තීය මල්ල ක්‍රීඩකෙක් නෙවෙයි. හැබැයි පුතාගේ ආශාව වෙනුවෙන් ඔහු රෝද පුටුවක ඉන්න තමන්ගේ පුතාව තල්ලු කරගෙන සැතපුම් 5 දුරක් ඒ තරඟේ දිව්වා. තරඟේ ඉවර වුණාම අංශභාගයෙන් පෙළුණු ඒ පුතා පරිගණක තිරේ මත මෙන්න මෙහෙම ලිව්වා, "තාත්තේ, මම දුවද්දි මට දැනුනේ මං ආබාධිතේ නෙවෙයි, නිදහස් කුරුල්ලෙක් වගේ" කියලා. පුතාගේ වචන ටික මේ තාත්තගේ හදවත කඩා හැලෙන්න හැදුවා. තමන්ගේ පුතාට ඒ නිදහස දීම වෙනුවෙන් ඩික් තීරණය කළා එතෙන් පටන් පුතා වෙනුවෙන් දුවන්න. ලෝකේ පුරා ටීම් හොයිට්, හොයිට් කණ්ඩායම නමින් ප්‍රසිද්ධ වුණු ඔවුන් දෙදෙනා ලෝකේ අමාරුම ක්‍රීඩා තරඟ ලෙස සැලකෙන මැරතන් සහ අයන් මෑන් ට්‍රයල තරඟ දහසකට වඩා සහභාගී වුණා. හිතන්න, සැතපුම් 2.4 මුහුදු පිහිනීම සඳහා තමන්ගේ පුතාව බෝට්ටුවක තමාගෙන තනිවම ලණුවකින් ඇදගෙන පිහිනන්නත් සැතපුම් 112 බයිසිකල් ධාවන තරඟය සඳහා පුතාව ඉදිරිපස අසුනක තබාගෙන පාපැදිය පදින්නත් අවසානයේ සැතපුම් 26.2 මැරතන් ධාවනය පුතාගේ රෝද පුටුව තල්ලු කරගෙන දුවන්නත් ඒ වයස්ගත තාත්තා තමන්ගේ ශරීරය මෙහෙව්වා. 2021 වසරේදී ඩික් හොයිට් මෙලව හැර යන විට ඔහු ලෝකයට කියා දී තිබුණේ එකම එක දෙයයි, "තාත්තා කෙනෙකුගේ ආදරයට කරන්න බැරි කිසිම දෙයක් මේ ලෝකෙ නැහැ" කියලා. ඔව්, අපේ ජීවිත ඇතුළෙත් ඉන්නේ මෙවැනිම කැපකිරීම කරපු හැබැයි ලෝකයට ප්‍රසිද්ධන වූ අපේම තාත්තලා. තාත්තා කෙනෙකුගේ ආදරයට කරන්න බැරි දෙයක් මේ ලෝකෙ නැහැ කියලා. හදවතේ සැඟවූ මහා ප්‍රේමය තාත්තා. මේ සටහන පියවරුන්ගේ දිනේ වෙනුවෙන්. අම්මා කියන වචනේ ඇහෙනකොටම අපේ ඇස්වලට කඳුළු උනනවා, හදවත ආදරෙන් පිරෙනවා. ඒ තාත්තා කියන වචනේ ඇහෙනකොට අපිට මුලින්ම මතක් වෙන්නේ මොනවද? ගෞරවය, බය, එහෙම නැත්නම් පවුලක් වෙනුවෙන් අහස උසට ඉවසන මහා පර්වතයක් වගේ පෞරුෂයක්. හැබැයි ඒ දැඩි පර්වතය ඇතුළේ ලෝකයේ තියෙන සංවේදීම මෘදුම හදවත හැංගිලා තියෙනවා කියලා අපි කීයෙන් කී දෙනාට දන්නේ. අම්මා තමන්ගේ ආදරය කඳුලෙන් වැළඳ ගැනීමෙන් ලෝකයට පේන්න ප්‍රකාශ කරද්දී තාත්තා තමන්ගේ ආදරය ප්‍රකාශ කරන්නේ නිශ්ශබ්දතාවයෙන්. තාත්තා කෙනෙක් කියන්නේ තමන්ගේ හදවතේ තියෙන හැඟීම්, දුක් මහන්සිය, වේදනාවන් වචන වලට පෙරලන්න දන්නේ නැති මිනිහෙකුට. උදේ ඉඳන් රෑ වෙනකන් දාඩිය මුගුරු පෙරමින් තමන්ගේ හීන ඔක්කොම දරුවන්ගේ හීන ඇතුළේ වලල් දාන තාත්තා දවස අවසානයේ ගෙදර එන්නේ හිස් අද්දකකින් උනත් පිරුණු හදවතකින්. තමන් විඳින දුක දරුවන්ට නොපෙනෙන්න තමන්ගේ ඉරිදී තලුණු සපත්තු කුට්ටම කිල්ටුණු කමිසේ පිටුපස තාත්තා හංගගෙන ඉන්නේ දරුවන්ගේ ලස්සන හෙට දවසයි. අම්මා අපිට ජීවිතේ දෙද්දී තාත්තා මුළු ජීවිතේම කැප කරලා අපිට ජීවත් වෙන ලෝකයක් හදලා දෙනවා. ඔව්, අපේ ජීවිත ඇතුළෙත් ඉන්නේ මෙවැනිම කැපකිරීම කරපු හැබැයි ලෝකයට ප්‍රසිද්ධ වූ අපේම තාත්තලා. අම්මා අපිට ජීවිතේ දෙද්දී තාත්තා මුළු ජීවිතේම කැප කරලා අපිට ජීවත් වෙන ලෝකයක් හදලා දෙනවා. තමන් නොකා දරුවන්ට කන්න දෙන, තමන් පරණ ඇඳුම් අඳිමින් දරුවන්ට අලුත් ඇඳුම් අරන් දෙන, දරුවන්ගේ සිනහව වෙනුවෙන් මුළු ජීවිත කාලයම රහසින් කඳුළු හලන ඒ අපූර්ව මිනිසුන්ට ආදරය ප්‍රකාශ කරන්න අපිට විශේෂ දවසක් ඕනේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් ජූනි 21 වනදා ලෝක පියවරුන්ගේ දිනේදීවත් ඒ සෙනෙහසේ දෑත් තදින් අල්ලගෙන, තදින් වැළඳගෙන ජීවිතේ එකම එක වතාවක් හෝ මෙහෙම කියන්න, තාත්තේ මම ඔබට ගොඩාක් ආදරේ. ඔයා නැත්තම් අද මම මෙතන නැහැ. ලෝකෙ සියලුම තාත්තලට පියවරුන්ගේ දිනේ වෙනුවෙන් අපගේ හෘදයාංගම උත්තමාචාරය.

0: ශ්‍රී ලංකා ඒ ඉන්දිය ඒ අෆ්ගනිස්ථාන ඒ කණ්ඩයම් සහභාගි වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මෙවන විට පැවැත්වෙනවා. ඒ රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩයම සහ ඉන්දිය ඒ කණ්ඩයම අතර මෙම තරගය පැවැත්වෙනවා. පළමුවෙන් පන්දුවට පහර දෙන ඉන්දිය කණ්ඩයම පන්දුවර 25ක් අවසානයේ කඩලු දෙකක් පමණක් දැවි ලකුණු 209ක් ලබාගෙන සිටියා. තරගාවලියේ මුල් තරගවලදී එතරම් දක්ෂතා නොදැක්වූ සහ ඉක්විතා ශ්‍රී ලංකා ක්‍රීඩකින් සමග පිටිය මැදදී ගැටුමක් ඇති කරගත් විභව සූර්යවංශී අද ක්‍රීඩා කළ ඉනිම විශිෂ්ට ගණයේ එකක්. පන්දු 28කදී ලකුණු 94ක් ඔහු රැස් කරගත්තා.
1: පාපන්දුවේ මහා මංගල්‍යය FIFA World Cup 2026.
0: ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ප්‍රබල ස්වීඩන කණ්ඩායම ගෝල පහට එකක් ලෙස අතිශය පහසුවෙන් පරාජය කරමින් සුපිරි ජයග්‍රහණයක් හිමිකර ගැනීමට නෙදර්ලන්තය සමත් වුණා. මේ විශිෂ්ට ජයග්‍රහණයත් සමග නෙදර්ලන්තය ලෝක කුසලාන තරගාවලියේ අවසන් 32 දෙනාගේ වටේටද සුදුසුකම් ලබා ගත්තා. මෙම තරගයේ කැපී පෙනෙන විශේෂත්වයක් වුණේ වාර්තා වූ ගෝල 6ම එංගලන්ත ප්‍රීමියර් ලීග් පාපන්දු තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩකින් විසින් ලබා ගැනීමයි. නෙදලන්තය වෙනුවෙන් බ්‍රයන් බ්‍රෝබී සහ කෝඩි ගැප්කෝ ගෝල 2 ලබා ගත්තා. නෙදලන්තය වෙනුවෙන් 5 ගෝලය ලබා ගත්තේ ක්‍රිසින් සියෝ සමර්විල් විසින්. ස්වීඩනය වෙනුවෙන් වාර්තා වූ 1 ගෝලය ඇන්තනි ඉලංගා විසින් ලබා ගත්තා. මේ අතර මෙම තරගයේ 54 විනාඩියේදී කෝඩි ගැප්කෝ විසින් ලබාගත් ගෝලය මෙවර ලෝක කුසලාන තරගාවලියේ වාර්තා වූ 100 ගෝලය වීම තවත් විශේෂත්වයක්. 1958 වසරෙන් පසු ලෝක කුසලාන පාපන්දු තරගාවලියක් තුළ ගෝල 100ක් වේගයෙන්ම වාර්තා වූ අවස්ථාව ලෙසද මේ සටහන් වුණා. මෙම තරගාවලියේදී මුළු ගෝල 100 වාර්තා වූයේ තරඟ 33කදී. මේ අතර අද පැවති තවත් තරගයකදී ජර්මනිය ගෝල 2-1 ලෙස අයිවරි කෝස්ට් රාජ්‍යය පරාජය කළා. ඉක්වඩෝරේ සහ කුරකාව කණ්ඩායම අතර තරගයේ අවසන් වූයේ කිසිවෙකු ගෝල නොලබා ජය පරාජයෙන් තොරවයි. නෙට් නිවුස් නිමාව. නෙට් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30. එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වෙන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ්පිටුවට පිවිසෙන්න.
2: ඔබ වෙත ගෙන ආවේ
3: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
6: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363 0776-716-3672.
7: FM 95 FM 94.8 Net FM.
8: Sati Antea.
9: Hello, hello.
8: Sati Antea.

ஹலோ ஹலோ, கோமது கோமது, தவால் தோல ஹாய் வினாடி விசையாட்டாய் வெலாம் காகித காகிதானே மீ வாய்ஸ் எக்க எஹமனோய் கல்பனா கரான்னே ஹானே மென்ன மேயாகி வெடக் மாவந்துன கண்ண பெரி தோட்ட புலுவான்னே ஹரி ஹரி ஹரியட்டும் ஹரி கஸ் கஸ் கஸ்னி தம்மாய் அவித்தின்னே හරි එහෙනම් අද ලස්සනම දවසක ඔයයි මමයි මේ විදිහට කාලෙකට පස්සේ හම්බ වෙන්නේනේ. ඒක නිකන් කාලෙකට කාලෙකට පස්සේ. හැබැයි ඉතින් කාලෙකට පස්සේ හම්බ වෙනකොටත් පොඩි ගතියක් තේනවානේ. ඒකනේ ඉතින් ගති සින්දු ටිකක් එක්ක ගතියටම ෆන් එකේම හෙලෝ හෙලෝ සතියන්තයත් එක්ක ඉන්න කැමතිනේ ඔය. ඒකනේ උදේ ඉඳන් අහගෙන ඉන්නේනේ. හවස තුන වෙනකම්ම හොඳ ෆන් එකක් ගමු. ඒක මම ඔයාගේ ආදරෙත් ගැන මතක් කරමු. කාගෙද මේ ලස්සන ආදරේ? යටි හිතේ තියෙන ආදරේ ගැන මම මේ කියන්නේ. කොහෙන් කොහොම ලොකු ලොකු ආදර කතා ආවත් අපේ යටි හිතේ ඉන්නේ කවුදානේ? වෙන කවුද ඉතින්? තාත්තා තාත්තා. අපේ අප්පච්චිනේ. රන් කඳ වස්තුව කියලා කියන්නේ ඉතින් එයාටනේ. ඉතින් ඔයාගේ තාත්තා ගැන අප්පච්චි ගැන මතක් කරන ගමන් හොඳ ෆන් එකක් ගමු අද හවස තුන වෙනකන්. හෙලෝ හෙලෝ සතියන්තය. Come on guys.

සැට් එකක් දාමු දානේ. 2715 95 95 95. කවද කවද එකතු කරගන්න ඕන ඔයාට? ඉක්මනට කියන්න කොහෙද?

අහු වෙන නගේ පාහුදේ බොනි කර තරුවක් කියලා. අයියෝ, එහෙම තරුව ඉන්නවනේ ඕන තර. ඔයා වෙන්න ඕන එහෙම තරුවක් නෙමේ හැබැයි. තන්නේ කර බොරුවක් වුණොත් එහෙම. අයියෝ, අපරාධ කියලා හිතනව නේද? එහෙම නැති ගොඩක් කට්ටියෝ FM 95.8 අපි වහගෙන ඉන්නේ මේ වෙලාවට. ඉතින් තව චුට්ටක් සද්ද වැඩි කර ගත්තා නම්, තව චුට්ටක් චුට්ටක් සද්ද වැඩි කර ගත්තා නම් ඔයාට ගොඩක් සින්දු සෙට් එකක් මහන්න පුළුවන්. හිතේ තියෙන සින්දු ඇහේ හොඳේ.

0: the air. Love is in the air. Inna Adri Allagan.
1: Net FM. Hello, hello, Satyantia.
2: FM Anupaha. FM Anuhatara Itashumata. Net FM.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක්කට වට්ස්ඇප් කරා
3: මිලියන 2කමාරක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට වට්ස්ඇප් කරන්න
4: තවල් තුන 6 විනාඩි 41යි දැන්
5: Coca-Cola රසද නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ින් ඉන්න අපි එන්නේ ජුනි 22 හොරවපතාන ජුනි
6: Meldol, Hisarathaya, Una, Semprathishyava, Angapatha Vedanava, Apahasudina Sadaha, Ikman Sahanaya, Meldol, Paracetamol Visheshayaki.
7: Mathara Freeland Hal Masurasa Soya Meat. Kanna Kanna Asahitena, Rasayin Saha Gunayin Ihala, Mathara Freeland Hal Masurasa Soya Meat. Oba Tadama Rasa Balanna.
8: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
9: හෘද රෝග, ස්නායු රෝග, arthritis ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල. බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල. 0777-300-940.
10: හැමෝම බැහැගන්න. රත්ති ත්‍රීන්වන්තේ බොන්න. රත්ති ත්‍රීන්වන්තේ විතරයි.
11: මල්ලි, ඇයි රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ?
10: කිරි, තේ, සීනි එක පැක් එකේනස. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ. කාලේ හරි වටිනවනේ සර්.
11: රත්ති 3 in 1 පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා.
10: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
12: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ.

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පොහෝදා.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: මණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසථය සමාදන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවෙන් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පොහෝදා. අපි බණ්ඩාරවිලයමු, අපි බණ්ඩාරවිලයමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි.
0: සංවිධාන සවිය බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය.
2: නුවර දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කන්ද උඩරට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හිදී. සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය. සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර්, නිල රේඩියෝව නෙත් FM.
3: FM 95, FM 94.8, නෙත් FM.
4: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි, ගැම්මක් තමයි.
5: Net FM, hello hello satyante.
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
7: ඕලෙවල් අවසන් කළ ඔබට වෘත්තීය ලෝකයට පිවිසීමට හොඳම අවස්ථාව. AAT අදම ලියාපදිංචි වී ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න. ජූනි 30 වන දිනට පෙර ලියාපදිංචිවන්න. අමතන්න 0112 559 669.
8: දහවල් 12:00 විනාඩි 45යි දැන්. මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
9: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය. ජන ශක්ති ලයිව් 80 ඕකේ. අදම කතා කරන්න 0112 536 636.
8: දෙන්න යන්නේ හොඳ නන් ස්ටොප් එකක්. අහමුද මොකද කියන්නේ? තව ටිකක් රේඩියෝ කිස් සද්ද වැඩි කර ගමුද ඉන්න තැන ඉඳලා? යටි අන්තට සෙට් එකක් ඉන්නා නේ. හව් හව්. බැංක එකක් ළඟ අපිව සද්දටයි අහගෙන ඉන්නේ. යටි අන්තට සෙට් එකටම සද්දෙටම දෙනවා මේ සින්දු සෙට් එකම.
5: Net FM. Hello, hello, Satyante.

ඉන්න කුස්සිය පැත්තද කියන්න බලන්න. කුස්සියට වෙලා දැන් සද්ද වැඩි කරගෙන අපි වහන ගමන් යෝ ඉන්නේ. ඔයා ඉන්නේ ෂොප් එකේද? තව ටිකක් සද්ද වැඩි කරගත්ත නම් ගොඩක් හොඳයි. කොහෙද කොහෙද ඉන්නේ යන එන තැන පරිස්සමින් ඉන්න ඕන. වැස්ස කොහෙට කොහොමද කියලා විස්තරත් මට කියන්න. මේ වෙලාවේ ඉන්නවා මඩම් පැල්ල කටානේ. කටානෙන් හර්ෂ නිම්මි සද්දටයි අපි වහගෙන ඉන්නේ. තව චුට්ටක් වැඩි කර මම තවත් ආසයි ඔයාට.

බර්ත් විශස් ගොඩක් තියෙනවාද? අද ඒ කියන්නේ තවත් ගොඩක් ලස්සන දවසක්නේ. පියවරුන්ගේ දිනේම විතරක් නෙමෙයි සමහර තාත්තලාගේ උපන්දිනක් තියෙනවා. ඉතින් හරි ෂෝක්නේ. මෙන්න ධෝනි කෙනෙක්ගේ උපන්දිනයක් සුරංගී ප්‍රියංගිකා. අද උපන්දිනේ සමරනවා විශ්ව හැපි බර්ත්ඩේ ඩාලින්. හරි මගෙන් ඉල්ලෝ සෙන්ටිග්‍රේඩ්ස් ලගේ සින්දුවක් ඕනේ කියලා. මෙන්න ඔයාට මේ සින්දුව. ඊළඟ පැයට මං ඔයාව අරගෙන යන හිස් අතින් කියලා හිතුවාද? හිතුවාද ඔබ එසේ? එසේ නැත නැත මම ඔයාව ඊළඟ පැයට අරගෙන යන්නේ තව සින්දු ගොඩාක් එක්ක. ලස්සන සින්දු ගොඩාක් එක්ක. එන්න මේ පැත්තට හොඳේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: තවල් 12 විනාඩි 58යි.
4: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය. ජන ශක්ති ලයිව් 80ේදී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
5: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
6: බ්ලැක් කරේ එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
7: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ. කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
8: විෂන් කෑ හොර නිශාකා විසින් සංවිධාන කරනු ලබන නොබලේ අක්ෂි සහස්‍රවන සායනය ජූනි 21 වන දින උදැසන 9 සිට විෂන් කෑ හොරණ නගර ශාකාවේදී මූලික අක්ෂි පරීක්ෂාව අක්ෂි පීඩන ශ්‍රවණ ඇසේ සුද හඳුනා ගැනීම සමගින් ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දීමනා පැමිණෙන නොම්බර 157-2 රත්නපුර පාර හොරණ අමතන්න 076-9932-23 අලු තැන කාටම මිලා කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින් ඉගෙනුමට හොඳ මාත්‍රැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩ පොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0712-213-3036
9: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
10: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම

ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී

0: සත්‍යා ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
3: බෙන් බය අලුත්වන අලුත් පැය විමසුම.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ඩිල්ෂාන්. රුපියල් 1,32,00,000 වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධීව ශ්‍රී ලංකාවට රැගෙන ආ විදේශීය ගුවන් මගියෙකු ගුවන්තුටුපළ රේගු නිලධාරීන් විසින් අද අලුයම අතුඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු විසින් කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ මෙම දුම්වැටි තොගය පිටකරගෙන යාමට තැත්කිරීමේදී රේගු නිලධාරීන් විසින් ඔහු අතුඩංගුවට ගෙන ඇත්තේ සැකකරු චීන ජාතික ව්‍යාපාරිකයෙකු බව හඳුනාගෙන තිබෙනවා. ඔහු චීනයේ සිට තායිලන්තයේ බැංකොක් නුවර වෙත පැමිණ එතැන් සිට තායි ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන්තුරුපළ වෙත අද අලුයම පැමිණ තිබෙනවා. එහිදී සැකකරු විසින් රැගෙන ආ ගමන්මලු තුළ චීනයේ නිෂ්පාදිත දුම්වැටි 88,000 අඩංගු දුම්වැටි කාටුන් 440ක් ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබුණා. මීළඟ net news පස්වරු දෙකට මොහොතින් මොහොත වෙනස් වෙන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

ඒකනම් හරිම අසාධාරණයක්නේ. මිසස් පෙරේරා විතරද? නෑනේ. මිස්ටර් පෙරේරා, ඔය හැමෝම ඉන්නවනේ. ඒකනේ මම ගිරිඔල්ලට යන්නේ. ගිරිඔල්ලේ ස්ප්‍රිං වෝටර්. අහා, අපිව සද්දට අහගෙන ඉන්න කියලා තියෙනවා. හලෝ, ගිරිඔල්ලේ ස්ප්‍රිං වෝටර්. කමෝන් කමෝන්, තව ටිකක් සද්ද වැඩි කරගන්න. එතකොට වැඩේ හරි. ගොඩක් කට්ටිය මේ වෙලාවෙ අහගෙන ඉන්නවා, චැට් එකේ ඉන්නවා. ඔගලන් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. කුරැස්සේ මේ ගමෝ, ගිරිඔල්ල, එතකොට කෑගල්ල, හලාවත, කන්තලේ, හැමෝම.

හෙලෝ හෙලෝ සතියන්තත් එක්ක ගොඩක් අය එකතුලා ඉන්න වෙලාවේ හවසේ කායේ විනාඩි 15යිනේ. දැන් එකතු කරගන්න යන්නේ දෙමෝදර බැද්ද වෙලින් නදීෂ දුවගේ බර්ත්ඩේ එක. එන්නද බර්ත්ඩේ කේක් කෑල්ලක් අපිත් කන්න? දෙනවාද ඉතින් අපිට බර්ත්ඩේ කේක් කෑල්ලක්? සුබම සුබ උපන්දිනයක් වේවා කියලා විශ් කරනවා හැපි බර්ත්ඩේ ඩාලින් ආච්චි අම්මා නන්දාවති බාප්පා කුමාර පුංචි ස්වර්ණමාලි අයුෂිනාගේ පවුල හැමෝම යාට විශ් කරනවා කියලා තියෙනවා. ඇයිඉතින් අපි විශ් කරන්න නැද්ද? අපි තෝට විශ් කරනවා. නැතිෆෙම් අපි හැමදාම ආදරේ නදීෂා.

මං ඔයාවත් එක්කගෙන නෝරට යන්නද? යන්න කැමති නේද නෝරට? අපි හැමෝම ආසයි නේද කැන්ඩි ෆීල් එක විඳින්න? එක මාර වයිබ් එකක්. ඒ වයිබ් එකට ආස කරන ඔයාට වෙනම වයිබ් එකක් ගන්න මහා නෝර පොඩ්ඩක්මට එන්න පුළුවන්. කවදටද කවදටද අපි දෙන්න හෙදි හමු වෙමුද? කෝපි කෝපයක් බොන ගමන් ලස්සන පොතක් කියවමුද? හාද, එහෙනම් එන්නකෝ. ජූනි 29 වෙනිදා ඉඳලා ජූලි 5 වෙනිදා වෙනකන් වැඩේ තියෙනවා. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය 19 වෙනි වරටයි සංවිධානය කරන්නේ. අනේ අම්මෝ, ඉතින් ෂෝක් නේද? එදාට අපි දෙන්න හම්බ වෙලා කෝපි කෝපයක් බොන ගමන් ලස්සන පොත් ටිකක් බලන ගමන් ඒ තියෙන ගේම්ස් එක්ක සම්බන්ධ වෙන ගමන් මාර ෆන් එකක් ගන්න පුළුවන්නේ. එන්නකෝ එහෙනම් අපි හමු වෙමුකෝ කැන්ඩි සිටි සෙන්ටර් එකට. එන්න කියන්නේ මතකයිනේ තැන? නෝර නෝර හරියටම නෝර ටවුන් එක මැදමයි තියෙන කැන්ඩි සිටි සෙන්ටර් එක. ඉතින් ඩාලින්, එන්නකෝ ඩාලින්, අපි හමු වෙමුකෝ එදාට 29 වෙනිදා ඉඳලා ජූලි 5 වෙනිදා වෙනකන් ඩාලින්. අමතක කරන්න එපා ඩාලින්. ඕ

0: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්.
1: Net FM. Hello, hello, Satyante.
2: වෙලාව ඔබ වෙත ගෙන එන්නේ
3: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව
4: ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා
5: මිලියන 2000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට වට්ස්ඇප් කරන්න
6: අවසිකයි විනාඩි 24යි
7: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
8: මෙල්ඩෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
9: කොහෙන්ද මේ JBL එක
10: කීල්ස් එකෙන්
11: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක ෂොපින් කරන්න Nexus App එකේ QR එක ස්කෑන් කරන්න ස්පින් කරන්න හිතාගන්න බැරි වටිනා තෑගි රසක් වින් කරන්න කීල්ස් එන්න ස්පින් කරන්න වින් කරන්න කොන්දේසි සනියම යන දළවේ
9: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
12: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
13: Mobitel 368 budget එකන set වෙන සුපිරිම non-stop data package එක Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data අමතර 2.5GB anytime data ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා දැන්ම රුපියල් 368ක් reload කරන්න
14: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්ම අමතන්න 0111 437 1250
15: ඔබ අඳින ප්‍රියතම ඇඳුම කුලයක සහ අත්‍යයට දහඩි සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ප්‍රශ්නයක්ද එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට ඔබත් වෙළඳ මහත්මයෙකු හෝ මහත්මයක් නම් අපේ net කණ්ඩායම දිනයේ උදේවරුේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකක්ද කියලා අහනකොට ඔබත් දීවා සැෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් ඒ වෙලේම ඔබට මුදල් තෑගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානමින් ඉන්න
16: ජූනි 21 මීගමුව බස් රථ නැවතුම් පොලේදී
17: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම
1: Net FM. Hello, hello, Satyante.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
3: AAT අදියර 1 සහ AAT අදියර 2 එකවර හදාරා. වසරක් තුළ AAT වෘත්තීය සුදුසුකම සම්පූර්ණ කර ඔබේ වෘත්තීය ගමන fast track කරගන්න. අමතන්න 0112 559 669

0: එහෙම උතුරලා යන ආදරේ දුන්න සිංගප්පූරුවේ සමිතා. සමිතා පරිස්සමෙන් ඉන්න සිංගප්පූරුවේ ඉඳලා ආවහම අපිවත් බලන්න ඉන්නකෝ.
1: හෂාති
0: මාතර කිංකිනි ශතුමි අසාර එකතු කරගන්න කියලා කියන්නේ උදයන්ගේ නෙතුමි. පැය 24ම අපි වහන කෙනෙක් නේ උදයන්ගේ ඔයා. ඉතින් අනේකතු කරගන්න නැතුව කොහොමද? ලස්සන්ට මහනවනේ. දැන් ගවුමක් මහන ගමන්නේ. එහෙනම් පරිස්සමින් උදයන්ගේ ආදරෙන් එකතු කරගන්නවා.

0: in the air. Inna Adre Allagan.
1: Net FM. Hello, hello, Satyantia.
2: FM Anupaha. FM Anuhatarai Dashumata. Net FM.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
4: හවස 1:41.
5: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
6: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
7: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
8: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 0774643497.
9: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
10: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
11: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
12: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
13: Heels within the new nishpadan sandha adum milak watakagram 100 10 rupel 90 paragram 100 10 rupel 39 madhyama pramani 100 gram 100 10 rupel 179 heels now bye adum milai.

0: happening when they love me. Happening when they love me.
1: හැපි එක යහන්න ජනි එක දේ දුමාවත උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන්.

0: ධාතු නමස්කාරය
1: උත්තම මුනිදා වඳින්නට පුසුන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපේ බණ්ඩාර විල යමු බණ්ඩාර විල යමු
2: FM 95 FM 94.8 Net FM
3: හවසකයි විනාඩි 45 වෙලාව යන්නයි හදන්නේ මේ ගමුවට කොහොමද ටීවා ඉෂාන්
4: කොහොමද කසුනි
3: හොඳයි
4: වැඩි දියුණු කළ නව ටීවා ෆෙස් කියන ගැන තමයි අවිලා දෙන්නේ කසුනි අපි කතා කරන්නේ එදිනෙදා පැල්ලම් ගැන දැන් කසුනි දන්නවා අපි ඕන කෙනෙක් ඉදරින් ලස්සන ඇඳපැලගෙන එළියට ආවට හවස ගෙදර යනකොට අපි අඳුනනවල මේ දහඩිය පැල්ලම් තියෙන්න පුළුවන් නේද නැත්නම් දූවිලි පැල්ලම් තියෙන්න පුළුවන්
3: අපි
4: ට්‍රැෆික් එකේ ඉන්නකොට ඉන්න දුම් පැල්ලම් තියෙන්න පුළුවන් නේ ඉතින් මෙන්න මේ හැම දෙයකම එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම අරගෙන ඉන්නේ වැඩි දියුණු කළ නව ටීවා ෆෙස් කියන්නේ එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම කියන්නේ හේතු ගොඩක් තියෙනවා. ඒ තමයි මේකේ තියෙනවා ට්‍රිපල් ඇක්ෂන් සංයෝගය. අර අපි කතා කරන ඩිස්ටින් ෆයිට් තාක්ෂණිය කියන්නේ මේ පැල්ලම් ඉවත් කිරීමේ අපූර්ව තාක්ෂණයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි අඳුම් වලට දීප්තිමත් හා නැවුම් බවක් එකතු කරන විතරක් නෙමෙයි සුවඳ දිගු කාලය වෙන පවතින තාක්ෂණිකුත් මෙන්න මේ කතා කරන නව වැඩි දියුණු කළ ටීවා ෆ්‍රෙෂ් එකට ඇතුළත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි මෙන්න මේ විදිහට ට්‍රිපල් ඇක්ෂන් සංයෝගය නිසා මේ වැඩි පිරිසිදු භාවයක් මෙන්න මේකෙන් අරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් ඔන්න ග්‍රෑම් 50 මිලටම ඔන්න ග්‍රෑම් 60ක් මිලදී ගන්නත් පුළුවන් රුපියල් 25කට ඔන්න ග්‍රෑම් 60ක් වෙනද පොලෙන් මිලදී ගන්න පුළුවන් රෝස් සුවඳ ලැවෙන්ඩර් සුවඳ ගාඩ්නියා සුවඳ සමන් පිට්ට වගේම සේපාලිකා සුවඳක් තියෙන ඔන්න සුවඳ වර්ග පහකින් අපේ ආදරණීය හිතවතුන්ට පෙරත් පොලේ මේ නිෂ්පාදන මිලදී ගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි මේ ගැන කියන දවසේ ඉන්නවා මීගම පොරවරයා උදෑසන ගියා අසනි අපි බෙලන් සැල්ලුවට අපි ගිහිල්ලා ඉල්ලන්නේ වෙන මොකොත් නෙවෙයි එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම දෙන්න කියලා තමයි අපි මුදලාලි මහතුරුන්ගෙන් ඉල්ලන්නේ. එතකොට අපිට දෙනවා නම් ඕනම සීවා නිෂ්පාදනයක් එවෙලේම වටිනා කියන මුදල් තෑගිපොත් අපි දුන්නා. ඉතින් අපි හෙට දවසේ එනවා කිරිලිවැල ආදරණීය නාගරික මියලා කසුනිත් එක්ක හෙලෝ හෙලෝ සත්‍යන්ත අහගෙන හැමෝට අපි මතක් කරන්නේ ඔබත් හෙට දවසේ කිරිලිවැල ප්‍රදේශයේ ඉන්න කෙනෙක් නම් ඔබේ බෙලන් සැල්ලුවට අපේ කණ්ඩායමෙන් ඉන්න පුළුවන් නැවිලා ඉල්ලන්න පුළුවන් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම අපිට දෙන්න කියලා. එතකොට ඔබ දෙන්නේ ඕනම සීවා නිෂ්පාදනයක් නම් ඔන්න ඔබට වටිනා කියන මුදල් තෑගයක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි කසුනිත් අද දෙකමාර ඉඳලා මීගමුව බස් නැමතුම් පොළ සීමාව ඉඳලා ලස්සන වැඩ කටයුත්තක් අපි එකතු කරන්න සූදානම් ඉන්නවා. අපි මේ කියන කතාව ඇත්තද කියලා බලන්නත් ප්‍රේ නේද කසුරි.
3: එතකොට
4: ඔන්න අපේ පාරිභෝගිකයන්ට පුළුවන් අපි මේ කියන කතාව ඇත්තද කියලා සජීවීව මේ කියන විදිහට මේ ට්‍රිපල් ලැක්ස්ටර් සංයෝගය නිසා මේ කියන පැල්ලම් යනවත් කියලා මෙතන සජීවීව අද දවසේ බලන්න පුළුවන්. ඉතින් අපි හැමෝටම ආරාධනා කරන මේ වෙලාවේ මීගමුව නගරයේ ඉන්න කෙනෙක් නම් ඔබත් එකතු වෙන බස් නැවතුම් පොළ සීමාවට වටිනා කියන තෑගි භෝග වගේ විනෝදාත්මක තරග තියෙනවා. ඔන්න මේ වෙංග ජයග්‍රහණය කළොත් ඔබට වටිනාකම් ගොඩක් එකතු කරගන්න පුළුවන්. ඉතින් අපි ආයිමත් මතක් කරන්නේ එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව වැඩි දියුණු කළ ටීවා ෆ්‍රෙෂ් ඔබේ එදිනෙදා ජීවිතයටත් අරගන්න කියලා එන බොහොම ස්තුතියි කසනි මාව සම්බන්ධ කරගත්තට.
3: ස්තුතියි ජය වේවා.
5: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්.
6: Net FM. Hello hello Satyante. Hello hello Satyante.
3: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
7: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය. ජන ශක්ති ලයිව් 80 ඕකේ. අදම කතා කරන්න 011126636.

අනුපහ 94.8 Net FM Divaina Pura Net FM Hello Hello

0: FM Anupaha, FM Anuhadrai Tashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial credit.
4: අවසෙකයි විනාඩි 57යි.
5: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News. ශක්තිමත්ව ඉදිරියට.
6: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑම වේල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්
7: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර දින බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
8: මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
9: විෂන් කෑ හොරණ ශාකා විසින් සංවිධාන කරනු ලබන නොබලේ අක්ෂි සහස්‍රවන සායනය ජූනි 21 වන දින උදැසන 9 සිට විෂන් කෑ හොරණ නගර ශාකාවේදී මූලික අක්ෂි පරීක්ෂාව අක්ෂි පීඩන ශ්‍රවණ ඇසේ සුද හඳුනා ගැනීම සමගින් ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දීමනා පැමිණෙන නොම්බර 157-2 රත්නපුර පාර හොරණ අමතන්න 076-9-22-23
10: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතොස සු පිරිවෙලඳ සල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
9: අලුතැන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්. හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773-273-540.
11: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
12: එහෙයි
11: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපව පීරියඩ් කාලෙදි කරන්නේ නැහැ.
12: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
11: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
13: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
14: ආසම සිද්ධාක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි ගැම්මක් තමයි
15: Net FM hello hello satyantaya
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
16: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු app 9කට non-stop data 40GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598
4: hello hello සත්‍යන්තේ වේලාව හවස 2යි

0: හෝටල්කේ වෙත පිවිස ඔබගේ නයතරතුරු වාර්තාව ලබා ගන්න. ක්‍රිබ් ශ්‍රී ලංකා.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත් නිවුස්.
2: අයිබෝවන්, ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවුස් සමග මම ඩිල්ෂාන්. ඒ කණ්ඩායම් තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට ලකුණු 378 ඉලක්කයක් ලැබී තිබෙනවා. ශ්‍රී ලංකා ඒ කණ්ඩායම මෙහිදී තරගවදින්නේ ඉන්දීය ඒ කණ්ඩායම සමගයි. රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වෙනවා. කාසිය වාසිය දිනාගත්තේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමයි. ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දීය ඒ කණ්ඩායමට ලබා දුන් අතර ඉන්දීය ක්‍රීඩකයන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැරී ලකුණු 377ක් ලබා ගත්තා. විභව සූර්යවංශී පන්දු 29කදී ලකුණු 94යි. 6 පහර 8ක් සහ 4 පහර 10ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා. නායක තිලක් වර්මා පන්දු 90කදී ලකුණු 67යි. ආරම්භයේ සිටම වේගවත් ප්‍රතිහරමයක යෙදුණු ඉන්දීය පිතිකරුවන්ට එරෙහිව පන්දු යැවීම සඳහා ශ්‍රී ලංකාව පන්දු යවන්නන් 7 දෙනෙකු යොදාගත්තා. එහෙත් ඔවුන් සියලු දෙනාම පාහේ දැඩි පහර දීමකට ලක්වද්දී යම් තරමකට හෝ ඉන්දීය පිතිකරුවන් මෙල්ල කිරීමට සමත් වුණේ වනුජ සහන් සහ විජයකාන්ත් වියස්කාන්ත් පමණයි. වනුජ සහන් පන්දුවාර 10ක් යවා ලකුණු 39කට කඩුලු 2ක් දවා ගත්තා. විජයකාන්ත් වියස්කාන්ත් කිසිදු කඩුල්ලක් දවා ගැනීමට අසමත් වුවත් ඔහු යවූ පන්දුවාර 8දී ඉන්දීය පිතිකරුවන්ට ලබාගත හැකි වුණේ ලකුණු 36ක් පමණයි. මීළඟ නෙත් නිවුස් පස්වරු තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

හවස දෙකයි විනාඩි 8යි වෙලාව. අලුත් පැයකටයි ඔයා වරගෙන ආවේ මෙහෙම. කොහොමද සින්දු ටික? ගොඩක් අය වාව් කියලා තියනවා, ලස්සනයි කියලා තියනවා. එහෙම තමයි. නැතහගෙන හිටියොත් පාට ගොඩක් එක්ක ඔයාගේ ජීවිතේ පාට කරගන්න පුළුවන් නේ ළමයෝ. FM 105.8 දිගටම net එකම ඉන්න. ඊළඟටත් ඔයාට ලස්සන සින්දු ගොඩක් තියෙනවා. ඉන්නකෝ ඉන්නකෝ, මම කටි එකතු කරගන්නම්කෝ. මා කොළ ගල් පොත්ත හන්දියේ ප්‍රියන්ත සමරවීර. ඔන්න ඔයාව කිව්ව හොඳේ මැසේජස් ගොඩක් කෙවල තියෙනවා.

යන යන තැන නාගන්න නැතුව ජයගත්තට නම් කමක් නෑ ඉති. සමහරු ඉතින් යන යන තැන නාගන්න ඕනේ ඕනේ. එපා නාගන්න හොඳේ. වැස්සට නම් චුට්ටක් නාගත්තට කමක් නෑ. හැබැයි පරිස්සමින් ලෙඩ වෙන්න නැතුව. මේ දවස්වල හෝහෝ ගාලක පාට වහිනවනේ. පරිස්සම් වෙන්න ඕන පරිස්සම් වෙන්න ඕන. විහිළු කරා වගේ නෙවෙයි ඕන් හොඳේ. සඳ ලංකාවෙන් පූර්ණිමා සෙවන්දී ආදරෙන් එකතු කරගන්න ඔයාව. ඊළඟට අපිව සද්දට අහගෙන ඉන්නවා ගෝල්ඩ් ක්‍රියේෂන්ස්, ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන්ස්. ඕ ගෝල්ඩ් මරුනේ. හරි අපි ආවත් එකතු කරගන්නම්කෝ. සද්දට සද්දට ඉතින්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
1: අවස දෙක ඒ විනාඩි 19යි.
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබළු නිෂ්පාදන. අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. වෙනස වටහා ගන්න අනුකරණවලින් ප්‍රවේශම් වන්න. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
5: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද? එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම ස්ට්‍රෙන් ෆයිටර් තාක්ෂණය සමග එන නව දීවා ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ් ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට.
6: ජූනි 21 මීගමුව බස් රථ නැවතුම් පොලේදී.
5: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
7: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
9: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
10: කොකාකෝලා රස දෙන්න නොතිනන්න. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් කූල් බීම් එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ කොකාකෝලා, ස්ප්‍රයිට්, ෆැන්ටා ඔරේන්ජ්, ෆැන්ටා ක්‍රීම් සෝඩා, නැත්නම් පෝටිලෝ එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 22 හොරව් පතාන. ජුනි 23 කැමති කොල්ලෑව.

0: උතුම් බක්කුල මහසෑයේ වටා හිඳ වූ තථාගත මුනි ධාතුන් වහන්සේ.
1: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ.
0: තායිලන්ත සඟ මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ. ඔබේ නෙතින් දැක වඳින්න පුතන්න සාදුනාද දෙන්න.
1: ජූනි 27 28 සහ පොසොන් පොහෝදා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම මහා විහාර පින්බිමේදී
0: පොසොන් තොරණ, පහන් කූඩු, දන්සැල් ආදී ආමිස පූජාවන් පිරී නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න.
1: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවිල යමු. අපි බණ්ඩාරවිල යමු.
2: ප්‍රධාන අනුග්‍රහය
3: අලුතැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්තානන්ත නාහිමි.
1: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය.
4: FM 95 FM 94.8 Net FM.
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: A-Level වාණිජංශයෙන් හදාරන සිසුන්ගේ පළමු තේරීම AAT. අඩු කාලයකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකම හිමිකර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669

0: හවස එකයි විනාඩි 31යි හවස දෙකයි විනාඩි 31ක් වෙනකොට යන්න හදන්නේ දර්ශන ඉන්න දිහාවට කෝක් එකක් බොන්න මේ වෙලාව නම් නියමයි හැබැයි දර්ශන
1: ආයි බොවන් කසුනි ආයි
0: බොවන් කෝක් එකක් දෙනවද මට
1: අනිවාර්යෙන් එනකොට ගෙනල්ලා දෙන්න දැන් මොකද මේ බාර ගත්ත දැන් මං හිතන්නේ කසුනේ තියෙනවා බර ලෝඩ් එකක් දැන් මට වෙනම කොකා කෝලා කියලා ලොරියක් ඉල්ල ගන්න වෙලා තියෙන්නේ අපේ ඉන්න කට්ටියට කොකා කෝලා ටික අරගෙන ඉන්න
0: කරුණාකරලා ඒ ලොරිය ඉක්මනින් ඉල්ල ගන්න
1: අනිවාර්යෙන් කසුනේ අනිවාර්යෙන් ඉතින් ඔන්න අපි කිව්වත් වගේම ඔන්න FM 95 94 දශමයට කවදත් අලුත් කාගෙත් මෙත් ඔන්න අද දවසේ ඉන්න ඔනෙක් කොකා කෝලා ටීම් එක සුන්දර කහට ගස් දිගිලි පුරෝරේ තමයි අද දවසේදී ආවරණය කරන්න කසුනි ඉතින් ඇත්තටම කියනවා මේ දවස්වල චුට්ටක් මේ පැත්තේ රස්නේ වැඩි චුට්ටක් නෙමෙයි හොඳටම වැඩි ගිනි ගන්න ඔන්න මෙන්න ලෙවල් එක තියෙන කසුනි ඉතින් ඔන්න කූල් වෙන්න කැමතියට තමයි මේ චාන්ස් එක තියෙන්නේ මොකද අද දවසේදී අපි කහට ගස් දිගිලි පුරෝරේ තමයි ආවරණය කරන්නේ අපි ආදරණීය වෙළඳ මහත්වරුන්ට වගේම මහත්මින්ට ඔන්න හැකියාව තියෙනවා අද දවසේදී වටිනා කියන තෑග්ගක් ඔන්න දිනා ගන්න හැකියාව තියෙනවා. ඉතින් කරන්න තියෙන පුංචි දෙයක්. මොකද කසුනි අපි කවදාවත් අර ලොකු බර වැඩ දෙන්නේ නැහැ නේ. හරි ලේසි පුංචි දේවල් දෙන්නේ. ඉතින් අපි ඉන්නේ නෙට් කොකාකෝලා ටීම් එක. ඔයාගේ වෙළඳසැලට ගොඩ වේවි. ඇවිල්ලා ඉල්ලන්නේ කූල් බීම් එකක් දෙන්න කියලා. ඉතින් මේ ඉල්ලන වෙලාවට ඔයා ලබා දෙන්නේ කොකාකෝලා එකක්, එහෙම නැත්නම් ස්ප්‍රයිට් එකක්, ෆැන්ට ඔරෙන්ජ් එකක්, එහෙම නැත්නම් ෆැන්ට ක්‍රීම් සෝඩා එකක්, එහෙම නැත්නම් පෝටෙලෝ එකක් නම්. ඔන්න අපි එවලේම වටිනා කියන තෑග්ගක් ඔන්න අපි ආදරණීය වෙළඳ මහත්වරුන්ට වගේ මහත්මීට ලබා දෙන්නත් සූදානම්. ඉතින් අපි කසුනි සාමාන්‍යයෙන් මේ රේන්ජ් එකේ මුඛයටද වැඩිපුරම කැමති කසුනි?
0: ඔයා කැමති ඕනම රේන්ජ් එකකින් දෙන්න මම බාර ගන්නවා.
1: අනිවාර්යයෙන්. ඒක නිසා කසුනිටත් මම රේන්ජ් එකෙන්ම ගෙනලා දෙන්නම්. ඉතින් ඒක නිසා අපේ අහගෙන ඉන්න අපේ ආදරණීය වෙළඳ මහත්වරුන්ටයි සහ මහත්මීන්ට තමයි විශේෂ මතක් කිරීම. අද දවසේ අපි සුන්දර කහට ගස් දිගිලි පුරව තමයි ආවරණය කරන්නේ. මීළඟට ගොඩ වෙන්නේ ඔයාගේ වෙළඳසැලට වෙන්න පුළුවන්. ඉතින් ඔබටත් හැකියාව තියෙනවා නේද? කසුනි අපේ කතාවට කියනවනේ කෝක් නැතුව කෑමපා කියලා. ඉතින් ඒ වගේ මොකද අර අපි කොහේ ගියත් අපිට මතක් වෙනනේ අපි ජාතික පානේ විලා ඉවරයි කොකා කෝලා කියන සන්නාමය. මේක නිසා කෑම එකක් ගන්න ගියත් රයිස් ඇන් කාරිද එහෙම නැත්නම් රයිස් දෙ කොත්තුද අපි මොනවා ගන්න ගියත් කසුනි අපිට අනිවාර්යෙන් කොකා කෝලා ස්ප්‍රයිට් එකක් තියෙන්නම ඕනේ. ඉතින් මේක නිසා මේ අවස්ථාව අපි අද දවසේ කහට ගස් දිගිලි පුරවරේට තමයි ලබා දෙන්නේ. අපි මතක් කරනවා අපි අහගෙන ඉන්න හැමෝටමත් මීළඟට ගොඩ වෙන්නේ ඔබේ වෙළඳසැලට වෙන්න හැකියාව තියෙනවා. ඉතින් අපි ඉන්නේ කොකාකෝලා ටීම් එක ඉල්ලන්නේ කූල් බීම් එකක් දෙන්න කියලා. ඒ වෙලාවට කොකාකෝලා සන්නාමයට දෙන නිෂ්පාදනයක් ලබා දෙනවා නම් වටිනා කියන තෑග්ගක් අපි එවලේම ලබා දෙන්න සූදානම්. ඉතින් අපි මතක් කරනවා කසුරුගේ බීම ටිකත් අපි ඉක්මනටම ඔබ වෙතට එවනවා. ඉතින් කසුරුනි බොහොම ස්තුතියි අවස්ථාව මේ පැත්තට ලබා දුන්නට.
0: ස්තුතියි දර්ශන. ජය වේවා. කූල් එකේ ඉඳ කැමති ඔයාට කූල් වෙන්න මෙන්න. හොට් එකට කැමති ඔයාට හොට් වෙන්න මෙන්න. හෙලෝ හෙලෝ සතියන්තය. හොට් නම් හොට්, කූල් නම් කූල්.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: අවසන් දෙකයි විනාඩි 40. අපි ගාව තියෙනවා අහස තරම් සින්දු. කාටද ඕනේ?
3: Net FM. Hello, hello, Satyantaya.
4: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.
5: පෑහෙනවා කියන්නේ පොතේ ගැළපෙනවා කියන එකනේ.
6: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
5: කොහොමද
6: වෙරිවිලා විතරක් නෙවෙයි මේ ඇලිලා.
5: නුවන්නම් මේක හදලා බලන්නකෝ. මං හදන්නා විජය
7: බෙරිවෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට.
2: විෂන් කියා හොරණ ශාකා විසින් සංවිධාන කරනු ලබන නොවලේ අක්ෂි සහස්‍රවන සායනය ජූනි 21 වන දින උදැසන 9 සිට විෂන් කියා හොරණ නගර ශාකාවේදී මූලික අක්ෂි පරීක්ෂාව අක්ෂි පීඩන ශ්‍රවණ ඇසේ සුද හඳුනා ගැනීම සමගින් ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දීමනා පැමිණෙන නොම්බර 157-2 රත්නපුර පාර හොරණ අමතන්න 076-9732-93
8: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crip.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crip ශ්‍රී ලංකා.
9: diva fresh daily alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම් වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
10: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
2: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පුහෝදා.
1: නෙත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: මණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසතය සමාධන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවින් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නෙත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පොහෝදා. අපි බණ්ඩාරවිලයමු, අපි බණ්ඩාරවිලයමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි.
0: සංවිධාන සවිය බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය.
2: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
3: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
2: Yes, yes. එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුභ කරගන්න.
3: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
2: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
4: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. දීදී ජේක අපෙන්
5: නෙතෙෆෙම්. හෙලෝ හෙලෝ සතියන්තය.
0: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
6: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදී ඕකේ. අදම කතා කරන්න 0112536.

ආල තියෙනව නේද කතාවක්? විඳලා තියෙනව නේද මේක ජීවිතේ ඕන තරම්? පුතයි දුවයි අම්මයි තාත්තයි. පුතා නම් ඉතින් වැඩිපුරම ආදරය කරන්නේ අම්මාට කියලා කියනවා. එතකොට දෝනි, දෝනි වැඩිපුරම ඉතින් ආදරය කරන්නේ තාත්තාට කියලා කියනවා. ඔවුන් ඔහොම තමයි කතාව. ඒක පොඩි ඇත්තකුත් තියෙනවා ඉතින්. මොකද මාත් ඉතින් දෝනි කෙනෙක්නේ. අම්මා කොච්චර දේවල් ළඟට වෙලා එන එන කරත්, කෑ ගහලා හැමදේම දුන්නත්, අනේ ඉතින් දෝනිලා ඔක්කොම උතුරන් ආදරය කරන්නේ තාත්තට තමයි. බලන්න එපේ, හැමදේම අම්මා ඔක්කොම කරනවා. උකුල තියාගෙන බට්ටික කවනවා, තාත්තා ආපු ගමන් ඩෝන් ගාලා තාත්තා ළඟට දුවගෙන යනවා. හැම දෝනි කෙනෙක් මෙහෙම තමයිනේ. එහෙමනේ දෝනිලගේ ආදරය. ඉතින් ඔය ආදරේ කවදාවත් හංගන්න බෑ. අම්මලත් පිළිගන්න ඕනේ ඒක, තාත්තලත් පිළිගන්න ඕනේ ඒක. හැබැයි එහෙම කියලා අම්මවයි තාත්තවයි කවදාවත් දූලට පුතාලට අමතක වෙනවද? නෑනේ නෑනේ. ඉතින් ඔන්න අද මේ ලොකු දුවකේ ගොඩාක් ආදරේ දෙන්න යන තාත්තා කවුද දන්නවද? අද 54 වෙනි උපන්දිනය සමරනව මාතර සමන් කියන තාත්තා. ලොකු දුවගේ ආදරේ බලන්න ඕනේ ඉතින් ලස්සන ඇස් දෙකේ. අනේ අම්මේ, මේ ලොකු දුව විතරද? ඇයි පොඩි දෝනි? පුතා තුෂර, ලස්සන නමක්නේ. ඒගොල්ලන් ගොඩාක් ආදරේ කරන ඒගොල්ලන්ගේ ආදරණීය තාත්තා මාතර සමන් තාත්තා, සුබ උපන්දිනයක් වේවා ආදරේ.

වෙන සනසුමක් හොයින්දානේ. මේකනේ ඔයාගේ තියෙන එකම සනසුම. FM 95.4. net FM මහගෙන සනසීමෙන් නැලවීමෙන් ඉන්න ඕනි ඉතින් ඔයා. මට හිතනවා අද දවස නම් හරි මනමාලයි කියලා. මොකද තාත්තා ඉන්නවනේ හැමදාම යටි හිතේ තාත්තා රජ කරනකොට හැම මොහොතක්ම පුදුම මනමාලකමක් තියෙන්නේ. ගිහින් එන්න මම කසනී.

0: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ අපෙන්.
1: Net FM. Hello, hello, Satyante.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
3: සින්දරෙල්ලාගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.
5: දැන් වේලාව හවස 3ට විනාඩි 3යි.
6: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.
7: A-level පටන් ගන්නතුරු කාලයේ නැනවත්ව ආයෝජනය කරන්න ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමි කර ගැනීමට AAT සමග ලියාපදිංචි වන්න. ලියාපදිංචි වීමේ අවසාන දිනය 2026 ජූනි 30 අවතන්න 011159569669.
8: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
9: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස බෙල්ල කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
10: අලු තැන කටුම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලි අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 77 87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්.
11: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 87 ඕකේ. අදම කතා කරන්න 011 2 236 636.
12: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න.
13: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
14: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
15: අපිකාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ? කාටද
1: ඕනේ? Net FM. Hello, hello, Satyante.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
16: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක්. TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු app 9කට non-stop data. 40GB extra data. Unlimited calls, SMS 1000ක්. රුපියල් 1598කට. Mobitel 1598.
5: Hello, hello. Good afternoon. වේලාව හවස 3යි.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: බෑම්පෑ අලුත්වන අලුත්

0: මකදී මෙම සැකකරු අතරංගුවටගත් බවයි පොලිසිය පැවසුවේ. සැකකරු සතුව තිබූ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කළ උපකරණද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අතරංගුවටගත් සැකකරු 51 වන වියේ පසුවන්නෙක්. ඔහු නාමල් ඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද හඳුනාගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන්නේ දඹගල්ල පොලිසියයි. net news ප්‍රදා මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
1: fm 95 fm 94.8 net fm
2: love is in the air එන්න ආදරේ අල්ලගන්න
3: net fm hello satyante

0: Net FM. Hello, hello, Satiantea.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
3: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76787 WhatsApp කරන්න
4: හෙලෝ හෙලෝ වේලාව සස 3 විනාඩි 17යි දැන්
5: මිරිස් කුඩු ස්වල්පයයි තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
6: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන් රසයෙන් ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම.
7: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය තුන පහ. ලොව ස්තරම්භ කොත්තමල්ලි සූදුරු උණුහල් කුරුදු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම්ම නිපදවයි.
6: මුළු තැන් ගෙටම විජය
7: විජය තුන පහ අපේ රසය රටේ සැමට
8: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
9: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රික්

0: happening when they love me. Happening when they love me.
1: හැපි එක යහන්න ජනි එක දේදුමාවත උදේ 10 ඉඳන් දවල් 1 වෙනකම්.

0: ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී අපිකාව තියෙනවා අහසතරන් සින්දු කාටද ඕනේ
1: net fm hello hello satyantaya

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔබ A-level වලට කුමන විෂය ධාරාවක් තෝරගත්තද? රැකියා ලෝකයට පිවිසීමේදී මූල්‍ය කළමනාකරණ දැනුම අතිශයින්ම වැදගත්. AAT සමග ලියාපදිංචි වී ඔබේ සිහින සැදැහැ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 0112559669.
2: වේලාව හවස 3:24. ඉතින් කවි,
3: මට නයිනට වන සද්දයක් ඇහෙනවා.
2: මට චූටි එකක් ඇහෙනවා, නාගීන වගේ එක්කෙනෙක්. මෙතනට එන්න විදිහක් නැහැනේ. මේ සීල් කරලා තියෙන ස්ටුඩියෝ එකක් ඇතුලේ අපි ඉන්නේ.
3: අන්න වරද්ද ගත්ත තැන.
2: ඒක ප්‍රශ්නයක් නෑ.
3: නාගීන වෙහා පැත්තේ තියාගෙන මෙතන වැඩ කරන මම.
2: ඒ ඇවිල්ල ඔයාගේ මනස්ගත.
3: මනස්ගත.
2: සැලවෙන මනස.
3: ඔකේ.
2: ඔයා හරි විදිහට
3: පසක එන්න නේද? මතක නෑ.
2: මටත් මතක නෑ ඒ ලිරික්ස් ටික. මොකද අද දන්නවද දවසේ වැදගත්කම ෆාදර්ස් ඩේ විතරක් නෙමෙයි කියන
3: වෙන මොකක්ද?
2: අපි මේ ලස්සන සින්දු ඔයාට දෙන්නේ අපි දෙන්න අතරේ තියෙන. අපි දෙන්න කියන්නේ ඔයයි මමයි කවි මමයි නෙමෙයි, මමයි අහගෙන ඉන්න ඔයයි අතර තියෙන.
3: මමයි මෙහාගෙන ඉන්න ඔයයි අතර. සුදු නෝන ඔයා.
2: සුදු මහත්තයා ඔයා. එයා මගේ එක කියන්න ගත්තා.
3: අම්මේ ඔයා, තාත්තේ ඔයා.
2: අයියා කේ තින් මේ.
3: ඔක්කොමලා.
2: අහගෙන ඉන්න ඔයයි මායි අතරේ තියෙන.
3: අර ගිහපු
2: අරයා. භාෂාව මොකක් වුණත් හා?
3: ගිහපු අරයා.
2: ගිහපු මේ මගෙත් එයා කෙනෙක් ඉන්න ඕනේ. මොකද අනේ බලන්න ඔෆ් ටොපික් නේ බ්‍රෝ. ඔෆ් ටොපික්.
3: ඔකේ ඔකේ ඔකේ.
2: ඉතින් ඔයයි මායි අතර තියෙන ලැංග්වේජ් එක මොකක් වුණත් හරිද? අපි මොන ජාතිය වුණත්, මොන ආගමේ වුණත්, මොන භාෂාව කතා කරත් අපි ඔයාට දෙන සින්දුවකින් පුළුවන් ඔයාගේ මගේ අතර තියෙන බැඳීම වෙනස් බැඳීමක් කරන්න. එහෙම නැත්නම් මගේ හිතේ තියෙන දේ ඔයාට කියන්න. අර අපි පටන් ගන්නකොට මුලින් කිව්ව නේද, ආදරය කරන අයට ආදරය දෙන්න සින්දුවක් ඉල්ලන්න. ඒ වගේම හේට් කරනට හේට් කරන්න සින්දුවක් ඉල්ලන්න. ඕනෙම ෆීලින් එකක් අපිට මේ යුනිවර්සල් ලැංග්වේජ් එකෙන් ෂෙයා කරගන්න පුළුවන්.
3: නොමිලේම
2: මේ යුනිවර්සල් ලැංග්වේජ් එක, මේ විශ්ව භාෂාව තමයි සංගීතය කියලා කියන්නේ. අද සංගීතයටත් විශේෂ දවසක් දන්නවද?
3: ශාමරුනේ.
2: අද ඉන්ටර්නැෂනල් මියුසික් ඩේ කවි.
3: සෝ
2: මියුසික් ෆෑන්ස්ලට ඔන්න මේ සතිය පුළුවන් ඔයා ආස කරන දැන් මේ වීකෙන්ඩ් එක දැන් ඉවරයිනේ. එනට අදවසත් ඇතිනේ කොහේ කොහේ හරි කොන්සර්ට්ස් නේද? කොන්සර්ට් එකක් බලන්න යන්න.
3: කොන්සර්ට් එකක් බලන්න බෑ නේද? ගෙදර හරි කොන්සර්ට් එකක් දාන්න.
2: කොන්සර්ට් එකක් කරන්න. කැරෝකි නයිට් එකක් කරන්න ගෙදර නේද? බ්ලූටූත් ස්පීකර් එකක් සද්දට දාගෙන, හෝම් තියටර් සිස්ටම් එකක් සද්දට දාගෙන ඔය ආසම සින්දු ටික කැරෝකි ප්ලේ කරන ගමන් උන්තර සිං කරන්න. එහෙම කළා වට පුළුවන් ඔය ස්ට්‍රෙස් එක නැති කරගන්න නේ. ඒගවට මානසික සෞඛ්‍ය යථාතත්වයට පත් කරගන්න.
3: අනිවාර්යෙන්.
2: මේ ජීවන බර බිමින් තියන්න. පැකට් දෙකකට කැරෝකි එකක් සිං කරන්න. එහෙම නැත්නම් සෝ මොකක් හරි ලස්සන හොඳ කොන්සර්ට් එකක් බලන්න යන්න. හැබැයි ඔය මොකද ඒ වට කියන්නේ ඔය අපි දැන් ඔය කියන සමහරුන්ගේ මියුසික් ටේස්ට් එකකට වෙනස්. ලෝ ක්වොලිටි මියුසික් නෙමෙයි හයි ක්වොලිටි මියුසික් අහන්න.
3: අදුම තරමේ net fm හරි සවුන්ඩ් එක වැඩි කරගෙන අහන්න. මොකද අපි එක එක විදිහේ නානක් ප්‍රකාර විදිහ සින්දු දෙනවා.
2: ඔව්. ඉතින් ඔයාගේ vibe එක මොනවා වුණත් අපිට මේ match වෙන සින්දුව ගලප ගන්න අනිවාර්යෙන්
3: පුළුවන්කම තියෙනවා.
2: ඒ නිසා හවස 6 වෙනකන් ඔන්න අපි දෙන්නත් එක්ක ඔයාට පුළුවන් ඉන්න. කට්ටිය මේ පැත්තෙන් එකතු කරගන්න ඉන්නවානේ.
3: කවුද එන්නේ එකතු කරගන්න?
2: වල් පිට මුල්ලෙන් උපාලියා අය ඉන්නවා. ඊගවට දෙමෝදුරින් කාන්චනී ඉන්නවා.
3: කාන්චනී
2: බණ්ඩාරගම හොයාගෙන යන ගමන් බණ්ඩාරගම හොයාගන්න බැරි වෙලා අතරමැද අතරමං වෙලා
3: ඉන්නේ. දෙයනේ කාන්චන කතා කරන ගමන් පෙඳු කොයිතරම් නම් ආදරෙන් බලාගෙන ඉන්නවද?
2: මං ඔයාට පාර කියන්න.
3: අනිවාර්යෙන් අය කෝල් එකක් ගන්න කාන්චන. ඔයා ඔයාට අනිවාර්යෙන් පාර හගන්න පුළුවන් අපේ ඉන්දුගෙන්.
2: මේ ඊගවචා එකට පිටින් කුසුමාවති අම්ම කතා
3: කරා. අනේ කුසුමාවති අම්මේ ඔයාට අද මාව මිස් වුණා, මටද ඔයාව මිස් වුණා. අද ඉඳු අපි දෙන්නගේ අතට පැන්නා. ඒත් මං ආදරේ අම්මේ.
2: ඔයාව මතක් කරා කුසුමාවති අම්ම. ඊගවට අසුන්කඩ ෆැමිලි එකේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා ආදරේ. ඉතින් ඔන්න ඔය කට්ටියත් එක්ක තව කෝල්ස් එනවා. දිගට අපි WhatsApp එක පැත්තටත් යමු.
3: යමු යමු යමු දුවල යමු.
2: අපි අහන්න යන රීමික්ස් එකක්ද? කවි
3: නෑ අපි අහන් හදන්නේ එවර් ග්‍රීන් වගේ සින්දුවක්.
2: එවර් ග්‍රීන් වයෝලාගේ සෝන් එකක්
3: නේ.
2: පුසලවෙන් අනුරයි අපි වහගෙන ඉන්නවා. ඊගවට අපි නම් ඔයාලව දවසම අහගෙන ඉන්නේ. අපිට ඔයාලව දවසම අහගෙන ටිකක් අමාරුයි. මොකද අපිට එතකොට හොඳට ඉනා වෙන්න ඕනේ. හොඳයිනේ.
3: හොඳයිනේ.
2: හොඳට ඉනා වෙන්න
3: ඕනේ. නෑ නෑ අහගෙන ඉන්න අමාරුයි කියලා නෙවෙයි කියන්නේ. අහගෙන ඉන්න බැරි වෙයිද? ඔයා පොසිටිව් වයිබ් එක ගන්නානේ. මොකද්ද මේ අපිට ඔයාලව දවසම අහගෙන ඉන්න බැරිද? ඒ කියන්නේ අපේ කතාවේ ඒ තරම් යාලට ඕන කියන එක මේ කියන්නේ.
2: ඒ කියන්නේ අපි දෙන්න නිකන් අර ලාෆින් පිල්ස් දෙකක් වගේ.
3: දෙයනේ
2: දෙයනේ. ජීවත් වෙන ඉනාවන් දෙකක්.
3: ඉනාවන් දෙකක් වගේ.
2: ඉනා නෙමේ ඉනා.
3: ඉනා ඉනා.
2: ඉනා කෑවම ඉනා යනවා.
3: කොහොමත් අපි දෙන්න කන වැඩ දැක්කනම් කොහොමත් ඉනා කාලවල ඉනා යනවා. කොහොමත් ඉනා.
2: කියන්නේ පිට තැනකට ගිහිල්ලත් අපි දෙන්නට හැම මේ මොකක්ද ඒක කියන්නේ අපි දෙන්න සෙපරේට් ඉන්නකොට ඩීසන්ට්.
3: ඔව් ඩීසන්ට්.
2: එකතු වෙච්ච ගමන් පිස්සනවා. හරි ඉතින් මේ අපිට මේ මැසේජ් එක දාලා තියෙන්නේ අපේ අපිට නම කියන්න අකමැති එක්කෙනා හරිද?
3: එස්
2: මල්ලි එස් අයියා. එස් අයියා නම් ඉතින් හොඳයි නේද?
3: මල්ලි මල්ලි එස් මල්ලි.
2: හරි එන ඔන්න දාතින සුබ සන්ධ්‍යාවක් වේවා ඔයාලා දෙන්න එනකම් බලාගෙන හිටියේ මග බලාගෙන.
3: සුබ සන්ධ්‍යාවක් වේවා.
2: ඔයාලා දෙන්නගේ හිනා හරි උරතයි.
3: අනේ දෙයනේ.
2: ඔබවත් ලස්සන සින්දුක ටික ටික කරගෙන කෑගල්ලේ කණු 70න් මම සාවින්ද්‍යා.
3: දිනෝ කණු 70න් ඉන්නවද?
2: කණු 70න් ඉන්නවා. ඒුණාට සාවින්ද්‍යානේ ෆොටෝ එකේ ඉන්නේ නං මේ අයියාගේ ෆෝන් එක අරගෙන දුකද මැසේජ් දාන්නේ. සාවින්ද්‍යාවයි එතකොට කුමාරි ආන්ටිවයි එකතු කරගන්න ඕන. සුබ පෙවරුන්ගේ දේයන් දිනයක් වේවා කියලා අපච්චිවත් මතක් කරන්න කියලා තියෙනවා. ඉන්දු නගෝ කවි මල්ලියේ ඊයේ මම බැලුවේ ලස්සනම කන්සර්ට් එකක්. ගම්පහ අපිවත් එකතු කරගන්න කියලා ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන්ස් ලා තමයි.
3: ඊ මමත් බැලුවා ජයන්ත අයියේ මේ ලස්සන මේ මියුසික් මේ මියුසික් එකක් මේ කෙලින්ම කියනවා නම් ඒ කියන්නේ අපි ඉන්දු ගිහිල්ලා තිබ්බා මේ මියුසික් කන්සර්ට් එකට ඒක මම ලයිව් බැලුවා වගේ නෝ මොකද කිව්වොතින් මම ස්ටෝරි අප්ලෝඩ් කරනවා මම කෙලින්ම ලයිව් බැලුවා වගේ gedirinda.
2: අපහාස කරන්න එපා. උපහාසයට පමනයි. ඒව දාන්නේ මොකටද?
3: මට බලන්න.
2: ඔයාට බලන්න නෙමෙයි දාන්න යන්නේ. ඒ කියන්නේ අපිට කීයෙන් කී දෙනාටද කන්සර්ට් එකට යන්න පුළුවන් වුනේ. ඉතින් මම ඉතින් මගේ කන්ටැක්ට් ලිස්ට් එකේ ඉන්න හැමෝටම මේ එක්ස්පීරියන්ස් එක ලයිව් ලබා දෙනවා.
3: එකඟයි එකඟයි.
2: ඒකට දැන් ආටිස්ලා මේ කොපිරයිට් ක්‍රියේෂන්ස් දානවා මගේ ස්ටේටස් වලට. මේ මේව ෆ්‍රී ඔෆ් චාර්ජ් ෂෙයා කරන්න තහනම් කියලා. එච්චරට මම ෂෙයා කරනවා ඉතින්. ඒක හොඳ දෙයක් මං හිතන්නේ.
3: ඇත්තටම හොඳ දෙයක්.
2: අනේ මටත් තෝනේ ලස්සන සින්දුවක් ඔයාලව දවසම අහගෙන ඉන්නවා මම ආදරේ දෙන්නටම. අනේ පරණ සින්දුවක් දෙන්න අහන්න අහන්න ගොඩක් ආසයි පරණ සින්දු. අපි ඉදිරියට යාගෙන ඉන්නේවා. හායි අපිවත් එකතු කරගන්න බලංගොඩ තරින්දි තිනෝන අපිත් එක.
3: එහෙනම් කට්ටිය එකතු වෙලා අපි ලස්සන සින්දුවකට යමුද?
2: හරි.
3: මොකද කියන්නේ? එහෙනම් ලෑස්ත වෙන්න අතීත මතක ගොන්නකට ඔන්න ඇදීලා ඇදීලා ඇදීලා යන්න.
2: 2000 වලට?
3: ඔව්.
2: ඕකේ.
3: යමු.
4: Net FM. Hello, hello, Satyam there.

0: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ. අදම කතා කරන්න 011 2 636 636.
2: FM 95 94.8 Net FM Divina Pura.

0: FM Anu Paha, FM Anu Hatarai Dashumata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: හලෝ හලෝ සත්‍යන්තේ, දැන් වෙලා අවසන් 3 විනාඩි 41යි.
0: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
3: විෂන් කෑ හොර නිශාකා විසින් සංවිධාන කරනු ලබන නොබලේ අක්ෂි සහස්‍රවන සායනය ජූනි 21 වන දින උදැසන 9 සිට විෂන් කෑ හොරන නගර ශාකාවේදී මූලික අක්ෂි පරීක්ෂාව, අක්ෂි පීඩන ශ්‍රවණ ඇසේ සුද හඳුනා ගැනීම සමගින් ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දීමනා පැමිණෙන නොම්බර 157-2 රත්නපුර පාර හොරන අමතන්න 076-932-9023.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
5: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් ගන්න.
2: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
6: කතා
2: කරන්න 0777 3940.

0: දෙවිපියාණන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පුහෝදා.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසථය සමාදන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවින් දම් දෙසුම් අහන්න
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පුහෝදා. අපි බණ්ඩාරවෙල යමු, අපි බණ්ඩාරවෙල යමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි,
0: සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.
2: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට.
3: තැන කටම මේලා කසාගල ග්‍රීන් සුප ශකා මාදල අතුරකිරිය මුල් ේරියාව ආරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුප විතරක් නෙවේ ඔබ අත ඇති මුතල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1120777 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
1: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙත. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 862 863 076 76 76 72.
4: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා, මයි ටැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස්, කාගිල්ස්, ආපිකෝ, සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
3: අලුතැන කටම මෙලා කසාගල ග්‍රීන් සුප ශකා මාදලේ අතුරුකිරිය මුල් ේරියාව ආරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුප විතරක් නෙවේ ඔබ අත ඇති මුතල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩත් ඉහළ ප්‍රතිලාව ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1120767 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: ගෙදර පාටියක් දීදී ජේක අපෙන්
6: නෙත් FM. හෙලෝ හෙලෝ සතියන්තේ

0: වෙලාවවසතුන විනාඩි
1: හතස්තබයි. ඉතිං ඔයි විදියට සෑහෙන්න වැඩගොඩක් මේ පැත්තේ වෙනවා. අපි දෙන්නත් එක්ක විනෝදෙන් හරි ආදරෙන් කාලය ගත කරන හය වෙනකන්. ඉතින් ඉඳු. මොකද හිතෙන්නේ ඔයාට පොතක් කියවන්න තිබ්බොත් එහෙම? ඔයා කැමති පොත මොකක්ද?
0: මං අසම් පොත ලස්සන වසලීසා.
1: ලස්සන වසලීසා? ඒ කියන්නේ ලීසාට වස දීලාද?
0: ලීසා. මම නැචරලි නෝ මේ අන්නේ. ලීසා වසලීසා නෙමෙයි.
1: එහෙනම්
0: ලස්සන වසලීසා කියන්නේ පූටිටි පුංචි ගෑනු ළමෙක්
1: නෝ. ඔකේ.
0: අස්සය තුන් දෙනෙක් ඉන්නවා.
1: හරිද? ඔකේ.
0: අහහ. අස්සය තුන් දෙනා නිරූපණය කරන්නේ ඍතු තුනක්.
1: ඔව්.
0: එතකොට යා මායාකාරකෙ ගෙදර කියලා නෑ. අපි දෙන්න ප්‍රෝග්‍රෑම් එක කරන්න වෙන්නේ. මෙයා මට නරක විහිළුවක් කරා. හරිද?
1: මේ මම
0: ඇස් රතු වෙන එක.
1: මේ මම.
0: ඔව්. නෑ අපි මේ පෝස්ට් එකක් දාන්න try එකක් දෙන්න.
1: හරි.
0: දැන් අපිට කියන්න තියෙන්නේ ඔයාලට අපි ගොඩක් ආදරේ. ඒ නිසාම අපි කියනවා ඔන්න වැඩිපුර කියවන්න. මේ අපි දෙන්න වගේ කියවලා hina වෙලා කඳුළු පැනලා හිඹ නෙමෙයි. පොත් කියවන්න. හරිද? පොත් කියවන අයට ඔන්න දැන් KCC එකේ තියෙනවා මහනුවර පොත් දැක්ම. ඒ නිසා වාට පුළුවන් හරියටම ජූනි 29 වෙනිදා ඉඳන් ජූලි 5 වෙනකම්.
1: ඕකේ.
0: මහනුවර පොත් දැක්මට ගියොත් ඔයා ආසම කරන පොත් ටික ඩිස්කවුන්ට්ස් එක මිලදී ගන්න. හරි. ඒ වගේම අපිට මහනුවර පොත් දැක්මට ගිහිල්ලා ඒ විදිහට ලස්සන දැනුම්වත් වෙලා අපිට ඕනම් පුළුවන් මේ කොහොමද මොනවාද ආකිටෙක්චර් ගැන. සමහරු ඒ වගේ සබ්ජෙක්ට්ස් වලට ඉන්ට්‍රස්ට් නේ. සමහරු ඉන්ට්‍රස්ට් මියුසික්, මැත්ස්, භාෂාවන්, ලැන්ග්වේජස් වගේ. සමහරු ඉන්ට්‍රස්ට් වෙන්නේ ආකිටෙක්චර් වගේ දේවල්. ඒ අය තමයි ඉන්ජිනියර්ස්ලා බවට පත් වෙන්නේ දවසක. ඉතින් ඔන්න ඒ වගේ හොඳ ටැලන්ටඩ් ඒ වගේම එක්ස්පීරියන්ස් තියෙන ඉන්ජිනියර්ස්ලා කට්ටියක් තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් එකේ ඉන්නේ. ඔයාට ලස්සනටම ගෙදරක් හදලා දෙන්න මෙයාලා මහන්සි වෙනවා. ඒ වගේම ලංකාවේ ඕනම තැනකින් ඔයාට මේ ගෙදර නිර්මාණය කර ගන්න පුළුවන් කස්ටමයිස් කරලා හරිම පොඩි මුදලකට. ඒ ගාන ගැනත් ඔයාට මම කියන්නම්. හැබැයි තින් ගාන ගැන කියලා වැඩකුත් නැහැ. මොකද ඔයාට හරිම මේ මුදල්
1: ඉතිරියක්.
0: ඉතිරියක් කොටස් කොටස් ගෙවාගෙන යන්න පුළුවන්. පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවාගෙන යන්න පුළුවන් නිසා කැදල් එන්ටර්ප්‍රයිස් එකට යන්න ඉතින්. හරිද? පොතක් එහෙම අරගෙන කියව කියව යන්න. ඇල්හෙන පාර දිගේ යන්න කැදල් එන්ටර්ප්‍රයිස් හම්බෙනක ගිහිල්ලා කතා කරගන්නයි තියෙන්නේ වැඩේ. වෙලාව හවස 3:52. එහෙනම් අපි ඒකව සින්දුවට යන්නයි ලැස්ති වෙන්නේ.
1: පැයක් යන ඉක්මන නේද? පැයක් ගිහලා තව පැයක් යන ඉක්මන.
0: ඒක තමයි කියන්නේ. අපේ කෝලස්ලා කට්ටියක් ඉන්නවා මම හිතන්නේ. අපි යාලව ටටක් ගාලා එකතු කරගමු. හරිද? අපිට ඉන්නවා චාන්දනී අක්කා ඉන්නවා මහරගමෙන්. ඉගාවට කාන්ති අම්මා කතා කළකෝ වෙනුර සංගීත්. එතකොට පුතාලා දෙන්නව එකතු කරගන්න කියලා නදීෂා එකතු කරගන්න තියෙනවා. ඉගාවට වරකපලින් අපිට මාලි කතා කරා. සුරන්ජි, හිරුනි, රුවනි, ඩුබායි ඉඳන් ඉන්දිකයි ප්‍රියන්තවයි දෙන්නව එකතු කරගන්නකෝ. ලෝකවාසී ලංකාවාසී සියලුම තාත්තලාට සුභ පියවරුන්ගේ දිනයක් කියලා ප්‍රාර්ථනා කරන්න කියලා කිව්වා. ඒ වගේම මිනුවන් ගොඩින් ධර්මරත්න අයවත් එකතු කරගෙන අපි ගාව සින්දුවට යමු.
1: යමු.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: Hello, hello. දැන් වෙලාව 7:00.

0: ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
3: බයෙන් බය අලුත් වන අලුත් පැය විපස්සනා at news.
4: ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ඩිල්ෂාන්. T20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරඟය මේ වන විට පැවැත්වෙනවා. ඒ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිව එංගලන්තයේ බ්‍රිස්ටල් හිදී. කාසිය වාසිය දිනාගත් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පඳුර පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා. මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්

0: ගැනීමට සමත් වූයේ නැහැ. කවිෂා දිල්හාරි ලකුණු 21කට දැවී ගියා. නිලක්ෂිකා සිල්වා මේ වන විට ලකුණු 26ක් ලබා නොදෙවි පඳුරු පහර දෙමින් සිටිනවා. ඇය සමග අනෙක් අන්තයේ පඳුරු පහර දෙමින් සිටින්නේ කාව්‍යා කාවින්දි. ඇය නොදෙවි ලකුණු 3ක් ලබාගෙන සිටිනවා. මොහොතින් මොහොත වෙනස් වන අලුත් තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
1: fm 95 fm 94.8 net fm
2: අපිකාව තියෙනවා අහසක් තරම් සින්දු කාටද ඕනේ
3: net fm hello satyantaya

0: Hello, velava havas hatrai vinadi name aidai.
1: Aha, I think hindu art me velave samane khanda bona deyak tibbot kohomada?
0: Khanda bona tibbot godak watne enata mama on a diet hinda mata
1: bona deyak tibbot hondai.
0: Bona deyak ne diet coke ekak wage tibbot
1: hondai kiyala. Eken ora galapena jaati ekak wata oraganna.
0: Me aami e kiya deni matak une. Ada ape coca cola coke denno dinanno wade yanawa. Ona kaata gas digile thamai tiyenne. කාටගස් දිගලිය තියෙන්නේ. එතකොට කූල් බීම එකක් දැන් මෙහෙමයි. හරිද මේක වෙන්නේ? දැන් අපේ ටීම් එකේ කට්ටිය ඇවිල්ලා, කොකාකෝලා ටීම් එකේ කට්ටිය ඇවිල්ලා ඔයාගේ කාටගස් දිගලිය තියෙන ඕනෑම ෂොප් එකකට කැෂුවල් එන්නේ. හරි, එස් බලාගෙන එන්නේ. ඇවිල්ලා අහනවා, මේ අපිට කූල් බීම් එකක් ගන්න පුළුවන්ද මේ රස්නේනේ කියලා කියනවා. ඒ කියනකොට ඔයා දෙන්නේ කොකාකෝලා බ්‍රෑන්ඩ් එකේ එන බීම් එකක් නං ඔන්නාට එවෙලෙම
2: සුන්දර කහට ගස් දිගලි පුරවරේ. ඉතින් අපි වෙස් වලාගෙන යන ඔයාලා කිව්වා වගේම අපි අද වෙස් වලාගෙන ඉන්නේ. මේ පටන් ගත්ත ගමෙන් ඉඳලා අපි වෙස් වලාගෙන යන්නේ. මොකද අර මේ අපි එහෙම ගියොත් නිකන් බෑන වැඩි කරන් යන්න.
0: ඒක නෙවෙයි.
1: අපිට බැරිද ඉන්දු වගේ වෙස් වලාගත?
0: What?
2: වයි කොහොම වෙලා හරි අපි අද දවසේ ඉන්න කහට ගස් දිගලිය. ඉතින් අපි අර හැමදාම කියනවා වගේ ලොකු ලොකු වැඩ දෙන්නේ නැහැනේ. අපි එන්නේ හරි ලේසි ප්‍රශ්න තමයි අපි දෙන්නේ. අපි මේ පාර ඔන්න තියන කොකා කොලා ආයතන එක්ක තමයි මේ වැඩි කරගෙන යන්නේ. අපි ඇවිල්ලා ඊළඟට ගොඩ වෙන්නේ ඔබේ වෙළඳසල්ට වෙන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් මේ ඇවිල්ලා අපි ඉල්ලන්නේ කූල් බීම් එකක් දෙන්න කියලා. ඉතින් ඉල්ලන වෙලාවට කොකා කොලා සම්මානයට දෙන නිෂ්පාදනයක් ලබා දෙනවා නම් අපේ විලඳ මහතුරුන්ට වගේම මහත්මීන්ටත් වටිනා කියන පැයක් ගන්න එවලේම දිනා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් අපි ඔයා අපිට ලබා දෙනවා කොකා කොලා එකක්, එහෙම නැත්නම් ස්ප්‍රයිට් එකක්, ෆ්‍රෙන්ටා ඔරේන්ජ් එකක්, ඒ වගේම ෆ්‍රෙන්ටා ක්‍රීම් සෝඩා එකක් හරි. ඔය දෙන්න ආසම පානයක් තියෙනව මොනවද? අර අපි චූටිලම ආස පානයක්
0: තියෙනවා.
2: පොටල ඔන්න පොටල එකක් දුනොත්
0: ඒක දම් පාටයිනේ. My favorite color. Darshan, a quick question. Coca-Cola brand එකේ යටතේන drinks වලින් ඔය ආසම එකම කත?
2: මේ දවස්වල නම් ඔක්කොම වගේ බීලා
0: තියෙනවා. දර්ශනට නම් චුට්ටක් හරි එපා වෙන්න රීසන් එකක් තියෙනවනේ. ඕක එපා වෙන්නේ නැහැනේ අපිට නේද? රස්නේ දවස්වලට අපි හොයනම බීම් එකක් තමයි. ඉතින් ඔන්න Coca-Cola team එකෙන් අර වගේ ආවිල ප්‍රශ්නයක් ඇහුවොත් ඔයාට පුළුවන් උත්තර දීලා මොනවද දිනා ගන්න පුළුවන් කියලාත් කියන්න නේද?
2: ඔව්, වටිනා කියන ටැග් එකක් තමයි මුදල් ටැග් එකක් අපි ඒවලෙම ලබා
0: දෙනවා.
1: වව්.
2: ඔන්න ওই දවස් අපුලම මම ඔබට කඩ කෑල්ලක් දා ගන්නවා නම් කොකා කොලා විනිෂ්පාදන අලෙවි කරන ඔන්න.
0: මොකද කියන්නේ?
1: අපි දැන් මෙහෙම කරන්න හැදුවේ. මේක හේන්සරේ අපි කෙනෙකුට බාර දීලා ওই පැත්තට එන්න කියලා.
0: නැත්නම් මෙහෙම කරන්නත් පුළුවන්. අපිට නිකන් මෙහෙමයි කොකා කොලා ඒ කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එකට පොඩි හානියක් මුකුත් වෙන්නේ නැති විදිහට අපිම අලුත් ඉන්වෙන්ෂන් එකක් කරලා අපි කොකා කොලාලට දෙමුද? නිකන් ඔයාගේ මගේ නම් දෙක එකතු කළා වගේ එකක්
1: කම්පැනියත් විනාශ වෙන තරමට.
0: Thank you Darshan, thank you so much. අපිට විස්තර ගෙනාවට. හරි, ඔන්න දැන් අපි දෙන්නගේ නම් දෙක දාලා අපි බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. කවියන් නින්දු. ඊකා.
1: කවින්දු.
0: ඊකා. ඊකා. ෆ්‍රෙෂ් ඊකා බීම බොන්න ආසය. අපේ Coca-Cola brand එකේගෙන ඊකා බීම ගන්න ආසය. කියන්නේ මොන කලයකද අපි බීම එකට දෙන්න ඕනේ? මොන වගේ ෆ්ලේවර් එකක්ද ඒකට දාන්න ඕනේ කියලා මැසේජ් එකක් දාගෙන යන WhatsApp එකට අපි තව ටිකකින් ලයිව් එකක් තේනවා. හරි.
1: ඔය මොන කෙනා ඉඳියත් කමක් වැඩක් නෑ මගේ අක්ක නැතුව.
0: කවුද?
1: මගේ බාසි නැතුව.
0: ඕකේ, ඔයාට රිදුන නේද ෂොප් එකක් මාත් එක්ක ඕපන් කරන එක?
1: ඔව්, මට ඒක දැනුණා. මොකද අපි ලොකු ලස්සන ව්‍යාපාරයක් පටන් අරගෙන
0: අපි ව්‍යාපාරේ
1: ව්‍යාපාරේ මැද හරි දෙන්නේ. කමන්නේ අපි ව්‍යාපාරේ බංකුලොත් වේවි.
0: අපි ඊකා ඩ්‍රින්ක්ස් ව්‍යාපාරේ පටන් ගන්නවා.
1: පිටුපාන්න වෙනවා.
0: හරි, එහෙනම් ඊගාව සොන් එකට අපි යන්න කලින් කට්ටියට ටිකක් තාල එකතු කරගමු.
1: කවුද ඉන්නේ?
0: අනේ මාත් කැමති යනි වසලිස්සා පොතට. ඒක හරි ලස්සන පොතක්. හරි ලස්සන සුරංගනා කතාවක් කියලා තමයි කියන්නේ. මෙන්න ඉන්දට මල්මිටක් කවියට මෙන්න
1: මේ ෆිලිම්
0: ෆිස්ට් බම්ප් එකක් කියලා තියෙනවා.
1: අර ගුටියක්ද මන්ද දුන්නු.
0: හායි, අපිට කරන්ට් එක නැති වෙටියේ කවුද ඉන්නේ අපි එකතු කරගන්න? කවුද මේ ඉන්නේ?
1: ඉන්නවා ඉන්දුයි, ඉන්නවා ලහින්සක කවි බෝයිත් ඉන්නවා.
0: ඉන්නවා ඒ ගාවට මෙන්න පටලගෙන මෙන්න පටලගෙන නෑ නෑ කලින් දාපු මැසේජ් එකක් දරණිය ගලින් අපි රන්දිවත් ආදරෙන් එකට කරගෙන ගාව සොන්ග් එකට යන්න ලාස්ට් වෙල්
1: එහෙනම් අපි අක්කවත් මතක් කරගෙන අක්කගේ සින්දුවට
0: අක්කගේ සින්දුවට ඕකේ අක්කේ මේක ඔයාට
1: මේක ඔයාට

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76787 WhatsApp කරන්න.
3: Hello hello, වේලාව සවස 4 විනාඩි 20යි දැන් හොඳේ.
4: සුබ දවස
5: අලුත් වෙලා
4: පහසු වෙලා
5: තැගි වැඩි වෙලා
4: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
5: කැමති එකක් අපේ අතේ සුබ දවස
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
1: ඔබ ඕලෙවල් අවසන් කළායෙක්ද අඩු කාලෙකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමි කර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න. අමතන්න 0112559669.
6: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112 125 125.
7: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදීත් ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
8: නුවණ දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කන්දෝඩ රට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හේදී සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව net FM.
9: තැන කටම මේලා කසාගල ග්‍රීන් සුප ශකා මාදල අතුරකිරිය මුල් ේරියාවන අරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුප ඒ විතරක් නෙවෙයි ඔබ අත ඇති මුතල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0112 127 787 87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්.
10: ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ප්‍රශ්නයක්ද? එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට. ඔබත් වෙළඳ මහත්මයෙකු හෝ මහත්මයක් නම් අපේ net කණ්ඩායම දිනයේ උදේවරුේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකක්ද කියලා අහනකොට ඔබත් දීවා සෑෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් එවෙල්ලේම ඔබට මුදල් තෑගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානමින් ඉන්න
11: ජූනි 22 කිරිඳිවැල පොලාසල
12: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
13: මෙල්ඩෝල් හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
14: ඔලෙවල් අවසන් කළ ඔබ ඒලෙවල් වලට කිසිදු බාධාවක් නැතිව වෘත්තීය සුදුසුකමක් හැදෑරීමට අපේක්ෂා කරනවාද? AAT උසස් පෙළට පෙර අවසන් කර ඔබේ වෘත්තීය සීනේ සැබෑ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 0112 559669.
15: දැන් වේලාව හවස 4:23.
16: ගිටාරෙන් තත් අරගෙන වයලීනයට අත්තට දුන්නා. දැන් තියන්නේ පියාඹන්න.
17: Net FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.

0: ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: Net FM. Hello, hello, Satyantaya.
3: FM Anupaha. Anu Hatarai Dashama Atta. Net FM. Divaina Pura.

0: අපි යනවා දැන් තල්දුව පැත්තට.
1: යමු.
0: අපි තල්දුව පැත්තේ තේින මොනවද කියලා අල්ලමුද අපේ මාළගෙන්.
1: තල් නෙවෙයි වෙනද මේ?
0: මං ආසේ තල් තල් නෙමෙයි මං ආසේ තල ගුලි කන්න.
1: තල ගුලි කන්න.
0: ජිනදාසගේ තල ගුලි. මේ අන්න ලස්සන අපිට මැසේජ් එකක් කියලා තිනවා. ජීවන ගමන පුරා දරුවන් වෙනුවෙන් අපමණ දේ කැප කළ. අදත් සෙවනල්ල වගේ ඉන්න මගේ තාත්තට, ඒ වගේ මගේ පුතාගේ තාත්තටත්, ඒ කියන්නේ හස්බන්ඩ්ටත්, සුබ පියවරුන්ගේ දිනයක් වේවා කියලා නිදුක් නිරෝගී සුව ලැබෙන්න කියලා මාළ ප්‍රාර්ථනා කළා තිනවා. අපිට අපේ ජෝක්ස් එක මොහොතකට මමතක වුණා අද පියවරුන්ගේ දිනේ කියලා.
1: ඒකෙන් අපි විශ්කරන උදේ ඉඳලා විශ්කරන නේද?
0: විශ්කරා. චුට්ටකට අමතක වෙලා තිබුණා. දැන් ආයි ටොපික් එකට ඇවිල්ලා තියෙනවා.
1: ඕකේ.
0: කැනඩා වලින් අපිට චන්න, ඇන්ජි, මිෂෙල්, ඒන්ජල්, ඇඩ්‍රියන් එක පුංචි සොෆියාවත් එකතු කරගන්න කියලා, කලුතර දෙව්ලි, ශෂි, කල්හරි, තුසිත්, එවින් පැටියවත් එකතු කරගන්න, බාති එක සුමේදවත් එකතු කරගන්න කියලා තියෙනවා. මේ මැසේජ් එක එවලා තියෙන අපිට සුමේදා.
1: සුමේදා.
0: සුමේදා.
1: සුමේදා ආදරේ කෝටියක්.
0: හයි හයි ඉන්දු කවි, සුබ සන්ධ්‍යාවක්. දෙනවද ලස්සන සින්දුවක්? හිතුවක්කාරයි නුඹනම් සොඳුර කියලා තමයි දීලා
1: තියෙන්නේ. හිතුවක්කාරයි නුඹනම් සොඳුර
0: මහවැස්සක් වගේ. හෙලෝ හෙලෝ, ගුඩ් ඊව්නින් නෙළුම් කුමාර, සීනියස් කුමාරයා. හයි අනේ, වහිනවා අප්පා. එපා වෙන්නම වහිනවලු.
1: එපා වෙන්නම වහිනවා.
0: අද නම් දෙන්නම ලයිව් වෙන්න ඕනේ. හොඳේ මායි අම්මයි මහිමි බබාවයි දාගන්න සින්දුවකට කොහොම හරි කියලා යශෝ කියනවා.
1: ලයිව් වෙනෝ නම් අම්මයි ඔයයි මහි බබාවයි ඔක්කොම ඇපිය බලාගෙන ඉන්න නම් විතරයි අපි ලයිව් එකට
0: ලයිව් වෙන්නේ. ඔව් ඔව්. හරි දානි ෆාරින් හිම තමයි. හෙලෝ හෙලෝ වීකෙන්ඩ් එකේ, හෙලෝ හෙලෝ සතියන්තේ, දුම්බර ලලිත් ප්‍රියංකර අපි බලාගෙන ඉන්නවා, අහගෙන ඉන්නවා. අපිට සතියන්තෙත් සින්දුවක් දෙන්නානේ.
1: ඇයිනේ
0: අපි සතියන්තේ කොහමද අපි දෙන්නේ නේද? ඇලියගොඩ හොස්පිටල් එකේ ඕපීඩී එකේ සඳමාලි මැඩම්, නිර්මලා මැඩම්, දේදුනු මිස්, රාජා මිස්, පුබුදු මාස්ටර් එකතු කරගන්න කියලා කියන්නේ ලාලනේ. අන්න ඕපීඩී එකේ ඉන්න වෛද්‍ය හෙද වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලයේ සිළු දෙනාමත් අපි ආදරෙන් මතක් කරනවා. ඇහැලියකට හොස්පිටල් එකේ. ඒගවට ගම්පහෙන් අපි කමල්ව එකතු කරගන්නවා. ඒ වගේම ආකාශවත් එකතු කරගන්නවා. ගම්පල පැත්තට යනවා. ගම්පලින් තමයි එකතු කරගත්තේ. ඒගවට අප්සරා ඉන්නවා. සුබ සන්ධ්‍යාවක්. මගේ තාත්තා නැති වෙලා වසර 25කටත් වැඩි දැන්. හැබැයි තාමත් එයා මගේ ළඟ ඉන්නවා කියලා හැම මොහොතකම දැනෙනවා.
1: එහෙම තමයි. එයාලා එහෙම යන්නේ නැහැ.
0: එයාලා හදවතේ ජීවත් වෙන අය. නොසලන්න කඳුලක් දැසින් සින්දුව ඕනේ.
1: අන්න හරිනේ. ඒ කියන්නේ අපේ කලින් අපිට මැසේජ් එක දැම්මේ කවුද? කවුද කවුද? අප්සරා. නොසලන්න කඳුලක්. මොකද එයා ඔයා ගාව ඉන්නවා හැමදාම.
0: දැක්ක නේද මේ මැසේජ් එකේ වෙලාවෙම ආපු හැටි ඔයාට.
1: ඒකනේ කියන්නේ.
0: නොසලන්න කඳුලක් දැසින්.
1: යුනිවර්ස් එකෙන් තමයි ඔයාලට මේ මැසේජ් එක එවුවේ.
0: අනිවාර්යෙන්. දියතලාවෙන් නලින් තමයි මේ මැසේජ් එක එවන්නේ.
1: ඔකේ.
0: ඔන්න යුනිවර්ස් එකෙන් එවපු දේව දූතයෙක් කොහෙද?
1: අපි හමුද එඬේර මුල්ල පැත්තට.
0: යා.
1: එඬේර මුල්ලේ අයරාංගනේ ඉන්නවා චූටි පුතා රජර කැම්පස් ගේලු ඉන්නේ. සංදීපවයි චූටිදව නිත්‍යා දෙවමිනීවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න කියලා කිව්වා. එයා සෑහෙන දවසක් තිස්සේ try කරලා කළොන මම තමයි chance එක අද අරන් දීලා තියෙන පළවෙනිවතාවට.
0: ඔන්න එහෙනම් අයිරාංගනිවයි කට්ටියවයි එකතු කරගන්නවා. ඒ වගේම පානදුර ශ්‍රී ශ්‍රී ටයර් ෂොප් එකේ සුමින්දවත් එකතු කරගන්නවා. ඒ වගේම ප්‍රදීප්ප, වයිෆ් චතුරානිව, දුව කවිෂවත් එකතු කරගන්නවා. අතරින් මොරටුව පැත්තට ගිහිල්ලා අපි වසන්තියක්කවත් එකතු කරගෙන ගෙදර කට්ටියවයි නෙත්තහන් හැමෝම එකතු කරගෙන මේ සින්දුව අහලා එන අයත් චිට් චැට් එක දාන්නෙමු.
1: ආදරේ කෝටියක්.
0: ගොඩක් ආදරේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: හවස 4:39 දැන්.
2: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
3: Coca-Cola රසදේ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 22 හොරවපතාන. ජුනි
4: කොහෙන්ද මේ JBL එක?
5: කීල්ස් එකෙන්
6: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සම්නියම නදලවේ.
7: Mobitel 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
8: විෂන් කෑ හොරණ ශාකා විසින් සංවිධාන කරනු ලබන නොමිලේ අක්ෂි සහස්‍රවන සායනය. ජූනි 21 වන දින උදැසන 9 සිට විෂන් කෑ හොරණ නගර ශාකාවේදී මූලික අක්ෂි පරීක්ෂාව, අක්ෂි පීඩන, ශ්‍රවණ, ඇසේ සුද හඳුනා ගැනීම සමගින් ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දීමනා. පැමිණෙන නොම්බර 157 2 රත්නපුර පාර හොරණ. අමතන්න 0776 932 93.

0: Happening when they love me. Happening when they love me.
1: හැපි එක යහන්න ජනි එක දේදුමාවත උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන්.

0: නමස්කාරය.
1: උතුම් බක්කුල මහසෑයේ වටා හිඳ වූ තථාගත මුනි ධාතුන් වහන්සේ,
0: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ,
1: තායිලන්ත සංඝ මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ ඔබේ නෙතින් දැක වඳින්න, පුතන්න, සාදු නාද දෙන්න.
0: ජූනි 27, 28 සහ පොසොන් පොහෝදා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම මහා විහාර පිණ්ඩිමේදී
1: පොසොන් තොරණ, පහන් කූඩු, දන්සැල් ආදී ආමිස පූජාවන් පිරී නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න.
0: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවිල යමු.
2: ප්‍රධාන අනුග්‍රහය
3: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්තානන්ත නාහිමි.
0: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය.
3: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
4: Net FM. Hello, hello, Satyantea.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: දැන් වේලාව 4:52.
4: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
5: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
6: සුපිරි බව තහවුරු කරගන්න. දියවැඩියාව පරන්දන්. ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
7: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. 0112-125-125 මතන්න. BYD ගරුසරු. කොන්දේසි සහිතයි.
8: Coca-Cola රසද නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ින් ඉන්න අපි එන්නේ June 22 හොරවපතාන June 22 සිතුන කැමති කොල්ලෑම
9: අලුතන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින් හද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773-273-540
3: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක? ඔයාගේම කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට්ලව හම්බ වෙන්න. කැදල් එන්ටර්ප්‍රයිසස්ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලේ ඉන්නේ මහරගම ඇල්හින රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටින්නේ නැතුව මහරගම ඇල්හින රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස්ලම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක්ක බලලා ඒගොල්ලෝ ලක්ෂ 50ක් වගේ ගානකට කාමර දෙකක් එක්ක සම්පූර්ණ ගයක් හරි ලස්සන්ට හදලා ලක්ෂ 50කට කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන් ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන් මෙන්න නම්බර් එක 0774-390-3250 එහෙම නැත්නම් ගන්න 0774-390-3251 එකට

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසොන් පොහෝදා.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසථය සමාදන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවෙන් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පොහෝදා. අපි බණ්ඩාරවිලයමු, අපි බණ්ඩාරවිලයමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොළ ඉන්දානන්ද නාහිමි,
0: සංවිධාන සවිය බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය. Love is in the air, love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
2: Net FM. Hello, hello,

0: සත්‍ය.
1: ඔබ වෙතගෙන එන්නේ
2: අම්මා ආදරෙන් අපිට කවපු වත්කටක රස, දිව්‍ය කුළුබඩු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
0: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම at news.
4: අයිබෝවන්, ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ඩිල්ෂාන්. 2026 අගෝස්තු මාස 10 වන දින ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අපොස උසස් පෙළ විභාගය තවදුරටත් කල් දමන ලෙස විවිධ පාර්ශ්ව මගින් කරනු ලබන ඉල්ලීම පිළිබඳව කරුණු පැහැදිලි කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය අද නිවේදනයක් නිකුත් කළා. එම විභාගය සඳහා සූදානම් වීමට නියමිත කාලය ලැබී ඇති බැවින් අදාළ විභාගය පැවැත්වන කාලවකවානුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින බවයි එහි සඳහන් වන්නේ. ජාතික අධ්‍යාපන ආයතනය විසින් නිකුත් කළ ගුරු මාර්ගෝපදේශයන්ට අනුව උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය කිරීමට අවශ්‍ය දින සංඛ්‍යාව වනුයේ දින 300ක් බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා. 2026 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ඉගෙන්වීම් කටයුතු නිලවැෂයෙන් ආරම්භ කළ දින සිට 2026 අගෝස්තු 7 දක්වා පාසල් පැවැත්වෙන දින ගණන 343ක් බවයි එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. 2026 අපොස උසස් පෙළ විභාගයට දෙවන සහ තුන්වන වර පෙනී සිටින සිසුන් සඳහා පෙර විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ දිනේ සිට මෙවර විභාගයේ පැවැත්වෙන දිනය දක්වා පරතරය මාස 4ක් සහ දින 10ක් බවත් අදාළ නිවේදනයේ සඳහන්. ඒ අනුව 2026 අපොස උසස් පෙළ විභාගය සඳහා සූදානම් වීමට නියමිත කාලය ලැබී ඇති බැවින් අදාළ විභාගය පැවැත්වන කාලවකවානුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින බවයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මෙම නිවේදනය මගින් පෙන්වා දී තිබෙන්නේ. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: FM 95 FM 94.8 net

0: මන්ද පමා ඔයා.
1: මන්ද පමා ඔයාද පමා කියලා. අපි දෙන්නම චුට්ටක්වත් ප්‍රමාද නෑ.
0: මන්ද පමා ඔබද පමා.
1: අපි පමා.
0: අපි නලු සෙග්මන්ට් එක පටන් ගන්න හදන අපි ඊළඟට අපි ලයිව් එකක් එනවා.
1: අපි ඒකේ මන්ද පමා ඔබද පමා කියලා.
0: ඔව් අපි කියන පටගනු මන්ද පමා ඔබද පමා.
1: අර ඒ වගේ ඒවා තියෙන සල්ලි දෙන ඒවත් එක එක. මමද පති ඔබද පති කෝටිපති
0: සේනාධිපති
1: සේනාධිපති වෙලාව 5:08 දැන් සේනාධිපතිලා ඔක්කොමලා දැන් ලෑස්ති වෙන්න ඔයාගේ self upgrade එකක් කරගන්න. කොහමද ඔයා life එකට upgrade එකක් කරගන්නේ?
0: කෙලිම මම නම් upgrade එකක් ඕන වෙච්ච ගමන් මන් නම්
1: කරන්නේ අදමක් ගන්නවා කියලා. මං හරි නේද?
0: හරියට හරි.
1: මට upgrade එකක් ඕන කියලා අදමක් ගන්න. එක shoes දෙකක් ගන්න.
0: නෑ එහෙම නැත්තම් Facebook WhatsApp ඔක්කොම account එක delete කරලා
1: දාන්න. නෑ ඒක තමයි හොඳම ඔප්ෂන් එක. හැබැයි ඒක නම් මේ ගිනගන දරුවන්ට මසුරන් වටින මේ ඒ කියන්නේ උපදෙස්
0: කදිම උපදෙස්. ඔව් අනහරි.
1: පංචතන්ත්‍රයෙන්වත් එච්චර වටින උපදෙස් ගන්න බෑ අපිට. හරිද? මේ මොකද්ද මං කියන්නේ හැදුවේ දැන්?
0: මොකද කියන්නේ?
1: දැන් අප් self upgrade එකක් කරගන්න. සමහර දැන් කවිෂාගේ අය ෆැෂන් කරනවා self upgrade කරගන්න. මම self upgrade කරන්න කොණ්ඩේ කපනවා.
0: කොණ්ඩේ කපනවා.
1: කොණ්ඩේ විනාශ කරනවා.
0: විනාශ කරගන්න.
1: පාට කරනවා. ඔය වගේ වයි. නැත්තම් self upgrade කරගන්න ඔය කනේ උපන් උපන් දවසේ විදපු හිලට අමතරව තව හිල් විදිනවා. ඔය වගේ තේවල් කරනවා. ඒක තමයි self upgrade.

0: නෑ නෑ එහෙම නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ අවුට්ලුක් එකටනේ. ආදී ඉන්සයිඩ් self upgrade එකක් කරගන්න ඕනට පුළුවන් පොතක් කියලා.
1: අනිවාර්යයෙන්.
0: හැබැයි ඒක good book එකක් වෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ හොඳ content එකක් තියෙන.
1: ඔව් ඒක පොතක් කියෙවෙන්නේ අර අපිට වසර දශක ගණනාවක අත්දැකීම් ගන්න පුළුවන් කියලා තියෙනවානේ.
0: අන්න හරි. ඒ වගේම ලෝකේ වටේම සංචාරය කරන්නත් free අපිට ticket එකක් හම්බුනා පොතකින්. සවාරියක් යන්නත් පුළුවන්. මේ ඕනම දෙයක් කරගන්න නම් පොත් ඔයා ගාව තියෙන්න බෑ. public library එකට ගිහිල්ලා පොත් කියෙව්වහම ඉතින් තමන්ගේ කියලා තුරුල් කරගෙන ඉබීම කියවන්න බෑ. ඔක්කොම දෙනේ කත ගන්නවා.
1: ඒකනේ කෙලින්ම මේ පොතක් හරි මේ පිටුවක් හරි පොඩි වෙච්ච හරි ගෙවන්නනවා දඩේ.
0: ගෙවන්නත් වෙනවා දඩයක්. ඒ අනිත් එක ඒ නිසා එහෙම මේ ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නැහැ. ඔයාටම කියලා පොත් ටිකක් ගන්න ආසම කරන topics වලින් ආසම කරන විෂයන් වලින් ආසම කරන categories වලින් යන්න ඕනේ. කන්ද උඩරට මහනුවර පොත් දැක්මට ජූනි 29 වෙනිදා ඉඳන් ජූලි 5 වෙනිදා දක්වා ඔයාට දවස් 7ක් තියෙනවානේ. 7ක් තියෙනවා KCC එකට ගියොත් ඔයාට මහනුවර පොත් දැක්මින් ආස කරන පොත් ඔක්කොම ගන්න පුළුවන්. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ තමයි මේක මේ පාර සංවිධානය කරන්නේ. ඉතින් නුව නිල ගුවන් විදුලිය විදිහට තමයි අපි දෙන්න නෙමෙයි අපේ මුළු ස්ටාෆ් එකේ කට්ටියම
1: FM
0: මාධ්‍යාලයම තමයි ඉන්නේ. ඉතින් හරි නුවන දෙන කියවුමට සමාජයේ පෙළ ගස්සන්න තමයි මේ පාර තීම් එක. අපි නම් කියන්නේ self upgrade එකක් කරගන්න කියලා එක්වන්ට. එහෙනම් යන්නේ KCC එකට.
1: ඔව් එහෙනම් අපි මන්ද පමානවේ යනවද නැත්නම් WhatsApp එක පැතර යනවද?
0: අපිට ගියොත් මන්ද පමා කියන්නේ පමා වෙන්නේ නැතුව බිමට වැටෙන්න එකක් වදි. ඒ නිසා ඉක්මනට WhatsApp එක පැතර ගිහලා කට්ටිය එකතු කරගමු. හරිද? මම පළවැත්තේ බත්තර මුල්ලෙන් තරණිය අබේසිංහ පියවරුන්ගේ දිනේට විශේෂකක් කියලා තිනවා. අපච්චිගේ නම AWW අබේසිංහ. අපේ අපච්චිට ගොඩාක් අපි ආදරය. අපේ ලෝකේ වීරය අපේ අපච්චි. ඉතින් ලෝකේ ඉන්න සියලුම පියවරුන්ට සුභම සුභ පියවරුන්ගේ දිනයක් කියලා ප්‍රාර්ථනා
1: කරනවා.
0: හෙලෝ හෙලෝ සතියන්තයට කඩවත උපාලි සිනවිරත්න උදේ ඇවිල්ලා ගිහින් තියෙන මේ මැසේජ් එක තමයි තාපොඩ්ඩෙන් මම කියවන්නේ. උපාලි අයියවත් ඔන්න ආදරෙන් මතක් කරනවා. ගුඩ් ඊව්නින් කවි බබා ඉන්දු මැනික. ගුඩ් ඊව්නින්.
1: තංගලින්
0: අප්සරා.
1: අප්සරාලා දෙන්නේ කද අපිට ආව නේද?
0: අහ් අප්සරාගේ අද බර්ත්ඩේ එක කවි.
1: දෙයියේ නේ දෙයියේ. එතකොට මටද විශ්කරණ බැරුණේ අප්සරා?
0: ඔයාට තමයි විශ්කරණ තියෙන්නේ.
1: අප්සරා වාට සුභම සුභ උපන්දිනයක් අප්සරා. ආදරේ කෝටියක්. එහෙම කියලා මම අන්තිම ඉල්ලන්නේ මොකද කියලා දන්නවා?
0: ඔව් මයි ගොඩ්.
1: නෑ කේකල්.
0: බඩචාරිය. ආමි මේ මොකද විසේකාර දඟකාර සංගීතකාමි රසකාමි බඩජාරි කොල්ලෝ කෙල්ලොන්ට ඔන්න අපි පෝස්ට් එකක් දාලා
1: තිනවා. ඒක
0: ගිහිල්ලා ආදරෙන් පුරවන්නයි තියෙන්නේ.
1: ඔව් දුවල යන ඉන්න නැ නෝති බබාලා වගේ ඔන්න ඔය විදියට.
0: ඔව් හරි. ඩිලන් නිරෝෂංගල්ලෙන් අපි බලාගෙන ඒ අහගෙන ඉන්න අපි දැන් ටයිම් එක හරි හින්ද බලාගෙන ඉන්නවා කියලා කියවෙන්නේ. දිලා නිරෝෂන් වැලෙන් එකතු කරගන්න ගමන් මාකොල ගල්පත හන්දියේ ප්‍රියන්ත සමරවීරව එකතු කරගන්නවා අපි සපුගස්කන්ද මහාවිද්‍යාලේ 1981 බැච් එකේ කට්ටියවත් එකම. ඊළඟට
1: කවුද ඉන්න අපිට එකතු කරගන්න?
0: හායි කවිෂන් ඉන්දු අපිවත් සින්දුවකට එකතු කරගන්න. සුබ පියවරුන්ගේ දිනයක් වේවා මගේ තාත්තටත් මගේ දුවල දෙන්නගේ තාත්තටත්. මම සුදර්ශනි තමයි කියලා තියෙන හස්බන්ඩ්ටත් සුබ පතලා තියෙන පියෙක්නේ.
1: ඔව් පියෙක්නේ. සුදර්ශනි ආරංචියක් කවා මේ ළඟදී කැවුම් කෑවා කියලා එහෙම අසාධාරණ වැඩ කරන්න එපා සුදර්ශනි.
0: උණු කැවුමක් කියවන අපිට සීතල එළිය වහිනවා.
1: ඒකනේ.
0: යටි අන්තට මහවිලින් තමයි මේ මැසේජ් එක ඕන සඳසිවයි ගිහන්ස් ගිහන්සවයි හස්බන්ඩ් මිලින්දවයිත් එකතු කරගන්නවා ආතරින්. ඉන්දුටයි කවිටයි චොක්ලට් ඒවට තෑන්ක් යූ. එහෙනම් අපි ඊගාව සින්දුවට යමු.
1: මන්ද පමා නේද? එහෙනම් අපි පමානවේ සින්දුවට යමු.
0: වැටෙන පමා. දොයි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට WhatsApp කරන්න.
3: වේලාව සවස 5:16 දැන්.
4: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
5: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
6: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
5: බය වෙන්න එපා. වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක 100%. කතා කරන්න 0774064397.
7: සින්දරෙල්ල යව බේරගන්න කුමාරයෙක් එනකම් බලන් හිටියට මං නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
9: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙන සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
5: විෂන් කයා හොර නිශාකා විසින් සංවිධාන කරනු ලබන නොවලේ අක්ෂි සහස්‍රවන සායනය ජූනි 21 වන දින උදැසන 9 සිට විෂන් කයා හොරන නගර ශාකාවේදී මූලික අක්ෂි පරීක්ෂාව අක්ෂි පීඩන ශ්‍රවණ ඇසේ සුද හඳුනා ගැනීම සමගින් ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දීමනා පැමිණෙන නොම්බර 157-2 රත්නපුර පාර හොරන අමතන්න 076-9-32-92-23
10: කීල්ස් පිටින් දැන් නැව නිෂ්පාදන සඳහා අඩුම මිලක් වටක ග්‍රෑම් 100ක් දැන් රුපියල් 9යි පේර ග්‍රෑම් 100ක් දැන් රුපියල් 39යි මධ්‍යම ප්‍රමාණය ISO ග්‍රෑම් 100ක් දැන් රුපියල් 179යි
11: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 0112 437 1250.
12: මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
13: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඔබ ඔලෙවල් අවසන් කළායෙක්ද? අඩු කාලෙකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමි කර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669.
2: හෙලෝ හෙලෝ, සත්‍යන්තයට වෙලාව හවස 5:24.

එන්න ඉක්මනට අපි ලයිව් එකට ඇවිල්ලා ඉන්නේ නෙතෙෆෙම් ඔෆිෂියල් Facebook page එකෙන් ඉක්මනට આવත් අපිට ඒක බලාගන්න පුළුවන්. වෙලාව හවස 5 විනාඩි 25යි. තව පැය භාගයක් යන කලින් ඉක්මනට එන්න FB page එක පැත්තට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදීත් ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: වේලාව හවස 5:32 දැන්.
3: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
4: අම්ම කියන දුන්න කතාව සින්දරෙල්ල ගොඩක් පොඩි ළමේට.
5: නෑනේ, එයා ලොකු ළමෙක්.
4: එහෙනම් එයාට තිබ්බන එතනින් බේරලා යන්න.
5: එයා හිටිය යව බේරගන්න කුමාරයෙක් කෙනකන් නේද?
4: මන්නම් ඉන්නේ මව බේරගන්න කවුරුත් තැනකම්.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
7: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
8: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
9: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
10: කොහෙන්ද මේ JBL එක?
11: කීල්ස් එකෙන් රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසිස නියමන දලවේ.
12: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිතාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.

0: ධාතු නමස්කාරය
1: උත්තම මුනිදා වඳින්නට පුසුන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපි බණ්ඩාර විල යමු බණ්ඩාර විල යමු ආසම සිද්ධාක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි
2: NetFM Hello Hello Satyantaya

0: මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු උත්සාහය. ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636
1: ඉන්න රුපියල් 40ක දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිස්තේ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරේ මණ්ඩලයේ
0: තන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුලකම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0112267787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
2: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
3: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට
4: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්
5: ඔව් මන් දන්නවා travel net
4: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-363-076-716-3672
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
7: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
9: වෙලාව සස 5 විනාඩි 44යි දැන්
10: ගිටාරෙන් තත් අරගෙන වයලීනෙට අත්තට දුන්නා දැන් තියෙන්නේ පියාඹන්න
11: net fm hello hello satyantaya hello hello satyantaya

0: එතකොට මම ඉක්මනට ඩියේ කේ නම වෙනස් කරගන්න ඕනේ එලුම් කුමාර් කියලා.
1: මම සීනියර් කුමාර්.
0: හයි සල්වින්ද්‍යා. ඔන්න සල්වින්ද්‍යා ඉන්නවා කෑගල්ලෙන්. ඉන්දු කවිට චොක්ලට් ටොෆි එවලා තියෙනවා. අනේ අද කැවුන්නේ අද වැඩි තලප.
1: මේ අසාධාරණ වැඩ කරන්න එපා ප්ලීස්. ඇයි අපිත් එක්ක මේ තරම් තරහකාරී වැඩ කරන්නේ?
0: මොකද නේ ආදරේට කැම කිව්වම මුම්බයිනෝ.
1: ඉතින් තැටිය පිටින් ඔතලා මිහිර එවන්න බෑ.
0: තැටිය පිටින් ඔතලා එවන්නලු කවිට කන්න. අපි දෙන්නගත් සින්දුවක් දෙන්න. අපි චාම්බර් ස්ටෝස් එකෙන් බනාපිටියේ කලුතර චාමර ඇන් තනුජ තමයි ඉන්නේ.
1: හයි හයි කවුද?
0: ආකාශ he's a gaming guy. හරි ඊට ඉගවට මම ඉන්නවා බලංගොඩ.
1: බලංගොඩ මානවය. බලංගොඩ හෙළපන්දිණියත් අපේ ජයපාල අත්නායක අංකල් ඉන්නව නේද? අද කතා කරාද?
0: නෑ අද කතා කරේ නෑ. ඒ පැත්තට වැස්ස ඇති. බලංගොඩ මානවයාගේ පරම්පරාවේ ඉන්න ඔකිත් ඉෂාන් මායි උපාධ්‍යා තරින්දිවයි එකතු කර ගන්නවා.
1: ඕකේ.
0: ආදරෙන් ඊගව සින්දුවට.
1: හරි ආදරේ.
0: ගිනිගත් හේනේ.
1: ගින නිවමු.
0: ඉක්මනට නිවන්න. ලස්සන සින්දුවක් අරන් ඇවිත් තියෙන්නේ. ගිනිගත් හේනේ ලීනා නන්ද ඉන්නවා.
1: මම දැක්ක රිලා නන්ද කියන්නකෝ. මම දැක්ක රිලා නන්ද වගේ.
0: පා එහෙම කියන්න
1: ඕනේ. නෑ මං කිව්වේ මම දැක්ක විදිය.
0: ඒක තමයි කියන්නේ.
1: සමා වෙන්න. මට සමාව භාජනය කරන්න මේ පැත්තට එවන්න.
0: මෙහෙමයි අපේ කවිට මම උදේ ඉඳන් කියන විෂන් කෑයකේ අද බ්‍රාන්ච් එකේ තියෙනවා හෙල්ත් කැම්ප් එකක් යන්න ඇස් දෙක පෙන්න ගන්න.
1: මට මොකක් හරි අද මේක අද නෙමෙයි මගේ කැමේ. කොහොමත් මේ කන්නඩ දෙක පොඩි අවුලක් තියෙනවා.
0: ඒක තමයි. ওই කන්නඩ දෙක දැන් හරියන්නේ
1: නැහැ. ඕකේ
0: ෆ්‍රේම් එකත් අද ගහලා තියෙන දැන් ඇස් දෙකත් අපර වීගෙන ඉන්නේ. එතන හිටියානම් ඔයා ලස්සන දසුනක්. ගිනිගතේලි ලීනා නන්දවයි දොරේ තීෂාවයි කාවින්ද්‍යා වයි එතකොට බිරිඳ අනුෂාවයි එකතු කරගන්නවා. ඔන්න ඒ කටිය WhatsApp එකකින් එකතු කරගෙන
1: කවුද මේ මගේ මැසේජ් එක කියන්නකෝ කියලා කයින් කෑ ගහලා තිනේ කවුද ඩු ඩු ඩු ඩු ආන්නේ තින්.
0: Happy Father's Day. ඒක කවිෂ් කියලා තියෙනවා. අපි තාම වහගෙන ඉන්න ඉන්දු අක්කා තාත්තා අශෝකව නංගි සෙනුලිව අම්මා ඉන්දිකාව එතකොට සනුතිව එකතු කරගන්න මම ටෙෂාන් මොර්ගන් මැසජ් එක කියන්න වෙලාව 5:52 එහෙනම් අපි ඒ ගාව සින්දුවට යමු.

0: නටන නැටුම් දැකල වෙරලා මෙතන අනිත් කට්ටියට තියෙන
1: ඒකනේ කියන්නේ
0: එහෙම හරි hina වෙන එක කොයි තරම් හොඳද බලන්නකෝ කවි බොයි නැතුනම තේරෙයි
1: ඔව් ඔව් හරිද එහෙනම් අපිට යන්න වෙලාවත් ඇවිල්ලා තියෙන එකේ අපි යන්න කලින් පියවරුන්ගේ දිනයට පොඩි සුබපැතුමක් එකතු කරමුනේ
0: ඔව් ඇත්තරම මෙහෙමයි මේ අර මවුරුන්ගේ දිනේකුත් පසුගිය දා තිබ්බා ඉතින් පියවරුන්ගේ දිනන අද තේනවා පියවරු කියලා කියන්නේ ඒ කියන්නේ මේ අර අපිට තේරෙන්නේ නැතුනාට ගොඩක් බර කන්දක් ඔලුවේ තියාගෙන හිස මත තියාගෙන තමන්ගේ පවුල වෙනුවෙන් තමන්ගේ උපරිමය කරන කොට්ටාසයක් එතාට එක දවසක් කියලා නැහැ ඉතින් හැමදාම අපි ගරු කරන්න මොකද පිරිමි කියන්නේ පුරුෂයන් වශයෙන් අපිත් කවදකාර පියවරු වේවි තනිකර
1: වෙන්න
0: එකයි
1: හරි එහෙනම් ඉතින් අපිට වෙලාව තියෙනවා තව විනාඩි 3ක් වගේ අපි ලස්සන සින්දුවක් අරගෙන ඇවිල්ලා තිනවා හැමෝමත් එකතු කරගෙන අපිව ලයිව් බලාගෙන හිටපයටත් thank you කියලා
0: නේද
1: ඊට පස්සේ අපිව අහගෙන හිටපු හැමෝටමත් thank you කියලා අපි දැන් යන්න තමයි ලෑස්ති වෙන්නේ
0: ආදරේ කෝටියක් කියලා ඉවරලා යන්නයි යන්නේ
1: එහෙනම් හැමෝම පරිස්සමින් සතුටින් ආදරෙන් ඉන්න ඕනේ
0: ඊළඟ සතියේත් ඔයාලගේ හදවත් හොරකම් කරන්න අපි දෙන්න එනවා
1: අනිවාර්යෙන්ම හවුස තුනට
0: මම කවි
1: මම ඉන්දු

0: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: දනලව සවසහායයි.
3: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
4: තසර බිඳුවගින් සුබ දවසක්. එළවලියම 6. ඔබ අහගෙන ඉන්නේ නැත්ද?

ලෝකනාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරූ උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: Net FM බුදුගුණ හැන්දෑව. බුදුගුණ හැන්දෑව.
2: Heels within ubata samada hondama mila. Sudusini kilo ekak dan rupel 215. Mysore paripu kilo ekak dan rupel 235. Athyavashya paanda ha naum nishpadana sandaha hondama mila Heels within ma pamanai. Kondasi sahitai.
3: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
4: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
5: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජිනම් වෙජිම තමයි.
6: බ්‍රෑන්ඩ් නිව් ත්‍රී විලර් සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පහසුකම් දැන් LB ෆයිනෑන්ස් වෙතින්. අමතන්න 0112200.
7: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
8: ඒයි
7: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
8: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
7: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
9: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
2: Heels within the now nishpadana sandha adum milak mata gram 100 den rupel 90 pera gram 100 den rupel 39 madhyama pramani 100 gram 100 den rupel 179 heels now bye adum milai.

0: සංස්කාරය
1: ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී

0: Net News. ജനതാവ് വിശ്വാസ കരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලේ
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
5: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
6: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-3672.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: ආයුබෝවන්. අද 2026 ජුනි 21 වැනි ඉරිදා දවස උණුසුම් කරන වඩාත් බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය Net News සමග මම ඉන්දු ආශාරියා ගමගේ ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාරා.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: සිරස්තල උසස් පෙළ කල් දැමීමේ අවශ්‍යතාවයක් නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්. වැඩි බලයක් කාටවත් දෙන්න එපා. සජිත් මහනුවරදී කියයි. ඉන්ධන මිල අඩු නොකිරීම ගැන අදත් සැර කතා. අපේක්ෂා රෝහලේ තැඹිලි දානය නතර වූ හේතුව එළියට.
0: Net News, the truth people trust.
7: ලෙබනනයේ ගැටුම් උණුසුම් වෙද්දී ඇමරිකා ඉරාන ඉහළ පෙළේ සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී ආරම්භ වී තිබෙනවා. ඒ හෝමු සමුද්‍ර සන්ධිය නැවත වසා දැමූ බවට ඊශ්‍රායලයේ ප්‍රකාශ කළ පසුබිමක් තුළයි. ඒ අතර අපේ රටේ තෙල් මිල ගැන අදත් විවිධ අදහස් පළ වුණා. අද පළමු සත්‍ය අනාවරණය ඒ ගැනයි. ඉන්ධන මිල අඩු නොකිරීම සම්බන්ධයෙන් අදත් දේශපාලන නියෝජිතයින් කීප දෙනෙකු අදහස් පළ කළා. සමගි ජනබල වේගය අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා ඒ පිළිබඳ අදහස් දැක්වූයේ මෙලෙසයි.
8: අද වෙනකොට තෙල් බැරල් එක ඩොලර් 74.80 යන ප්‍රමාණයට පිරිපහදු කරපු තෙල් බැරල් එක ඩොලර් 100කට වගේ සාමාන්‍යයෙන් ලෝක වෙළඳ පොලේ අලෙවි වෙන තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. දැන් මේ උදා වීමත් එක්කම මේ රටේ ජනතාව අපි සියලු දෙනාම බලාපොරොත්තු වුණා විශේෂයෙන්ම තෙල් වල මිල ආණ්ඩුව පහත දමයි කියලා. මොකද දැන් ලෝක වෙළඳ පොලේ තෙල් වල මිල අඩු වෙලා තියෙනවා. නමුත් ආණ්ඩුවේ අගමැතිතුමියගේ ඉඳන් ඇමතිවරුන්ගේ ප්‍රතිචාර දිහා අපිට බැලුවම ඒගොල්ලෝ කියනවා එහෙම අඩු කරන්නේ නැහැ කියලා. එහෙම අඩු කරන්න බෑ කියලා කියනවා. එතකොට අපිට ඒගොල්ලන්ගේ ප්‍රකාශ දැක්කම හරියට පුදුම හිතෙනවා. මොකද එකක් තමයි ඒගොල්ලෝ විපක්ෂයේ ඉන්නකොට ඒ පවතින ආණ්ඩු ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩු කරනකොට අඩු වෙනකොටයි වැඩි වෙනකොට වැඩි වෙනකොටයි ඒ ගැන ඒගොල්ලෝ කිව්වේ එහෙම කරන්න ආණ්ඩු ඕනේ නැහැ කියලා කිව්වා. දැන් අපිට පුදුමයි ඒ උදවිය බලයට ආවට පස්සේ ඒගොල්ලෝ විසින් නිර්මාණය කරලා තියෙන දේ.
7: මේ එහෙදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා
8: යුද්ධය පටන් ගන්නේ පෙබරවාරි මාසේ 28 වෙනිදා. අපි දැකපු දේ තමයි ජනාධිපතිතුමා මාර්තු මාසේ 5 වෙනිදා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ප්‍රකාශයක් කරා මාස 3කට ආසන්න කාලයකට තෙල් තියෙනවායි කිය. නමුත් අපි දැක්කා මාර්තු මාසේ 4 පාරක් තෙල් මිල වැඩි කළා. හරිද? ඒ 4 පාරම තෙල් මිල වැඩි කරේ එක නැවක්වත් ගේන්නේ නැතුව තමයි තෙල් මිල වැඩි කරේ. එතකොට ඒව ගෙනාවේ පරණ ගණන් වල. ඒ කියන්නේ පෙබරවාරි මාසේ ගත්ත තෙල් ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ගත්තේ පෙබරවාරි මාසේ ඩොලර් 64.70 ප්‍රමාණයකට තමයි තෙල් ගත්තේ. එතකොට දැන් අද මොකද වෙලා තියෙන්නේ? අද සීග්‍රේන් තෙල් වල මිල නැවත වතාවක් පල්ලයට බහලා තියෙනවා ඩොලර් 80කට වගේ බැරල් එක. ඒක කියනවා අපි වැඩි ගණන් වලට ගත්තා ඒ හින්දා අපිට අඩු කරන්න බෑයි කියලා කියනවා. කොහොමද ඒක? ඒක මාරයි. ජනතාවගේ ආණ්ඩු කියලා කියන්නේ සාධාරණත්වය ගැන කතා කරන්නේ. පෙබරවාරි 28 වෙනිදාෙන් පස්සේ ආණ්ඩුව වැඩි කරලා තිබෙනවා. ඒ කියන්නේ පෙට්‍රල් 92 රුපියල් 141 කින් වැඩි කරලා තියෙනවා. ඊළඟට ඔක්ටේන් 95 පෙට්‍රල් එක 155 කින් වැඩි කරලා තියෙනවා. ඊළඟට ඔටෝ ඩීසල් එක රුපියල් 126 කින් වැඩි කරලා තියෙනවා. ඊළඟට සුපිරි ඩීසල් එක 149 කින් වැඩි කරලා තියෙනවා භූමිතේ. ඒ කියන්නේ ලංකාවේ නිෂ්පාදනය කරන භූමිතේ. ඒ කියන්නේ සමාජයේ පහළම තීරුව පාවිච්චි කරන උදවිය. ඒගොල්ලෝ පාවිච්චි කරන භූමිතේ රුපියල් 103 කින් වැඩි කරලා තියෙනවා.
7: පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාද මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ සම්බන්ධව මෙලෙස අදහස් පළ කළා.
9: තෙල් සංස්ථාවේ පාඩුවද ලාභෙද කියන එක හැම ලීටරයකටම 140 150 ආණ්ඩුව තෙල් වලින් හදනවා. ඊට පසුව ඒක විකුණන මිල අනුව තීරණය වෙන්නේ තමාලගේ අභ්‍යන්තර තියෙන ඇඩ්මිනිස්ට්‍රේටිව් පරිපාලනය වියදම්. ඒක තුල මට පේන්නේ ලංකා සංචිත සංස්ථාවේ අධික මේ පරිපාලන වියදමක් තියෙන නිසා ඒකේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ. ඒක සාපේක්ෂව බැලුවොත් ඉන්දියන් ඔයිල් කම්පැනි දැන් මේකේ 9000ක් ඉන්නකොට ඒකේ 450යි ඒ 450යි පරිපාලන වියදම 1 ලීටරේ 1.50ක් වෙනවා. කන්ටේනර් ටර්මිනල් එකේ ඉඳන් මේක සිල්වර වෙළඳාමට රජයේ අංශයේ කන්ටේනර් සංස්ථාවේ රුපියල් 15.50ක් විතර වෙනවා. ඉතින් මේකෙන් පේනවා රුපියල් 14 විතර වෙනසක් තියෙනවා කියලා. ඉතින් මේක සදාකල්ම තියෙන ප්‍රශ්නයක් මෙහෙම නිවැරදිනකොට. ඉතින් ඒ සම්බන්ධයෙන් බැලුවම එදාත් එක තිබ්බා අදත් ඉතිරි තියෙනවා. මේකේ හරියට කළමනාකරණය සහ වාණිජීකරණය කරන එක තමයි අවශ්‍ය වන්නේ.
7: මේ අතර ලෝක වෙළඳපළේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය කඩින මිනිසිය පුරවැසියන්ට ලබා දීමට පාකිස්තානයේ පියවරගෙන තිබෙනවා. ඒ රට ඉන්ධන මිල වහාම අඩු කරමින් විදෙස් මාධ්‍ය පවසන පරිදි පාකිස්තානයේ පෙට්‍රල් ලීටරයක මිල පාකිස්තාන රුපියල් 299ක් දක්වා එනම් රුපියල් 74කින් අඩු කර තිබෙනවා. ඩීසල් ලීටරයක මිල පාකිස්තාන රුපියල් 311ක් දක්වා එනම් රුපියල් 67කින් අඩු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ. පසුගිය පෙබරවාරි මාසයේ ආරම්භ වූ ඉරාන ඇමරිකා යුද ගැටුම් සමග ලෝකයේ බොහෝ රටවල ඉන්ධන මිල ඉහළ දැබුණා. ඒ ලෝක වෙළඳපළේ බොරතෙල් මිල ඉහළ යාම සැලකිල්ලට ගනිමින් පාකිස්තානයේද ඒ අනුව ඉන්ධන මිල කැපී පෙනෙන ලෙස වැඩි කර තිබුණා. ලෙබනනය තුළ පවතින දරුණු යුදමය වාතාවරණයේ හේතුවෙන් අමෙරිකාව සහ ඉරානය අතර ඇති කරගත් සාම එකඟතාව බිඳවැටීමේ තර්ජනයක් මතුව තිබියදී දෙපාර්ශ්වයේ ඉහළ පෙළේ රාජතාන්ත්‍රිකයින් සහ මැදිහත්කාර රටවල් අතර සුවිශේෂී සාකච්ඡාවට ස්විට්සර්ලන්තයේදී ආරම්භ වී තිබෙනවා. ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක් නුවර සුකෝපභෝගී හෝටල් පරිශ්‍රයකදී එම සාකච්ඡා ආරම්භ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. මෙම සාකච්ඡා සඳහා සහභාගී වන අමෙරිකානු උපජනාධිපති J.D. වෑන්ස් ප්‍රකාශ කර ඇත්තේ සාකච්ඡාවල මූලික ව්‍යුහය සකස් කිරීම, ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් ප්‍රගතියක් අත්කර ගැනීම සහ ලෙබනනය තුළදී කඩිනම් සටන් විරාමයක් ඇතිකිරීම සිය ප්‍රධානතම අරමුණු වන බවයි. අමෙරිකාව සහ ඉරානයට අමතරව පාකිස්තානය සහ කටාර් රාජ්‍යයද මෙහි මැදිහත්කරුවන් ලෙස කටයුතු කරනු ලබනවා. මේ අතර කටාර් විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ අවසාන එකඟතාවයේ කොන්දේසි සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂිත තාක්ෂණික සහ විශේෂඥ කණ්ඩායම් මෙවන විටත් පිහිටුවා ඇති බවයි. මීට අමතරව දැනට ඇතිකරගෙන තිබෙන අවබෝධතා ගිවිසුමෙහි ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සහ එය ක්‍රියාත්මක වන ආකාරය අධීක්ෂණය කිරීම සඳහා විශේෂ පසුවිපරම් කණ්ඩායම් කිහිපයක් තපත් කර තිබෙනවා. අවසන් සහ ස්ථිර එකඟතාවයකට කඩිනමින් පැමිණීම මෙහි ප්‍රධානතම අරමුණයි. මෙම පියවර මගින් දෙපාර්ශ්වයේම ඇති අවංක කැපවීම පැහැදිලි වන බව පෙන්වා දෙන කටාර් රාජ්‍ය මත භේදාත්මක ගැටලු විසඳා ගැනීමට ඇති හොඳම සහ එකම මඟ දේශපාලන සාකච්ඡා සහ රාජ්‍ය තාන්ත්‍රික භාවය පමණක් බව අවධාරණය කර තිබෙනවා. කෙසේ නමුත් ලෙබනනය තුළ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබියදීත් ඊශ්‍රායලය සහ ඉරානයේ සහය ලබන හිස්බුල්ලා සංවිධානය අතර ඉතා දරුණු ලෙස ප්‍රහාර හෝමාරු වන බවයි වාර්තා වන්නේ. පසුගිය දින දෙක තුලදී පමණක් ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර එය මෑතකාලීන ඉතිහාසයේ දරුණුතම ලේවැගිරීමක් ලෙසයි විදෙස් මාධ්‍යවල වාර්තා වන්නේ. මේ අතර ඊශ්‍රායල ප්‍රහාරවලට සහ අමෙරිකාව සිය පොරොන්දු කඩකිරීමට ප්‍රතිචාර වශයෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමූ බව ඉරානය ඊයේදී ප්‍රකාශ කළද එම මුහුදු මාර්ගයේ නෞකා ගමනාගමනය තවදුරටත් සාමාන්‍ය පරිදි සිදුවන බව අමෙරිකානු හමුදාව පවසනවා. ලෝක ආර්ථිකයට අතිශය තීරණාත්මක මෙම මුහුදු මාර්ගයේ පවතින අවිනිශ්චිතභාවය ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන සාකච්ඡාවලටද දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි විදේශ විශ්ලේෂකයින් පෙන්වා දී තිබුණා. ජාතික පිළිකා ආයතනයේ හෙවත් මහරගම අපේක්ෂාරෝහලේ අධ්‍යක්ෂ ක්‍රියාත්මක වූ තැඹිලි දාන වැඩසටහන අවලංගු කළේ අදාළ වැඩසටහන පිළිබඳව පුළුල් නිරීක්ෂණයකින් අනතුරුව සියලුම විශේෂඥ වෛද්‍යවරුන්ගේ එකඟතාවය ඇතිව බව එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා පවසනවා. එම රෝහල සඳහා දිනකට අවශ්‍ය වන තැඹිලි ගෙඩි සංඛ්‍යාව 100ත් 200ත් අතර ප්‍රමාණයක් වන බවත්, පරිත්‍යාගශීලීන්ට ආහාර ඇනවුම් නිලධාරීන් හරහා රෝහලේ මුළුතැන්ගේට තැඹිලි ලබා දී හැකි බවත් විශේෂ ලිපියක් යොමු කරමින් රෝහලේ අධ්‍යක්ෂවරයා පවසා තිබෙනවා.
10: උපුටා ගැනීම ජාතික පිළිකා ආයතනයේ නේවාසික පිළිකා රෝගීන් සඳහා සතියේ දින 7 පුරාවටම තැඹිලි වතුර ලබා දීමේ ක්‍රියාවලිය ඉතා පුළුල් ප්‍රචාරාත්මක වැඩසටහනක් ලෙස රෝහල් භූමියේ රසායනාගාරවලට ආසන්නතම ස්ථානයක විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සෑම පෙරවරුවකම සිදුවන බව හා එම අවස්ථාවට විධිමත් අවසරයකින් තොරව බාහිර පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් සහභාගී වන බවද නව රෝහල් පාලනාධිකාරියට නිරීක්ෂණය විය. දිනකම තැඹිලි ගෙඩි 10,000ත් 1,500ත් ප්‍රමාණයක් මෙලෙස පරිත්‍යාගශීලී කණ්ඩායම් විසින් රැගෙන එන අතර ඉතා වැසි දිනවලදීද මෙලෙස තැඹිලි දීමේ ක්‍රියාවලිය සිදු කරනු ලබයි. මෙම ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යක්ෂවරයා ලෙස මා විසින් පෞද්ගලීකව නිරීක්ෂණය කළ අතර ඒ පිළිබඳව දීර්ඝ ලෙස විශේෂඥ වෛද්‍යවරුන් සියලු අංශ ප්‍රධානීන් හා රෝහල් කමිටුව සමග සාකච්ඡා කළ අතර එහිදී මෙම ක්‍රියාවලිය පිළිබඳ මතුවූ සියලු කරුණු සලකා බලා රෝගී සත්කාර සේවාවට අනිසි ලෙස බලපාන අයුරින් කිසිදු ප්‍රමිතියකින් තොරව අපිරිසිදු ලෙස දැඩි ලෙස අසාධ්‍ය වූ රෝගීන්ට මෙම තැඹිලි වතුර ලබා දීම හා වාට්ටු තුළ පිටස්තර පුද්ගලයන් අවශ්‍ය ආරක්ෂිත මුව ආවරණ සහ අත්වැසුම් පැළඳීමකින්ද තොරව මෙම ක්‍රියාවලියට සම්බන්ධ වීම හා එහිදී රෝගීන්ගේ පෞද්ගලික භාවයට හානිවන අයුරින් ඡායාරූපකරණය හා වීඩියෝගත කිරීම සමාජ මාධ්‍යයන් හරහා ප්‍රචාරණය කිරීම තුළින් රෝගීන් හට බාහිරින් පැමිණෙන විෂබීජ ශරීරගත වීම පෞද්ගලිකත්වයට හානි සිදුවීම වැනි කාරණා සලකා බලා මෙම දාන ක්‍රියාවලිය වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීම සියලුම විශේෂඥ වෛද්‍යවරුන්ගේ එකඟතාව පරිදි සිදු කරන බව දැනුම් දෙමි. ආහාර පරිභෝජනයේදී 1980 අංක 26 දරන පනතට අනුව සහ 2011 ආහාර ස්වස්ථතා නියෝගවලට අනුකූලව සෞඛ්‍යාරක්ෂිත ලෙස මෙම ක්‍රියාවලිය නොවීම හා ඉතා විශාල සහභාගිත්වයක් හරහා රෝහල තුල අනාරක්ෂිත භාවයක් මතුවීමද යම් යම් නීති විරෝධී කටයුතු වල යෙදෙන පුද්ගල කණ්ඩායම් මෙම ක්‍රියාවලිය හා සම්බන්ධ බවට වාර්තා වන හේයින් එම කරුණුද සැලකිල්ලටගෙන 2026/06/01 දින සිට මහා පරිමාණ තැඹිලි දාන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නවතාලීමට තීරණය කළ අතර රෝහල සඳහා දිනකට අවශ්‍ය කරනු ලබන තැඹිලි ගෙඩි සංඛ්‍යාව 100ත් 200ත් ප්‍රමාණයක් දක්වා වන බව ඇස්තමේන්තු ගත කර ඇති අතර එම ප්‍රමාණය පරිත්‍යාගශීලීන් හට ආහාර ඇනවුම් නිලධාරී හරහා ප්‍රධාන මුළුතැන්ගෙට ලබා දීමේ අවසරය මෙයින් ලබා දෙමි. විශේෂඥ වෛද්‍ය M.K. සම්පත් ඉන්දික කුමාර, අධ්‍යක්ෂ ජාතික පිළිකා ආයතනය මහරගම. උපුටා ගැනීම අවසන්.
7: 2026 අගෝස්තු මස 10 දින ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ අපොස උසස් පෙළ විභාගය තවදුරටත් කල්දමන ලෙස විවිධ පාර්ශ්ව මගින් කරනු ලබන ඉල්ලීම් පිළිබඳව කරුණු පැහැදිලි කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය අද නිවේදනයක් නිකුත් කළා. එම විභාගය සඳහා සූදානම් වීමට නියමිත කාලය ලැබී ඇති බවත්, අදාළ විභාගය පැවැත්වෙන කාලවකවානුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගී නොමැති බවත් එහි සඳහන්. ජාතික අධ්‍යාපන ආයතනයේ විසින් නිකුත් කළ ගුරු මාර්ගෝපදේශයන්ට අනුව උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය කිරීමට අවශ්‍ය වන දින සංඛ්‍යාව වනුයේ දින 300ක් වන බවද අදාළ නිවේදනයෙහි දැක්වෙනවා. 2026 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ද සඳහා ඉගැන්වීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කළ දින සිට 2026 අගෝස්තු 7 දක්වා පාසල් පැවැත්වෙන දින ගණන 343ක් බවයි එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. 2026 අපොස උසස් පෙළ විභාගයට දෙවන සහ තෙවන වර පෙනී සිටින සිසුන් සඳහා පෙර විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ දිනේ සිට මෙවර විභාගයේ පැවැත්වෙන දිනේ දක්වා පරතරයද මාස 4ක් සහ දින 10ක් වන බවත් අදාළ නිවේදනයෙහි සඳහන්. එ අනුව 2026 අපොස උසස් පෙළ විභාගය සඳහා සූදානම් වීමට නියමිත කාලය ලැබී ඇති බවත්, අදාළ විභාගය පැවැත්වෙන කාලවකවානුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනැගෙන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය එම නිවේදනය මගින් පෙන්වා දී තිබෙනවා.
11: මෙවර උසස් පෙළ විභාගයට පළමු වරට මුහුණ දෙන සිසුන්ට විෂය නිර්දේශය ආවරණය කිරීම සඳහා ප්‍රමාණවත් කාලය ලබා දී නොමැති බැවින් එම විභාගය කල්දමන ලෙසයි ඇතැම් පාර්ශ්ව ඉල්ලා සිටියේ. මීට පෙර වර්ෂවලදී උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය කිරීමට මෙවර ලබා දුන් කාලයට වඩා වැඩි කාලයක් ලබා දී තිබූ බවයි එම පාර්ශ්වයන් පෙන්වා දී තිබුණේ. කිසිදු දේශපාලන පක්ෂයකට වැඩි බලයක් ලබා නොදිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.
12: සියලුම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් පාර්ලිමේන්තු තුළත් ඉන් පිටතත් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. රජය ජනතාව ලබා දුන්නු අසීමිත බලය තුළ විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුළ විවිධ කමිටු තේරීම් කාරක සභා තමන්ගේ ග්‍රහණයට අරගෙන තමන්ට ඕන ඕන විදිහට ඒක හසුරවනවා. ඒ මම ප්‍රාර්ථනා කරනවා දැන්වත් රටේ ලක්ෂ 220ක් ජනතාව හොඳ පාඩමක් ඉගෙන ගනී කියලා. ඉදිරි මැතිවරණවලදී කාටවත් අවශ්‍ය නැහැ සුවිශාල මන්ත්‍රී නියෝජනයක් ලබා දෙන්න. සාමාන්‍ය සුළු බහුතරයක් ලබා දීම තමයි වැදගත්. මොකද ඕනවට වැඩිය මන්ත්‍රී පට්ටම් දුන්නාම ඒ අය කරන්නේ මොකක් බල උන්මාදෙන් කටයුතු. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ ජනතා විමුක්තිරුනේ රජය අද කටයුතු කරන්නේ බල උන්මාදේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුලින් බලය අරගෙන දැන් ප්‍රජාතන්ත්‍රවාදී හකුලලා තනි පක්ෂ පාලනයකට වන් පාටි ස්ටේට් එකකට රට ගෙන යන තත්ත්වයක් තිබෙනවා. හැබැයි අපි ඒකට අනිවාර්යයෙන් ඉඩ දෙවන්නේ නැහැ.
13: ක්‍රිකට් පිටියේ කාන්තා ආක්‍රමණය.
14: ICC Women's T20 World Cup 2026.
11: පන්දුවර 20x20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සමග අද පැවති තරගය කඩුලු පහකින් ජය ගැනීමට බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ එංගලන්තයේ බ්‍රිස්ටල් හිදී. මෙම තරගයේ කාසියේ වාසී හිමිකරගත් බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම පළමු පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලබා දුන්නා. ඒ අනුව පළමු පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දු අර 19:04 සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 98ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම පන්දු අර 16x1 පන්දුවකදී කඩලු පහකට ලකුණු 99ක් ලබා ගනිමින් මෙම තරගයේ ජය වාර්තා කළා. ශ්‍රී ලංකාව ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය ඒ කණ්ඩායම් අතර පැවති තුන්කොන් එක් දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට ඉන්දියා කණ්ඩායම අද සමත් වුණා. ඒ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද පැවති අවසන් මහතරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 66කින් පරාජයට පත් කරමින් මෙම තරගයේ පළමු පන්දුවට පහර දුන් ඉන්දියා කණ්ඩායම පන්දු අර 50ක් තුල කඩලු 9ක් දැවී ලකුණු 274ක් රැස් කළා. ශ්‍රී ලංකාව එම කණ්ඩායමට පන්දු අර 47x1 පන්දුවකදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 311ක් පමණයි. net news nimava net news meelaka pradhana pravrutti prakashaya heta udasana 6:45 mohatin mohata wenas wana aluthma turuturu sandaha net news youtube nalikawata saha net news facebook pituwata pivisenna nathahut netnews.lk apage web padawiyata pivisenna
0: net news ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි අවස්ථාවරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලේ.
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-3672
6: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්
15: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර නවාතැන් බස් රථය පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙන්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
16: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
17: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
16: මාරයිනේ.
18: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
19: කීල්ස් වෙතින් දැන් නැව නිෂ්පාදන සඳහා අඩුම මිලක් වටකග්‍රෑම් 100ක් දැන් රුපියල් 90යි පෙරග්‍රෑම් 100ක් දැන් රුපියල් 39යි මධ්‍යම ප්‍රමාණයේ ISO ග්‍රෑම් 100ක් දැන් රුපියල් 179යි කීල්ස් නැව බවයි අඩුම මිලයි.

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පුහෝදා.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ටාංග උපෝසතය සමාධන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවින් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පුහෝදා. අපි බණ්ඩාරවිලයමු, අපි බණ්ඩාරවිලයමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමේ.
0: සංවිධාන සවිය බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය.
2: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල. කසාකල ග්‍රීන් සුපර්, කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්. කවතත් අලුත් කාගෙත් නැත්.

0: කවදත් අලුත් කාගෙත් නෙත්. උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙනම් සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
1: අලුතැන කඩුව මිල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
2: කවදත් අලුත් කාගෙත් නෙත්.

0: चित नित असं कुवर नित असं कुवर
1: හැම දිනාටම තෙරුවන් සරණයි. සතියන්ත ඉරිදාවේ හැම සිතකටම ධර්මයේ මෙහෙරියාව මේ නිශායම මුවදොර සිට සමීප කරවන්නට සැරසෙන සිත්නෙත් අසපුවයි අපි ආරම්භන්නට සූදානම් වෙන්නේ. ඉරිදා සිත්නෙත් අසපුව වැඩසටහනට අදත් ගෞරවයෙන් යුක්තව නමස්කාර පූර්වකව ඇරියුම් කළේ බෙලිහුල් ඔය සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී ආචාර්ය රාජකීය පණ්ඩිත අතිපූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට උන්වහන්සේව බොහොමත්ම ගෞරවයෙන් යුක්තව නමස්කාර පූරකව පිළිගෙන සිත්නෙත් අසපුවේ ධර්මානුශාසනාව ඔබට සමීප කරවන්නට අපි සූදානම් වෙනවා. නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ මේ වැඩසටහන ඔබට අහන්නට බලන්නට හැකියාවක් තියෙනවගත් සිහිපත් කරනවා. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නටත් අපි ඔබට පින් සිතින් යුක්තව ආරාධනා කරනවා. එහෙමනම් අපි සූදානම් ඒ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට ධර්මානුශාසනාව පැවැත්වීමට අතිපූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු.

ශ්‍රද්ධාවන්ත පින්වතුනි, බුදුබණ පදයකින් සැනසෙන පින්බර සුයාමය ආදරණීය ඔබේ ජීවිතයට මෙලෙසින් මේ මොහොතේ උදාපත් වුණා. සිත පහදවාගෙන මේ වදන් වැලට සවන් හරවන්නට සිහිපත් කරමින් අද ධම් කතාව ආරම්භ කරන්නට මා බලාපොරොත්තු වෙනවා. සිත්නෙත් අසපුවෙන් මේ අමයුරු ධර්ම දානමේ පින්කම අද දවසේ සිද්ධ කරන්නට යෙදෙන්නේ ඇලපාර කච්චේරිය ගම තිස්ස මහාරාමේ පදිංචි පින්වත් තුසාරි කරුණාරත්න මෙතිනිය, එවැගේම ලක්ෂ්මන් ඉලේසිංහ මෙතිතුමා ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස බොහොම මෙත් සිතින් ශ්‍රද්ධාවෙන් අද ධර්ම දානමේ පින්කමට එකතු වෙනවා. එවැගේම අංක 284 1A අරුක්වත්ත උතුර පාදුක්ක ලිපිනේ පදිංචි පින්වත් රෝහිණි රාජපක්ෂ මෙතිනිය මේ උතුම් ධර්ම දානමේ පින්කම හා සම්බන්ධ වෙනවා. ඒ පින්වතුන්ලාගේ හද సంతානවල ඇති උතුම් පැතුම් මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය මහිමයේ අනුහසින් පුන් පොහෝ දානග එන චන්ද්‍ර මණ්ඩලයක්සේ ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි පළමුවෙන් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. පින්වතුනි, පළමු කොට මෙන්න මේ කරුණු ටික හිතට ගන්න. මේ ඇහෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. සක්ලේසී සදෝසී සමෝහි පුද්ගලයෙකුගේ අදහස් නොවේ. සක්ලේසී සදෝසී සමෝහි පුද්ගලයෙකුගේ අදහස් ඒකාන්ත නැහැ. ඒව ඕන තරම් වරදින්න පුළුවන්. ඒකාන්ත කියමන් නෙමෙයි. ඒ තුල මෝහය ගැබ්ව පවතින නිසා, චිත්ත වික්ෂේපය ගැබ්ව පවතින නිසා ඒ වදන් වල අරුත්බර විය හැකියි කියලා කිසිසේත්ම කියන්නට බෑ. හැබැයි රාගය සදාකාලයට ප්‍රහාණය කළ හේයින් වීතරාගී වූ, ද්වේෂය ප්‍රහාණය කළ හේයින් වීතදෝෂී වූ, මෝහය නැමැති අඳුර දුරු කරමින් ඥාන ප්‍රදීපය දල්වා ලූ හේයින් වීතමෝහී වූ බුදුරජාණන් වහන්සේගේ පූජනීය, සුපූජනීය, විරාජනීය හදමඩලේ පැන නැගිට ධර්මය ඒකාන්ත වශයෙන්ම දෙවි මිනිසුන්ට හිතදායකයි, සුවදායකයි. වැරද්දක් කිය ධර්මේ නැ, ඇසීමෙන් පවා සපතගෙන දෙනවා. හිතට ගත්තොත්, හිතටගෙන පුරුදු කළොත්, පුරුදු කරමින් ඒ ධර්මයේ අස්වැසිල්ල අත්විඳිනකොට තමයි දැනෙන්නේ මොන තරම් ආශ්චර්යමත් සැනසෙල්ලක්ද මේ දහම් මඟ උපදින්නේ කියලා. එනිසා විශ්වාසයෙන්, ශ්‍රද්ධාවෙන්, එළඹ සිහියෙන්, යෝනිසෝ මනසිකාර්ය පෙරදැරිව මටම සැනසෙල්ල පතා, මගේම සැපත පතා, මටම අමාසෝය පතා මම මේ ධර්මයේ පිළිපදිනවාය යන අදිෂ්ඨානයෙන් මේ දහම් පද මාලාව ශ්‍රවණය කරමු. අද මම මාතෘකාව වශයෙන් සජ්ජායනා කළේ දෝව චස්සතා සූත්‍රය. අංගුත්තර නිකායේ ඇති මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ කරුණු වශයෙන් ජීවිතයට ගලපාගෙන දහමේ අස්වැසිල්ල ලබන්නට අතදීමක්, මඟ පෙන්වීමක් වශයෙන්. තයෝ මේ භික්කවේ ධම්මා කතමේ තයෝ, භාග්‍යවතුන් වහන්සේ සිරිමුව මඩලින් දේශනා කරනවා. මහණෙනි, ධර්මතා තුනක් තියෙනවා. කරුණු තුනක් කියමු. ඒ කරුණු තුන මොනවාද? කතමේ

0: හේතයෝ දෝවචස්සතා පාපමිත්තතා චේතසෝ වික්ඛේපෝ දෝවචස්සතාව පාපමිත්තතාව චේතසෝ වික්ඛේපය එන මෙන්න මේ කරුණු තුන කෙටියෙන් කතා කළොත් ඒ කරුණු තුන දෝවචස්සතා කියන්නේ අකී කරුකම දුර්වච භාවය පාපමිත්තතා කියන්නේ පාපී මිතුරන් ඇසුරු කරන බව චේතසෝ වික්ඛේපෝ කියන්නේ සිතේ විසිරීම නානා විසම අරමුණු ඔස්සේ පැන දුවන ගතියට කියනවා චේතසෝ වික්ඛේපයයි කියලා. ඉමේ කො භික්ඛවේ තයෝ ධම්මා මෙන්න මේ ධර්මතා තුන මෙන්න මේ කරුණ තුන ඉමේ සංඛෝ භික්ඛවේ තින්නම් ධම්මානම් පහානාය මේ කියපු කරුණ තුන ප්‍රහාණය කිරීම පිණිස දැන් දෝවචස්සතාව දුර්වච භාවය පාපමිත්තතාව පාපී මිතුරන් ඇසුරු කරන බව චේතසෝ වික්ඛේපය සිතෙහි විසිරීම මේ තුනම අහනකොටම පින්වත් ඔබට වැටහෙනවා නේද අකුසල් ධම් කියලා පාප ධර්ම කියලා වැටහෙනවානේ එතකොට මේ පාප ධර්ම දුරු කිරීම පිණිස කරුණු තුනක් පුරුදු කරන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොනවද ඒ පුරුදු කළ යුතු කරුණු තුන කතමේ තයෝ දෝවචස්සතාය පහානාය සෝවචස්සතා භාවේ තම්බා දුර්වච භාවය දුරු කරනු වස් සෝවචස්සතාව සුවච භව පුරුදු කළ යුතුයි ඊළඟට පාපමිත්තතාය පහානාය කල්යාණ මිත්තතා භාවේ තබ්බා පාපී මිතුරන් ඇසුරු කරන බව දුරු කිරීම පිණිස කල්යාණ මිතුරන්ගේ ඇසුරු කිරීම පුරුදු කළ යුතුයි කල්යාණ මිතුරන්ගේ ආශ්‍රයයට වැටෙන්න ඕන කියන එකනේ චේතසෝ වික්ඛේපස්ස පහානාය ආනාපාන සති භාවේ තබ්බා සිතෙහි විසිරීම දුරු කරනු වස් ආනාපාන සතිය පුරුදු කළ යුතුයි සිතේ විසිරීම දුරු කිරීම පිණිස ආනාපාන සතිය පුරුදු කළ යුතුයි ඉමේ සංඛෝ භික්ඛවේ තින්නම් ධම්මානම් පහානාය ඉමේ තයෝ ධම්මා භාවේ තබ්බා මහණෙනි එකී දෝවචස්සතා ආදී කරුණ තුන ධර්මතා තුන දුරු කිරීම පිණිස සෝවචස්සතා ආදී කරුණ තුන භාවිත කළ යුතුයි වැඩි යුතුය යන්නයි ඔන්නෝය කෙටි සූත්‍රයේ සරල තේරුම සූත්‍රය කෙටි වුණත් තේරුම සරලයිසේ හැඟුණත් මුළු බුද්ධ ශාසනයම ඔය තුල තියෙනවා මක් නිසාද අපි හැමෝම මේ සම්බුද්ධ ශාසනය තුල පිළිවෙත් මඟ යෙදෙන්නේ සෝවචස්සතාවෙහි පමණට බුදුරජාණන් වහන්සේටනේ අපි සුවච වෙන්න ඕන ධර්මයට සංගරත්නෙන් සුවච වෙන්න ඕන ඊළඟට මව්පිය වරුන්ට ගුරුතුමන්ට සත්පුරුෂයන්ටත් සුවච වෙන්න ඕන හැබැයි අසත්පුරුෂයෙකුට සුවච වෙන්න හොඳ නැහැ කිසිම හේතුවකින් අපව අවැඩෙහි අමාර්ගයේහි උප්පතෙහි වනමගෙහි යොදවන පුද්ගලයන්ට කිසිසේත් සුවච වෙන්නට හොඳ නැහැ. එහිලා දුර්වච විය යුතුමයි. හැබැයි සුවච විය යුත්තේ කා ඉදිරියේද කවුරු පිළිබඳවද? ඉතා පැහැදිලි මේ ධර්මයේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේගේ සිරිපා අභියස ඉඳුරාම සුවච විය යුතුයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ අභියස උප්පරිම සුවච විය යුතුයි. සංඝරත්නයේ අභියස උප්පරිම සුවච විය යුතුයි. ඔන්නෝය වස්තු තුනෙහි සුවච වුණොත් යම් පුද්ගලයෙක් ඒ පුද්ගලයාට යහපතක්ම මිසක් අයහපතක් කිසිසේත් සිද්ධවන්නේ නැහැ. එතකොට මේ දෝවචස්සතා කියලා කියන්නේ අවවාද අනුශාසනා පහසුවෙන් ගන්වන්නට බැරි ස්වභාවය. පදක් හිණක් ගාහී කියන්නේ අවවාද අනුශාසනා ගෞරවයෙන් පිළිගන්නවා. මේක ගිහි පැවිදි දෙපාර්ශ්වයටම වැදගත් කාරණයක්. විශේෂයෙන් පැවිද්දන්ගේ පැත්තෙන් බැලුවොත් පැවිද්දෝ ආධුනික පැවිද්දෝ නමක පැවිද්දෝ ආචාර්යයන් වහන්සේගේ උපාධ්‍යායන් වහන්සේගේ ගුරුතුමන්ගේ ලොකු ස්වාමීන් වහන්සේලාගේ අවවාද අනුශාසනා පනමින් පිළිගෙන රකින්න ඕන. එසේ නොවුනොත් මුළු ධර්ම මාර්ගයේම ඇන හිටිනවා. ධර්ම මාර්ගයේ දියුණුවක් ලැබෙන්නේ නැහැ. ඒ සුවච භාවයේ පමණට තමයි මේ පැවිද්දා ශික්ෂාපද ආරක්ෂා කරන්නේ. ඊළඟට සසුගුණ ධර්ම දියුණු කරන්නේ. ඊළඟට සුවච භාවයේ තියෙනවා කියන්නේ මර දෙවන කාරණේ ජීවිතයේ තියෙන මොකක්ද? කල්යාණ මිත්‍තතා කියන එක. දැන් දුර්වච භාවය අකීකරු භාවය කෙනෙකුගේ ජීවිතයේ තියෙනවා නම් එයාගේ ජීවිතේ තවත් කරුණාවක් විද්‍යමානයි. හොඳට විමසලා බලන්න පාපී මිතුරන් තමයි අසුර කරන්නේ. පාපී මිතුරා කියන කෙනාගේ ලක්ෂණ කිහිපයක් කිව්වොත් එක ලක්ෂණයක් තමයි එයාට තිසරණේ නැහැ. මේ වගේ කාලයක මේ බුද්ධ සාබනේ පවතින කාලේ තිසරණේ නැති කෙනෙක්. ඊළඟට දුස්සීලයි. ඊළඟට ඉරිසියා කරනවා. කුහකකම් කරනවා. ඒ වගේම වෛර බඳිනවා. සම්මාදිට්ඨියේ පිහිටන්නේ නැහැ. කම්මසගත සම්මාදිට්ඨියේ සේයා මාත්‍රයක්වත් නැහැ. ඔන්නෙම වගේ ලක්ෂණ වලින් යුක්ත නම් වැරදි නැත්තම් කාය කර්ම වලින් අසංවර කාය කර්ම ඇත්තේ නම් ඒ වගේම කාය කර්ම අසංවර නම් වචී කර්ම මනෝ කර්ම අසංවර නම් ඒ වගේම ඒ පිළිකුල් සහගත කාය වාග් මනෝ කර්ම වේන මන්න කෙලින්ම අසත්පුරුෂයෙක් කියලා කියන්න පුළුවන්. ඒක ඔබේ තිබුණත් එහෙමයි මගේ තිබුණත් එහෙමයි. ඒ අසත්පුරුෂ පුද්ගලයා ඇසුරු කරන ස්වභාවය අර දුර්වච පුද්ගලයාගේ ලක්ෂණයක්. තුනුරුවන් මහන්සේලාට කී කරුණව පුද්ගලයෙක් ඇසුරු කරන්නේ අසත්පුරුෂයෙක් තමයි. ඒක ප්‍රකට කාරණයක්. ඊළඟට ඔය දෙකම ඒ කියන්නේ දුර්වච භාවයයි පාපී මිතුරන් ඇසුරු කරන බවයි යමෙකුගේ ජීවිතයේ තියෙනවා නම් භාග්‍යවතුන් වහන්සේ වදාළ තුන්වන කරුණ ඉඳුරාම බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකක්ද? චේතසෝ විග්ගහෙපය. සිතෙහි විසිරීම. එතකොට දැන් සිතෙහි විසිරීමත් යම් පුද්ගලයෙකුගේ බලවත්ව තියෙනවා. ඒ කියන්නේ සිත බලවත්සේ විසිර පවතිනවා. විසිරුණු සිතක ලක්ෂණයක් තමයි කුසලාරම්මණයක රැඳෙන්නේ නැහැ. විසිරුණු සිතක ලක්ෂණයක් තමයි අරමුණෙන් අරමුණට අකුසල් ප්‍රසව කරනවා. අරමුණෙන් අරමුණට එක්ක ලෝභ මූලසිත නැත්නම් ද්වේෂ මූලසිත එහෙම නැත්නම් මෝහ මූලසිත පහළ වෙනවා. ඒ වගේම මේ විසිරුණු සිතක් ඇති පුද්ගලයාගේ ඊළඟ ලක්ෂණයක් තමයි වචන අසංවරයි. වචනෙන් දුස්චරිත වචන තමයි කතා කරන්නේ. කාය කර්ම බොහොම අසංවරයි. කයෙන් නොකළ යුතු දේ තියෙනවා. ඒ තමයි කයෙන් කෙරෙන අකුසලාන්නේම කෙරෙන්නේ ওই සිතේ වික්ෂේපේ බලවත් වුනහම. එනිසා සිතේ වික්ෂේපය කියන්නේ මුළු දිවි මගම අඳුරු කරන ධර්මයක්. සිතේ වික්ෂේපය බලවත් වෙන්න එයාට සතුට අහිමි වෙනවා. සැනසීම නැති වෙනවා. තන නොතන හඳුනා ගන්නට බෑ. ජීවිතේ විශාල අගාධයකට ඇද වැටෙනවා. දැන් මේ ධර්මතා තුන එකකට එකක් යා වෙනවා. දෝවචස්සතාවය පාපමිත්‍තතාවට. පාපමිත්‍රතාව චේතසෝ වික්ෂේපයට. මේ කරුණු තුන පුද්ගල ජීවිතයක විද්‍යමාන වෙනවා නම් ඒ ජීවිතය අඳුරෙන් අඳුරට යන ජීවිතයක්. අන්ධකාරයෙන් අන්ධකාරයට යන ජීවිතයක්. තමසින් තමසට යන ජීවිතයක්. දැන් මේ කාරණා තුන පෙන්වා වදාළ බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කළේ මේ කරුණ ප්‍රහාණය පිණිස කුමක්ද කළ යුත්තේ? දෝවචස්සතාව, පාපමිත්තතාව, චේතසෝ වික්ෂේපය දුරු කිරීම පිණිස පුද්ගලයා කොහොමද පිළිපදින්න ඕනේ? දැන් පිළිපදින්න ඕනි තැනටත් අවශ්‍ය වෙන්නේ මොකක්ද? සුවච භාවය. දැන් මේ කියන දහම් කතාව පිළිගන්න සුවච භාවය අවශ්‍යයි. පිළිගෙන පිළිපදින්න සුවච භාවය අවශ්‍යයි. මෙන්න මෙහෙම කිව්වොත් දෝවචස්සතාව දුර්වච භාවය දුරු කිරීම පිණිස සුවච භාවය අවශ්‍යයි. සුවච භාවයෙන් මේ දහම් අහලානේ දුර්වච භාවය දුරු කරන්න තියෙන්නේ. එහෙනම් යමෙකුගේ ජීවිතයේ මේ ධර්මය අහන්න පෙළඹෙන භාවයක් තියෙනවා නම් මේ ධර්මය අහන්න කැමැත්තක් තියෙනවා නම් එයා අවවාද අනුශාසන ලබන්න කැමති කෙනෙක්. මෙහිලා මෙන්න මේ කාරණේ වැදගත්. ජීවිතයේ ඔබේ මගේ කොච්චර අඩුපාඩුකම් තිබුණා. ඔය අඩුපාඩුකම් මැකී ගිය දවසක නැති වෙච්ච දවසක මේ ධර්මයට එන්න හිතුවොත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. මක්නිසාද? මේ ධර්මයෙන් තොරව මේ ධර්මයේ පුරුදු කිරීමෙන් තොරව ජීවිතයක අකුසල ධර්ම ප්‍රහාණය වෙන්න වෙන ක්‍රමයක් නැහැ ලෝකේ. තථාගත සරණින් ධර්මයේ පිළිසරණින් සංඝයාගේ ඇසුරින් තොරව අකුසල් ප්‍රහාණය කරන ක්‍රමවේදයක් නැහැ ලෝකේ. එනිසා මේ තුනුරුවනේ සරණට ඇවිල්ලාමයි අකුසල් ධම් ප්‍රහාණය කරලා කුසල් උපද්දවන්න තියෙන්නේ. පින උපද්දවන්න තියෙන්නේ. එතකොට පින උපද්දවන්න නම් තමන්ගේ අතින් මේ මොහොතේ මොනවා හරි අඩුපාඩු සිද්ධ වුණේ නමුත් මේ ධම් කතාව අහන්න ඕනි. කොච්චර අඩුපාඩු තිබුණත් ධර්මය අහන්න ඕනි. ධර්මය අහනකොට තමයි ටික ටික සම්මා දිට්ඨිය දිනුනු වෙන්නේ, සම්මා සංකල්පය දිනුනු වෙන්නේ. මොකද මේ ධර්මය අහන පැයේ හරි ඒ පුද්ගල මනස කුසලී බැඳිලා රැඳිලා තියෙනවා. දැන් මේ ධම් කතාව අහන තප්පරයේ මේ වචනත් එක කල්පනාව අරන් යනකොට උපදින්නේ කුසල්සිත. ඒ මොහොතේ කෙරෙන්නේ භාවනාව. සුළුපටු දෙයක් නෙමෙයි. ධර්මයේ ඇසීම කියන්නේ විසිතුරු පිවිතුරු භාවනාවක් මේ බුද්ධ ශාසනේ. හැබැයි පාරිශුද්ධම ඒ දේ සිද්ධ වෙන්න ඕන. ඒ කියන්නේ දේශකයන් වහන්සේ දේශකයෙකුගේ පිහිටිය යුතු ලක්ෂණ තියෙනවා මේ බුද්ධ ශාසනේ අනු දැනවදාරලා. ධර්ම කතිකයෙකුගේ තිබිය යුතු ලක්ෂණ ඒ ජීවිතේ පිහිටුවාගෙන ධර්මය කියන දේශනා කරන්නට ඕන. ශ්‍රාවකයාත් බුදුබණ බුදුගුණ ඇසීමෙහිලා තත්පර ශ්‍රාවකයෙකුගේ ජීවිතේ තිබිය යුතු ලක්ෂණ තියෙනවා. ඒවා පිහිටුවාගෙන මේ ධර්මය අහන්න ඕන. කෙටියෙන් කියනවා නම් දේශකයන් වහන්සේ අනුද්දයතම් පටිච්ච මේ ධර්මය අහලා මේ මිනිසුන් මේ අමා බුදුමග්ග ගමන් මේ අමා බුදුමග්ග ගමන් කරලා සෙනසෙත්පා යන පරම පැතුම ලාභ සත්කාර ආදියක් බලාපොරොත්තු නොවීම අනුපිළිවෙල කතාවකින් දහම් කරුණු ඉදිරිපත් කිරීම පරියාය දක්වමින් ඒ ධර්මකාරණා වඩාත් පැහැදිලි කළ දීම මේ වාගේ කාරණාවල දේශකයන් වහන්සේ පිහිටානට ඕන. ආමිසයක් බලාපොරොත්තු නොවෙන්න ඕන. න ආමිසාන්තරෝ. ඊළඟට ශ්‍රාවකයා බුද්ධ ගෞරවයෙන් දිවමන් මුනිඳුන් දුටුමෙන් තොසවා බණ දන්නන් හට වැඳ අත් ඔසවා පදයෙන් පදයට අදරින් අසවා එපිනෙන් නිරයට යන මං වසවා. පරණ පඬිවරු කියපු කතාව. ඒක හරියටම හරි. මේ අමා ධර්මයේ දේශනා කරන දේශකයන් වහන්සේලා අර කිව්ව ලක්ෂණ වලින් යුක්ත වේනම් ඔවුන් અભියස දෑද්දෝත් එකතු කරගෙන ගෞරවාදරයෙන් මේ දහම් පදයෙන් පදයට අසන්ට ඕන. එතකොට මේ දේශක ශ්‍රාවක දෙපිරිසගේම පරමාර්ථය ඒ තුල ඉෂ්ට සිද්ධ වෙනවා. අපි මේ සම්බුද්ධ ශාසනයෙහි සැනසීම සොයා ආමේ එකම පිවිතුරු පරම අරමුණක් වෙනුවෙන්. ඒ තමයි වෙහෙසකර බියසොලු අන්ත දුකින් පිරුණ සංසාර ගමන් මග නිමා කරනුවස් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම. ඒ පරම උතුම් අරමුණ වෙනුවෙන් තමයි අපේ මේ පෙළගැස්ම, මේ ප්‍රතිපදාවේ හැසිරීම, මේ ලැබූ උතුම් තිසරණය, මේ ඔක්කොම පෙර පිනට අපට හම්බ වුණේ භාග්‍යතුන් වහන්සේගේ මහා කරුණාව නිසා, මහා ප්‍රඥාව නිසා. ඒවත් හිතට අරගෙන තමයි මේ ධර්මය අහන්න ඕන. එතකොට ඒකයි කිව්වේ නැවත නැවත මේ දහම් ඇසීම ජීවිතයේ පවත්වා ගන්නට ඕන. එතකොට තමයි අර දුර්වච භාවය දුරු වෙලා, සුවච භාවය ඇති වෙලා, පාප මිත්‍රයන් කවුද, සත්පුරුෂයන් කවුද, ඔවුන් වෙනව හඳුනාගෙන, පාප මිත්‍ර ඇසුරෙන් වෙන් වෙලා සත්පුරුෂ ඇසුරට වැටිලා සිතේ වික්ෂේපය දුරු කරමින් මේ ධර්ම මාර්ගයේ හැසිරෙන්නට පුළුවන්. එතකොට මෙහිලා කියමුන දේ තමයි දුර්වච භාවය දුරු කරන්න, සුවච භාවය පුරුදු කරන්න. ඒ වගේම පාප මිත්‍ර ඇසුරෙන් ගැලවෙන්න බේරෙන්න, කල්‍යාණ මිත්‍රයා වෙත ලං වෙන්න. මේ ලෝකේ පරමාදර කල්‍යාණ මිත්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ජීවමානව නොමැති යුගයක වදාහල ඒ අමයුරු ධර්මය සහ ඒ මහා සංඝරත්නය. ඒ තමයි අපේ කල්‍යාණ මිත්‍රත්වය. ඒ කල්‍යාණ මිත්‍රත්වය බොහෝම ගෞරවාදරයෙන් ඇසුරු කරන්න ඕන. එතකොට ඒ කල්‍යාණ මිත්‍රතාව පුරුදු කරද්දී පාප මිත්‍රයන් ඇසුරින් ඈත් වෙනවා. ඊළඟට සමහර විට කෙනෙක් තනි වෙන්න පුළුවන්. මොකද වටේම හිටියේ වලල්ලක් වගේ අසත්පුරුෂ පිරිසක් නම් තිල් රකින්න පටන් ගන්නකොට, ධර්මය අහන්න පටන් ගන්නකොට, දන් දෙන්න පටන් ගන්නකොට, පන්සලට වෙහෙරට ආරණ්‍යට යන්න පටන් ගන්නකොට ඒ අය ඉවත් වෙන්න පුළුවන්. ඒකට කලබල වෙන්න උවමනා නැහැ. අවැඩගෙන දේ නම් අපාමගට යොමු කරයි නම් මොකටද ඒ ඇසුර? තනිව විසීමීට වඩා වටිනවා. ඒකෝ චරේ මාතංග රඤ්ඤෝව නාගෝ. එහෙමනේ බණ පොතේ තියෙන උපමාව. හුදකලා වෙලා ඉන්න ඇත් රජෙක් වගේ, ඇත් රැළෙන් වෙන් වෙලා හුදකලාවේ ඉන්න ඇත් රජෙක් වගේ හුදකලාවේ ජීවත් වෙන්න. රාජාව රට්ටං විජිතම් පහය. දිනු රාජ්‍ය කතහැරලා හුදකලාවේ ඉන්න ඈතට වනාරණකට යන රජ කුසේ තනියම ඉන්න. කමක් නැහැ. සංසාර ගමනේදී බැරි වෙලාවත් අපේ ජීවිතවලින් සිද්ධ වෙන අකුසල් දහම් මත විඳවන්න සිද්ධ වුණොත් එදාට ඒ පාප මිත්‍ර රැළ අපව බේරගන්න එන්නේ නැහැ. එනිසා පාප මිත්‍රයා කවුරු වුණත් දුරු කිරීමට ධර්මමය පෞරුෂයක් මටත් ඔබටත් තිබිය යුතුයි. ඒ වගේම මේ ජීවිතයේ දෙස දහම් ඇසින් බලනකොට මේ ජීවිතය දෙස බලද්දී තා පළල් ඥානමය අක්ෂියකින් බලන්ට ඕන. සංසාර ගමනක ඇවිදා බවක්, ඒ සසර ගමනේ අප විසින් එකතු කරගත්ත බලවත් මට්ටමේ අකුසල කර්ම විශාල ප්‍රමාණයක් තවමත් විපාක නොදී සංචිත ගතව ඇති බවක් මෙනෙහි කරන්න ඕන. අන්න ඒකයි සංසාරයේ මෙනෙහි කිරීම, ආපෝ සසර ගමන මෙනෙහි කිරීමේ පුද්ගලයෙකුට ලැබෙන උපකාරය. ඒකේක උපකාරයක්. මේ සංසාරයේ කෙතෙක් පව්කම් අපේ අතින් සිද්ධ වෙලා ඇතිද? ඒව විපාක දෙන්න ගත්තොත් මතු මතුත් කොච්චර සතර අපාය වැටෙන සිද්ධ වෙයිද? ඒ වගේම සංසාරයේ විඳි දුක්ඛඳ කාටද කිව හැක්කේ? බුදුරජාණන් වහන්සේ හැර මේ ලෝකේ සංසාරයේ විඳි දුක්ඛඳ කිව හැක්කේ? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේටම පමණයි. මක් නිසාද? ඒ සසර තතු දක්නා විස්මිත පැහැසර අනන්ත ඥානය ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ හදවතෙහි. ඒ ඥානයෙන් තෝරා බේරා කිරලා මැනලා දේශනා කරපු ධර්මය අහලා විනා වෙන කිසිම දෙයකින් සසර තතු දැනගන්න අපට ලැබෙන්නේ නැහැ. එනිසා මෙනෙහි කරන්න ඕනි. මේ සංසාර ගමනක දීර්ඝ කාලයක් ඇවිදාපු කෙනෙක් හැටියට මට මේ බුද්ධ ශාසනය මුණ ගැහුණේ. අන්න එහෙම බලන්න ඕනි. මේ උතුම් මිනිස් ජීවිතේ නැමැති ක්ෂණය පහළ වුණේ බොහෝම පෙරකල පිනකට. ඒ වගේම මෙතනිනුත් ගිලිහිලා ගියාම මේ බුද්ධ ශාසනය තුළම මඟඵල ලැබුවොත් ප්‍රශ්නේ විසඳිලා යනවා. ආයතනින් එහාට පසුතැවෙන්න දුක් විඳින්න උවමනා නැහැ. යම් විදිකින් මේ අවස්ථාව මෙතනින් අපට සම්පාදනය කරගන්න බැරුව ගියොත් මේ ජීවිතෙන් පස්සේ කොතනක කොහොම ගමන් කරන්නට වෙයිද? අදිත්ත සච්චස්සහි පටිසන්ධි නාම භාරිකා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකරපු ශ්‍රාවකයෙකුගේ ප්‍රතිසම්දියේ බැරෑරුම් තැනක උනත් සිද්ධ වෙන්න පුළුවන්. බැරෑරුම් මේ කිව්වේ දුක් බර තැනක. එනම් සතර පායට වැටෙන්න බැරි කමක් නැහැ. අන්න ඒ බඳු ගමන් මගක් ඉදිරියේ යාමට නියමිතයි. හැබැයි අපට තියෙන අස්වැසෙල්ල තමයි තිසරණේ පිහිටපු ධර්මයේ හැසිරෙන කෙනෙක් සතර පායට වැටෙන්නේ නැතය කියන අස්වැසෙල්ල. ඒක හැමම තමයි. ඒකේච බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං. පාහාය මානුසන්දේහං දේවකායං පරිපූර්ණස්සන්ති. ඒක ශ්‍රී මුඛදේශනාම. ඒ අස්වැසෙල්ල අපි කාටත් තියෙනවා. නමුත් පින්වතුනි, නියත වශයෙන්ම මේ සත්වයා මරණින් මත්තේ සුගතිය උපදිනවායි කියලා කිව හැක්කේ යටත් පිරිසෙයින් එතුමා සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් වුණොත් පමණයි. ඉතින් ඒ නිසා ජීවිතයේ දෙස බලන්ට ඕන ආන්නේම සසර ගමනක් ආපු කෙනෙක් හැටියට මෙතනිනුත් පස්සේ තව බොහෝ කාලයක් යන්න වෙන්න පුළුවන්. අන්න එහෙම බලනකොට මේ කෙටි කාලීන නිමේෂගත ජීවිතය තුල වර්ධවා පිළිපැද්දොත් ඇසේ කනේ නාසයේ දිවේ කයේ සැපතම හෙව්වොත් කාමයන්ට වසඟ වුණොත් කාම භරිත ජීවිතයක් ගෙව්වොත් ඒ වගේම ද්වේෂයෙන් ක්‍රෝධයෙන් ඇවිසුන සිතකෙම වාසය කළොත් ඉරිසියා කුහකකම් මෝරන්න දුන්නොත් ජීවිතේ මොන්න තරම් අඳුරකට ආයෙයි වැටෙයිද? ලැබුණ අවසරය ධර්මයේ හැසිරෙන මිසක් අධර්මයේ හැසිරෙන නෙමෙයිනේ. මනුෂ්‍ය ලෝකෙට කෙනෙක් එන්නේ හොඳම හොඳ ප්‍රාර්ථනාවක් එක්ක සුගතියක්නේ. සුගතියකට එන්නේ කලපිනකටනේ. ඒ කාරණේවත් තේරුම් ගන්න බැරුව නම් මේ දෙන්නේ මේ පොළවේ ඒ පුද්ගල ජීවිතේ කොච්චර අසරණයිද? ඉතින් ඒ නිසා හිතන්නට අන්න එහෙම ජීවිතයක් අප මේ ලබලා තියෙන නිසා මේ පුංචි කාලයේ මොකටද මම බුදුරජාණන් වහන්සේට අකීකරු වෙන්නේ? ඇයි මම ධර්මයට අකීකරු වෙන්නේ? සංඝයාට මම අකීකරු නොවිය යුතුයි. සරුවන් වහන්සේලා පිළිබඳ පරමාතර ගෞරවයක් මම මගේ හදවතේ පිහිටුවා ගන්න ඕනි. ඒ උදෙසා සත්පුරුෂ ඇසුරේ යෙදෙන්න ඕන. ඒ සත්පුරුෂ ඇසුරයි සුවච භාවය පවත්වද්දී සිතේ විශාල සංසිඳීමක් එනවා. දැන් මේ ධර්මපරියාය භාග්‍යතුන් අපේ දේශනා කළේ චේතසෝ වික්ඛේපස්ස පහනාය ආනාපාන සති භාවේ තම්මා කියන එකනේ. විසිරුණු බව සිතේ දුරු කිරීම පිණිස ආසන්නම උපකාරක ධර්මයක් තමයි ආනාපාන සති භාවනාව. නම එනකොටත් කවුරුත් ඒ පිළිබඳව කරුණු දැනගෙන ඇති. එතකොට ඒ ආනාපාන සති භාවනාව හරිය දුහුවිලි ඇවිස්සී ගිය බිම් කඩක්කට ඇද හැලෙන මල් වැස්සක් වගේ. වහාම දුහුවිලි සංසිඳුවලා ඒ මල් වැස්ස ඇද හැලෙනවා. අන්න ඒ වගේ මේ ආනාපාන සතියෙහි සිත යොමා පුරුදු කරනකොට මේ ඉහළ පහළ යන හුස්ම දැල්ලට අභිමුඛව සිහිය පිහිටුවමින් පුරුදු කරන භාවනාවේ යෙදෙනකොට කල වේලාව අරගෙන ගුරු වැසුරක සිට ආන්න පුද්ගලයාගේ හිතේ විශාල සංසිඳීමක් ඇති වෙනවා. සංසුන් බවක් ඇති වෙනවා. ඒක හරි ප්‍රණීත සුවයක්. හිතේ වෙහෙස පුදුම විදිහට නිවාලනවා. ඇඟේ වෙහෙස නිවාලන්නට නම් කෑම බීමක් අනුභව කරලා සයනයක සයනගත වුණාම ටිකක් නිින්ද ගියොත් ඇඟේ වෙහෙස නිවිලා යයි. ඒ ඇඟේ මෙහෙපට සරිලන ඇඟේ වෙහෙස නිවාලන්නට උපකාර වන බෙහෙතක් හේතක් එබඳු දෙයක් පාවිච්චි කළත් ඇඟේ වෙහෙස නිවිලා යයි. හිතේ වෙහෙස එහෙම නිමෙන්නේ නැහනේ. හිතේ වෙහෙස නිවෙන්න තියෙන එකම දේ තමයි මෙන්න මේ ධර්මය. ඒ අතරට මේකේ ආනාපාන සති වගේ භාවනාවක් හොඳට පුරුදු කරනකොට හිතේ විඩාව නිවිලා යනවා. හිත සංසිඳෙනවා. අපිට තියෙන පෙන්වතුන විසුරුණු හිතක ඇති බර. ඒ බර තමයි අපි මේ විඳවන්නේ. එනිසා සිත විසිරෙන්න විසිරෙන්න කාම කර්මණු ඔසේ දුවන්න දුවන්න ද්වේෂය උපදින අරමුණු ඔසේ දුවන්න දුවන්න ආත්ම සංඥාවේ බැඳෙන්න බැඳෙන්න සක්කාය දිට්ඨියේ තරවෙන්න විශාල පීඩාවක් පුද්ගලයාට එල්ල වෙනවා. ඒක මම නෙමෙයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මේ ප්‍රකාශ කරන්නේ. එනිසා හිතන්නට මේ කියා දුන් කරුණු අපි අපේ ජීවිතේ කෙසේ හෝ පුරුදු කර ගන්න ඕනි. එහිලා ඉහලින්ම කියවෙච්ච කරුණ තමයි දෝවචසතා කියන මෙන්න මේ කාරණය දුරු කරන්න, සෝවචසතාවේ නැමැති කාරණය පුරුදු කරන්න, දුර්වච බව නැති කරන්න, සුවච වෙන්න. මෙන්න මේ කාරණේ අපි හරියටම ජීවිතේ පුහුණුවට ගන්න ඕනි. ඒ කාරණේ පුහුණුවට ගත්තේ ගමන් අනිත් කරුණු ටිකත්, අනිත් යහපත් කරුණු ටිකත් සම්පාදනය වෙනවා. කල්යාණ මිත්‍රයා මෙත ලං වෙනවා. කල්යාණ මිත්‍රයා ප්‍රියමනාප කෙනෙක් වෙනවා. කල්යාණ මිත්‍යා කවදාවත් පුද්ගලෙක් වෙනසෙන්න උපදෙස් දෙන්නේ නැහැ. එයා අනිවාර්යෙන් ධර්මයේ හැසිරෙන්න උපදෙස් දෙන්නේ. එතකොට අනිත් කරුණු ටික සම්පූර්ණ වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සුවච වෙන්න බැරි වුණොත් ඒක තමයි සංසාරය අප කර ගන්නා ලොකුම විනාශය. එතකොට ඒ කාරණයේදී බුදුරජාණන් වහන්සේ බොහෝ කරුණු, බොහෝ ධර්ම පරියායන් මේ සුවච වීම පිළිබඳව අපට දේශනා කළා. වෙ නාථ කරන ධර්ම දේශනා කරද්දි දේශනා කළා. පුනචපරම් භික්ඛවේ භික්ඛු සුවචෝ හෝති සෝවචස්ස කරණීයේහි ධම්මේ සමන්නාගතෝ පදක් හිනක් ගාහි. ඒකෙන් අදහස් කළේ මහණෙනි මේ ශාසනයේ ශ්‍රාවකයා, ශ්‍රාවක භික්ෂුව සුවච බව ජීවිතේ පිහිටුවා ගන්න ඕනි. සෝවචස්ස කරන ධර්මත් එක්ක ජීවිතේ ඉන්න ඕනි. සෝවචස්ස කරණීයේහි ධම්මේ කියලා කියන්නේ සුවච බව ඉස්මතු කරන ධර්ම ජීවිතේ තියෙනවා. ගුරුවරයාගේ අවවාදයට හිස නමන බව, තථාගත ධර්මයට ප්‍රණාම දක්වන බව, ඒ අනුගමනය කරන්නට වාද විවාද නොකරන බව, අනුන්ගේ දොස් නොකුණ හොය හොයා එව්ව පතුරුවමින් කල් නොගෙවන බව, නිවනට යොමු කළ පිටින් වාසය කරන බව, තමන්ගේ ජීවිත අභ්‍යන්තරයේ දෙස නුවණින් බලන බව. ඒකෙන් අදහස් කළේ තමා පසු වෙන්නේ කෙබඳු මනෝභාවයන් හිද කියලා විමර්ශනය කරන බව. රාග රක්ත සිත ගින්ද කල් ගෙවන්නේ, ද්වේෂයෙන් ගිනිබත් වෙලාද කල් ගෙවන්නේ, ඊර්ෂ්‍යාවෙන් මසුරුකමින් මූර්ජාවට පත් වෙලාද කල් ගෙවන්නේ, විසුරුණු සිත ගින්ද කල් ගෙවන්නේ කියලා තමන්ගේ පිටගෙන තමන් නුවණින් බලන්න ඕන. ආනෙම් බලමින් කල් ගෙවීමේදී අර සුවච භාවය කියන කාරණේ ජීවිතේ තහවුරු වෙනවා. එතකොට මේ සුවච භාවය ගැන කතා කරද්දී මේ ධර්මයේ තියෙනම අපෝරු ධර්මපරයයන් මේ සුවච භාවයේ පිළිබඳව දේශනා කරපො. සුවච භාවයෙන් ඇතිවන්නා වූ සැපතත් දුර්වච භාවයෙන් ඇතිවන්නා වූ විපතත්. පින්වතුනි, අපි මෙතුවක් සංසාර ගමනේ මහමෝහයේ වතුරට වැඩියෙන් කඳුළු හෙළුවානම් ඒ කඳුළු හෙළන තැනට වැටුනේ ඒකාන්තෙන් අසත්පුරුෂ ඇසුර නිසා. මොකද සත්පුරුෂ ඇසුරක් තුල දුක් කඳුළු මතුවෙන්නේ ඉඩ කඩ නැහැ. අසත්පුරුෂ ඇසුරක් තුල තමයි දුක් කඳුළු මතුවෙන්නේ. ගෙවා පැමිණි අන්ත විරහිත ගමනක් වන සංසාරයේ වැඩි වැඩියෙන් ලං වුණේ අසත්පුරුෂයෝ. ඒ අයගෙන් තමයි අපේ ජීවිතවලට මඟ පෙන්වීම ලැබුණේ. එනිසායි සතර ආපායේ වැටෙන තැනට කරුණු යෙදුණේ. තමන්ගේ ජීවිතයේ වෙච්ච විපතට කවුරුවත් ලෝකේ වගකිව යුතුයි කියන තැනින් නෙමෙයි මේ කතා කරන්නේ. නමුත් තනියම ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ අපි කාටවත්. ජීවත් වෙනවට පිටාවේ කවුරු කවුරුන් හරි අසුර කරන්න සිද්ධ වෙනවා. ඒක මොන ජීවිතයක් වුණත් එහෙම තමයි. કોઈ කාලයක් වුණත් එහෙම තමයි. විශේෂයෙන්ම මනුස්ස ලෝකෙට වගේ ආවහම අසත්පුරුෂක් ඇසුරක් කියන්නේ බොහොම භයානකයි. කායික බලවත්ම රෝගයකට වඩා භයානකයි. මොකද කායික රෝගයක් ඇදිලා වෙන්න පුළුවන් ලොකුම ව්‍යසනය තමයි මරණය. හැබැයි ඒ කායික රෝගය හේතු වෙන්නේ නැහැ ඊළඟ ජීවිතේ නිරේ වැටෙන්න. හැබැයි කය කොතෙක් නිරෝගීව තිබුණත්, කෙතෙක් නිරෝගී පුද්ගලයෙක් වුණත් අසත්පුරුෂ ඇසුර නැමැති විසට හසු වුණොත් ඒ පුද්ගලයා ඊළඟ ජීවිතේ සතර අපායට වැටෙන්න කරුණු සිද්ධ වෙන්න පුළුවන්. අකුසල කර්ම සිද්ධ වෙන්න පුළුවන්. ඒකයි සත්පුරුෂ ඇසුර අඩු ගමනක් සංසාර ගමන, අසත්පුරුෂ ඇසුර වැඩි ගමනක් සංසාර ගමන කියලා කිව්වේ. දැන් අනිත් එක තමයි, දැන් ඒ අසත්පුරුෂ ඇසුරට අපි හුරු වෙලා තිබුණාම, දුර්වච භාවයට හුරු වෙලා තිබුණාම, අපි හිතමුකෝ කවදා හරි දවසක රහතන් වහන්සේ නමක් අපේ සම්මුඛයේ මුණ ගැහුවලා බණපදයක් දේශනා කරනවා කියලා. එහෙම නැත්නම් අපි හිතමුකෝ ලොව අසම සම මහා මුනිවරයන් වහන්සේ, බුදුරජාණන් වහන්සේගේ සමීපයේම බණපදයක් අහන ලැබුණා කියලා. එතනත් පිළිගන්නේ නැහැ. අර අකීකරුකම, දඩම්බර බව, දුර්වච භාවය ඉස්මතු වෙන. මොකද සංසාරේ පුරුදු කරලා තියෙන්නේ තේකනේ. ආන්නේ වාගේ දහම් කතා මේ ශාසනේ අපට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ අතර එක කතාවක් සිහි කරලා දෙන්නම්. මේක මතක තියාගන්න. ජීවිතේ විපත් වන්නේ, ජීවිත අනතුරට හෙලන්නේ තමාම අකීකරු බව, බුදුබණ බුදුගුණ අභියස මෙල්ල නොවුන බව හේතු කරගෙනයි කියන මෙන්න මේ කාරණය තේරුම් ගැනීම පිණිස මේ කතාව හොඳට මතකයට ගන්න ඕන, සිහි කල්පනාවට ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේවරම් විහෙරේ වැඩ සිටින කාලයේ බොහෝම දුර්වච අකීකරු භික්ෂුන් වහන්සේ නමක් හිටිය ආර කියපු දෝවචසතා කියන ඒ කාරණයෙන් සමන්නාගතයි. ඉතින් ඒ භික්ෂුව අමතලා බුදුරජාණන් වහන්සේ සිරිමුව මඩලින් වදාලා, න ත්වම් භික්ඛු ඉදානේම දුම්බචෝ. භික්ෂුව, ඔබ අකීකරු උනේ, දුර්වච උනේ මේ ජීවිතේ විතරක් නෙමෙයි, පුම්බීපි දුබ්බචෝයේ, ඔබ පෙරත් හරිම අකීකරුයි. ඒ පෙර දුර්වච භාවයේ නිසා තේනේවච කාරණේන පණ්ඩිතානං වචනං අකත්වා, පණ්ඩිතයන්ගේ සත්පුරුෂයන්ගේ වචනය ඔබ පිළිගත්තේ නැහැ. එසේ පිළිගන්නේ නැතුව ඔබ පෙර ජීවිතයක තින් හේන අසිනා ද්විධාකත්වා තින්නෝ, තියුණු කඩුවකින් සතුරන් විසින් ඔබව දෙකට කපලා ඔබව ඝාතනය කරලා මහපාරේ ඔබේ මලකඳ හෙළුවා. එහෙම ඉතිහාසයක් ඔබට තියෙනවා. ඒ වගේම ඔබේ ඒ දුර්වච භාවය නිසා, පණ්ඩිතයන්ගේ අවවාද පිළි නොගත්ත නිසා, තංච ඒකකන් නිස්සාය, ඔබ නිසා පුරිස සහස්සන් ජීවිතක් යම්පත්තන් මිනිසුන් දහසක් ඉතිහාසයේ මැරිලා තියෙන ඔබ නිසා, ඔබේ අකීකරුකම නිසා කියලා ඔන්නෝම බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුවට දේශනා කරලා ඒ පිළිබඳව ඉතිහාසයේ මොහුට දේශනා කළා. දැන් මොහු සාසනේ පැවිදි වෙලා ඉන්නේ, කසාවතක් දරාගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ජීවමානව දේවරම් විහෙරේ දැන් වැඩ සිටිනවානේ. සුදු බුදුරැස් 14 පහස මොහුට දැනෙලානේ තියෙන්නේ. 32ක් මහා පුරුෂ ලක්ෂණ වලින් බබලන, 80ක් අනුනිමිත ලක්ෂණ වලින් බබලන සොඳුරු බුද්ධ රූපයේ අනුහස් මුවත් විඳලානේ තියෙන්නේ. එහෙමත් සිටියේදී බුදුරජාණන් වහන්සේගේ වචනයට ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාගේ වචන වලට මේ භික්ෂුව අකීකරු. එතකොට භික්ෂුවක් අකීකරු වෙනවා කියන්නේ පෙන්වතුනි ඒක දෙවියන් සහිත ලෝකයට නරකටමයි හිටින්නේ. භික්ෂුවකගේ අකීකරුකම භික්ෂුන් වහන්සේ නම ගුරුතුමන් වහන්සේලාට මෙල්ල නොවේ නම් ආචාර්යයන් මහා ප්‍රපාද්‍යයන් වහන්සේට ඒ උතුමන් හැමලගේ වචනයට ගරු නොකෙරේ නම් අපිට මේ ශාසනයේ පැවිද්දන් හැටියට තියෙන විශාල වත් සමුදායක් පනවලා විනය පිටකේ ඒවා දන දන උල්ලංඝනය කරනවා නම් ඒක පුද්ගලික මේ පැවිද්දටත් අනතුරක්, මේ පැවිද්ද ඇසුරු කරන ඊහි පැවිදි පිරිසටත් අනතුරක්. ඒ නිසා භික්ෂුවක් අකීකරු වීම මේ ධර්ම මාර්ගයේ තුල තමන්ටත් අනුන්ටත් විශාල අවඩක් පිණිස හේතු වෙනවා. භික්ෂුවක් මේ ධර්ම මාර්ගයේ තුල කීකරු වීම, සුවත වීම, කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම, සිතේ වික්ෂේපයකින් තොරව කල් ගෙවීම තමන්ටත් ඇසුරු කරන විශාල මහ ජනතාවකටත් විශාල යහපතක් පිණිස පවතිනවා. දැන් ගිහි කෙදරක ඉන්න කෙනෙක් ඇතැම් විට අකීකරු වෙනවට වඩා පැවිද්දෙක් අකීකරු වීම නරක අතට බලපානවා කිව්වේ ඔන්න ඒ කාරණේට. මොකද පැවිද්දෙක් කියන්නේ මේ ජන සමාජෙහි පොදු වස්තුවක් වාගේ දෙයක්නේ. පැවිද්දෙකුගේ ජීවිතය කියන්නේ ආදර්ශ සපේන ජීවිතයක් විය යුතුයි නේ. ඒක කිසිම වාදයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අප්පසන්නානං වා පසන්නාය, පසන්නානං වා බිහියෝ භාවාය. මහණෙනි නුඹලාගේ හැසිරීම අපහැදුන අයගේ පැහැදීම ඇතිවීම පිණිස හේතු විය යුතුයි. හැබැයි අපහැදිලා ඉන්න හැමෝගෙම පැහැදීම ඇති කරන්න કોઈ තරම් සිල්වත් හැසිරුණත් බැරි වෙන්න පුළුවන්. ඒක වෙනම කාරණයක්. නමුත් ඕනම කෙනෙකුට විවේචන එල්ල කළ නොහැකි සත්පුරුෂ සීලවන්ත ජීවිතයක් ගෙවන්න අපි ඔක්කොම පැවිද්ද හැටියට බුදුරජාණන් වහන්සේට බැඳිලා ඉන්නවා. එමගින්ම පැහැදිච්ච අයගේ පැහැදීම දිනුනු වෙන විදිහට අපේ ජීවිත පවත්වන්න ඕන. දැන් මේ බුද්ධ ශාසනය සංඝයා වහන්සේට පැහැදිලා සියපසෙන් උපස්ථාන කරන කොයි තරම් ගිහි ප්‍රජාවක් සිටිනවාද? ඒ සියලු දෙනාගේ පැහැදීම වැඩි වර්ධනය වන විදිහට අපේ හැසිරීම පවත්වන්න ඕනි. ඒකට ආයි කිසිම වාදයක් නැහැ. ඒක අපි කවුරුත් පිළිගත යුතුයි. එතකොට දුර්වච වුණොත් එහෙම යම් විදිහකින් පැවිද්දෙක් අන්න එතන ඒ කියපු කාරණේ උල්ලංඝනය වෙනවා. ඊට පස්සේ තමයි හැම ප්‍රශ්නයක්ම ඇති වෙන්නේ. සිතැලීම් ඇති වෙන්නේ, අමනාපකම් ඇති වෙන්නේ, නුරුස්නාකම් ඇති වෙන්නේ, දොස්නුගුණ පැතිරිලා යන්නේ, ඒ වගේම සංඝ ගෞරවය කියන කාරණයට පවා බලපෑම් එල්ල වෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ හිටපු කාලේ නම් මොන ප්‍රශ්න ඇති වුණත් විසඳා දීම පිණිස ධර්මරාජ මහාබල මුනිවරයන් වහන්සේ වැඩ සිටියා. ඒ මුනිවරයන් වහන්සේ නිසා ඕනම ගැටලුවක්, ඕනම ප්‍රශ්නයක් විසඳා ගැනීමේ හැකියාව ශ්‍රාවක සංඝයාට තිබුණා. ඊට පස්සෙත් සැරියොත් මොගලන් පරම්පරාවේ මුනිවරු විශාල ප්‍රමාණයක් මහා ඉර්ධි ධරයෝ මේ පොළොවේ වැඩ හිටියා. මේ පළමු ධර්ම සංගායනාව පවත්වූ මහා කාශ්‍යප රහතන් වහන්සේ, ඊළඟට දෙවන ධර්ම සංගායනාවේ මුල් වූ සම්බකාමි මහරහතන් වහන්සේ, තුන්වන සංගායනාවට මුල් වෙච්ච ඒ මොග්ගලී පොත්තිස්ස මහරහතන් වහන්සේ, අපේ රටට මේ සදහම් සංදේශයේ රැගෙන වැඩි සිරිමිහිදු මහරහතන් වහන්සේ, මේ වගේ මහා තේජෝන්විත පුරණ ලද පාරමි සහිතව සසර දුක් ගෙවන් කොට අවසන් කළ සිව් පිළිසිඹිහා ප්‍රාප්ත මහා මුනිවරු හිටපු නිසා ඒ ඍද්ධි බලය අභියස, ඒ ධර්ම ඥානය අභියස, දේශනා ප්‍රාතිහාර්ය අභියස, පුණ්‍ය ශක්තිය අභියස ඕනම ප්‍රශ්නයක් මර්ධනය කරලා, ඕනම ගැටලුකාරී තත්වයක් සමනය කරලා ධර්මයේ බබළුවන්න හැකියාව තිබුණා. අධර්මයේ යටපත් කළා, ධර්මයේ එඩි බල මතු කරන්න හැකියාව තිබුණා. ඉතින් අද වගේ කාලයක තත්ත්වය ඊට වඩා වෙනස්. ඒක හොඳටම පිළිගන්න ඕනේ අපි කවුරු. එනිසා දැන් කී පැවිදි අපි කවුරුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ලෙස බුදු බණට බුදු අනට කීකරු වීම විතරයි කරන්න ඕනේ. ඒ තුල තමයි අපට ඉදිරි ගමනක් තියෙන්නේ. මේ ශාසනේ ශාසනයේ පැවැත්ම පුද්ගල ජීවිතය අභිමතාර්ථ සාධනයට ඒක තමයි එකම මාර්ගය. ඒකයි මේ සෝවචසතාවේ වටින්නේ. ඒ වගේම කල්යාණ මිත්‍ය ඇසුර වටින්නේ. චිත්ත වික්ෂේපය දුරු කරගෙන මාසය කිරීම අන්න ඒ නිසා අපිට මේ වගේ යුගයක මහා ප්‍රයෝජනවත්. ඒක කොයි කාලෙත් ප්‍රයෝජනයි. හැමදාකටම උපකාරයි මේ කරුණු සැනසීම පිණිස. ඒක වෙනමයි. නමුත් මම මේ කියන්නේ මේ වගේ කාලයක අතිරේක වශයෙන් අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට පරමාදුර සුවච බවක් තියෙන්න ඕන. භාග්‍යතුන් වහන්සේ මේ නොකළ යුතුයි කළොත් විපත් කියලා ඇඟෙව්වා නම් ඒ දේ ගැන හීනකින්වත් හිතන්න ඕනේ නැහැ. මෙය කළ යුතුයි කිරීමෙන් යහපතක්මයි කියලා යමක් දේශනා කරා නම් ජීවිතේ නමුත් නැති වුණත් ඒ දේ කරන්නට පැවිද්දා ඉදිරිපත් වෙනවා. ඉතින් අන්න එහෙම හිතලා මේ සුවච භව කියන කාරණේ අපි දැන් කතා කළේ. ඉතින් මේ ඒ කාරණේට මුල පිරුවේ දැන් මේ දුර්වච භාවය, අකීකරු භව යම් ජීවිතයක පුරුදු වෙලා තිබුණොත් ඒක දිගින් දිගටම යනවා කියලානේ අපි සිහිපත් කනේ. ආන්නයකට උදාහරණ කතාවක්. එතකොට ඒ දුර්වච භික්ෂුවේ අකීකරු භික්ෂුව බුදුරජාණන් වහන්සේ ළඟදී ඒ අකීකරුකම ප්‍රකට කරද්දී නැත්නම් ඒ අකීකරුකම නිසා භාග්‍යතුන් වහන්සේ ඔහුට වදාළේ ඔබ මේ ජීවිතේ විතරක් නෙමෙයි පෙර ජීවිතවල අකීකරු වෙච්ච අවස්ථා තියෙනවා. ඒ අතර එක්තරා ජීවිතයක ඔබ අකීකරු වෙලා ඔබත් මරුම් කෑවා. ඔබ නිසා පුරුෂයෝ දහසකුත් මරුම් කාලා තියෙනවා. නමුත් මේ භික්ෂුවට මේ ඉතිහාසය ප්‍රකට නැහැ. ඒ ඥාන දර්ශනය ඔහුට ඒ වෙනකොට තිබුණේ නැහැ. අන්න ඒ වෙලාවේ භාග්‍යතුන් අපි දේශනා කරන මේ ඉතිහාසය. ඔන්න බලන්න අතීතයේ උත්තර භාරතයේ බරණැස් කියන රාජ්‍ය බල ප්‍රදේශයේ ඔය බ්‍රහ්මදත්ත කියන රාජ පරම්පරාවේ රජවරයෙක් රාජ්‍ය කරන කාලයේ එක්තරා ගමක එක්තරා බ්‍රහ්මණෙක් ජීවත් වෙලා තියෙනවා. ඔය බ්‍රහ්මදත්ත රාජ පරම්පරාව පෙන්වතුනි අදත් මේ භාරතයේ තියෙනවා, උත්තර භාරතයේ. ඉතින් ඒ රජතුමා රජකම් කරන කාලයේ ඒ එක්තරා ගම්මානෙක හිටපු බ්‍රහ්මණයා බොහෝම නමගිය ඇදුරුවරයෙක්, ඒ කියන්නේ ගුරුවරේ. එතුමා දන්නවා වේදම්බ කියලා මන්ත්‍රයක්. ඔය මන්ත්‍ර තන්ත්‍ර පිළිබඳව ಭಾರತයේ බොහොම ප්‍රසිද්ධයිනේ. ඉතින් ඒ වේදම්බ කියන මන්ත්‍රය දන්නා මේ බමුණට පුළුවන් ඒ මන්ත්‍රයෙන් විශාල ධනලාභ ලබන්න. කොහොමද? සෝකිර මන්තෝ අනග්ගෝ මහරහෝ. ඒ මන්ත්‍රය උතුම් මන්ත්‍රයක්. ඒ කියන්නේ ලෞකික වශයෙන් එමන්ගේම මහ බලවත් මන්ත්‍රයක්. නක්ඛත්ත යෝගේ ලද්දේ. කිසියම් නැකත් යෝගයක් අවුරුද්දකට වතාවක් එනවා එක්තරා නැකත් යෙදීමක්. අන්නේ නක්ඛත්ත යෝගේ උදා වුණාට පස්සේ තම්මන්තම් පරිවත්තිත්වා. ඒ මන්ත්‍රය සංධායනා කළා නැත්නම් ඒ මන්ත්‍රයෙන් මතුරමින් ආකාශයේ උල්ලෝකිත අහපදිහා බැලුවට පස්සේ අහසින් සත්ත්‍ව රතන වස්සම් වස්සති. සත්‍රුවන් වැසක් වැටෙනවා කියනවා කිසියම් සලකුණු කරපු භූමි ප්‍රදේශයකට. ඒ මන්ත්‍රයේ එහෙම බලයක් තියෙනවා. එතකොට ඒ මන්ත්‍රයේ බලයයි ඒ කියන සත්‍රුවන් ධනිය ලබන්න පුද්ගලයන් සතුව කිසියම් පිනකුත් ඉස්මතු වෙන්න ඕනේ වගේ පරයාය කාරණා තියෙනවා. හැබැයි මෙතන ඍජුම කාරණේ තමයි මේ මන්ත්‍රයේ එහෙම බලයක් තියෙනවා. ඒ නැකත් යෝගයෙන් මේ මන්ත්‍රයේ මොමුණද්දි එහෙම දේවල් වෙන්න පුළුවන්. දැන් ඔය අපේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ ඔය මෙන්ඩක වාගේ සිටුවරු ගැන කතා කරද්දී, ජෝතිය වාගේ සිටුවරු ගැන කතා කරද්දී සඳහන් වෙනවා ඒ සිටුවරුවේ බලවත් මේ අමිත භෝගී සිටුවරු ජල ස්නානය කළා, අහප දිහා බලලා අත්පොඩියක් ගහුවට පස්සේ අටුකුටු පිරෙන්න වීධාරා ඇද වැටෙනවා කියලා, ධනධාරා ඇද වැටෙනවා කියලා මේ ජීවමාන බුදුරජාණන් වහන්සේ කාලේ. ඉතින් ඒවට භෞතික අර්ථ නිරූපණ හොයන්ට එපා. කැමති කෙනෙකුට පිළිගන්න පුළුවන්, අකමැති කෙනෙක් ඉන්නවා නම් පිළි නොගත්තයි කියලා කාරි නෑ. නමුත් මේ ධර්මයේ තියෙන දේ ගැන ශ්‍රද්ධාවෙන් මට නම් ඔබට නම් මේ පිළිබඳව කිසිම සැකයක් කොකසක් නෑ. එනිසා ඒ ශ්‍රද්ධාවන්තයෝ මේ කාරණා අතිමඤ්ඤණය කරන්නේ නෑ, ගෞරවයෙන් පිළි අරගෙන ඒ පිළිබඳව පුරුදු කරන්න යෙදෙන්න තියෙන කොටසෙහි යෙදෙනවා. ඉතින් මම මේ සිහිපත් කළේ ඒ මන්ත්‍රය හිම බලවත් මන්ත්‍රයක්, අර බමුණ මේ මන්ත්‍රය දන්නවා. ඉතින් ඒ කාලේ අපේ මහබෝසතාණන් වහන්සේ ඒ බ්‍රහ්මණයාගේ ළඟ ශිල්ප ඉගෙන ගන්නවා. ඒ බමුණ ළඟ ශිල්ප ඉගෙන ගන්නවා. ඒ මන්ත්‍රයත් ඉගෙන ගන්න ඇති, තවත් මන්ත්‍ර තන්ත්‍ර ඉගෙන ගන්න ඇති. ඉතින් කොහොම හරි එක දවසක් ඔය බ්‍රහ්මණයා ඒ මහලු බමුණා අපේ මහබෝසතාණන් වහන්සේත් කැඳවාගෙන, එතකොට මහබෝසතාණන් වහන්සේ තමයි අතවැසියා ශිෂ්‍යවරයා, කැඳවාගෙන කිසියම් කටයුත්තක් උදෙසා ඒ බමුණා සිටින ගමෙන් නික්මිලා චේත කියන රටට ගමන් කරලා තියෙනවා ඒ කාලේ. ඉතින් ඒ යන චේත රටට ගමන් කරද්දී යන්න තියෙන එක්තරා කැලෑ මාර්ගයක් මැදි. කැලෑ මාර්ගයේ ඇවිදගෙන යනකොට එක්තරා තැනකදී සොරමුලකට මේ දෙන්න අහු වෙනවා. ඒ සොරමුලේ ලක්ෂණය තමයි අපි හිතමුකෝ තාත්තයි පුතයි අහු වුණා කියලා මේ සොරමුලට පුතා නවත්තගෙන තාත්තා යවනවා. ඊළඟට අපි හිතමුකෝ අම්මයි දුවයි අහු වුණා කියලා දුව නවත්තගෙන අම්මා යවනවා. ඇයි යවන්නේ? මෙන්න මෙතර ධනයක් අරන් ඇවිල්ලා දීලා මෙයා බේර ගන්න කියලා. ඊළඟට අපි හිතමුකෝ අයියායි මල්ලි දෙන්න අහු වුණා කියලා. ඒ වගේ වෙලාවක මල්ලි නවත්තගෙන අයියා යවනවා ගිහිල්ලා ධනය අරන් ඇවිල්ලා ධනය දීලා මල්ලි බේරගෙන යන්න කියලා. එනිසා ඒ සොරමුල හඳුන්වපු නම තමයි ඒ කාලේ පේසනක චෝර කියලා. පේසනක චෝරා. පේසනක කියන වචනේ තේරුම තමයි යවනවා කියන අර්ථය. කෙනෙක් තියාගෙන කෙනෙක් යවනවා. හැම වෙලාවකම තියාගන්නේ අර කිව විදිහේ ක්‍රමයට. දැන් හේතුව තමයි දැන් අම්මට සෙනෙහපතිනවනේ දරුවා ගැන, තාත්තට සෙනෙහපතිනවනේ පුතා ගැන. එනිසා කොහොම හරි අනිවාර්යෙන් එනවා. සමහර විට තාත්තා තියලා නවත්තගෙන පුතා යවුවොත් පුතා නොවෙන්නත් පුළුවන්. අම්මා නවත්තගෙන දුව යවුවොත් දුව නොවෙන්නත් පුළුවන්. ඉතින් දැන් මේ වගේ අවස්ථාවකදී දැන් බෝසතාණන් වහන්සේ ශිෂ්‍යයා ඒ වගේම ඇදුරුතුමා තමයි අර මහලු බමුණ. මේ දෙන්නගෙන් කවුරු තියාගන්නේ නැති කියලා ඔබ හිතන්නේ? මේ දෙන්නගෙන් තියාගත්තේ මහලු බමුණ. හේත් ගුරුවරයා තියාගත්තා, ගෝලයා යවුවා. මොකද ගෝලයා අනිවාර්යෙන් දැන් ගුරු ගෞරවය තියෙන නිසා ගුරුවරයා බේර ගන්න ධනය අරගෙන එනවා. ධනයකුත් නියම කරනවා, කහවණු 1000ක් හරි ඔවුන්ගේ වත්කම් සලකලා කහවණු 2000ක් හරි කොහෙන් හරි අරන් එන්න ඕනි. අරන් ඇවිල්ලා අසවල් තැනින් තියුවාම අරන් යන්නට පුළුවන්, තමන්ගේ කෙනා බේරගෙන යන්නට පුළුවන්. ඉතින් දැන් ඔන්න බෝසතාණන් වහන්සේ ආචාර්යයන් මහා බ්‍රේදා වන්දනා කරලා කියනවා, මම ඒකාහ ද්විහ අච්චයේන ආගමිස්සාමි. මේ ගමන ගිහලා දවසක් දෙකක් පමා වෙලා හරි මම එනවම තමයි. ඔබ වහන්සේ තනි කරන්නේ නැහැ. තුම් හේ මා භායිත්, මං ගැන සැක කරන්නත් එපා. යලි මා සොයා පැමිණෙන එකක් නැහැ කියලා හිතන්නත් එපා, බය වෙන්නත් එපා. හැබැයි ඔබ වහන්සේ ඇදුරුතුමනි, මම කියන මෙන්න මේ වචනේ පිළිගන්න ඕනේ. මෙන්න මෙතනදී නම් ඔබ වහන්සේ සුවච වෙන්න ඕනි. එසේ නොවුනොත් මට කරන්න දෙයක් නැහැ. දැන් මේ කවුද කියන්නේ? සිසුවා තමයි කියන්නේ. කාටද? ඇදුරුතුමාට. ශිෂ්‍යයන් වහන්සේ කවුද? එසේ මෙසේ කෙනෙක් නෙමෙයි, අප මහා බෝසතාණන් වහන්සේ. බෝසතාණන් වහන්සේ තමයි ඒ දවසේ බමුණට කියන්නේ. මොකක්ද කියන්නේ? අද දවස ධනය වස්වන නැකත උදා වෙච්ච දවස. දැන් මේක ඇදුරුතුමත් දන්නවා, බෝසතාණන් වහන්සේත් දන්නවා. එතකොට ඒ දවසේ තමයි අර අහසෙන් සත්‍රුවන් වස්වන්න පුළුවන් නැකත උදා වෙලා තියෙන්නේ. නැකතර තමයි අර මන්ත්‍රය ජප කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒක සජ්ජායනා කරන්න ඕන. අන්නේ තෙන්දි කියනවා, මා කෝ තුම්හි. ඇදුරුතුමනි, දැන් මේ හොරු නුඹව ගැට ගහවි, අත් දෙකෙන් කකුල් දෙකෙන් ගැට ගහලා තමයි තියන්නේ. ඒ දුක විඳ ගන්න බැරුව ඔය මන්ත්‍රය පරිවර්තනය කරලා ධනිය වස්වලා ඔවුන්ට ධනිය දීලා ඔබ බේරෙන්න හිතන්නේ එහෙම එපා. එහෙම වුණොත් නුඹ වහන්සේත් විනාශයටපත් වෙනවා. මේ 500ක් හොරුත් මැරුම් කනවා කියලා ඔන්න ගෝලයා නැත්තම් ශිෂ්‍යයා ආචාර්යයන් වහන්සේට අවවාදයක් ලබා දුන්නා. දැන් මෙතෙන්දී තව කාරණයක් පැහැදිලි. අවවාදී ලබා දෙන කෙනා කවුරු වුණත් ලබා දෙන අවවාදයේ ඇති යහපත් බව සලකලා පිළිගන්න වටිනවා. දැන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දවසම පැවිදි වෙච්ච කුඩාම හත් ඇවිරිදි සාමණේරයන් වහන්සේ නමක් ප්‍රකාශ කළා. මේ අඳනේක පැත්තක් එළිලා තියෙනවා කියලා, පරිමණ්ඩලයේ නෑ කියලා. ඒ වෙලාවේ මේ මහාසී මුනිවරයා දම් සෙනෙවි උතුමන් වහන්සේ අවවාදේ පිළිගත්තා. ඒ කියන්නේ ඒ කාරණේ නිවැරදි කරගත්. ඒ කාරණේ පිළිගත්තේ, ගෞරවයෙන් පිළිගත්ත, වේයුත්ත ධර්මානුකූල දෙයක් ඒක සිද්ධ කළා. එතකොට දැන් මෙතනදිත් දැන් මේ ගුරුතුමන් වහන්සේට මහා බෝසතාණන් වහන්සේ තමයි මේ දවසේ මේ අවවාදේ ලබා දුන්නේ. දැන් ඔන්න බෝසතාණන් වහන්සේ එහෙම කියලා ධනෙ හොයාගෙන එන්න ගියා. මේ ගුරුවරයාගේ මහලු බමුණාගේ අත් දෙක කකුල් දෙක ගැට ගහලා ටික වෙලාවක් යනකොට රිදෙන්න ගත්තා. ඊට පස්සේ කිව්වා, හොරුන්ට කිව්වා, හොර දෙටුවන්ට කිව්වා, මට මේ මන්ත්‍රයක් ජප කරන්න පුළුවන්, මගේ මේ බැඳුම් ලිහන්න, මාව නාවල සුදුසු ආසනයක වඩා හිඳවන්න. ඉතින් ඒ කියපු විදිහටම හොරු පිළිපැදලා ඔන්න දැන් මන්ත්‍රය පරිවර්තනය කළා. අහසින් හරියට වැස්සක් වැටෙනවා වගේ සලකුණු කළ ප්‍රදේශයක් වැහෙන්නට විවිධ වර්ගයේ සත්තුරුවන් ඇද වැටුණා. කාසි වැටෙන්නේ නැති, රත්තරන් මුතු මිනි මේවා වැටෙන්නේ නැති. දැන් ඔන්න හොරු මොකද කළේ? සියලුම ධන එකතු කරගෙන හොරු 500ක් ඉන්නවා. මේ සියලු දෙනාම පුළු පුළුවන් උපරිමයක් පොදි බැඳගෙන දැන් කර තියාගෙන යනවා ගමට යන්න. මේ මහලු බමුණක් දැන් පස්සෙන් යනවා. ඔහොම යනකොට තවත් හොරු කණ්ඩායමක් ඉන්නවා මග. මේ හොරු කණ්ඩායමට හවු වුණා දැන් අර ධනෙ අරන් යන හොරු කණ්ඩායම. ධනෙ අරන් යන හොරු කණ්ඩායමේ දැන් සිහි කල්පනාව නැති වෙලායි දැන් සිත වික්ෂිප්ත වෙලාන තියෙන්නේ. දැන් විශාල ධනයක් ලැබුණාට පස්සේ ධනයක් පරිහරණය කළ හුරු නැති කෙනෙකුට හිත විසිරෙනවා. මොකක්ද කරගන්න ඕනේ කියලා තේරෙන්නේ නැහැ. සමහර විට අර ධනෙ නැති කාලේ තිබුණ සිහි කල්පනාවවත් නැති වෙනවා. කාසි පනම් ටිකක් අතට එනකොට නොකල මනා දෙයට වේගෙන් පෙළඹෙනවා. එහෙම අවස්ථා මේ අදටත් තියෙනවා. ධනෙ නැති කාලේ කොහොම හරි ජීවිතේ ගැට ගහගත්තා, ඕදුරු අඩු වුණා, මිල මුදලක් හම්බුණාට පස්සේ විසම පුරුදු වලට ඇබ්බැහි වෙනවා. මොකද ධනය කියන්නේ පුද්ගලයෙක් මුලාවට පත් කරන කාරණයක්. ධන මදය කියලා වුණත් කියන්න පුළුවන් ඒකට. එතකොට දැන් ඔන්න අර අවිධරාගිරින හොරු ටික කොහොම හරි වට කරලා අර හොරු ටික අල්ලගත්තා. අර බඩු පොදි නැත්නම් ධන පොදි කරේ ගහගෙන යන හොරු ටික අල්ලගත්තා. අල්ලගෙන අල්ලගත්තට පස්සේ හොරු කියනවා, මේ ධනය අහසින් වැටිච්ච ධනය, මෙන්න මේ පස්සෙන් එන මහලු බමුණ තමයි මේ ධනය වැස්සෙව්වේ. අන්න ඔහු අල්ලගෙන වසවා ගන්න කිව්වා. දැන් මහලු බමුණ අල්ලගත්තා, කිව්වා ධනේ වැස්සක් වස්සන්න කිව්වා. අර දෙවෙනි හොරු කණ්ඩායම දැන් ඉතින් ආය අවුරුද්දක් බලන් ඉන්න එපා. මහලු බමුණ කිව්වා, වැදනේ මේ නැකතේ ඉන්නේ අවුරුද්දකට වතාවයි, ඊළඟ අවුරුද්ද වෙනකන් හිටියොත් මට ධනේ වස්සන්න පුළුවන්. ඉතින් මොන හොරෙක්ද එහෙම බලාගෙන ඉන්නේ? මේ හොරු කිව්වා, ওই කතාවෙන් අපිට වැඩක් නැහැ කියලා මේ මහලු බමුණාගේ කඳ දෙපළු කළා කැපුවා කඩුවකින්. අපලා මොකද්ද කළේ? ඊට පස්සේ අර ධනේ අරන් යන හොරු කණ්ඩායම වට කළා. සියලු දෙනාම ඝාතනය කළ ධනිය ගත්තා. ධනිය කියන්නේ අන්ධ කරන, අතක්කු කරන කාරණයක්නේ. ඥානය නුවණ අහිමි කළා දානවා ධනේ විසෙහි වර්ධවා පිළිපදිනකොට. ඊට පස්සේ දැන් හොරු 500ක් දැන් උතන මරුම් කෑවා, මහලු බමුණ මරුම් කෑවා. ධනිය අයිති කරගත්ත හොරුන් ටිකත් එක එක්කෙනෙකුට එක්කෙනෙක් මේ වෛරක්කාරයන් බබට ඉරිසියාවෙන් මුසපත් වුණා. ඔවුන් ඔවුන් එන කොටාගෙන ඔහොම ඔහොම මරාගෙන අන්තිමට දෙන්නෙක් විතර කැපුම් කැටුම් තුවාල කාලා ඉතුරු වුණා. දෙන්නෙක් විතර දැන් දෙන්නෙකුට දැන් මේ ධනෙ ඔක්කොම හිමි වුණා. මේ දෙන කතා කරගත්තා. අපි දෙන්නට දැන් මේ ධනෙ හිමි වුණා. ඒක නිසා අපි දෙන්න මේ ධනය බෙදාගෙන හොඳට ජීවත් වෙමු කියලා කතා කරන එක තැනකට ධනෙ ඔක්කොම එකතු කළා. දැන් හොඳටම බඩගිනි. ඒ සැහැන වෙලාවක් යුද්ධයකුත් පැවතුණානේ. සැහැන වෙලාව යුද්ධේ පැවතුණා. පණ බේර ගන්න ගස් නගින්න ඇති, පණ බේර ගන්න දුවන්න ඇති, සමහර පහර දෙන්න ඇති. දැන් මේ ටික සිද්ධ වෙලා යනකොට ඇඟේ පති හයියත් හොඳටම අඩුයි. සැහැන වෙලාවකින් කෑම බීම මුකුත් නැහැ. දැන් ධනෙ ඔක්කොම එකතු කළා. හරි මහන්සි. දැන් එක සොරෙක් කිව්වා අනිත් සොරාට දැන් ඒ දෙන්න විතරේ ඉතුරු වෙලා ඉන්නේ. ඔය වෙනකොට කරින් දැන් අර හොරු 500ක් මරුම් කාලා ධනෙ අයිති කරගත්ත හොරු 500 උනුත් දැන් 498ක්ම මරුම් කාලා දෙන්නයි දැන් ඉතුරු වෙලා ඉන්නේ. දැන් මේ දෙන්නගෙන් එක්කෙනෙක් කිව්වා මම මේ ධනෙ බලාගෙන ඉන්නම්, රැකගෙන ඉන්නම්, ඔබ ගිහිල්ලා ගමට ගිහිල්ලා අපට කන්න මොනවා හරි ඉස්සෙල්ලා අරන් එන්න. දැන් ඔන්න එක්කෙනෙක් ගමට යනවා කන්න අරගෙන ඉන්න. දැන් ගිහිල්ලා බතකුත් කොහමාරි සම්පාදනය කරගෙන වැන්දනත් එක්ක ඉස්සෙල්ලා තමන් අනුභව කළා. දැන් හොඳටම බඩගින්නේ නින්නේ. ඊට පස්සේ දැන් මේ බත කන ගමන් කල්පනා වුණා, බත කාලා බඩ පිරෙනකොට මේ ධනය මට තනියම ගන්න තියෙනවා නම්. අනේ මේ හිතක ඇති වෙන තණ්හාවේ කිසිදාක සැපිරීමක් නැහැ කියන්නේ ඔන්න ඕක නිසා මුහුද වාගේ. නත්ති තණ්හා සමා නදී කියලානේ බුද්ධ වචනේ සිරිමෝ මඩලින් වදාලේ. තණ්හා ගඟහා සම ගංගාවක් නැහැ කියලා. එතකොට ඒක මහ ප්‍රවාහයක්. ඔච්චර ගැලුවත් සිඳෙන කාලයක් එන්නේ නැහැ. ඉතින් අර මනුස්සයා කල්පනා කරා මේ ධනිය මට තනියම ගන්න තියෙනවා නම්. අර හාමතේ කඩුවක් අරගෙන කැලේ ධනිය බලාගෙන ඉන්න මනුස්සයා හොරත් කල්පනා කළා මට මේ ධනිය තනියම ගන්න තියෙනවා නම්. දැන් මේ දෙන්නම උපක්‍රමයක් පාවිච්චි කරනවා. අර මනුස්සයා කල්පනා කරනවා දැන් මේ බත අරන් යද්දි මේකට එක සැරේම කාපු ගමන් මැරිලා යන වසක් යොදන්න ඕනි. ඔන්න දැන් ඒ වගේ වසක් යොදලා බත අරගෙන යනවා. දැන් බත් මුල වස මිශ්‍ර බත් මුල. අර මනුස්සයා කල්පනා කරනවා මේ බත් මුල ගැහැන්ලා දීලා මේ මොහුගේ කිසියම් ප්‍රමාද දෝෂයක් බලලා එකම එක කඩු පාරකින් ගහලා බෙල්ල කඳෙන් වෙන් කරන්න ඕන. නැත්නම් හිස කඳෙන් වෙන් කරන්න ඕනේ බෙල්ල කපලා. කියලා ඔන්න කල්පනා කළා. දැන් දෙන්නම බලාගෙන ඉන්නේ ඕනෝන්ගේ මරණය. ඔන්න දැන් මේ දෙන්නම කොහොම හරි මොන ගෙවණ දැන් බත් එකත් අරගෙන ගියා. ගිහිල්ලා බත් මුල ලියලා අර පුද්ගලයාට කන්න කියලා බොහොම ආදරෙන් ඉතින් ඇතුලේ තියෙන වංචාව. නමුත් බොහොම ප්‍රියමනාපව ඒ බත් මුල ලියලා දුන්නා. ලියලා පාත් කළ දෙනකොටම අර මනුස්සයා ගැහුවා කඩුවෙන් බෙල්ලට. බෙල්ල කැපුණා, එහෙම මැරුණා. දැන් බඩගිනිනේ. ඊට පස්සේ මේ මලකඳ හංගලා ඊට පස්සේ මොකද කළේ? බත් කනවා. දැන් බත් කාලා ටික වෙලාවක් යනකොට එහෙමම මේ පුද්ගලයා වස ශරීරයට ගත වෙලා මැරුණා. දැන් ඔන්න ධනේ විතරක් ඉතුරු වුණා. පුරුෂයෝ දහසක් මැරුණා, ගුරුවරයාත් මැරුණා. බෝපතාණන් වහන්සේ ගුරුවරයා බේර ගන්න ධනියත් අරගෙන එනකොට දැන් ඔන්න දැක්කා කවුරුවත් පේන නැහැ. දැන් ගුරුවරයා නවත්තපු තැන, හොරමුල අල්ලගත්ත තැන, එහෙම ඇවිසෙලා තියෙනවා, එහෙම වැඩිට කාෆි මුතුමිනි තැන් තැන් වල පේන්න තියෙන ඔක්කොම ටික අහුලගෙන යන්නත් බැරි වුණා. ඔක්කොම ටික අහුලගෙන යන සිහි කල්පනාවත් මේ පිරිසට නැහෙනේ. ඉතින් දැන් දැනගත්ත එහෙනම් කියපු දෙයම වෙලා තියෙන්නේ. දැන් පාර දිගේ ඇවිදගෙන යන ඔන්න දැක්කා ආචාර්යයන් වහන්සේගේ මලකඳ දෙකට කපලා තියෙනවා. තවදුරටත් යනකොට දැක්කා හොරු තැන් තැන් වල කඩු කිනිස වලින් පහර කාලා මැරිලා ඉන්නවා. ඔහොමම යනකොට දැන් හොරු 1000ක්ම දැන් අර සියලු දෙනාම මැරිලා ඉන්නවා දැකලා අන්තිමට දැන් දෙන්නෙක් පේන්නේ නැහැ. තවදුරටත් ගිහින් බලනකොට ආන්නේ දෙන්නගේ මලකඳුනුත් ඒ විදිහටම තියෙනවා. බෝසතාණන් වහන්සේ මේ සියල්ලම අත්විඳ කියන්නේ බෝසතාණන් වහන්සේම දැක්කා. දැකලා මහ බෝසතාණන් වහන්සේ මොකද කළේ? අර ගුරුතුමාගේ මලකඳ සෑයක් බැඳලා, දර සෑයක් බැඳලා ආධානය කරලා වනමල් වලින් පූජා කරලා ගුරු පූජාව සිද්ධ කළා. සිද්ධ කරලා මම කියපු අවවාදේ මේ ගුරුතුමා පිළිගත්තා නම් මෙහෙම විනාශයකටපත් වෙන්නේ නැහැ. ටිකක් හරි දුක් විඳලා දවස් දෙකක් හරි දුක් විඳලා බේරිලා යන්න තිබුණා. මේ බිරිස මැරෙන්නේ නැහැ කියලා මේ අදහස Siri Muwa Madalin එදවස ප්‍රකාශ කළා. වනාන්තරයේ ඉඳගෙන ප්‍රකාශ කළා. කොහොමද ප්‍රකාශ කළේ? අනුපායේන යෝ අත්තං ඉච්ඡති සෝ විහඤ්ඤති. චේතාහනින් සුවේදම්බං සම්මේතේ ව්‍යසන මජ්ජගු. අනුපායේන යෝ අත්තං ඉච්ඡති සෝ විහඤ්ඤති. යම්කිසි කෙනෙක් උපායෙන් මාර්ගයෙන් යමක් හොයන්නේ නැතුව අනුපායෙන් අමාර්ගයෙන් යමක් හොයනවා. ධනේ හෙව්වොත් වැරදි විදිහට තමයි ධනේ හොයන්නේ. කීර්ති නාමයක් කියුවොත් වැරදි විදිහට කීර්ති නාමයේ හොයන්නේ. දැනුමක් කියුවොත් නපුරු නොමනා දැනුමක් තමයි හොයන්නේ. අසුරක් කියුවොත් අසත්පුරුෂ අසුරක් හොයන්නේ. ආන්නේම උපාය මාර්ගය යහපත් මාර්ගය බහැර කළා. යහපත් මාර්ගයෙන් යමක් ලබා ගන්නට කල්පනා කරනවා නම් වෙහෙසක්ම විතරයි. කවදා හෝ ඉතුරු වෙන්නේ පීඩාවක් විතරයි. කවදා හෝ පසුතැවීමක්ම විතරයි ඉතුරු වෙන්නේ. తాවකාලිකව සතුටක් තියෙන්න පුළුවන්. කවදා හරි දවසක වැළපවකම් කැඩකලා විපාක පිණිස මේ ජීවිතේම එනවා කොටසක්. මරණින් මත්තේ කොහොමත් වෙනවා. චේතාහනින් සුවේදම්බන්. ඉතින් මේ බ්‍රහ්මණයා නැත්තම් මේ ධනය මේ වේදම්බ කියන මන්ත්‍රය දන්නා බ්‍රහ්මණයා මරුම් කෑවේ නොමනාතන මන්ත්‍ර පරිවර්තනයක් කළා. නැකත් යෝගේ බලලා නිකන් ඉන්නට බැරුව ධනෙ වැස්සුවා. එනිසා අන්තිමට සියලු දෙනාම ව්‍යසනයටපත් වුණා කියලා බුදුරජාණන් වහන්සේ ওই ඉතිහාසය අර භික්ෂුවට දේශනා කරලා ඒ මොහොතේදී දේශනා කරනවා. එදවසේ මහ බෝසතාණන් වහන්සේට තමයි ඔය මුළු ධනෙම හිමි වුණේ. බෝසතාණන් වහන්සේ උපක්‍රමශීලීව තමයි ඒ ධනෙ පරිහරණය කළේ. එකපාරටම සියලු ධනෙ ගෙදරට අරන් ගියේ නැහැ. සුදුසු තැනක සංගවලා තියලා දැන් ඉතින් ඒ ධනෙට හිමිකාරයෙක් නැහැ නේ. ඒකෙන් දවරකමක් වෙන්නේ නැහැ. තමන්ට විශාල ධනයක් අයිති වුණා. ඒ ධනෙ ක්‍රමානුකූලව දම් පින්කම් උදෙසා වියදම් කළා. බෝසතාණන් වහන්සේගේ සුව විහරණය උදෙසා වියදම් කළා. අන්තිමට ඒ ජීවිතයෙන් පස්සේ සුගතියෙත් තිබුණා. පාරමිතාවත් පිරුණා. මෙදා ලෝතර බුද්ධ රාජ්‍යයත් ලැබුණා. අර අකීකරු භික්ෂුවට දේශනා කරනවා. ඒ අකීකරු භික්ෂුව තමයි අර ඈත යුගයේ මහ බෝසතාණන් වහන්සේගේ ගුරුවරයා වෙලා අර මන්ත්‍රය දන්න මහලු බමුණ වෙලා ඉපදිලා තියෙන්නේ. මහ බෝසතාණන් වහන්සේ තමයි ඒ එදා අතවැසිය නැත් අපේ භාග්‍යතුන් වහන්සේ තමයි එදා අතවැසිය ශිෂ්‍යයා. ඉතින් මෙන්න මේ ඉතිහාසය අර භික්ෂුන් වහන්සේට දේශනා කරලා වදාරුවා. නැතුවම් භික්ඛු ඉදානේව දුබ්බතෝ, දැන් විතරක් නෙමෙයි ඔය අකීකරුකම බොහොම දුර ගමනකදී ඔය අකීකරුකම ඔබේ තිබුණ නිසා ඒ අකීකරුකම විසින් ජාති ජාති නොබර ව්‍යසනයට පත් වෙන සිද්ධ වුණා. මෙදා බුදුරජාණන් වහන්සේගේ වචනය පිළිගත්තේ නැත්නම් කොච්චර ව්‍යසනයකට පත් වෙයිද? ඒ භික්ෂුවට එතනින් එහාට මොකද වුණේ කියන එක මේ දහම් කතාවේ සඳහන් වෙන්නේ නැහැ. කීකරු වෙන්නට ඇති, සුවත වෙන්නට ඇති, මඟපල ලබන්නටත් ඇති. මම මේ සිහිපත් කළේ දුර්වච භාවයේ ආදීනම. එනිසා දැන් අපි මෙදා වාරයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කාගෙද? ගෞතම දසබලධාරී අපමහා ශාස්ත්‍රඥ වහන්සේගේ ශ්‍රාවකයෝ. මෙදා අපි කීකරු වෙන්න ඕන ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට, ධර්මයට, පරම පූජනීය සංඝරත්නයට. ඒ තුනුරුවන් වහන්සේලාගේ සරණේ පිහිටලා පාප මිත්‍රයන්ගේ අසුරෙන් වෙන් වෙලා සිතේ විසිරීම දුරු කරමින් චිත්ත ඒකාග්‍රතාවයේ පිණිස සමාධිය වඩමින් මේ ධම්ම මඟ හික්මෙන්නට අදිෂ්ඨාන කර ගන්න ඕන. ඒ අදිෂ්ඨානයේ බලවත්ව පිහිටුවාගෙන ඒ අදිෂ්ඨානයට අනුව සිත කය වචනය හසුරුවා ගන්න ඕන. ඉතාම කෙටි කාලයකින් මිලානවන ජීවිතයක් බව හිතට අරගෙන ඒ කෙටි කාලය තුල කරන්න පුළුවන් උපරිම කුසල ධර්ම සම්පාදනය මෙම සිද්ධ කර ගන්නවා කියන අදිෂ්ඨානය හිතට ගන්න හැම දිනාටම සිහි කරමින් අද මේ උතුම් දහම් කතාව නිමාවටපත් කරනවා. මේ දහම් පිළිසඳරට සම්බන්ධුන් සියලු දෙනාටම උතුම් අමා මහ නිවනේම පිළිසරණ හිමි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද සිද්නෙත් අසපුවෙන් මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නට යෙදුනේ ඇලපාර කච්චේරිය ගම තිස්ස මහාරාමය ලිපිණී පදිංචි පින්වත් තුසාරේ කරුණාරත්න මැතිණිය ලක්ෂ්මණ ඉලේසිංහ මැතිතුමා ඇතුළු වේ පවුලේ සියලු දෙනා එයයි බලාපොරොත්තු වෙනවා. ඇසී ගිය ආයුර්වේද වෛද්‍ය ලින්ටන් ඉලේසිංහ පියාණන්ට, එහෙම නැත්නම් ගම්පා වේද මහත්තයාට පුණ්‍යානුමෝදනා කරන්නට, ඒ වගේම WPG පේමාවතී මෑණියන්ට, ආයුර්වේද වෛද්‍ය ශකිලා ඉලේසිංහ සහෝදරියට, LA සිරිසේන සහ GH මෙන්ඩිස් සිල්වා මුත්තනුවන් හට, ඇසිඩා ඔබේසිංහ, අනෝරා ඔබේසිංහ, GP රොසලින් නෝනා මිත්තනියන් හට, ඒ වගේම DH හේමලතා නන්දම්මට, GH ආර්යරත්න මද්දු තාත්තා, ඒ වගේම වර්ග පරම්පරාවේ නමින් අභාව ප්‍රාප්ත සියලු දෙනා සිහි කරලා අද පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්නට යෙදෙනවා. සුජීවත්ව සිටින පද්මා ලොකු ආරච්චි මෑණියන්ට, ජීවිත කරුණාරත්න පියාණන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන අතර ජුනි මාසයේ 21 වන දිනට, එනම් අද දින ජන්මදිනය සමරන තුසාරී කරුණාරත්න මැතිණියට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන අතර එතුමියගේ නිවුන් සොහයුරන් වන තුසාර කරුණාරත්න මහත්මයාට නිදුක් නිරෝගී සුව බොහොම මෙත්සිතින් ප්‍රාර්ථනා කරනවා. එබැගින් පින්වත් සෙනුර පුතුණුවන්ටත් රමිනි දියණියටත් මෙත්සිතින් ආශිර්වාද කරමින් අධ්‍යාපන කටයුතු වලදී සිටින එම දූ දරුවන්ට සුවසේ එම කටයුතු සම්පාදනය කර ගන්න ලැබේවා කියලා ආශිර්වාද කරමින් තමයි මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නට යෙදුනේ. ඒ වගේම මේ උතුම් මහා පින්කමට අද දායකත්වයේ දරන අංක 284 3 1A අරුක්වත්ත උතුර පාදුක ලිපිණී පදිංචි පින්වත් රෝහිණී රාජපක්ෂ මෙතිණිය බලාපොරොත්තු වන්නේ ජුනි මාසයේ 22 දින උපන්දිනය සැමරීමට නියමිත පද්මාරෝහිණී රාජපක්ෂ මෙතිණියට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම, එසේම මිය පරලොවගේ DS පෙරේරා, RP නාලිදාස සේනානි, උදේ කුමාර රාජපක්ෂ යන අයට පුණ්‍යානුමෝදනා කරමින් මේ පින්කම සිද්ධ කරන්නට යෙදුණා. ජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන අතර දේශකයන් වහන්සේට, රටවාසි ලෝවාසි හැම දෙනාටම සෙත්මෙත් ප්‍රාර්ථනා කරන අතර රට ජාතිය සම්මා සම්බුද්ධ ශාසනය රැක ගැනීම වෙනුවෙන් දිවිපෙදෝ සියලුම වීරෝදාර රණවිරුවන් බොහෝම කෘතවේදීත්වයෙන් එතුමිය සිහිපත් කරනවා. සිහිපත් කරලා අද පුණ්‍යානුමෝදනා කරන්නට යෙදෙනවා. ඒ වගේම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් මේ භව ගමන නිමා කර ගන්නට මේ ධර්ම දානමේ පින්කම පාරමී කුසලයක් වේවා කියලා එතුමිය ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාගේම පින්බර බලාපොරොත්තු ප්‍රාර්ථනා පුරමස මෝරා එන සඳ මඩලක්සේම ඉෂ්ට සිද්ධ වේවා යන පැතුමින් අපි පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සම්මේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සාධු සාධු සාධු ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් හැම හද සම්තානයක්ම නිවි සහන් සුවයෙන් පහන් වේවා. හැම දිනාගෙම ජීවිතවලට මේ උතුම් ධර්මයේ අමා පිළිසරණ ඒකාන්තයෙන්ම ලැබේවා ලැබේවා කියලා මම ආශිර්වාද කරමින් ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධම්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සංග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිද්ධතු.
1: සාධු සාධු සාධු. ඉරිදා සිරනේ තසපුවේ ධර්මානුශාසනාවයි ඔබ ශ්‍රවණය කළේ. මිල කල නොහැකි උතුම් දායාදය ධර්ම දායාදයයි ඔබ ලැබුවේ. ගිලන් වූ හිතට මහා ඖෂධය වූ ධර්ම ඖෂධයයි ඔබ ලැබුවේ. ඒ උතුම් ධර්ම ඖෂධයෙන් මේ සසර ගමනේ මහා පීඩාව සම්පූර්ණයෙන්ම සුවපත් කරගන්නට ඔබට වාසනාව පෑදේවා. ඒ උතුම් දහම්මග එලිපෙහෙලි කොට දහම් අවවාදයෙන් අපසිත් සනසවාලු ගරුදේශකයන්න් වහන්සේ පූජනීය වන්දනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උතුම් ධර්මාවබෝධය ලැබේවා ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් නැතිෆම් රේඩියෝවේ මේ ධර්මදේශනාවේ ධර්ම දායකත්වයේ දරන්නට ඔබට අපි ආරාධනා කරනවා. 0174252014 අංකයට කතා කරන්නට. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා NetFM වන වැඩසටහන ඔස්සේ සිත්නේ තසපුව ඉරිද සිත්නේ තසපුව අහන්නටත් ඔබට ආරාධනා කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාව subscribe කරන්න කියන ආරාධනාවත් සිදු කරමින් අපි කෙටි විරාමයක් ලබනවා. ඉරිදා සිත්නේ තසපුව ධර්මානුශාසනාවෙන් හැම දිනාටම තෙරුවන් සරණයි.
2: Net asapur Tambili tel kokum potu sudu handun venivel aroda saha badamal adangu paramparika ayurveda vatturuwak anusaren siddhalepa kekulu baby saban binda samata hela osu rakawaranaya
3: uttamo dambadiva vandanawa sampurna wenna nam aahara නවාතැන් බස්රතය පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
4: අලුතැන කඩම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලි අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-787 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: Wake up. Subtitle Hormones. Alpha Studio.
6: දවසටම ඕන කරන vitamins. Alpha Studio.
5: Yes. Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
6: රටේම දරුවන්ගේ දක්ෂතාව එක්ක සතුටින් දවස පටන් ගන්න.
7: Good morning.
5: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.

0: උතුම් බක්කුල මහසෑයේ වටා හිඳවෝ තථාගත මුනි ධාතුන් වහන්සේ.
1: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ.
0: තායිලන්ත සංග මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ. ඔබේ නෙතින් දැක වඳින්න පුතන්න සාදු නාද දෙන්න.

0: දැක සිත් නිවා ගන්න
1: මේ පොසොන් පොහෙට අපි බණ්ඩාර වෙල යමු.
2: ප්‍රධාන අනුග්‍රහය
3: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්තානන්ත නාහිමි.
1: සංවිධාන මෙහෙයුම බණ්ඩාර වෙල තරුණ බෞද්ධ සංගමය.
4: කවදත් අලුත්

0: Sit mit Assapur. Sit mit Assapur.
1: අයිබවන් සුබ සන්ධ්‍යාවක්. ඉරිද සිත්නෙ තසපුයේ ධර්ම සාකච්ඡාවයි අපි අරබන්නට සූදානම් වෙන්නේ. නේත්‍රාලෝක YouTube නාලිකාවෙනුත් ඔබට මේ වැඩසටහන ශ්‍රවණය කරන්නට පුළුවන්. අපි ඒ සඳහා ඔබට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. අපි පොසොන් මාසයට එළඹිලා තිබෙන්නේ. දැන් පොසොන් පුරපසළොස්වක පොහොය ආසන්නයට පැවිල්ලා තිබෙන්නේ. අපි ඔබට බොහොම පින් සිතින් ගෞරවයෙන් ආරාධනා කරනවා. ලබන 27 වෙනිදා ඉඳලා නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාර පින්කම. එහෙම නැතිනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා දැසින් දැකලා වැඳගන්නට, ඒ වගේම සීවලී මහරහතන් වහන්සේ, බක්කුල මහරහතන් වහන්සේ ආදී කොටගත් මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා දැකලා වැඳ පුදා ගන්නට, ඒ වගේම තායිලන්තයේ සංගරාජ හිමියන් විසින් බක්කුල මහසෑයට පූජා කරන්නට යෙදුණු ඒ උතුම් ධාතුන් වහන්සේලා ප්‍රථම වතාවට ඇතමුට දෙක බලා වන්දනා කරගන්නට අවස්ථාව උදා කර දෙන නේත්‍රාභිවන්දනාව 27 වෙනිදා සන්ධ්‍යාවේ අපි ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඒ බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ සිට. ඒ නිසා බොහොම හෘදයාංගමව ගෞරවයෙන් අපි ඔබට ඒ සඳහා ආරාධනා කරනවා. හොරණ සීල සුවරණ පුණ්‍ය භූමියේ බක්කුල මහා සෑයේ තැන්පත් කරලා වැඩ හිඳින ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ඇතුළු කොටගත් අරහන්තක ධාතුන් වහන්සේලාත් තායිලන්තයේ සංගරාජ මාහිම්පාණන් වහන්සේ විසින් බක්කුල සෑයට පූජා කරන්නට යෙදුණු ඒ උතුම් ධාතුන් වහන්සේලාත් ඔබට මෙහිදී වඳින්නට අපේ පූජනීය ගලිකම ඥානදීප ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් අවස්ථාව උදා කර දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා නෙත්තහන ඇත්තන්ගේ සිත් සතන් තුළ මේ පොසොන් උදානයේ දහම් සිරිධාරය පැතිරෙන්නට මේ උතුම් අවස්ථාවක් බවට පත් වෙනවා. බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය කියන්නේ අපිට බොහොම සමීප විහාරස්ථානයක්. නගර මැදෙම තිබෙන විහාරස්ථානය අපේ පොල්ගම්පොළ ඉන්දානන්ද ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය ආශිර්වාදයෙන්, අනුශාසනාවෙන්, මඟ පෙන්වීමෙන්, ඒ වගේම බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සමිතියත් සමග එකතු වෙලා අසිරිමත් පොසොන් උදානය සමරන්නට ශක්තිමත්ව පෙළ ගැසී තිබෙන්නේ විශේෂයෙන්ම නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් කලාපයේ. ඉතින් අපි ඔබට දැන් තියාම ආරාධනා කරනවා 27 වෙනිදා හවස ඉඳලා නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාර පින්කමේ ධාතු වහන්සේ වැඳ පුදා ගන්න බණ්ඩාරවෙල පුෂ්පාරාමයට එනව වගේම පුරපසළොස්වක පොහෝ දවසේ උදෑසන ශ්වේත පූජා වැඩසටහනට සහභාගී වෙලා සිල් පුරන්නටත් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට එන්න කියලා. ඒ වගේම අසිරිමත් තොරණ ඇතුළු කොටගත්තු ආමිස කලාපයක් වෙනම පැවැත්වෙනවා. එපමණක් නොවේ බැතිගී සරණියක් පැවැත්වෙනවා. ඉතින් මේ සියලු දේවල් එක්ක අසිරිමත් බණ්ඩාරවෙල පුරවරයේ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් කලාපය 27 වෙනිදා ඉඳලා පැවැත්වෙන, ඒ වගේම 26 වෙනිදා පොසොන් පෙරහැරත් පැවැත්වෙනවා අපි බොහොම ආදරයෙන් සිහිපත් කරනවා. ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොත නැවත වාරයක් අති ගෞරවනීය පූජනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේව සිතේ තසපුව ධර්ම සාකච්ඡාවට නමස්කාර පූරකව පිළිගනු ලබනවා. අවසරයි අපි ස්වාමීන් වහන්ස, අපි නැවත නැවත ඔබට ආරාධනා කරනවා නේත්‍රාලෝක YouTube නාලිකාවෙන් මේ වැඩසටහන නැවත නැවත අහන්න කියලා. අපි පසුගිය සතියේ විශේෂයෙන්ම රටේ තිබෙන ශාසනික බලපෑම, එක ශාසනයට බලපෑම් එල්ල වෙලා තිබෙන වෙලාවක මේ සම්බුද්ධ ශාසනය රැකගැනීමේ පරම යුතුකම වගකීම පිළිබඳ කාරණායි පෙර බුදුන් කල සිට සිහිපත් කරන්නට ඉගෙන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඊට පෙර සතිය ඔබට මතක ඇති අපි බුදුරජාණන් වහන්සේගේ 23 මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව සාකච්ඡා කරමින් පැවතියා. එහි ලක්ෂණ 16ක් පිළිබඳව අපි ස්වාමීන් වහන්සේ අපට කරුණු ගෙන හැර දක්වමින් අනුශාසනා කරන්නට යෙදුණා. අද එතැන් සිට ධර්ම සාකච්ඡාව ආරම්භ කළොත් මම හිතන අපි ශ්‍රාවකයන් තවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවක් මතුවේවි. අපි පොසොන් පුරපසළොස්වක පොහේට ආසන්න වෙලා තිබෙන

0: ලාවේ උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ අපේ මව් භූමිය තුළ ස්ථාපිත වුණු මේ පොසොන් පුර පසොලොස්සක පොහොය කේන්ද්‍ර කරගෙන නැවත බුදුගුණ මෙනෙහි කරන්නට අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ බුද්ධ දේශනාව ලංකාව ධරණී තලයේ තුළ ස්ථාපිත කරන්නට ගත් වෑයම බොහොම ගෞරවයෙන් අපි සිහිපත් කරන කාලයක්. ඉතින් මේ පොසොන් උදානයට ආසන්නයේ ඉඳලා අපි මේ සාකච්ඡාව ආරම්භ කරනින් අපි අද සාකච්ඡාවට ප්‍රවේශ වෙමු. මේ බුදුරජාණන් වහන්සේගේ 23 මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව සිහිපත් කරන සාකච්ඡාවට අපි ස්වාමින්වහන්ස මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයත් එක තමයි අපිට මේ ත්‍රිවිධ රත්නයේ සරණ යන්නට අපිට දැන් බුදුන් කල බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩි අවස්ථාවන් පිළිබඳව සිහිපත් වූවත් ධර්මය ස්ථාපිත වුණේ මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාවට වැඩමවීමත් සමගින්. ඉතින් ඒ අවස්ථාව තුළ අපට ලැබුණු භාග්‍ය පිළිබඳවත් සිහිපත් කරලා ඉතින් අපේ රටේ ජනතාවට මේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය කෙරෙහි පැහැදෙන්නට බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ සිතින් ගෞරව කරන්නට මිහිඳු මහරහතන් වහන්සේගෙන් ලැබුණු රුකුල පිළිබඳව ඒ අසිරිමත් ඉතිහාසයත් කෙටියෙන් සිහිපත් කරලා අපි සාකච්ඡාවට අද පිවිසුමක් අරගෙන ඊට පසු අපි 23 මහා පුරුෂ ලක්ෂණවල ඉදිරි කාරණා පිළිබඳ නැත්නම් ලක්ෂණයන් පිළිබඳව සිහිපත් කරමු. අපේ ස්වාමීන් වහන්සේ මට මතකයි මිහිඳු මහරහතන් වහන්සේ විටෙක එදා රජතුමාට දේවානම්පියතිස්ස රජතුමාගෙන් ඉල්ලීමක් කළාලු රජතුමා අපි රජතුමාට මේ අපි බුදුරජාණන් වහන්සේ දැක බලා ගන්න නැවතත් දඹදිවට වැඩම කරනවා කියලා. කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයකින්ම උන්වහන්සේත් වැඩහිඳලා තිබෙන්නේ. ඉතින් මේ අවස්ථාව සුළුපටු නැහැ අපේ බෞද්ධ ජනතාවගේ සිස්සතන් තුළ බුද්ධානුස්සතිය වඩන්නට. අපි සවිනාස ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරන අද සාකච්ඡාව යනුඹට
1: හැම දිනාටම නැවතත් බොහොම මෙත් සිතින් ආශිර්වාද කරනවා. නිදුකින් නිරෝගීව සුවපහසු විහරණයෙන් යුතුව මේ අමයුරු ධර්මය ජීවිතයට පමුණුවාගෙන එහිලා සහනය සුවය අත්විඳින්නට මේ සැනසිලිදායක පොසොන් සමයේ භාග්‍යය වාසනාව සැලසේවා කියලා ආශිර්වාද කරනවා. පින්වත් වරුණ, ඉතාම හොඳ ප්‍රවේශයක් මේ උතුම් සාකච්ඡාව වෙනුවෙන් ඔබ ලබා ගත්තේ. අපේ ජාතිය ඉතිහාසයේ බොහෝම කෙලෙහි ගුණ සලකපු ජාතියක්. එදවස හිටපු අපේ මිනිස්සු මිහිඳු මහරහතන් වහන්සේගෙන් ලැබිච්ච ඒ අත්‍යෝදාර ශාසන දායාදයේ පිළිබඳව පුදුම ගෞරවයකින් පිළිපැදනා. එකට එක හේතුවක් තමයි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මෙවන් සමයක එදවස අපට ලබා දුන්නේ සත්‍යයේ සතහන බඳු තථාගතයන් වහන්සේගේ අමා ධර්මය. එතකොට ඒ ධර්මයෙන් පෑතිස් රජතුමා ඇතුළු අපේ ඉපැරණි මුතුන් මිත්තෝ පුදුම විදිහට අවංකව පිහිටක් ලැබුවා. ඔවුනට එදා වරුණ කායික බලය, සෙසුයම් හැකියාවන් උපරිම මට්ටමින් තිබුණා. එනමුත් පිරිසිදු සම්මාදිට්ඨියක පිහිටලා ආකල්ප සම්පදාවක් ඇතුව විමුක්තිය පිණිස ගමන් කරන්නට මම් පෙතක් එදවස තිබුණේ නැහැ. අවුරුද්දන්න පැහැදිලි ප්‍රසිද්ධ කතාව තමයි පෑතිස් රජතුමා ඇතුළු 40,000 පිරිසක් මිස්සකපව්ව වනාන්තරයට ගොඩ වුණේ මුවදඩියම සඳහා. එතකොට පොසොන් පොහෝ දවසකත් වරුණ සතුන් ඝාතනය කිරීමේ යෙදුණා. එනම් ප්‍රාණඝාතයෙන් වෙන් නොවී වාසය කරු බවට එක හොඳම සාක්ෂියක්. හැබැයි මෙතන වැදගත්ම කාරණය මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා ඒ දායාදේ ලබා දෙමින් ඉස්සෙල්ලාම හඳුන්වා දුන්නේ බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන, ඔය හත්තිපදෝපම සූත්‍රය අනුසාරේ. ඊට පස්සේ ඒ පෑතිස් රජතුමා කොච්චර දුරට මේ ඒ පණිවිඩය පිළිගත්තද කියනවා නම්, ඒ මොහොතේ සමාදම් වෙච්ච පංචශීලය එතුමා ඒ ජීවිතයෙන් සමුගන්නා අතුරු මේ සීලය බිඳගත්තේ නැහැ. අර 40,000 පිරිසකුත් එහෙමයි. දෙවන දවසේ පටන් මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා එන 7ක් 8ක් වගේ ඇතුළත මාර්ගඵලලාභින් 7,000-8,000 මේ දෙරණේ බිහි කළා.
0: අපි සවිනාස දැන් පළමු වචනේදිත් අපේ ස්වාමීන් වහන්සේ දැන් උන්වහන්සේගෙන් පෑතිස් රජතුමා විමසන කල මේ ඔබ වහන්සේ කවුද කියලා උන්වහන්සේ කියන්නේ සමනාමයන් මහරජ ධම්මරාජස්ස ශ්‍රාවකය. ඉතින් අර එතනම බුදුරජාණන් වහන්සේ තමයි ඉස්මතු කරලා උන්වහන්සේ කතා කරන්නට යෙදුනේ.
1: හරියටම හරි පින්වත් වරුණ, ඔබ කියපු ගාථා කහණ්ඩයන් මහරජ සමනාමයන්, අපි ශ්‍රමණයෝ, කාගේ ශ්‍රමණයෝද? ධම්මරාජස්ස ශ්‍රාවක, මේ ලෝකේ පහළ වූ අසම සම ධර්මරාජයන් වහන්සේගේ ශ්‍රාවක. තවේව අනුකම්පාය, ඔබටම අනුකම්පා පිණිස තමයි ජම්බුද්දීපා එදාගතා. ජම්බුද්දීපේ සිට මේ ගමන මේ විදිහට ආවේ. අනේම හඳුන්වා දුන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ලෙස. දැන් වරුණ අන්න එක වැදගත්ම කාරණයක් ඔබ කියපු දේ. මොකද හේතුව මිහිඳු මහරහතන් වහන්සේ පවා මේ දෙරණට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ ගැනයි කියලා දුන්නේ. රහතන් වහන්සේට යම් පුද්ගලයෙක් හඳුනලා දෙන්න තියෙනවා නම් ඒ උතුමන් වහන්සේ තමයි ඒක පුද්ගල වූ බුදුරජාණන් වහන්සේ. එනිසා බුදු සරණ ලබා දුන් තැන තමයි දහම් සරණ පිහිටන්නේ. ඒ සරණ දෙකම ලැබුණ තැන තමයි සංඝ සරණ පිහිටන්නේ. ඉතින් ඒ කාරණේ මනාව හඳුනාගත්ත මිහිඳු මහ රහතන් වහන්සේ ත්‍රිපිටක ධාරී කෙනෙක්නේ. ඒ කියන්නේ කටපාඩමින් සමස්ත ධර්මය දරාගෙන ලංකාවට වැඩියේ. ඒ සහ ධර්මය නුවණින් විමසලා මේ හත්තිපදෝපම සූත්‍රයම තෝරගත්තේ බුදුරජාණන් වහන්සේ දකින්න මං පෙත කියන්න. මේ අපි අද මේ ඉගෙන ගන්න ධර්මය දැන් මේ සාකච්ඡා කරන සෑම වචනයකටම අපි ණය ගැති කාටද? අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු ඒ ඉත්තේ උත්‍යාදී මහ උතුමන්ට. මොකද මේ සියලු දෙනාම ඒ ධර්ම ප්‍රචාරක ධර්ම දූත කණ්ඩායමම මේ රටට ආවේ ආපහු යන්න බලාගෙන නෙමෙයි. වරණ ඔබට උනත් මට උනත් නුහුරු නුපුරුදු රටකට ගියාට පස්සේ දින කීපයක් කොහොම හරි ආපු නිසා ඉන්න පුළුවන් වෙයි. සමස්තය අතහැරලා මව්ගෙන් පියාගෙන් හරි ඉන්න ඥාති සාලෝහිතයන්ගෙන් හරි වෙන් වෙලා මුළු කාලයක් තිස්සේ ජීවිතේම ඒ වගේ භූමියක ගෙවන්න උනොත්. නමුත් හිතලා බලන්න මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස ධර්ම දූත පිරිස කළේ අන්නේ බඳු මෙහෙවරක්. මේ සාමාන්‍ය තේරණ විදිහට කිව්වා. ඒ වගේම ඒ උතුමන් වහන්සේලාට මේ පුංචි රට තුල හිටපු මිනිස්සු එදා පුදුම විදිහට ආදරය කළා. ඒ වගේම අර ඔබ කියවනේද කාරණයක් මිහිඳු මහ රහතන් වහන්සේ පැවිදිසරතුමාට ප්‍රකාශ කළා, මහරතුමනි අපි දැන් කාලෙකින් බුදුරජාණන් වහන්සේ දැක්කේ නැහැ, බලන්න යන්න ඕනේ කියලා. ඒ අන්නේක තමයි මුලපිරීමක් වුණේ වරුණ මේ තෝපාරාම සේරජාණන් වහන්සේ ඇතුළු මේ රටේ පෙනෙන මාණියට සෑය බඳින්න ඒක තමයි පෙර නිමිත්ත වුණේ. රජතුමා ඇහුවා, ස්වාමීනි ස්වාමීන් වහන්සේ අපිට කල්ැතුව කියලා තිබුණා භාග්‍යතුන් වහන්සේ පිරිනුවන් වැඩියයි කියලා. දැන් එහෙනම් කොහොමද බුදුරජාණන් වහන්සේ බලන්නේ? අන්න එතකොට මිහිඳු මහ රහතන් වහන්සේ අර පරයාය ප්‍රකාශ කළා. භාග්‍යතුන් වහන්සේගේ සාරියනික 13 අබල වැඩ ඉන්නවා, මහ බෝධීන් වහන්සේ තාම වැඩ ඉන්නවා, උපන් පුණ්‍ය භූමිය තාම නිරුපද්ධිතයි. එනිසා අපි ඒ තැන් බලාගෙන භාග්‍යතුන් වහන්සේට ජීවමාන සංඥාවෙන් වන්දනා කරන්න තමයි අපි මේ යන්නේ කියලා. එතෙන්දි පෑතිස් රජතුමා වරුණ අනුබලන් අපි මිනිසුන්ගේ තිබ්බ නුවණ දැනගත්ත. ස්වාමීනි මම කරන්න ඕනේ දේ කියලා කිව්වා. ස්වාමීනි මම දැන් දැනගත කරන්න ඕනේ දේ. ඒ කියන්නේ සෑය බඳින්න ඕනේ කියලා දැන් මෙතුමා තේරුම් ගත්තා. අර ඒ කියන්නේ මේ ජාතිය තිබුණ අනිබන්දු මහා පුදුමාකාර හැකියාවක් සාසනය පිළි අරගෙන එය ප්‍රතිෂ්ඨාපනය කරගෙන එය රැකගෙන මතු පරම්පරාවට දීමේ මහා විස්මිත හැකියාවක් මේ ජාතියට අනන්‍යව ලැබිලා තිබුණා.
0: ඒ කියන්නේ සමහර විට පෙර භවවලත් ස්වාමීන් වහන්සේ අපි ධර්මයට ලං වෙලා ඉන්නට ඇති නේද? එහෙම හඬ ඇසූ පමණින් උන්වහන්සේගේ ආරාධනෙන් උන්වහන්සේ සිහිපත් කිරීම බුදුරජාණන් වහන්සේ ගැන එසැනින් රජතුමාට හිත පහදවා ගන්නට.
1: පින්වත් වරුණ, සාසන දායාදේවන් අසිරිමත් දායාදයක්. මේක එක සක්වලක සත්වයන්ගේ උරුමයක් නෙමෙයි. අවමෙන් කෝටි ලක්ෂයකවත් සක්වල වාසී සත්වයන්ට ලැබෙන දුර්ලභ කලාතුරකින් ලැබෙන උරුමයක්. එවන් උරුමයක් සුරක්ෂා කරනු පිණිස යම් ජාතියකට වගකීමක් බාර වෙනවා නම් බුදු වැසින් දැකලා බුදු අදිටනින් යුක්තව බුදුරජාණන් වහන්සේගේ කල්ැතුව සිද්ධ කරන ලද විමර්ශනයෙන් යුතුව ඒ වගකීම බාර දුන්නා නම් එහෙව ජාතියක් යන සුළුපටු ජාතියක් වෙයිද? එනිසා වරුණ මේ අපේ උපන් ජාතිය මේ මහ පුදුම විදියට ධර්මමය සාභිමන් ලැබපු ජාතියක්, ධර්මමය විශාල පෞරුෂයක් ලැබපු ජාතියක්. අනිත් එක වරුණ මෙන්න මේ කාරණා මත තියාගන්න ඕන. අපි මෙතෙන්දී බුද්ධ ශාසනයක් රැකබලාගෙන එහින් ප්‍රයෝජන ලබමින් මතු පරම්පරාවට එය දායාද කරන්නට ඒ පිරිස සතුව පැවතිය යුතු ගුණධර්ම මාලාවක් තියෙනවා. එකක් තමයි වරුණ කෙලෙහි ගුණ සැලකීම, අනිත් එක තමයි ශ්‍රද්ධාව, අනිත් එක තමයි හිත්වල කරුණා දයා මුදිතා අනුකම්පා සහගත ස්වභාවය, අනිත් එක තමයි තමන්ගේ දේ රැක ගන්න අතර අනුන්ගේ දේට කෙලහලන්නේ නැතුව අනුන්ගේ උරුමයන් පැහැර ගන්න නැතුව අනුන්ගේ සංස්කෘතියෙන් විනාශ කරන්නේ නැතුව අනුන්ගේ රට ආක්‍රමණය කරන්නේ නැතුව තමන්ගේ දේ රැක ගැනීම. ඒ වගේම තමන්ගේ දේ රැක ගැනීම වෙනුවෙන් හැකි උප්පරිම තන දක්වාම කරුණාව දයාව ඉවසීම අනුකම්පාව පාවිච්චි කිරීම. බැරිම තනක් ආවොත් පමණක් අවියක් අතර ගන්න ඒක කැමැත්තෙන් නෙමෙයි. ඒ වගේම කාමයන් පිළිබඳව අඩු ආසාවක් නැති බව. දැන් බලන්න ඔය කීපු ලක්ෂණ තිබුණ නැද්ද අපේ ඉපැරණි ප්‍රජාවගේ? දොටු ගැමුණු රජතුමාට අවියක් දරන්න සිද්ධ වුණා තමයි එතුමා ප්‍රකාශ කළේ, මාගේ මේ ව්‍යායාමයේ රජසැප වෙනස නෙමෙයි. ඇත්තටම රජසැප වෙනස නෙමෙයි එතුමා දකුණින් උතුරට අභිනික්මන් කළේ. එකම පිවිතුරු පැතුම වුණේ දැන් ඒ වෙනකොට දකුණු රට රහතන් වහන්සේලාගේ ක්ෂේම භූමියක්නේ. එතකොට උදේහවස කාමන්තිස්ස රජතුමා, විහාර මහදේවිය, රජමැදුරේ දන්වැට පැවැත්වුවේ රහතන් වහන්සේලාට. රහතන් වහන්සේලාගේ ජීවිතවලින් ඉදිරිපත් වෙච්ච ධර්මයේ සජීවකරණය සජීවීව අත්විඳපු රජකුමාරයෙක් තමයි දුටුගැමුණු රජකුමාරයා. එතකොට එතුමන් වහන්සේ මතකයි නේද, අර මල්වැස්සා විහෙර වෙන්ට ඕන මලනුවන් ඇඳ යට සැඟවුනාට පස්සේ ඒ සාමණේර භික්ෂුන් වහන්සේලා ඇඳේ තියාගෙන කුමාරය එළියට අරන් යනකොට ගැමුණු කුමාරයාට බැයිද මහ බල සේනාවක් එක්ක ඔය පන්සල ඇතුළට පැනලා කලබගෑනියක් ඇති කළ භික්ෂුන් වහන්සේලාත් ඝාතනය කළා මලනුවන් මරා දමන්න. හැබැයි එහෙම කළේ නැහැ. ඒක දැන් විශාල සංයමයක්, මේ විශාල හික්මීමක් මෙතන තිබුණේ. මේ හික්මීම ලැබුවේ මහා සංඝරත්නය නිසා. අන්තිමට කියපු දේ තමයි සද්ධා තිස්සය, ඔබ මේ කුලදේවතාවරුන්ගේ කරපිටින් යන්නේ. ඔය කුලදේවතාවරු කරන උපකාරය ඔබ මතක තියාගනින් කියන වචනය තමයි ඒ ගැමුණු කුමාරයන් දවස කිව්වේ. අන්න මම මේ කිව්වේ වරුණ, අන්න ඒ බඳු මම පුදුම විදිහට මේ ශාසනය කෙරෙහි ඥාතිත්වයක්, හැඟීමක්, මමායනයක් තිබ ප්‍රජාවක් තමයි මේ අපේ ජාතිය කියලා කියන්නේ. අන්න ඔය සුදුසුකම් ටික ඕන වරුණ ශාසනයක් රකින්න. ඒ වගේම අර ඔබ කිව්ව නේද කාරණයක්, පෙරබුන්ද සාබනත් මෙහෙම රැකලා ඇති කියලා. ඒක මෙන්න මෙහෙම දෙයක් වරුණ. විශාල පුණ්‍ය සම්පදාවකට උරුමකම් කියන જાතියක්. බුදු සසුනක බහාරයේ බාර ගන්නත්, බුදු සසුනේ බහාරයේ උසුලන්නත් ලැබෙනවා කියන්නේ ඒ ලබන ශ්‍රාවකයා ධර්මයේ හැසිරෙනවා කියන එකයි. එයා ශ්‍රද්ධා සම්ප්‍රදායේ ලාභේ මගින් ලබනවා. සීල සම්ප්‍රදායේ ලාභේ ලබනවා. ත්‍යාග සම්ප්‍රදායේ ලාභේ ලබනවා. පඤ්ඤා සම්ප්‍රදායේ ලාභේ ලබනවා. දැන් ඔය පෑතිස් රජතුමා ඒ ටික නෙමෙයිද ලැබුවේ? ශ්‍රද්ධාව ලැබුවා, සීලය ලැබුවා, ත්‍යාගය ලැබුවා, ප්‍රඥාව ලැබුවා. ඉතින් බලන්න ඒ සම්පදාටිකේ ලාභය ලැබනවා. ඊළඟට ඒකේ පිහිටන අතරට මතු පරම්පරාවට ඒක දායාද කරනවා. අනිත් එක වර්ණ මේ ඉතිහාසය කියන්නේ බොහෝම මේ රම්ම ඉතිහාසයක් අපිට තියෙන්නේ. මිහිඳු මහ රහතන් වහන්සේ මේ රටට වැඩම කරාට පස්සේ මේක නෙතකට කඳුලක් වෙන කාරණයක්. පෑතිස් රජතුමා ඇතුළු අපේ පිරිස මිහිඳු මහ රහතන් වහන්සේටවත් සෙසු රහතන් වහන්සේලාටවත් මේ පිට භූමියකට ඇවිල්ලා ඉන්න කියන හැඟීම දැනෙන්න දුන්නේ නැහැ. ඒ කියන්නේ දැන් පිට භූමියකට මේ ඇවිල්ලා ඉන්නේ ඔබ වහන්සේලාගේ රට නෙමෙයි, මේක විදේශයක් කියන හැඟීම කිසිසේත් දැනෙන්න දුන්නේ නැහැ. අන්න ඒකට දක්ෂ වුණා අපේ පිරිස. අන්න ඒ සුදුසුකම බෑ ලෝකෙ වෙන කිසිම ජාතියකින් අපේක්ෂා කරන්න. ඒ සුදුසුකම අපි මේ රටේ ඉඳන් ඉන්දියාවට ගියත් අපිට දැනන භාග්‍යතුන් වහන්සේ 15 වෙනි දේශය තමයි ඉන්දියාව, උත්තර ಭಾರತේ. එනවා මේ අපේ රට නෙමෙයි කියන හැඟීම දැන් ගියහම දැනෙන්නේ නැද්ද අපිට? දැනෙනවා. ඒ වගේම අපි දැන් අනිත් රටකට ගියොත් ආය අහන්නම දෙයක් නැහැ නේ වරුණ. උතුරු ඉන්දියාවට ගියත් ඒ ප්‍රදේශයට ගියත් මේ දැන් අපි උපන් රට නෙමෙයි කියන හැඟීම බලවස්සේ එනවා නම් කවද්ද මේ රටට නැවත එන්නේ කියන හැඟීම එනවා නම් ඉතින් එන අහන්න දෙයක් නැහැ. නමුත් අපේ මිනිස්සු අර විදිහට තමයි මිහිඳු මහ රහතන් වහන්සේ පැදුරු පිය උතුමන් වහන්සේලාට සැලකුවේ. එතකොට මෙන්න මේ හැකියාවන් අපේ ජාතියට විශේෂයි වරුණ. මේක ලෝකේ වෙන කිසිම දෙවන ජාතියකට තියෙයි කියලා මා පුද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ. මොකද අර මම නැවතත් කිව්වේ, මේ නැවත කියන්නේ වරුණ, අර සංසාර ගමනක මේ දැන් මේ මේ සංසාර ගමනක අපේ මේ ප්‍රජාව විශාල පාරමිතාවක් පුරලා තියෙනවා මේ උරුමය බාර අරගෙන රැකගන්න. ඒකත් දැවැන්ත පාරමිතාවක්. ඒ පාරමිතාව පිරුවේ කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් නෙමෙයි, මිහිඳු මහ රහතන් වහන්සේගේ දවස පෑතිස් රජතුමාගේ පටන් දැන් අද වෙනකොට අවුරුදු අඩුම තරමින් 2000කට වැඩිනේ, 2500කට ආසන්නයි. එතකොට 236 නම් සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 236ක් ගිය පුතන නම් මේ දුමාරාතන් වහන්සේ මේ දරණයට වැඩියේ ඒ දවස පටන් අද දක්වාත් අද පටන් මේ බුදුසසුන පවතින තාක් මේ පොළොව තලෙහි මේ රට ඇසුරු කරගෙන උපදින මේ බුදුසසුනේ උරුමය දායාදේ ලබන ප්‍රජාව ආන්නේ පාරමිතාවට හිමිකම් කියපු පිරිස. එනිසා වර්ණ මේක අති දීර්ඝ සංසාර ගමනක පුරාලෝ පුණ්‍ය මහිමයක ඵල ධර්මයක්. සාසනයක් රකින්න ලැබනවා කියන්නේ මේක වෙන යම් දායාදයක් රකින්නවා වගේ නෙමෙයි. අවියතට අරගෙන හෝ අවියමෝරා හෝ එහෙම රකින්න දායාදයක් නෙමෙයි. මේක අපිට තා පැහැදිලිනේ. අර මම මුලිනුත් ඒ කාරණේ සිහිපත් කළේ ඒ නිසා මේ සාසන දායාදේ රකින්න උසාවත් වන ශ්‍රාවකයා ඉස්සෙල්ලාම තමා ධර්මයෙන් රැකෙනවා. ඒක තමයි ඉතිහාසයේ පුරාමට සිද්ධ වුනේ. දැන් කොහොම වුණත් වරුණ තමා ධර්මයෙන් රැකෙන අතර ඒ උරුමයෙන් අපිට අපේ පිරිස දායාද කළේ. අදටත් මේ පොළොවතලේ කෝටි ලක්ෂයක් සක්වල බුදුරජාණන් වහන්සේ ලොම්බිනේ සල්මානියන් සිද්ධාර්ථ කුමාරයා ලෙස උපදින ඇසින්නේම 15 වූ බෝධින් වහන්සේනේ දැන් ඔය අනුරාධපුරේ වැඩ සිටින්නේ. ඒ සාකා බෝධින් වහන්සේනේ. එතකොට එහෙම උරුමයක් රැකලා දුන්නානේ. හිතලා බලන්න වන්න සාමාන්‍ය ගහක් ගත්තොත් එහෙම ලෝකේ එහෙම රැක ගන්න පුළුවන් වේද? එහෙම කොහොම රැකිලා රැක්කද? දලදා වහන්සේ අද වෙනකන් රැකගත්තානේ. එහේ මහාසය අද වෙනකන් රැකගත්තානේ අපේ මිනිස්සු. කවුරු කොහොම කිව්වා? ඉතින් ඒ මිහිඳු මහ රහතන් වහන්සේ විශාල දැන් අපිට තිබුණ කායික හයියට, අපේ තිබුණ නිරෝගී සම්පදාවට, අපේ තිබුණ අර ඒ අවංකකමට මිහිඳු මහ රහතන් වහන්සේ විශාල අරුතක් සැපෙව්වා. ඔය කායික හයිය සෑය බඳින්න, බෝධින් වහන්සේ රෝපණය කරන්න, විහාරස්ථාන හදන්න, පින්පුරා ගන්න පාවිච්චි කරන විදිය කියලා දුන්නා. දුනුදිය කඩු අතින් අතහැරවලා ඒ හදවතක තිබුණ බලවත් අදිෂ්ඨානය, ඉලක්කයකට වැඩ කිරීමේ හැකියාව, වීරිය, මේක කුසල වීරියක් බවට පත් කළා මිහිඳු මහ රහතන් වහන්සේ. ඊළඟට අපේ ඒ වෙනකොට තිබුණ රාජ්‍ය පාලන ක්‍රමවේදය දසරාජ තරම ඇතුළු කරලා ඒ රාජ්‍ය පාලන ක්‍රමවේදයේ තිබුණ මහ ජනතාවට හිංසාකාරී වන කිසියම් දේවල් තිබුණා ඒවා ඉවත් කරලා ඒ විදිහට ඉතාමත්ම සම්බේ වූ රාජ්‍ය පාලන මූලධර්ම ඇති කළා මේ රටේ. ඒ වගේම මේ රටේ මිනිසුන් අතර මේ අද තියෙන සාමූහිකත්වයේ සාර ආගන්තුක සත්කාර ආදී කිසියම් ගුණශේෂයක් තියෙන ওই ගුණ ඉපදිච්ච තැන තමයි ඔන්න ඔතන. එනිසා සිංහලයන්ට ප්‍රාණ වායුව පිඹහැරියා මිහිඳු මහරහතන් වහන්සේ. ඒක ගත්තොත් සංසාරයේ ලොකු සම්බන්ධයක් එක සිද්ධ වෙච්ච දෙයක් ඔය මිහිඳු මහරහතන් වහන්සේ. දේවානම්පියතිස්ස රජතුමා, ධර්මාශෝක රජතුමා, නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ පිළිබඳ ඉතිහාසයක් තියෙනවා අපි කතා කරලත් ඇති. ඉතින් අන්න ඒ වගේ විස්මිත උරුමයක් ලැබෙච්ච කාලමක් මානුවක් අභියප තමයි අපි මේ අද සැනසෙන්නේ වරුණ.
0: එහෙමයි ස්වාමිනාස. හොඳයි මම හිතන්නේ අපිට ආරම්භයේදීම මේ පොසොන් උදානේ ආසන්නයේ තියාගෙන මේ පැහැදිලි කිරීම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අපි ගෞරවයෙන් සැමරිය යුත්තේ ඇයි? උන්වහන්සේ ධර්මරාජයන් වහන්සේ කෙරෙහි හිත පහදවාගෙන ඒ උන්වහන්සේගේ පැහැදීම අපේ ජන සමාජයට ලං කරපු ආකාරය හරිම විශ්මිතයි, ආශ්චර්යමත්. ඉතින් මේ ඉතිහාසයේ නැවත නැවත පුනරාවර්ෂණය කරන්නට ලැබෙන දවස තමයි අපිට මේ පොසොන් පුර පසළොස්වක පොහොය දවස කියන්නේ. ඉදිරියේදී මේ පොසොන් පුර පසළොස්වක පොහොය සම්බන්ධයෙන් අපේ පින්කම් රාශියක් අපි සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. මෙවර නෙත් රේඩියෝව නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් කලාපයේ සිදු කරන්නේ අසිරිමත් වූ මණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ තමයි අපි නේත්‍ර අභිවන්දනා ධාතු නමස්කාර මහා පින්කම සිදු කරන්නට යෙදෙන්නේ. ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා මහරහත් ධාතුන් වහන්සේ වඳින්නට අවස්ථාව උදා කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේ මිහිඳු මහරහතන් වහන්සේගෙන් අපට ලැබුණු ධර්මදායාදිය පුත්‍රජනන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාසිත උපදවන්නට මේ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමම වාසනාවක්. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා පණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ 27 වෙනිදා හවසේ ඉඳලා ඒක රාශී වෙන්න 27 28 29 වෙනි පුර පසළොස්වක පොහොය දවසේ මධ්‍යම රාත්‍රී ඉක්මවා යනතුරුත් අපි ඔබට ඒ අවස්ථාව උදා කර දෙන්න බලාපොරොත්තු වෙනවා. ස්වාමීන් වහන්සේ අපි 16 වන මහා පුරුෂ ලක්ෂණය දක්වා සාකච්ඡා කරන්නට යෙදුන පසුගිය වැඩසටහනට කලින් වැඩසටහනේදී අපි බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ සිහිපත් කරන්නේ උන්වහන්සේ කෙරෙහි ඇති ශ්‍රද්ධාව වැඩි දියුණු කරන්නට බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබෙන බුද්ධානුස්සතිය වඩන අයට එයත් යම් ආකාරයකට හේතුවක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි අපි මේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ මනසිකාරයේ යෙදෙන සාකච්ඡා මාලාවේ මහා පුරුෂ ලක්ෂණයන් පිළිබඳ සිහිපත් කරන්නට යෙදුනේ. අපි 17 වෙනි මහා පුරුෂ ලක්ෂණයේ පිළිබඳව අපි ස්වාමීන් වහන්සේ සිහිපත් කරන්නට තිබෙන්නේ මා වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ සඳහා අපි විසුමක් ගන්නට මේ සාකච්ඡාව තුළ අපි ඇයි මහා පුරුෂ ලක්ෂණ පිළිබඳ මෙහෙම නැවත නැවත පුනරාවර්ෂණය කරන්නට ඕන, නැවත නැවත සිහිපත් කරන්නට ඕන, අනුස්සතිය දෙන්නට ඕන ඇයි කියන කාරණයත් එක්කම 17 වෙනි මහා පුරුෂ ලක්ෂණයේ වෙතට අපි යොමු වුණා ස්වාමීන් වහන්සේ.
1: පින්වත් වරුණ, අප ජීවත් වන වටපිටාව දෙස බැලුවහම මේ බුදුරජාණන් වහන්සේගේ සොඳුරු රූපය තම තමන්ගේ මනමැදුර තුළ සිතුවම් ගත කරගන්නට මහපුරුෂ ලක්ෂණ පිළිබඳව කෙරෙන කතා සහ දැනුවත් කිරීම සැබවින්ම අඩුයි නේද? එම ඇහෙන්නේ අඩුවෙන් වරුණ. සුලභව ඇහෙන කතා නෙමෙයි. ශ්‍රාවකයෙක් මේ ධම්මක ගමන් කරනකොට එයා දැනගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ගැන බුද්ධ රූපය පිළිබඳව, ඒ උතුම් ධර්ම කාය සම්පත්තිය පිළිබඳව, ලබානී පුද්ධර්ම දායාදය, සංඝයාගේ ගුණ, මේ ටික ඒකාන්ත වශයෙන් දැනගන්න ඕනි. එතකොට මේ බුද්ධ රූපයේ ඇති සුන්දරත්වය භාග්‍යවතුන් වහන්සේම ඒ උතුම් බුදුරුවම සනිදර්ශන කොට දෙවි මිනිසුන් ඉදිරියේ දේශනා කළේ මේ හේතුඵල ධමයක් සිරිමුව මණ්ඩලින් දේශනා කරමින්. අපි මේ වැඩසටහන් මාලාවේ මුල ඒ ගැන කිව්වා නේද වරුණ? මේ මහපුරුෂ ලක්ෂණ ලැබෙන්නේ ආවට ගියාට නෙමෙයි, සංසාරේ මේ කුසල් දහම් අති දීර්ඝ කාලයක් සම්පාදනය කරපු බව මේ මගින් කියවෙනවා. මහපුරුෂ ලක්ෂණ නැමැති සලකුණු අනුසාරයෙන් සංසාර ගමනේ ජීවිත භාවිතයයි මේ කියවෙන්නේ. සත්පුරුෂ භූමියක රැඳුණ හැටි, සත්පුරුෂ ධර්ම අනුගමනය කරපු හැටි, සත්පුරුෂ ධර්ම නැමැති සිහිසතාන් සසරේ තැබූ අයුරු තමයි සොඳුරු බුදුරුමින් ලෝකයට කියාපෑවේ. එවගේම වරුණ, ඒ සොඳුරු බුදුරුව කියන්නේ දකින කෙනාගේ නෙත සිඳ වසංගයට අරගෙන ඒ අමා ධර්මයේ සුමధుරව දේශනා කරලා සත්‍යයේ ප්‍රදීපය ශ්‍රාවක හදවතේ දල්වාලන්නට මේ සෑම දෙයකින්ම පෙළඹවීමක් ලැබුණා. ඉතින් ඒ නිසා මහපුරුෂ ලක්ෂණ අපි කියන්නේ මේවා ඉගෙන ගන්නේ මේ තුල ඇති කරගන්නා වූ ශ්‍රද්ධාව සහ වැඩහීම කෙදිනක හෝ ශ්‍රාවකයාට උපකාර වෙනවා. භාග්‍යතුන් වහන්සේ ගැන නිසැක පැහැදීම තම තමන්ගේ හදවතේ තහවුරු කරගන්න. ඒ පැහැදීම තහවුරු වීම තමයි සෝතාපට්ඨාංග දිනුනු වීම කියලා කියන්නේ. සෝතාපන්න වෙච්ච උතුමෙකුගේ ලක්ෂණය ඔබ හොඳින්ම දන්නවා. බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල් වෙන පැහැදීම තහවුරු වීම කියන එක. එතකොට ඒ තහවුරු වීමට නම් බුදුරජාණන් වහන්සේගේ උතුම් ජීවිතය පිළිබඳව නැවත නැවත විමර්ශනයක් වෙන්න ඕනි. ඒකට කියන්න පුළුවන් අනුස්සතිය කියලා. ඉතින් ඒ නිසා බලන්න අපි මේ මහපුරුෂ ලක්ෂණ 16ක් සාකච්ඡා කළා. 17 වෙනි මහපුරුෂ ලක්ෂණය බුදුරජාණන් වහන්සේ දේශනා කළා සීහ පුම්බද්ධ කාය ලක්ෂණය කියලා. සීහ පුම්බද්ධ කාය ලක්ෂණය කියන්නේ මරුණ සිංහයාගේ ශරීරය ඉදිරියෙන් බලනකොට නැත්නම් පූර්වාර්ධයේ දෙස බලනකොට ඒ පූර්වාර්ධයේ කිසියම් පිරිච්ච බවක් තියෙනවා. හැබැයි ඔහුගේ පසු අර්ධය පිටුපස අපරිපූර්ණ එහෙම පිරිච්ච බවක් නැහැ. දුර්වල බවක් පේනවා. කියන්නේ සුනකේකුගේ ස්වභාවය වගේ ඒ මගේ සුනකේක හරි ඒ මගේ අනිත් සිවපාවන්ගේ ශරීර වගේ. නමුත් සිංහේකුගේ ඉදිරියෙන් බලනකොට අර කේසර සහිතවක තේජාන්විත බව විද්‍යමානයි. තථාගිතයන් වහන්සේගේ මුළු ශරීරයම වරුණ අර සිංහේකුගේ ශරීරයේ පූර්වාර්ධයේ පරිපූර්ණයි. මෙතන මේ සිංහේකුට උපමා කරලා කියන්නේ දේශනා කරන්නේ මේ කාරණයක් අඟවන්න. දැන් සිංහේක අපේ සම්මුඛයට එනවා. එනකොට අපට දසුන දකිනකොට අභ්‍යන්තරේ විශාල මේ ඒ සිං ඒ තේජසක් දැනෙනෝනේ ඔහු පිළිබඳව. ඒ සිංහයා පිළිබඳව මහා තේජසක් දැනෙනවා. ඒක නිකන් පින් මේ සම්මුඛයේ නෙමෙයි වෙන යම් අසම්මුඛයේ අපි ඒක දැක්කත් එහෙමනේ මරුණ. ආන්නේ විදිහට බුදුරජාණන් වහන්සේ ළඟ ශ්‍රාවකයාට ඔන්නෙ තේජස දැනෙනවා. ඒ කියන්නේ මුළු තථාගතයන් වහන්සේගේ මුළු ශරීරයම ඒ ඉදිරියෙන් දෑලෙන් දෙපසින් කොයි පැත්තෙන් බැලුවත් ඒ සිංහේකුගේ ශරීරයේ පූර්වාර්ධයේ විසින්ගෙන දෙන තේජාන්විත භාවය දැන ගන්න ලැබෙනවා. දැක ගන්න ලැබෙනවා. අත්විඳින ලැබෙනවා. අන්න එකට කියනවා සීහ පුම්බද්ධ කාය ලක්ෂණය කියලා. 17 වෙනි ලක්ෂණය. දැන් ඕක මෙන්න මෙහෙම තේරුම් ගන්න ඕනේ. දැන් සමහර උදවි ඉන්නවා. දැන් අපි ගත්තොත් අපි මෙහෙම හිතමුකෝ. දැන් අපි මේ අපි දැන් ඔබ මා කුඩා කාලේ ඉගෙනගත් ගුරුවරු ඉන්නවානේ. ඔය පාසල් ජීවිතේ එහෙම. එතකොට මේ ගුරුවරු අතර ඇතම් ගුරුවරු ඉන්නවා අදටත් මතක තියෙනවානේ. කියන්නේ ඒ අයගේ ජීවිතවල තිබුණ කිසියම් වූ තේජසක්. කිසියම් වූ අපට පණිවිඩයක් දීමට ඔවුන්ගේ තිබුණ විශාල කිසියම් අභ්‍යන්තරයේ මතුවෙච්ච පෞරුෂයක්. අන්නේ මගේ දෙයක් මෙතන මේ කියන්නේ ඒ ඒකට සමාන කරනවා නෙමෙයි. අන්නේ බඳු සුවිසල් පුණ්‍යමය පෞරුෂය. සුවිසල් මහා කාරුණිකත්වය, මහා මෛත්‍රිය, මහා ප්‍රඥාව, පාරමිතා මේ සමස්තයත් එක්ක ඉස්මතු වෙලා පැතිරෙන සාල තේජසක් ඒ තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් ශ්‍රාමකයාට දැක ගන්න ලැබෙනවා. අන්නේක තමයි සීහ පොම්බන්ද කාය ලක්ෂණය කියලා තේරුම් ගන්න ඕනේ. ඊළඟ ලක්ෂණය තමයි වරණ 18 වන මහපුරුෂ ලක්ෂණය, චිතම්ත රංස ලක්ෂණය. ඒ ලක්ෂණයේ තේරුම තමයි වරුණ. දැන් සාමාන්‍යයෙන් මේ ලෝකේ ජීවත් වෙන මිනිසුන්ගේ ගත්තාම පිට මැදින් වල ගැසිලා පිට දෙකට බෙදලා තියෙනවානේ. පිට කොන්දේ ඒ අස්තිය වෙනමම පෑදිලා බේරිලා තියෙනවා. හැබැයි තථාගතයන් වහන්සේගේ පිට මුළුමනින්ම ස්වර්ණමය ලෑල්ලක් වාගේ මසින් පිරීලා තියෙනවා. සමව පිටලා තියෙනවා. කුදු වීමක් හෝ ඇදවීමක් හෝ අර මැද කාණුවක් වගේ හැම ස්වභාවයක් නැහැ. ඒ කියන්නේ අවලස්සන වූ මසකින් වැසියාමක් නෙමේ. ස්වර්ණ වර්ණ වූ සුකුමච්චවිතාදි සසු ලක්ෂණ වලින් සම්මිශ්‍ර පිහිටීම. දැන් මේක බරුණ ඕනම දැන් මේ මනුස්ස ලෝකේ කෝටි ගානක මහජනතාවක් ඉන්නවනේ. කෝටි 7-800ක. ඔය කාගේ බැලුවත් ඔය කියපු ස්වභාවය තියෙනවනේ. කියන්නේ මොකද්ද? පිටකොන්ද මැදින් වල ගහලා තියෙනවා. එතකොට මෙන්න මේක මහා පුරුෂ ලක්ෂණයක්. බලන්න මේ ශරීරයෙන් ඒ මහා පුරුෂයෙකුගේ ලක්ෂණ මනින විදිය. ඒතකොට චිතාන්ත රංස ලක්ෂණය කියලා ඒ ලක්ෂණයට කියන්නේ. ඒ වගේම වරුණ දැන් මේවා ඉගෙන ගනිද්දි එක ලක්ෂණයක් විතරක් දැන් අපි දැන් පිට මොකද චිතාන්ත රංස ලක්ෂණය කියලා. ඒ ලක්ෂණයට අර මුලින් කිව්වනේ ලක්ෂණ තව 17ක් ඒ ලක්ෂණ ටිකත් එක්ක මිශ්‍ර වෙලා එන විදිහට තමයි හිතට ගන්න ඕනේ. එතකොට ඒ තුල කෙරෙන්නා වූ අනුස්සතිය බුද්ධානුස්සතිය මා හිතන්න බැරි ගැඹුරකට යනවා. මේක අපිට මේ මහපුරුෂ ලක්ෂණ ටික හිතට අරගෙන නැමත නැමත මේවා වචනයෙන් කියව නුවණින් මෙනෙහි කරනකොට තමයි ඒ මහපුරුෂ ලක්ෂණ 4ක් 5ක් එකට හිතින්ම වාගෙන බලන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙව් එකේ මහපුරුෂ ලක්ෂණ 32ම බුදුරජාණන් වහන්සේ සිරිපතුල් වන සිට ශීර්ෂ මණ්ඩලය දක්වාම අපේ සිත නැමැති නැත අවදි කරගෙන බලන්න මේ ටික ඒකාන්තයෙන්ම හොඳට වඩා හොඳට පෙළ ගැසලා හිතේ මතක තියාගන්න ඕනේ. හොඳට මතක තියාගන්න ඕනේ. මේ ඊළඟට වරුණ ඒ චිතාන්තරංශ ලක්ෂණය. ඒක තමයි 18 වන මහපුරුෂ ලක්ෂණය. ඊළඟට 19 වන මහපුරුෂ ලක්ෂණය තමයි වරුණ නිග්‍රෝධ පරිමන්දල ලක්ෂණය. නිග්‍රෝධ කියන්නේ වරුණ නුගගහකට නමක් නේ. නිග්‍රෝධ කියන්නේ නුගගහට නමක්. එතකොට නුගගහක ලක්ෂණ තමයි නුගගහ රියන් 60ක් උසයි නම් වරුණ රියන් 60ක්ම පළලයි. එතකොට අසූරියනක් උසයි නම් ඒ නුගගහ අසූරියනක් පළලයි. එතකොට දිගින් පළලින් ඒ ගහ සමානව තමයි වැඩෙන්නේ. ආන්නේ වාගේ තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරය සමානව පිහිටලා තිනවා. කොහොමද? ශ්‍රී ශරීරයේ උස යම් පමණක් වේ නම් තථාගතයන් වහන්සේගේ දෑත දෙපසට දිග කරාට පස්සේ ඒ බඹයත් ඒවා ඒ ප්‍රමාණයම තමයි. යාවතක් වස්ස කායෝ තාවතක් වස්ස භ්‍යාමෝ හෝති. බඹය යම් පමණද උස දෙපමණයි. උසත් බඹය හා සමව පිහිටලා තියෙනවා. දැන් ඔය ලක්ෂණය ඔබේ ශරීරයේ වේව මගේ ශරීරයේ වේව බලන්න, එක්කෝ බඹය වැඩි ශරීරය කොටයි, එක්කෝ ශරීරය දිගයි බඹය අඩුයි. ආන්නීම තමයි අනිත් අයගේ ශරීර පිහිටලා තියෙන්නේ. මේ ශ්‍රී ශරීරය කෙසඟ මාත්‍රයකවත් ඒ ස්වභාවයෙන් වෙනස් වෙන්නේ නැහැ. ආන්නේක ශරීරයත් බඹයත් සමාන වීම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ නිග්‍රෝධ පරිමණ්ඩල ලක්ෂණය. එතකොට මේක මහපුරුෂ ලක්ෂණයක් වෙන්නේ ඇයි කියලා ඔබ ඇහුවොත්, මහපුරුෂ ලක්ෂණයක් වෙන්නේ වරුණ පුද්ගලිකුගේ ශරීරය දිහා බලනකොට සමහර කෙනෙකුගේ දෙපාය දෑත අනවශ්‍ය විදිහට දිගයි, සමහර කෙනෙකුගේ දන හිසෙන් පහළ කොටස දිගයි, සමහර කෙනෙකුගේ තුනටේ ඉඳන් දනහිස දක්වා තියෙන කොටස බොහොම මිටි, සමහර කෙනෙකුගේ තුනටේ ඉඳන් බෙල්ල දක්වා තියෙන ඒ කොටස බොහොම මිටි, සමහර කෙනෙකුගේ අනවශ්‍ය විදිහට දිගයි. අර ඒ ශරීර අවයව මනාව මුළු සමස්ත ශරීරයම අවයවයෙන් අවයවයට සමනුපාතිකව ඉතා සොඳුරු දසුන් බලන්නාට එළවමින් පිහිටලා තියෙන එක තමයි මේ මගින් කියන්නේ වරුණ. එතකොට මේක රූපයේ කෙරෙන වර්ණනාවක්ම නෙමෙයි වරුණ. රූපයේ පිළිබඳව වර්ණනාවක් නෙමෙයි. කෙනෙකුට හිතෙනවා මේ නිකන් අතිශයෝක්තියක් සාහිත්‍යයක් වර්ණනාවක් කියලා කෙනෙක් හිතුවොත් එයා අපරාධ වෙනවා. මේ කියන්නේ දැන් මේ ඔබේ වේවා මගේ වේවා මේ ලක්ෂණය ඔබ හෝ මා හෝ සමාහදුරව පිළිගන්නේ නැද්ද? ඔබට හෝ මට හෝ ලැබිලා තිබුණා නම් පිළිගන්න. මොකද ආරෝහ පරිණාහ සම්පත්තිය උසරසල්ලන මහතක් ඇති බව, ශරීරයේ සමතුලිත භාවය, මස් වැදලි ආදී දේලිලා නැ පෞරුෂාත්මක බව. අර දැන් සිහිය පොබ්බන්ද කාය ලක්ෂණය වගේ කිව්වහම වරුණ මොනතරම් තේජසද්ද මිනිස්සුක මොනතරම් වටිනා දෙයක්ද මේක?
0: දසවනස ඔක අපිට අතිශෝක්තියක් විදිහට දැනෙන්නේ නැති වෙන්න හේතුව තමයි දැන් අපි සමහරලාට සමහර සාමාන්‍ය මිනිස්යන්ගේ අපි ඉන්න සමාජයේ සමහර අයගේ දේහ ලක්ෂණයන් දිහා බලලා සමහර පුදුම වෙනවා. හරි පුදුම ලස්සනක් තියෙනවා කියලා කියන අවස්ථා තිබෙනවා. සමහර අවස්ථාවලදී බලනකොට එයාගේ පෞරුෂයේ දේහ ලක්ෂණ එහෙම කියලා කියන එහෙම බැලු බැලමට එකපාරම ඇහැ යන මිනිසුන් ඉන්නවා. ඉතින් අර එහෙම දිහා බලලත් අපි ওই විදිහේ AI ගැන ඒ විදිහට කතා කරනවා නම් මේක අතිශෝක්තියෙන් වර්ණනා කරන්න ඕනේ නැහැ නේද සවනස්? අපිට හොඳටම පැහැදිලි වෙනවනේ උන්වහන්සේගේ මේ මහා පුණ්‍ය සම්භාරයත් එක්ක පාරමී ගුණයන් එක්ක ලැබුණු මේ මහා ගුණය නැත්නම් ලක්ෂණයන් පිළිබඳව අපිට එහෙම සෑහීමකට සැනසීමකටපත් වෙන්න පුළුවන්.
1: පින්වත් වරුණ, ඉතාම පැහැදිලිව ඔබ කියපු කාරණය මේ වර්තමානය තුලත් ඇතමුන්ගේ රූප සහ ඒ රූපයි ස්වභාවය දැකලා එහෙම හිතනවා නම් මෙහෙවු සොඳුරු බුදුරුවක් දැකීමෙන් කොහොම ශ්‍රාවක මනස පුබුදීද? මේ හැමතැනකම කරන්නේ මේ ශ්‍රාවකයාට සතුට දැනවීම නෙමෙයි දරුණ. ශ්‍රාවකයාගේ නෙතද සිතද ශ්‍රාවකයාගේ සවනතද මේ උතුම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි බැඳී යනවා. ඒ බැඳී යාමෙන් නරකක් නපුරක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ බැඳී යාම තුළ සිද්ධවන්නේ ඌටයි ලාභයක්. ඒ ලාභය ලබා දෙන තමයි මේ උතුම් සොඳුරු රූපේ ලැබිලා තිනන්නේ. ඒක තමයි මෙතනින් සනිටුහන් වෙන්නේ මරුණ. දැන් අපි ගත්තොත් සාමාන්‍ය ලෝකෙ කෙනෙකුගේ රූපේ ලස්සනයි, කටහඬ ලස්සනයි, ඒ තුළ බැඳී යාම ඒට වසඟ වීම තුළ බොහෝ සෙයින් අනර්ථයක් සිද්ධ වෙන්නේ. ඔහුගේ රැඟුම්, ගැයුම්, වැයුම්, ගැයුම් මේවා දකින්නේ බලන්නේ. එතකොට ඒ බැලීම තුළ බලන කෙනාගේ ඒ බලන ශ්‍රාවකයාගේ කිසිසේත්ම හදවතේ මේ විරාගයක් ඇති වෙන්නේ නැහෙනි. දැන් මෙතන පරිපූර්ණ විරාගයක් ඇති වෙන්නේ. එනිසා අන්න එකයි වර්ණ මේ උතුම් රූපය දැකීම වටිනාකම.
0: ඇත්තරම මේ වගේ ලක්ෂණ ඇහෙනකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳ මේ කාරණා සිහිපත් කරනකොට දැන් අපි බුදුරජාණන් වහන්සේ හිතේ මවාගෙන ඉන්නේ ඇත්තරම මේ සමහර උත්සාහ කරනවා මේවා අතිශෝක්තීන් කියලා. එහෙම නැත්නම් මම දැක මේ ඊයේ පෙර දවසකත් සමාජ මාධ්‍ය තුල ඇතැම් ස්වාමීන් වහන්සේ ළමක් ඒ හඳුනා ගන්න ස්වාමීන් වහන්සේ නමක් විදිහට පෙනී ඉන්න කෙනෙක් සහ සාමාන්‍ය ගිහි සමාජයේ බොහෝ අපුල එහෙම නැතිනම් ගිහි සමාජයේ බොහොම සමාජ විරෝධී සහ ශාසනික විරෝධී අදහස් දක්වන අය දීපත් කරලා තිබුණා බුදුහාමුදුරුව සාමාන්‍ය මිනිස්සෙක් කියලා. අපිට එහෙම බුදුහාමුදුරුව සාමාන්‍ය මිනිස්සෙක් කියලා කොහොමත්ම හිතන්න බෑ නේද අපි ස්වාමීන් වහන්සේ? එහෙම හිතනවා කියන්නේම අපිටම කරගන්න වැඩ. මට හිතෙනවා එහෙම ස්වාමීන් වහන්සේ ඒ බුදුහාමුදුරුව සාමාන්‍ය මිනිස්සෙක් කියලා හඳුනන අවස්ථාව කිහිප තැනකදීම අපි ওই සමාජය අහලා තිබුණා. එහෙම හිතන්න කියලා අපිට එහෙම හිතන්න බෑ නේද අපි ස්වාමීන් වහන්සේ?
1: පින්වත් වරුණ, මිනිසා අභ්‍යන්තර ආධ්‍යාත්මික ගුණධර්ම වලින් පරිහානියට පත් වෙනකොට අන්න ඒ බඳු තත්වාරෝපණයන් තමා කෙරෙහි පිහිටුවා ගන්න කල්පනා කරන. මොකක්ද? උලාර ගුණ ඇත්ත වුන්ද තමා හා සමානයි, උලාර තෙද ඇත්ත වුන්ද තමා හා සමානයි, එතකොට ඒ ගරාහ වැටිච්ච පරිහානියටපත් වෙච්ච අදසන්තාන ඇති උදවියට බැහැ. ගුණවතුන්ගේ ගුණවත්කම්, සිල්වතුන්ගේ සිල්වත්කම්, තෙදවතුන්ගේ ඒ 이르දි, ඒ අධිමානුෂීය හැකියා සහ සාමාන්‍ය ප්‍රජා විග්මවා ගිය ඒ මහ මුනිවරුන්ට පිහිටන්නා වූ උලාර උදාර ඒ විස්මිත මනෝභාවයන් පිළිබඳව අදහසක් හිතට ගන්නට ඒ පුද්ගලයාට හැකියාව ලැබෙන්නේ නැහැ. එනිසා හිතන්න පුළුවන් කියන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේ සාමාන්‍ය පුද්ගලයෙක් කියලා ඒ විදිහට කියවෙන එක ගැන එතර පුදුම වෙන දෙයක්වත් නැහැ වරුණ. කාරණේ තමයි බුදුරජාණන් වහන්සේට කිසිදාක උවමනා වුනෙත් නැහැ. සැරියොත් මොගලන් පරම්පරාවට උවමනා වුනෙත් නැහැ. ලෝකය තුල මවිතය හෝ පුදුම ඇති කරන්න. සහ මේ රූපයෙන්වත් කටහඬින්වත් මෙනියම් බල පුළුවන් කාරකමකින්වත් සාමාන්‍ය මිනිසුන් භාග්‍යතුන් වහන්සේ කෙරෙහි හෝ දෙව්රම් බෙහෙර කෙරෙහි හෝ අද්දා ගැනීමට එබඳු හීන ගතික අදහස් තිබුණේ නැහැ. මේ සත්‍ය මේ සොඳුරු බුද්ධ රූපේ දවස කාගෙත් නෙතක ගැටුණනේ. එතකොට ඒ රූපයට ඒ විස්මිත ජීවිතයට කී කෝටියක් නම් වසඟ වුණාද නැත්නම් පැහැදුණාද? වසඟ වුණා කියන වදෙන්ටත් වඩා පැහැදුණාද? ඒ පැහැදීම තුලින් කොයිතරම් සිතක් සැලසුණාද? අන්න ඒක තමයි මේක ඊළඟ ප්‍රවේශයේ වරුණ. බුදු රූපේ කෙලේ පහ දින කෙනා සද්ධා ජාතව උපසංකමණය කරනවා, එළඹෙනවා. එළඹිලා ධර්මයේ ශ්‍රවණය කළා, ධර්මයේ පුරුදු කරනවා. පුරුදු කරන ධහම තුළින් විමුක්තියේ සුවය ශ්‍රාවකයාත් විඳිනවා. ඒ අත්විඳින දවසට භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය ගැන මුලින් යම් පැහැදීමක් තිබුණා නම් ඒ පැහැදීම කෝටි ප්‍රකෝටි ගුණිතයකින් ඒ ශ්‍රාවකයාට දැනෙනවා. අන්න එහෙම ධහමක් මේ දේශනා කරේ. එතකොට ඒ ධහම දේශනා කරපු ශාස්ත්‍රඥ වහන්සේ කියන්නේ මේ සාමාන්‍ය ලෝකයේ සාමාන්‍ය පුද්ගලයෙකුට කිසිසේත් සම කරන්න බෑ. ඒක බුද්ධ වචනේම තියෙන දෙයක්. ඒක මම හිතලා කියන එකක් නෙවෙයි. බුද්ධ වචනේ ඉතා පැහැදිලිව තියෙනවා. අහනවා මේ මහා ශ්‍රමණයන් වහන්සේ දෙවියෙක්ද? නෑ, මම දෙවියෙක් නෙමෙයි. එහෙනම් නාග ලෝකෙන් ඇවිල්ලා මේ මිනිස්සු සරගෙන ඉන්න කෙනෙක්ද? නෑ, එහෙම කෙනෙකුත් නෙමෙයි. එහෙම නැත්නම් කිසියම් යක්ෂ මේ අමනුෂ යක්ෂ ප්‍රජාවකට අයිති කෙනෙක්ද? නෑ, එහෙම කෙනෙකුත් නෙමෙයි. එහෙම නැත්නම් මිනිස්සෙක්ද? නෑ, මිනිස්සෙකුත් නෙමෙයි. ඉතින් දැන් මේ ද්‍රෝණ බමුණ තමයි ප්‍රශ්නේ අහන්නේ. ඉතින් කියනවා එහෙනම් දැන් මිනිසෙක් කියලා මිනිසෙක්ද කියලා හෝ මිනිසෙකුත් නෙමෙයි කිව්වා. දෙවියෙකුත් නෙමෙයි කිව්වා. බ්‍රහ්මයෙකුත් නෙමෙයි කිව්වා. නාගයෙකුත් නෙමෙයි කිව්වා. එහෙනම් කවුද? අන්න එතෙන්දි පැහැදිලි කරපොදේ ওই ප්‍රශ්නෙට උත්තරේ වරුණ. වරුණව ප්‍රශ්නෙට. භාග්‍යතුනම දේපනා කරනවා. යම් රාග, ද්වේෂ, මෝහ ආදියක් නිසා දෙවියෙකු පණවනවද? බ්‍රහ්මයෙකු පණවනවද? නාගයෙකු පණවනවද? මිනිසෙකු පණවනවද? ඒ රාග, ද්වේෂ, මෝහ ආදී මා කරේ විද්‍යමාන නැහැ. දැන් සාමාන්‍ය මිනිසාගේ හදවතේ රාගය උපදින අරමුණේ රාගය උපදිනවා. ද්වේෂ, මෝහ, මදමාන, ඊර්ෂ්‍යා උපදින අරමුණේම උපදිනවා. ඒ කියන්නේ කෙලෙස් පහළ වෙනවා. කෙලෙසුන්ගෙන් යුක්තයි, කෙලෙසුන්ගෙන් ආදෘතයි, කෙලෙසුන්ගෙන් තෙත් වෙලා. හැබැයි මහද ඒ බඳු කෙලෙසයන්ගෙන් තෙත් වීමක් නේ සියල්ල මම ප්‍රහාණය කරලා ඉන්නේ. ඔබ හිතන ආකාරයෙන් එහෙම මිනිසෙක් කියලා මම කියන්නේ නැහැ. මම හඳුන්වන සුදුසු තථාගතයන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ, සම්මා සම්බුදුරජාණන් වහන්සේ. පුණ්ඩරීකං යථාවග්ගු තෝයේන නූපලිප්පති නූපලිප්තෝ මිල් ලෝකේන තස්මා බුද්ධෝස්මි බ්‍රහ්මන්. අන්නේ ගාතාවෙන් තමයි වරුණ එදා භාග්‍යතුන් වහන්සේ හඳුන්වලා දුන්නේ. පුණ්ඩරීකං යථාවග්ගු තෝයේන නූපලිප්පති, ඒ කියන්නේ ගොහෝරු කලල් මඩේ සාරය උරාගෙන ඒ ජලය අතරින් ඉස්මතු වෙලා පෙති හෝ කිසියම් මලේ කොටසක් හෝ ජලයේ ස්පර්ශ නොවි විකසිතව සුවඳ විඳා පැතිරෙන හෙළපියුමක් බඳුයි බුදුරජාණන් වහන්සේ. ආන්න එතකොට පැහැදිලි යතන දැන් සාමාන්‍ය ලෝකයා කියන්න හදන්නේ ගොහරු මඩේම ඉන්නේ කියන එකනේ. ගොහරු මඩේ නෙමෙයි, තථාගතයන් වහන්සේ හෙළපියුමක් වාගේ. හෙළපියුමක් වාගේ කියන්නේ දැන් මලක් පිපුණාම දියේ පිපෙන මලක්, නෙළුම් වර්ගයේ වේවා, මානෙල් මලක් වේවා, ඒ නටුව බහැලා තියෙනවා තමයි වතුර ඇතුළට. නමුත් වරුණ ඒ කිසිම පෙත්තක් අර කලල් ජලයේ ස්පර්ශ වෙන්නේ නැහැ. ආන්නේම ජීවිතයක් භාග්‍යතුන් වහන්සේගේ ජීවිත. එනිසා අය සාමාන්‍ය කියන අදහස කිසිසේත් එහෙම ආරෝපණය කළ හිතන වාරයක් පාසා මහා කුසල් ඒ හිතන අයට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා බොහොම සිහිකල්පනාවෙන් මේ කාරණිය ග්‍රහණය කරන්නට ඕන. වැරදුනොත් නිවැරදි කරන්න කල්පගානකින්වත් හම්බ වෙන්නේ නැහැ. වරද්දට යොමු කරන අයත් එදාට ඇත්තේ නැහැ. ඊළඟ ලක්ෂණය වරුණ සමවත්තක් කන්ද ලක්ෂණය කියන්නේ මෙතන කියන්නේ මේ ගෙල පිළිබඳ බෙල්ල. සාමාන්‍ය කෙනෙකුගේ ගත්තොත් ඇතැම් අයගේ මේ ලෝකේ බෙල්ල දිග, කොක්කුන්ගේ වගේ බෙල්ල දිගයි. ඇතැම් කෙනෙකුගේ බෙල්ලක් නැති තරමට මේ හිස මූණ ඇලිලා තියෙනවා කඳට. ඇතැම් අයගේ බෙල්ල ඉතාම පළල්. කතා කරනකොට සමහරට අයගේ බෙල්ල නහරමත් වෙනවා. එනිසා අර මිහිරි හඬක් නැගෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේගේ ඒ ගෙල රන් කලයක කරවාගේ වට වෙලා ඉතා ලස්සනට පිහිටලා තියෙනවා. කතා කරද්දී නහර මතු වීමක් හෝ ඒ වගේ විરૂප රූපයක් නැහැ. එනිසා ඒ බෙල්ලේ රැලි වැටිලා හිම නැහැ. එනිසා මිහිරි කටහඬක් නැගෙනවා. අන්න එකට කියනවා සමවත්තක් හඳ ලක්ෂණය කියලා. මොන බලන්නේ බෙල්ලේ ඒ තියෙන සුන්දරත්වය. ඊළඟට වරුණ රසග්ග සග්ගී ලක්ෂණය. රසග්ග සග්ගී කියන්නේ භාග්‍යතුන් වහන්සේම සිරිමෝ මඩලෙන් දේශනා කරනවා සත්සියයක් රසනහර. ඒ කියන්නේ රසනහර කියන්නේ වරුණ ආහාර ඕජාව ශරීරයට ඇතුළු කරගෙන පතුරවන ඒ නහර මේ ග්‍රීවයේ තියෙන බෙල්ල තියෙන බෙල්ලට උඩුකුරුව පිහිටලා තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ වරුණ දැන් අපි නම් ආහාරයක් ගත්තාම ආමාශ ගත වෙලා බඩවැල් හරහා යනකොටනේ ඒ ආහාරයේ දිනවල යෝජාව ශරීරයේ පැතිරෙන්නේ. එහෙමනේ අපේ ශරීරේ නම් තථාගතයන් වහන්සේගේ ශරීරයේ තල ඇටයක් පමණ පුංචි ආහාරයක් දිවේ තැමුවක් එහි රසය ඒ ඕජාව ඕජා රූපය කියලා ගත්තේ නැහැ අපි කනබෝන ආහාරي ආන්නේ ඕජා රූපයෙන් මේ රූප පාලනය කරන්නේ ආන්නේ ඕජා රූපය නිසා ඒ ඕජා රූපය මේ සිරිමුව මඩලේ යම් ආහාරයක් තියෙනකොටම ඒ ඕජා රූපය ශරීරේ පැතිරලා යනවා එනිසා ඒ පැතිරලා යන නිසා තමයි අර වරුණ දුෂ්කර ක්‍රියා කරපු කාලේ එක බත් ඇටෙන් එක මුං ඇටෙන් තථාගත ශ්‍රී ශරීරය යාපනය කරන්න පුළුවන් වුණේ පවත්වන්න පුළුවන් වුණේ ඒක මහා පුරුෂ ලක්ෂණයක්. එතකොට අනිත් පුද්ගලයන්ගේ එසේ පිහිටලා නැති හින්දා තමයි ඒ පුද්ගලයන්ගේ ශරීරයේ ඕජාව අර ආහාර මනාව පැතිරෙන්නේ නැත්තේ. ආහාර දිරවන්නේ නැහැ. ලෙඩ රෝග බහුල වෙන්නේ අන්නේ රස අනුභව කරන ආහාරයේ ඕජාව මුළුමනින්ම ශරීරයේ පතුරවන්න සමත් ඒ රසනහර ප්‍රමාණයක් පිහිටලා නැති නිසා. එනිසා අපේ ආහාර දිරවන්න අපි අමුතුවෙන් බෙහෙත් වර්ග ගන්න ඕනි. අපේ ආහාර දිරවන්න අපි වළඳුවට පස්සේ ඇවිදින්න ඕනි. නැත්තම් තරබාරු වීම නේක ලෙඩ රෝග හැදෙනවා. තථාගතයන් වහන්සේට එහෙම වෙන්නේ නැහැ. මෙන්න මේක මහා පුරුෂ ලක්ෂණය. රසග්ග සග්ගී ලක්ෂණය. බලන්න ශරීරයක තියෙන ආශ්චර්ය වරුණ. දැන් මේ ලක්ෂණය නිසා මුළු බුද්ධ රූපේම නිරෝගී. දැන් අපිට හැදෙන වැළඳෙන රෝග හැදෙන්නේ නැහැ ශ්‍රී ශරීරයට. ඒ කියන්නේ රෝග හැදෙන්නේ නැම කියන එක නෙමෙයි. වාත අමාරු හැදෙච්ච අවස්ථා අන්තිම කාලයේ ලේයතිය සාරය වගේ තත්ත්වස්ථා තියෙනවා. ඒක කර්මානුරූපයි. ඒක එහෙම තමයි. ඊළඟට වරුණ ඊළඟ ලක්ෂණය තමයි සීහ හනු ලක්ෂණය. සීහ හනු කියලා කියන්නේ සිංහයාගේ යටි හක්ක සම්පූර්ණයෙන්ම පිහිටලා තියෙනවා. ඒ කියන්නේ පරිපූර්ණ බවක් තියෙනවා. උඩු හක්ක අසම්පූර්ණ. තථාගතයන් වහන්සේගේ යටි හනු උඩු හනුව සිංහයෙකුගේ යටි හනුව වගේ පරිපූර්ණව පිහිටලා තියෙනවා. දැන් මේක මේ වෙන කියන්න උපමාවක් නැහැනි. කාගේ හනුව වගේ කියලාද කියන්න තියෙන වරුණ? අලේගුගේ කියලා කියලා හරියන්නේ නැහැනි. කියන්න තියෙන්නේ මේ සිංහයෙක් උපමා කරගෙන. දැන් අර මිනිස්සයෙකු වගේ කියලා කියනවා නම් ඒ මිනිස්සර මහ පුරුෂ ලක්ෂණ තියෙනවානේ. එහෙම කියන්නත් බෑ. ඒ නිසා දැන් මේක තේරුම් ගන්න ඕනේ මේ සිංහයෙකුගේ ශරීරයේ පූර්වාර්ධය වගේ තේජාන්විතයි. සිංහයෙකුගේ හනු බඳුයි කියලා මෙහෙම කියන්නේ වෙන කියන්න උපමාවක් නැති නිසා. ඒ මොකාට උපමා කරන්නද? දෙවියෙකුගේ බ්‍රහ්මයෙකුගේ ශරීරයට උපමා කරලා කියන්නද? කියන්න විදියක් නැහැ. එතකොට මේ කියන්නේ උපමාවක් පෙන්වන මෙන්න මේ වගේ කියලා යම් අදහසක් ගන්න විතර එතනින් පුළුවන්කම ලැබෙන්නේ. නැත්තම් සිහිකේ සිංහයේ මොන දිහා බල්ලා ඒ මේ වගේ කියලා එහෙම හිතුවට හරියන්නේ නැහැ. මේක ශ්‍රද්ධාවන්තයන්ටයි ඥානවන්තයන්ටයි මේ විෂය. ශ්‍රද්ධාවන්තයන්ටයි ඥානවන්තයන්ටයි ඒ අයටයි මේ විෂය.
0: ඊළඟ ලක්ෂණය.
1: එතකොට වරුණ මේ 22 මහා පුරුෂ ලක්ෂණය ඒ සීහ හනු තථාගතයන් වහන්සේගේ සිරි මෝමඩලේ පිහිටා තිබීමෙන් ඊළඟ ලක්ෂණ වලින් කියනවානේ දනදා වහන්සේලා 29ක් වැඩ ඉන්නම කියලා සිරි මෝමඩලේ. එතකොට ආන්නේකට සුදුසු වන මෝමඩලක්. දැන් අපිට දැන් මේක මේ කවතකින් කිව්වහම මේ චිත්ත රූපයක්ව මවා ගන්න එක පහවොද කියලා ඔබ හිතන්නකෝ. කාගේ දිහා බැලලා මෙන්න මේ වගේ කියලා හිතන්නද? ඒක තමයි ලෝකයේ සාතිසේ දුර්ලභ රූපයක් කියලා කියන්නේ. ඉතින් මේව අනුසාරයෙන්වත් පැහැදීම ඇති කරගෙන තිබ්බොත් කෙලවරක් නැති බව ගමනේ ආව වගේ තව කොච්චර කාලයක් යන්න වේද කියලා ඔබටවත් මටවත් කිව හැකිද වරුණ? එනිසා කවදා හරි දවසක බුදු කෙනෙක් හරි දැකලා සිත පැහැදෙලා මේ ප්‍රශ්නේ අවසන් කරගන්න මෙන්න මේ සංඥාටක හිතට අරන් තියෙන එක හොඳයි. ඇත්තටම මොකද්ද පෙර පිනකට මේව අහගෙන ඉන්න මිනිසුන්ට මේව මේ තවනත වැකෙන්නේ කියලා මට නම් හිතෙන්නේ වරුණ. මේ මේව ඇහෙනකොට දැන් මේ මගේ හිතට යනවනේ මේ සංඥා. දැන් මේ ඔක්කොම කටපාඩම් හිටින එකක් නැහැ. නමුත් මේ ගැන මේ මොහොතේ හිතේ බොඳු රූපේ මැවෙනවනේ. අර බණ පොතේ තියෙනවනේ වරුණ පෙර ඈත යුගයක වනාන්තරයක ඇවිදගෙන යද්දී එක්තරා පුරුෂයෙකුට මොහෙක් දකින්න ලැබෙනවා. මේ මුවා වරුණ අනිත් මුවන් වගේ නෙමෙයි රන්වන් පාටින් මේ ශරීරයේ යුක්තයි. එතකොට සංඥාවක් හිතට එනවා මේ තිරසංගත සතාගේ ශරීරයත් මෙහෙම රන්වන් පාට වුණානේ. තථාගතයන් වහන්සේලා ලෝකේ පහළ වෙනවලු කලින් කලට ඒ බුදුරජාණන් වහන්සේලාගේ ශරීරත් රන්වන් පාටයිලු කියලා මෙයාගේ අද්ද කිස්සෙනවා. ඒ පැහැදිච්ච එකට ඒ පැහැදිච්ච එදා ඇති කරගත්තු චිත්ත ප්‍රසාද මාත්‍රේ හේතු වුණා කියනවා අපේ බුද්ධ ශාසනේ රහත් වෙන්න පැවිදි වෙලා. ඉතින් වර මේව සොළුපටු කාරණා නෙවෙයි. දැන් අද දවසේ මේ සිත්නේ දසබෝ සාගතාමෙන් කෙනෙක් මහා පුරුෂ ලක්ෂණයක් දෙකක් අහලා හිතේ පැහැදීම ඇති කරගත්තා කියන්නේ නිවන් පිණිස පාරමිතාවක් සම්පූර්ණ කර ගැනීම. මේකේ අභ්‍යන්තරය එදාට තේරෙයි. අදරණන් තේරෙන එක අද සමහර විට වැටහෙන එකක් නෑ. ඒ අරහත්ඵල විමුක්තිය ලැබුවා වැටෙයි. භාග්‍යතුන් වහන්සේගේ සොඳුර රූපය පිළිබඳව පහදවාගත් සිතට ලබා දෙන්න පුළුවන් ප්‍රතිලාභයක උලාරත්වය කියලා. ඉතින් ඒ නිසා මේවා නිතර සාකච්ඡා කරන්න ඕනි, දේශනා කරන්න ඕනි, අසන්නට ඕනි. ඒ කතා කළ යුතුම දෙයක් මේ කතා කරන්නේ. වෙන මොනවා කතා කරන්න? අපි බුදුරජාණන් ශ්‍රාවකවලෙස. නිසා හැමෝගෙම සිතේ පැහැදීම පිණසම හේතු වේවා නේද වරුණ?
0: අනිවාර්යයෙන්ම අපි ස්වාමීන් වහන්සේ පැහැදීම වගේම අපි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අර කිව්වා වගේ දැන් අපිට යම් කෙනෙකුගේ යම් ලක්ෂණයක් අර අපි කිව්වා වගේ සමාජයේ එහෙම යම් ලක්ෂණයක් දකිනකොට ලස්සන කෙනෙක් දකිනකොට එහෙම ඒ ලක්ෂණ පුරුෂ ලක්ෂණයන් සාමාන්‍යයෙන් අපි දකිනකොට අපිට තේමතු වෙනනේ අනේ මේ මේ මේ මේ මිනිස්යාගේ මේ මේ ලක්ෂණේ වගේද බුදුරජාණන් වහන්සේ කියලා. ඒතකොට බුදුරජාණන් වහන්සේ තමයි අපි අරමුණ එන්නේ. මේ ආග ඔබ වහන්සේ කියපු කාරණා තමයි සිහිපත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ ආකාරයෙන් පැවතුණානේ. මේ ඒ ගුණය ඔබට ඕනෑම මොහොතකී මේ ගෙදරින් ඉඳලා බුදුහාමුදුරු හිතින් මවාගෙන පරයන්කයක් බැඳගෙන එහෙම කරන්න ඕන දෙයක් නෙමෙයි. ඔබ සෑම ඉරියව්වකදීම මේ බුදුගුණ මනසිකාරය කරන්නට හොඳ ප්‍රස්තුත තමයි මේ බුදුගුණ සිහිපත් කරන්නට හොඳ අවස්ථාව තමයි මේ මහපුරුෂ ලක්ෂණයන් පිළිබඳ සිහිපත් කිරීම. ඉතින් අපි ඊළඟ සතියේදී අපට පුළුවන් ආකාරයෙන් තිබෙන ඉඩකඩත් එක්ක ඒ උතුම් මහපුරුෂ ලක්ෂණයන් පිළිබඳ සාකච්ඡා කරමු. අද වැඩසටහන නිමා කරන්න කාලය ලැබිලා තිබෙන්නේ අපි අති පූජනීය වන්දනීය බලංගොඩ රාජ ස්වාමීන් වහන්සේට. මේ දහම් කරුණු තවත් වූසේ බොහෝ දෙනාගේ සිත් තුළ බොහෝ සමීපව දැනෙන ආකාරයෙන් දේශනා කරන්නට උන්වහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවා දිගාසිරි ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහෝ කල සසු නඹර බබලවන්නට උන්වහන්සේට කායික මානසික සුවතාවය ඇති වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් ඒ සියලු කුසල් උතුම් නිර්වාණ ශාන්තිය පිණිසම හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අද වැඩසටහන අපි මෙලෙස නිමාවටපත් කරනවා.
1: සාදු සාදු සාදු භෝම සතුටින් මම අනුමෝදම් වෙනවා. පින්වත් වරුණ ඇතුළු පවුල හැමෝටම net fm කාර්ය මණ්ඩලය සියලු දෙනාට මේ උතුම් දහම් පිළිසඳරට ඒකාත්මී වූ හැමෝටම සුවසේ මේ කියා දුන් දහම් කරුණු ජීවිතයට පමුණුවාගෙන දහමේ අමා මිහිර විඳින්නට වාසනාව භාග්‍ය සැලසේවා. සිත් නැතින් බුදුරජාණන් වහන්සේ දැකගෙන ඒ උතුම් බුදු ගුණ පසක් කොට හඳුනාගෙන දහම් මඟ ගමන් කරන්නට මඟ පෙන්වීමක්ම වේවා කියලා මම ආශිර්වාද කරනවා.
0: සාදු සාදු සාදු බොහොම සතුටින් අනුමෝදන් වෙනවා. අපි අද වැඩසටහන නිමා කරන වෙලාවේ ඔබට සිහිපත් කරනවා නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසලා මේ වැඩසටහන නැවත අහන්නට. පොසොන් උදානයේට ආසන්නයේ සිටින නිසා ඒ සඳහා සිත සූදානම් කරගන්න අපි ඔබට ආරාධනා කරනවා. ඒ සිත සූදානම් කරගෙන 27 වෙනිදා හවස ඔබ බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට එන්න, විශේෂයෙන්ම ඌව පළාතේ ඉන්න අය බදුල්ල, බණ්ඩාරවිල, වැලිමඩ, ඒ වගේම දියතලාව, රත්නපුරේ මේ ඉන්න අයට හරි පහසුවෙන් එන්න පුළුවන්. බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට එදාට අපි බුදුරජාණන් වහන්සේ, මහරහතන් වහන්සේ මේ උතුම් පුණ්‍ය භූමියට වඩමවනවා. එදා ඉඳලා 27, 28, 29 වන පොසොන් පුර පසළොස්වක පොහෝ දවසේ රාත්‍රීක්ම යනතුරුත් අවසාන ශ්‍රාවකයා වඳින තුරුත් අපි මේ නේත්‍ර අභිවන්දනා මහා ධාතු නමස්කාර පින්කම සිදු කරනවා. ඒ බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ සහ බණ්ඩාරවිල නගර මැදේ පවත්වන නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් කලාපයට සමගාමීව අපේ අතිපූජනීය බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති පොල්ගම්පල ඉන්දානන්ද නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි බණ්ඩාරවිල තරුණ බෞද්ධ සමිතියත් සමග එකතු වෙලා තමයි මේ අසිරිමත් පින්කමලවට දෙයට දායාද කරන අපේ පතුම් මහත්මයලා එක්ක එකතු වෙලා. ඉතින් ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා වෙසක් පහන් කූඩුව, ඒ වගේම මහා තොරණ, මේ ආදී කොටගත් ආමිස කලාපයත් එහිදී පැවැත්වෙනවා, බැතිගී සරණිය පැවැත්වෙනවා. ඊට අමතරව පුර පසළොස්වක පොහොදා අපි ප්‍රතිපත්තියට මුල් තැන දෙමින් ප්‍රතිපත්ති පූජාව, ශ්වේත පූජා වැඩසටහනත් එක්ක ලංකාවේ කීර්තිමත් ගරු දේශකයන් වහන්සේලාගේ ගෞරවනීය වැඩමවීමෙන් අපේ වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ, මොළමුරේ සුජාත ස්වාමීන් වහන්සේ, මැදිරිගිරිය පුණ්‍යසාර ස්වාමීන් වහන්සේ ආදී කොටගත්තු ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ වැඩමවීමෙන් සිදු කරන, ඒ වගේම නේත්‍ර අභිවන්දනා මහා පින්කම තුළ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීම තුළම මහා පින් කන්දරාවක් ඔබට රැස් කරගන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මේ පින්කම් මාලාව එක්කතු වෙන්නට ඔබට ආරාධනා කරනවා. ට්‍රැවල් නිතායතනය පිළිබඳවත් සිහිපත් කරන්නන් ඔබට බුදුරජාණන් වහන්සේ දෑසින් දකින්නට ලැබෙන අවස්ථාවක් සේ සලකා දඹදිව බුද්ධ භූමි කරා යන්නට හොඳ අවස්ථාවක් උදා කර දෙන්නට ට්‍රැවල් නිතායතනය කටයුතු කරන අපි ස්වාමීන් වහන්සේ සිහිපත් කළා. බුදුරජාණන් වහන්සේගේ සතර ස්ථාන දැකලා, නැත්නම් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු සිද්ධස්ථාන දැකලා වැඳීමත් මහා පුණ්‍යස්කන්ධයක් රැස් වෙන, එහෙම නැත්නම් ජීවමාන සංඥායම් බුදුහාමුදුරුව වඳින අවස්ථාවක් ලෙස මිහිඳු මහරහතන් වහන්සේ සිහිපත් කළායි කියන කාරණේ. ඉතින් ට්‍රැවල් නිතායතනයේ ඒ උතුම් අවස්ථාව තමයි ඔබට ලං කරන්නට කටයුතු කරන්නේ. අගෝස්තු මාසයේ ඉඳලා නොවැම්බර් දක්වා වූ කාලයේ ඊළඟ දඹදිව වන්දනා චාරිකාවන් ටික, වන්දනාවන් ටික සූදානම් කරමින් පවතින්නේ. කතා කරන්න 0112 862 363, 0112 862 363, 0767 163 872 අංකය විවෘතව තිබෙනවා. අපි වැඩසටහන එමනම් නිමාවට පත් කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාවෙන් වැඩසටහන අහන්නට ආරාධනා කරනවා හැමට. මේ අසිරිමත් වූ පොසොන් උදාවෙන් සිත බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය කෙරෙහිම නැඹුරු වේවායි ප්‍රාර්ථනා කරනවා. හැමට තෙරුවන් සරණයි.
2: නෙත් අසපුව. නෙත් අසපුව.
3: සිතෙන් තසපුව වැඩසටහන නිමාවට පත්වෙද්දී ඔබට සිහිපත් කරන්නට ඕනේ නේත්‍රාලෝක ධර්මවිජය පොසොන් උදානයේ 2026 බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන තමයි පැවැත්වෙන්නේ. ඉතින් ජූනි 26 වනදා සිකුරාදා රාත්‍රී 7ට බණ්ඩාරවෙල පොසොන් මහා පෙරහර වීථි සංචාරය කිරීම ආරම්භ වෙනවා. ඉන් අනතුරුව 27 වනදා සවස 4 සිට නේත්‍රාභී වන්දනා මහා 13 නමස්කාර පින්කම් මාලාව ආරම්භ වෙනවා. ලෝතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥ අස්ති ධාතුන් වහන්සේ වගේම තායිලන්තයේ සංගරාජ ස්වාමීන් වහන්සේ පූජා කරන්නට යෙදුණු සර්වඥ අස්සි ධාතුන් වහන්සේ වගේම බුරුම දේශයෙන් බක්කුල මහා චෛත්‍ය රාජානන් වහන්සේ උදෙසා පූජා කළ සර්වඥ අස්සි ධාතුන් වහන්සේ ඔබට දැක බලාගෙන නමස්කාර කරන්නට පුළුවන් කමක් තිබෙනවා. ඒ වගේමයි සිවිලි මහරහතන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේ වගේම බක්කුල මහරහතන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේත් ඔබට නමස්කාර කරන්නට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් පොසොන් පුරපසළොස්වක පොහෝදා මධ්‍යම රාත්‍රී ඉක්මවන තෙක්ම ඔබට නේත්‍රාභී වන්දන මහා ධාතු නමස්කාර පින්කම් මාලාව තුළ මේ සියලු ධාතුන් වහන්සේ නමස්කාර කරන්නට පුළුවන් කමක් තිබෙනවා.
2: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්
4: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න.
6: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට.
7: තන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
8: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
9: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
8: මාරයිනේ
7: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636.

0: ලුණු
1: අලුතෙන කඩමු මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2787 87 කසාගල සමුග ව්‍යාපාරයේ වෙතින්

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පොහෝදා.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසථය සමාදන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවින් දම් දෙසුම් අහන්න.
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පොහෝදා. අපි බණ්ඩාරවෙල යමු, අපි බණ්ඩාරවෙල යමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි.
0: සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.
2: කවදත් අලුත් කාගෙත් නෙත්.
3: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
4: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
3: යස් යස්. එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න.
4: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
3: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා. WhatsApp 0711 95 95 95. net fm facebook live.
5: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිත්

0: රාජානන්ගේ දහම් අමාවෙන් හෙළය බැබැලුණු පුසුන් පුහෝදා.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී
1: උදැසන හයට අෂ්ඨාංග උපෝසතය සමාධන්ව සිරිලක චිරප්‍රකට යතිවරමුවින් දම්දිසුම් අහන්න
0: ආශිර්වාද පූජාවේ යෙදෙන්න.
1: නිත්‍යෆම් ශ්වේත පූජා, ශ්වේත පූජා
0: පුසුන් පුහෝදා. අපි බණ්ඩාරවෙල යමු, අපි බණ්ඩාරවෙල යමු.
1: අනුශාසකත්වය විහාරාධිපති පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමේ,
0: සංවිධාන සවිය බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමය.
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: ධාතු නමස්කාරය
1: උත්තම මුනිදා වඳින්නට පුසුන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපි බණ්ඩාර වෙල යමු බණ්ඩාර වෙල යමු කවතත් අලුත් කාගෙත් නෙත්

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අද නෙත්FM ධර්මදක්ෂිණාවේ දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු.
2: අයිබුවන්, පින්බර රාත්‍රයක් ඔබ නෙත්FM ධර්මදක්ෂිණාව ශ්‍රවණය කරන්ටයි සූදානම් වෙලා ඉන්නේ. ධර්මදක්ෂිණාව ශ්‍රවණය කරන්ට මත්තෙන් අපි ඔබට මතක් කරනවා අමමේනී බුදුපියාණන් වහන්සේගේ උත්තම වූ ශ්‍රී සද්ධර්මය අනුපුතු මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට රැගෙන උතුම් පොසොන්පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් නෙත්FM රේඩියෝව සිදු කරන නේත්‍රාලෝක ධර්මවිජය පොසොන්නුදානය මෙවර පැවැත්වෙන්නේ සිහිලස් බණ්ඩාරවිල පුරවරයේදී. ඉතින් අපි ගෞරවයෙන් මතක් කරන්න ඕනේ බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති පූජනීය වන්දනීය පොල්ගම්පොළ ඉන්දානන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේ, උන්වහන්සේගේ උපදේශ අනුශාසනා පරිදි බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය මේ පින් කටයුතු සංවිධාන කරනවා. ඉතින් ඔබට හැකියාව තිබෙනවා උතුම් වූ බක්කුල මහාසෑයේ තැන්පත් කොට තිබෙන සර්වඥ ධාතුන් වහන්සේ, බක්කුල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ, සීවලි මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ, එවැගේම තායිලන්තයෙන් අපට ලැබුණු උතුම් වූ ධාතුන් වහන්සේ දැක බලා වැඳ පුදා ගන්නට නේත්‍රාභිහි වන්දනා මහා ධාතු නමස්කාරය පැවැත්වෙන බණ්ඩාරවෙල ඒ ජූනි මාසේ 27-28 සහ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනේදී. එවගේම පොසොන් පොහෝදා ශ්වේත පූජා සජීවී පින්කම් මාලාව පවත්වනවා. ලංකාවේ බොහොම ප්‍රකටම ධර්මදේශකයන් වහන්සේලා රාශියක් එදින ධර්මදේශනා සඳහා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට වැඩම කරවීමට නියමිතයි. එවගේම මතක් කරන්න ඕනේ පොසොන් තොරණ, පහන් කූඩු, දන්සැල්ලාදී සියලු ආමිස පූජාවන්ගෙන් සමලංකృత වුණු නේත්‍රාලෝක ධර්මවිජය පොසොන් උදානයත් බණ්ඩාරවෙල නගරයේ පුරාම මේ දින කිහිපයෙන් පැවැත්වෙනවා. ඉතින් මේ පොසොන් මහේ අසිරිය විඳගන්නට ඔබටත් අපි ආරාධනා කරනවා මේ පොසොන් පොහොයට අපි බණ්ඩාරවෙල යමු කියලා. ඒ අතරේ මේ උතුම් වූ ධර්මානුශාසනා සඳහා ඔබේ පින්බර දායකත්වය ඔබට ලබා දෙන්නට පුළුවන්. 0777-275-214 අංකෙන් අපේ කෞෂයට කතා කරලා ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්නත් ඔබට හැකියාව තිබෙනවා. එහෙමනම් අපි ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. වැඩම කළා වූ පින්වත් දේශකයන්න් වහන්සේට අපි ආරාධනා කරනවා නමස්කාර පූර්වකව මේ උතුම් වූ ධර්මානුශාසනාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
3: සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා

වන කාලෝ අයං බදන්තහා නමෝතස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුණෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුණෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුණෝ සම්මා සම්බුද්දස්ස උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්මෝ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට ඇති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී අපේ පින්වතුන් හැම දෙනාම මේ වෙලාවේ සූදානම් වෙලා සිටින්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. පිඟුතුනි, අද මා ධර්මානුශාසනාව සඳහා මාතෘකා වශයෙන් තෝරාගන්න කල්පනා කරගන්නට යෙදුනා ධම්මපද පාළියෙහි පාප වර්ගයට අයත් බොහොම විශේෂ ගාථා රත්නය. පිඟුතුනි, මේ ධම්මපද පාළිය, ඒ වගේම පේතවත්තුව, විමානවත්තුව වැනි මෙන්න මේ දහම් කොටස් භාග්‍යවතුන් වහන්සේ අපට කොයිතරම් අනුකම්පාවෙන් දේශනා කරපු දේශනාවල්ද. පිඟුතුනි, මේවා තුළ අපට නොපෙනෙන මහ විශාල ගැඹුරක් තියෙනවා. සමහර අය පිඟුතුනි හිතනවනේ මේ දහම් කතාවකින් කොහොමද අපේ නිවන් මඟ පසක් කරගන්නේ කියලා. ඉතින් හුඟක් දෙනෙකුට මේ අසද්ධාවන්ත භාවය නිසා ඇතිවෙන සිතුවිලි, සද්ධාව නොමැතිකම නිසා ඇතිවෙන සිතුවිලි. පිඟුතුනි, බුදුරජාණන් වහන්සේ අපට යම්කිසි දහමක් දේශනා කරා නම් ඒ සියලුම ධර්මයන් දේශනා කළේ අපගේ නිවන් මඟටම පමණයි. නිවනින් පරිබාහිර වෙන එකඳු

0: වචනයක් භාග්‍යතුන් වහන්සේ මේ විදියට අපට අනුකම්පාවෙන් දේශනා කරලනේ. උන්වහන්සේ දේශනා කරලා තින්නේ අපට අනුකම්පාවෙන් නිවනට අත්‍යවශ්‍යම වෙන ටිකක් විතරයි. ඒ නිසා තමයි අපි කියන්නේ අනුනං අනධික. මේ ධර්මයේ අඩුත් නේ, මේ ධර්මයේ වැඩිත් නේ. සියලු ආකාරයේම පරිපූර්ණ ධහමක් මේ ධහම. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේගේ මේ උතුම් වූ ධර්මය තුළ පිඟුතුනි අපිට විවිධ පැතිකඩයන් වලින් තමයි නිවන් මඟ ආවරණය කරලා තියෙන්නේ. දැන් ඔය පේතවත්තු වගේ දහම් කොටස් ගත්තම, විමානවත්තු වගේ දහම් කොටස් ගත්තම, හිතන්නකො භාග්‍යතුන් වහන්සේගේ ශාසනය කියලා කියන්නේ හරියට මහා නුගුරුක්ෂියක් වගේ නං. නිවන කියන්නේ මහා නුගුරුක්ෂියක් වගේ නං. ඒ ශාසනයට ඇතුල් වෙන ශ්‍රාවකයන්ට හරියට නුගගහේ සමහර කෙනෙක් කඳ මතින් නගින්න පුළුවන්. සමහර කෙනෙක් අතු වලින් එල්ලීලා නගින්න පුළුවන්. සමහර කෙනෙක් ඒ නුගගහේ වැල් මතින් නගින්න පුළුවන්. හරියට නිකන් ওই පේතවත්තු විමානවත්තු කතා. අර නුගගහට වැල් මතින් එල්ලීලා නගිනෝ වගේ තමයි මේ සම්බුද්ධ ශාසනයේ නෙමෙති නුගුරුක්ෂේට කෙනෙක් එළඹීම. භාග්‍යතුන් වහන්සේ ඉච්චරටම අනුකම්පාවෙන් තමයි අපට ඒව දේශනා කළේ. තිරිස අපේ පින්වතුන් හැම ධර්ම කොටසක් කිරිහිම සද්ධා උපදව ගන්න එක තමයි වටින්නේ. මොකද අපි සමහර ලාවට ඔය මේ කාලෙත් ඉතින් හරියට අහනවා විවිධ මිත්‍යා අදහස්. සමහර පින්වතුනේ ජාතක කතා ප්‍රතික්ෂේප කරනවනේ. ඒව මේ පසු කාලීනව ගැමි කතා. පසුකාලීනව මේ සාහිත්‍ය වශයෙන් ලියපු කතා කියලා තමයි සමහරු ඒ ජාතක කතා දකින්නේ. දීකේ කිනාට තින් ඒක තීරණ විදිය. තින් මද නුවණ තියෙන කෙනෙකුට පිඟුතුනි මේ ධර්ම අවබෝධය කරගන්නවා කියන එක හරිම දුෂ්කරයි. කර හොඳ නුවණක් තියෙන්න ඕන ධර්ම අවබෝධය කරගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරාට ඒක හැමෝම ප්‍රතිඵල ලබන්න බෑනේ. ඉතින් විවිධ ඇට විවිධ අදහස් ඒ වගේ ඉන්න පුළුවන්. ඒක තමයි ඒ අය එකිනෙකා තුල පවතින නුවණ ප්‍රමාණය. දැන් ওই ජාතක කතා සම්බන්ධයෙන් අපේ සමාජයේ සමහර පින්වතුනි හරියට විවේචනය කරනවානේ. AI විවේචනය කරන අදහස බලන්නකෝ. ඔන්න එකක් තමයි හැම ජාතක කතාවකම එකම රජ කෙනෙක් ඉන්නේ කොහොමද? ඔන්න එක විවේචනය. ඉතින් ඔය වගේ පින්වතුනි සමහර මේ ජාතක කතා සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරනවා. ඊළඟට අහනවා මේ සත්තු කතා කරන්නේ කොහොමද? දැන් පින්වතුනි මේ නුවණ තියෙන කෙනාට තියෙන මේ ලෝකේ ප්‍රශ්නය තමයි දුක නැති කරන්නේ කොහොමද? ඔක තමයි ප්‍රශ්නේ. අපි ජරාවටපත් වෙන එක නතර කරන්නේ කොහොමද? ලෙඩ වෙන එක නතර කරන්නේ කොහොමද? මරණයටපත් වෙන එක නතර කරන්නේ කොහොමද? ඉපදීම නතර කරන්නේ කොහොමද? ඒක තමයි නුවණ තියෙන කෙනාට තියෙන ප්‍රශ්නේ. හැබැයි තින් මේ මද නුවණ තියෙන ඇට තියෙන ප්‍රශ්නේ මොකද්ද? මද නුවණ තියෙන ඇට තියෙන ප්‍රශ්නේ තමයි ජාතක කතාවල කොහොමද මේ එකම රජෙක් ගැන සඳහන් කරන්නේ? ඊළඟට අහනවා තව ප්‍රශ්නයක්, සත්තු කොහොමද කතා කරන්නේ? කොහොමද ඌරේ රට පාලනය කරන්නේ? ඌරේ කොහොමද බණ කියන්නේ? ඔන්න පිටුතුනේ මිනිසුන්ට තියෙන ප්‍රශ්න. දැන් ඉතින් අපි දහම් කතාවක් දේශනා කරද්දී ඒ දහම් කතාවෙන් ඉස්මතු කරන සාරිය නෙවෙයි දේශනා කරන්න වෙලා තියෙන්නේ. ඒ ඔක්කොම ටික පැත්තකින් තියලා දැන් ඉතින් අර මිනිසුන්ට අපිට කියලා දෙන්න වෙලා තියෙන සත්තු කොහොමද කතා කරන්නේ. ඊළඟට එහෙම ඉතිපස්සේ ඉතින් කියන්න ඕන මේ කොහොමද මේ හැම ජාතක කතාවකම එකම රජ කෙනෙකුගේ නම සඳහන් වෙන්නේ? ඒක වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ ඒක එහෙම නෑ කියන කාරණාව ඔප්පු කරන්නේ ඒ පිරිස මොකකින්ද? මේ එකම නමක් කොහොමද ඉන්නේ? පින්වතුනි සාමාන්‍යයෙන් ගමක නිකන් එළියට පහළට බැහැලා බලනකෝ පින්වතුනි එකම නම තියෙන මිනිස්සු කොච්චර ඉන්නවද? දැන් ඔය සමහර ආගම් වල සමහර ජාතීන් වල දැන් ওই විශේෂයෙන් මැද පිරදිග රටවල් වල පිටුදී ඒ හැම කෙනෙකුටම හුඟා කියලාට පොදු නමක් එනවන්නේ දැන් මොහොමඩ් කියන නම පුරුෂ පාර්ශ්වයේ වෙටි යොදනවා පාතිමා කියලා නමක් ස්ත්‍රී පාර්ශ්වයේ වෙටි යොදනවා ඒ ඔය නම් දෙක සාමාන්‍යයෙන් ඒ සම්මත සමාජය තුල ගොඩාක් වෙලාවට හුඟක් අයට භාවිතා කරනවා දැන් ලංකාවේ තමයි තින් යුගින් යුගයට නම් වෙනස් කරන්නේ නමුත් ඒ විදේශ රටවල සාමාන්‍යයෙන් ගත්තොත් යුරෝපීය වගේ රටවල් වල අදටත් ඉන්නා පින්වතුනි විලියම් කියන නමයි අදටත් ඉන්නා විල්බර්ට් කියන නමයි ඉගෙන මේ තරුණ පරම්පරාවට පවා එහෙම නම් යොදනවා ඔවුන් ඒ නමක් කියන කාරණාවෙන් ඔවුන් කවදාවත් සැපයක් හොයන්නේ නැහැ ඒ මිනිසුන්ගේ ඒ චින්තනේ වෙනස් වෙන්නේ ඒකනේ. නමුත් අපි හුඟක් වෙලාවට බලන්නේ මේ තත්ත්වයක් හැමදාම මේ හුඟක් වෙලාවට බලන්නේ හදාගෙන යන්නේ. ඒ තත්ත්වය රැකගන්න තමයි ඒ තත්ත්වය පෝෂණය කරන්න තමයි හැම වෙලෙම උත්සාහ කරන්නේ. ඉතින් ඒ නිසා මේ හුඟක් වෙලාවට ලංකා සමාජයේදී ඉතින් මේම එකම නමින් රජ කෙනෙක් ඉන්නවයි කිව්වෙන් පස්සේ ඉතින් ඒක ටිකක් තමන්ට සැක උපදවන කාරණාවක් වෙන්න පුළුවන්. නමුත් සර්වඥතා ඥාණයෙන් පින්වතුනි කරුණු දේශනා කරද්දී උන්වහන්සේ එක පැත්තක් නෙවෙයි ගොඩාක් පැති බලනවා. පින්වතුනි උන්වහන්සේ විශේෂයෙන්ම බලපු කාරණාව තමයි මොකද්ද? මේ අනාගත පරම්පරාවට මේ ධර්මයේ කටපාඩම් කරගෙන යන්න පහසුකම උන්වහන්සේ බලලා තියෙනවා. නැසෙමි අනාගත පරම්පරාවට මේ ධර්මය කටපාඩම් කරගෙන යන්නත් උන්වහන්සේ ඒක හිතලා තියෙනවා. ඒ කරුණා මෛත්‍රී හිතලා තියෙනවා. දැන් හිතන්නකෝ ජාතක කතා 550 ගානට පිටුදී රජවරුන්ගේ නම් 550 ගානක් ආවොත් දර කටපාඩම් කරගෙන යන කෙනෙකුට කොච්චර අමාරුද ඒක එතනදී උන්වහන්සේ මේ රජවරු 550 ගානකගේ නම් වෙන වෙනම තිබිලා උන්වහන්සේට හිතිච්ච නම් දෙම්ම නෙමෙයි කෙලවරක් පණවන්න බැරි ආපු සසර ගමනේ පිංගුතුනි එකම නමින් රජකම් කරපු රජවරු කොච්චර ඉන්නවද ඒතුරි හැම පැත්තක් දිහාම බලලා තමයි උන්වහන්සේ එතනදී කාරණාව තෝරගන්නේ ඒතුරි උන්වහන්සේ කාරණාවත් උන්වහන්සේ හිතනවා ඒ හිතන කාරණාව අනාගතයට අරගෙන යන්න ඕන ආකාරයත් හිතනවා හැම පැත්තක් ගැනම හිතනවා ඉතින් එහෙම තමයි භාගතුන් වහන්සේ ධර්ම දේශනා කරේ ඒ කියන්නේ උන්වහන්සේ මහා කරුණාවෙන් ධර්ම දේශනා කරන්නේ ඉතින් එතකොට දැන් මේ කතා 550 ගන්න දැන් නිකන් හිතන්නකො වෙන මොකුත් උන්නේ හරි අපි හිතමුකෝ දැන් මේවා මේ ගොතපු කතා ඒ කාලේ මේ ජනප්‍රවාදයේ තිබිච්ච කතාය කියලා හිතමුක අපි දැන් මේ ජාතක කතා කියලා හඳුන්වලා තියෙන්නේ පින්වතුනි දැන් ওই ජාතක කතාවක් ටිකක් කියවලා බලන්නකෝ ඒ ජාතක කතාවක් ඇතුලේ තියෙන ගැඹුරු කොච්චරද කියලා කොච්චර අර්ථයක් ඒවයි තියෙනවද ඉතින් මං අහන්නේ අපේ පින්වතුන්ගෙන් ඕක නිර්මාණය කරපු එකක් නම් ඒ ඔච්චර 550 ගානක් ජාතක කතා ලියපු කෙනෙකුට පින්වතුනි නම් 500 ගණක් හොයාගන්න බැරි වුණාද? ඇයි මේ එකම නමක් දාන්නේ? ඉතින් මේවා මේ මම උත්තර බඳින්නව නෙවෙයි මේ ප්‍රශ්න වලට. නමුත් සාමාන්‍ය කෙනෙකුට ඊවගේ කරුණු කාරණා අහනකොට ඔවුන් තුලත් මේ වික්ෂිප්ත භාවයක් ඇති වෙන නිසා තමයි මම මේ කාරණාව ටිකක් කිව්වේ. ඉතින් කොහොමත් පින්වතුනි නුවණින් පිරිහෙන යෝගයකට තමයි අපි මේ පියවර තබමින් ඉන්නේ. ඒ වගේ කාලයක මේ භාග්‍යතුන් වහන්සේගේ ගහාම්බීර ධර්මය අවබෝධ කරගන්නවා කියන එක හරිම දුෂ්කරයි. ඉතින් නමුත් මම මේ කරුණු ටිකක් අපේ පිටුතුර මතක් කළේ නිකේක තීරුම් කරගන්න. ඒ වගේ අපේ සමාජය තුළ වර්තමානයේ වෙනකොට සෑහෙන මිත්‍යා මත පැතිරීගෙන යන කාලවකවානුව. ඒ වගේ කාලයක පිටුතුරි මේ ධර්මයේ කිරිහි සද්ධා උපදවාගෙන කටයුතු කරනවා නම් ඒක මේ කාලේ අපි දකින බොහොම විශේෂම අවස්ථාවක්. ඉතින් පිටුතුනි දැන් අද මම තෝරාගත්තේ ධම්මපද පාළියේ දහම් කතාවක් ඒක පාප වර්ගයට අයත් කතාවක් භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව සිදු කරන්නේ බොහොම විශේෂ අරමුණක් මූලික කරගෙන බුදුරජාන් වහන්සේ වැඩ හිටපු කාලේ සැවැත්නුවර හිටියා එක මෙනික්කරුවේ. මේ මෙනික්කරුවා තමයි රටේ රජ්ජුරුවන්ගේ මෙනික් උපමට්ටම් කරලා දෙන්නේ. මෙතුමා බොහෝම සද්ධා සම්පන්නයි. තුනුරුවන් කෙරෙහි සද්ධාවක් උපදවාගෙන නිරන්තරයෙන්ම පින්දහම් කරන කෙනෙක්. ඒ කොච්චර පින්දහම් කරනවද කියලා කියනවා නම් මේ ගෙදරට පින්තුණි හැමදාම හාමුදුරු නමක් පින්ඩපාතේ වඩිනවා. මේ හාමුදුරුවෝ දවස ගානේ වඩිනවා. උන්වහන්සේ මේ දහම් කතාව දේශනා කරන කාලේ වෙනකොට කොච්චර වාර ගානක් වැඩම කරලා තියෙනවද කියලා කියනවා නම් අවුරුදු 12ක් වැඩියා. උන්වහන්සේ රහතන් වහන්සේ නම. මේ රහතන් වහන්සේ 12 වසරක් පුරාවටම මේ ගෙදර දානට වඩිනවා. ඔවුන්ට අනුකම්පා කරලා. ඉතින් මෙනික්කරුවත් පින්තුනි බොහොම සද්ධාවෙන් දන් දෙනවා. සාමාන්‍යයෙන් දම්පෙන් දෙන අපේ පින්වතුන්ට මේ කාරණාව මෙහිම කියද්දී අවබෝධයක් එන්න පුළුවන්. තමන් සමහර වෙලාවට මාසෙක ටික දවසක්, එමෙ නැත්තම් අවුරුද්දකට එක වතාවක් සමහර කෙනෙකුයි පන්සලට මුරදාණ හිම අරගෙන ගිහිල්ලා දෙනව වෙන්න පුළුවන්. ඒතර එහෙම කෙනෙක් බලන්නකෝ පින්වතුනි ඒ දාණය වෙනුවෙන් කොච්චර සෝදානම් වෙනවද? කලින් දවසේ ගිහිල්ලා ඒවට අවශ්‍ය කරන කලමනාපිලිල කරගෙන දානය පිළියෙල කරද්දී පින්වතුනි ඒක බොහොම උසස් ලෙස පිළියෙල කරනවා. එතකොට ඒ දානේ පිළියෙල කරද්දී තමන්ගේ උදේ කාලෙම පින්වතුනි ඒකට වැය කරන්න ඕනේ. දම් පැන්දෙන අපේ පින්වතුන්ට මේ කාරණා පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. එතකොට බලන්න පින්වතුනි දැන් මාසෙකට දවසක් අවුරුද්දකට දවසක් දන් දෙද්දී අපේ පින්වතුන්ට ඔච්චර දුෂ්කරණ දවස ගානේ දන් දෙද්දී පින්තුන් හිතලා බලන්නකෝ ඒක කොච්චර දුෂ්කර දෙයක් වෙන්න ඕනද? කොච්චර හොඳ සද්ධාවක් තියෙන්න ඕනද? කොච්චර හොඳ වීරියක් තියෙන්න ඕනද? ඉතින් ඒ වගේ මහ විශාල වීරියකින් විශාල සද්ධාවකින් එහෙම පින්කමක් කරන්නේ. ඒතර මම මේ කියලා දෙන්න හදන්නේ මැණික්කරුවා ළඟ තිබිච්ච සද්ධාව. විශාල සද්ධාවක් මැණික්කරුවගේ ළඟ තිබුණේ. මෙනික්කරුවයි තමන්ගේ බිරිඳයි දෙන්න දවස ගානේ මේ සංඝෝපස්ථානය කරනවා. හාමුදුරුවෝ ඔවුන්ගේ තියෙන සද්ධාව දැකලා දවස ගානේ පින්වතුනි නිවසට පින්ඩපාතේ වඩිනවා. ඉතින් දවසක් මෙනික්කරුව දානේ පිළියෙල කර කර ඉන්න අතරේ මාලිගාවෙන් පණිවිඩ කරවකු වතේ රජ්ජුරුව මෙනික්ක් එවලා මෙනික්කරුට උපමට්ටම් කරලා එවන්න කියලා. ඉතින් මෙනික්කරු දැන් එදා දානේ වෙනුවෙන් නිවසේ මාළු කප කප හිටියේ. ඉතින් මර පණිවිඩකරුව ගෙනල්ලා දුන්නොයි මෙනික මාළු අල්ලපු අතින්ම තමයි බාරගත්තේ. ඉතින් ඇඟිලි දෙකෙන් අල්ලලා මාළු කපන ලෑල්ල උඩින් තියලා ඕ ගිය අත හොදගෙන ඉන්න. ওই නිවසේ පින්වතුනි හිටියා ගහක් උඩ කොසු අහලෙහිණියේ. මං එතන කොසු අහලෙහිණිය කියලා කෙනෙක් පිළිඋඩුව වෙන්නත් ඕන කොසු අහලෙහිණිය කිටියා. මේ කොස්වහලිහිනියා අර මෙනික ලේ තැවරිලා තියෙන නිසා හිතුවා මස් කෑල්ලක් වෙන්න ඇති කියලා. කොස්වහලිහිනියා එහෙම්ම ඇවිල්ල අර මෙනික මෝට දාගත්තා. මෙනික කොස්වහලිහිනියා ගිල්ලා ඒක දැක්ක හාමුදුරුවෝ විතරයි. බුදුන් වහන්සේ මේ වෙනකොට නිවසට වැඩල හිටියේ. සාමාන්‍ය පින්වතුනි මේ දානයක් දෙනකොට ඒ කාලේ ඒ දානෙට වඩින හාමුදුරුවෝ ටිකක් වේල පහ තමයි වැඩම කරලා තියෙන්නේ. මොකද හේතුව ඒ දන් දෙන දායකයන්ට විවිධ පැති කඩයන් වලින් උපස්ථාන කරගන්න පුළුවන්. දැන් අද අපේ සමාජයේ දකින්න මිනිසුන්ගේ ළඟ තියෙන ලොකුම අඩුපාඩුවක් තමයි හුඟක් කාලවට හාමුදුරුවන් වහන්සේලා දාන්නට වඩම්වන්නේ මේ ඉර මුදුන් වෙන්න බොහෝම සුළු වේලාවකට කලින්. තීර මුදුන් වෙන කාලවක වano විවිධ ආකාරයෙන් පින්වතුනි වෙනස් වෙනවා. දැන් මේ දවස්වල සාමාන්‍යයෙන් 12 වගේ කාලයක් තමයි සාමාන්‍යයෙන් පින්වතුනි මේ දානෙ වලදන කාලය වශයෙන් හඳුන්වන්නේ 12 12 12 13 වගේ කාලයක් තමයි මේ කාලේ දානෙ වලදන වෙලාව හැටියට කියන්නේ. එතකොට ඊට කලින් දන් වලදල අවසන් වෙන එක කාලෙන් කාලට වෙනස් වෙනවා. සමහර කාලවල 12 20 ওই වගේ යන කාලත් තියෙනවා. ඒ ඉර මුදුන් වෙන වෙලාවත් එක තමයි අපි හොයා ගන්න ඕන. අපි සාමාන්‍ය නිකමට පොදු සම්මතයක් හැටියට තමයි 12 කියන වෙලාව ගන්නෙ. මොකද හුඟාක් වෙලාවට 12 11:54 වගේ කාලයක් වෙන වෙලාවලුත් තියෙන ඉර මුදුන් වෙන වෙලාව. අපි නිකන් හිතමුකෝ 12 කියලා. දැන් 12ට නම් ඉර මුදුන් වෙන්නේ පින්තුනි මේ හාමුදුරන් වහන්සේලා 12 වෙනකොටම දන් වලදල අවසන් කරලා තියෙන්න ඕන. මොකද ඊට පස්සේදී හාමුදුරන් වහන්සේලාට ආහාරමි යම පූජා කළොත් ඒක අකේපදයක් වෙනවා. පූජ කරන්න කැප නැහැ. ඒක අකේප පූජාවක් වෙනවා. මොකද විකාලේ අකේප දේවල් පූජ කරන්න කැප නැහැ. ඒතර අකේපදියා පූජා කරයින් පස්සේදී අපේ පින්වතුන් හිතන්න මොනවද ලැබෙන්නේ? අකේපදියා පූජ කරාම ලැබෙන්නේ පවුනි. ඒතර පිනක් කරගන්න ගිහිල්ලා කෙනෙක් කරගන්නේ පවක් නම් ඉතින් අපේ පින්වතුන් හිතලා බලන්නකෝ තමන්ගේ පින කරගත්තට ප්‍රතිඵලයක් නැහෙනි. දෙකක් තමයි හාමුදුරන් වහන්සේලාගේ සිල් කඩන්න උදව් කරනවා. උන්වහන්සේලාගේ සීලයට අනුග්‍රහ කරන්නේ නේ. හාමුදුරන් වහන්සේලාගේ සිල් බිඳින්න උපකාරයක් කළොත් මොනවා හරි පැත්තකින් උන්වහන්සේගේ පනෝප සිල්පද වලින් මොකකට හරි හානි වෙන දෙයක් යම් කිසි දායකයෙක් කළොත් එයාට මොන වගේ කර්ම විපාකයක් ලැබෙයිද? පින්තුනි ප්‍රධාන වශයෙන් ලැබෙන විපාකයක් තමයි සංසාරේ තමන්ට සිල් රකින්න එක පහසුනේ. තමන්ට මේ ප්‍රතිපදාව පුරන්න පහසුනේ. අපේ සමාජයේ අපේ ධර්මයේ පින්තුනි ඕවගේ නුයි දහම් කතා තියෙනවා. අර බලන්න එක මේ සිටු පුත්‍රයෙක් මහාන වෙලා මහානදම් පොරොපොර ඉන්නකොට ඇගේ සහෝදරයාගේ භාර්යාව ඔහු තමන්ගේ සියලුම ධනෙ අතහැරලා සහෝදරයට දීලා තමයි මහාන වුනේ. අර සහෝදරයාගේ භාර්යාව කල්පනා කරා ඔහු ඒ ගියාට මහානකම එපා වෙලා නැවතාවතින් අපට දුන්නු ධනෙ ආයෙ ඔහුට දෙන්න වෙනවා. ඒ නිසා හොරු පිරිසක් ලව්වා අර හාමුදුරංගව මරන්න තීරණය කළා. හොරු පිරිසකට අල්ලස් දුන්න මරන්න. ඉතින් අර හාමුදුරෝ කැලේ භවනා කරද්දී හොරු පිරිසාව මේ හාමුදුරංගව මරන්න. නමුත් ඉතින් හොරු පිරිස මරන්නා වෙලාවේ උන්වහන්සේ ඒ වෙනකොට කිසි මාර්ගයක් ඵලයක් ලැබෙලා නැහැ. උන්වහන්සේ ඒ වෙලාවේ කියනවා පින්වත මට එක රාත්‍රියකට කාලය දෙන්න පුළුවන්ද? ජීවිත දාණය දෙන්න පුළුවන්ද? ඉතින් එතකොට හොර නායකයා ඒකට එකඟ වුණේ නැහැ. මොකද රාත්‍රියේ මොකක් කර උපක්‍රමයකින් පලායයි කියලා බයට. ඉතින් ඒක නැති කරන්න හාමුදුරු මොකද කළේ? ගල් ගෙඩියක් අරගෙන මේ ධනිස් දෙකට ගහලා ධනිස් දෙක බිඳගත්තා. මේක ඇපියට තියලා තමයි වීරිය වැඩි වෙන්නේ. ඒතර බලන්න උන්වහන්සේ රහත් උනා. හැබැයි ඉතින් ඒ රහත් බව ලබන මොහොතේ උන්වහන්සේ කොච්චර දුෂ්කරතාවයකද සිල් රැක්කේ බලන්නකෝ. ඒතර උන් ඔය වගේ සසරි සිල් රකින්නකොට දුෂ්කරතාවයන් ඇති වෙන්නේ. සිල් රකින්න එක අමාරු වෙන්නේ මොකක් නිසාද? සිල්වතුන්ගේ සිල් බිඳින්න දායක වෙන්න නිසා. එනිසා සිල්වතුන් වහන්සේලාගේ සිල් බිඳින්න කිසි වෙලාවක අපේ පින්වතුන් දායක වෙන්න එපා. ඒක කිසිම පැත්තකින් දායකයෙක් වෙන්න එපා. හැම වෙලෙම තමන් මහා සංඝරත්නය පරිහරණය කරද්දී සිහියෙන් ප්‍රඥාවෙන් පරිහරණය කරන්න වචන මාත්‍රයකින් හෝ උන්වහන්සේලාගේ සීලයට නම් හානියක් කරන්න හිතන්නවත් එපා. එහෙම වුණොත් සසරේ තමන්ට ලැබෙන විපාකය පින්තුනි අතිමහත්. සසරේ බොහෝ දුක් විඳින්න වෙනවා. ඊළඟට ඒවා දුක් විඳලා විඳලා කර්මයේ ගෙවලා සසරේ කවදා හරි දවසක තමන්ට භාග්‍යතුන් වහන්සේ නමකගේ ශාසනික සිල් රකින්න පුළුවන් කමක් ලැබුණොත් එදාට සිල් රකින්න එක පහසු නෑ. අපි දානයක් පූජ කරනකොට යමක් දෙනකොට යමක් කරද්දී අපි හොඳට සිහිය ප්‍රඥාව එළඹ ගන්න ඕන. මේ කාරණාවෙන් මේ ප්‍රතිග්‍රහකයන් වහන්සේගේ ප්‍රතිපදාවට හානියක් වෙනවද කියලා අපි හැම වෙලේම හොයලා බලන්නට ඕන. එතකොට ඒ නිසා දැන් ඔය දානෙකට හාමුදුරන් වහන්සේලා වඩම්මනකොට ඉතාම යෝග්‍යයි පින්වතුනි අඩුම තරමේ 10 හමාර 10 45 වෙනකොටවත් දාන ආසන වලට හාමුදුරන් වහන්සේලා වඩම්මන්නේ. එහෙම වඩම්මලා මූලික අනුශාසනා කටයුතු ටික ඉවර වෙනකොට 11 11 10 විතර වෙන්න පුළුවන්. ත්‍රි කටයුතු අවසන් වුණාම උන්වහන්සේලාට නිදහසේ දන් ටික වල දන්න පුළුවන්. ප්‍රතිවීක්ෂා කර කර සිහියෙන් ප්‍රඥාවේ දානේ වල දන්න පුළුවන්. ඊට අද බලන්න හොඟක් පිළිස දන් දෙන ක්‍රමයට හාමුදුරන් වහන්සේලාට සිහිය ප්‍රඥා උපදවගෙනවත් දන් වල දන්න බෑ. මොකද උන්වහන්සේලාට පොඩි වෙලාවයි තියෙන. සමහරවිට විනාඩි 5යි විනාඩි 10යි. උන්වහන්සේ බොහෝම වේගෙන් සමහරලාවට දානේ වල දෙනවා. ඒකට උන්වහන්සේලාට සිහියෙන් ප්‍රඥාවෙන් ප්‍රතිවීක්ෂා කර කර දන් වල දන්න බෑ. පිනෙම් පිඩ මිනිහි කර කරයි පින්ඔතනි දානේ වල දන්න ඕන. ඒතරි කටයුත්ත කරගන්න බෑ. ත්‍රිස අපේ පින්ඔතුන් මේ දන් දෙනකොට විශේෂයෙන්ම මේ කාරණාව පිළිබඳ සැලකිලිමත් වෙන්න දානයක් දෙද්දී අපේ පින්වතුන් හැම වෙලෙම හිතන්න තමන්ට ඒ පින සසරට පින්වතුනි සැප විපාකයක් ලැබෙන විදියට රැස් කරගන්න. නැත්නම් හුඟක් අය පින් දහම් කරන විදියට ඒ පින තමන්ගේ සසරට පින්වතුනි පළ දෙන්නේ දුකසේ. පිනක් දුකසේ පළ දෙන එක පින්වතුනි හොඳ දෙයක් නෙවෙයි. පිනක් අපට පළ දෙන්න ඕන සැපසේ. තිනිස අපි පින්කමක් කරද්දී මේ කාරණාවල් පිළිබඳව විශේෂයෙන්ම අවධානයට යොමු කරන්න අපේ පින්වතුන් කල්පනා කරන්න. දැන් මේ හාමුදුරන් වහන්සේ වේල පහ දානට වඩිනවා. ඉත වැඩලා දන් ආසනේ උන්වහන්සේ වැඩ ඉන්නකොට අර මෙනික කොස්වහලිහිණිය ගිලින කාරණාව දකිනවා. දැන් මෙනික්කරුවා නිවසේ ඉඳලා මාළු කපපු ස්ථානෙට ඇවිල්ලා මෙනික ගන්න බලනකොට මෙනික නැහැ. ඉතින් ඒ හැම තැනම හෙව්වා කලබල වෙලා හෙව්වා කිසිම තැනක මෙනික නැහැ. මෙනික්කරුව හොඳටම බය වුණා. ගිහලා බිරිඳගෙන් ඇහුවා. බිරිඳත් කියනවා ඔතන තියෙන මෙනික මම ගන්න කොහොමද? ඔතන මෙනික්ක් තියෙනවා කියන කාරණාවත් දන්නේ දැන් ඔයින් ඔබ කිව්වම. ස්වාමීනි දාපු තැනක පොඩ්ඩක් බලන්න කිව්වා. මෙනික්කරු ආයි හැම තැනම බැලුවා. කිසිම තැනක නැහැ. මෙනික්කරුවට දැන් විවිධ සිතුවිලි පහළ වෙනවා. මොකද පහළ වෙන සිතුවිලි? මෙනික්කරුව හිතනවා මේ ගෙදරට දැන් මේ වෙනකොට කවුරුවත් ආව ගියෙත් නැහැ. මගේ බිරිඳ මෙනික අරගෙනත් නැහැ. නමුත් මම තියපු තැන මෙනිකක් නැහැ. නම් මේ මෙනිකට මොකද වෙන්නේ නැත්තේ කියලා මේ මෙනිකරුට හිතුණා. මේ මෙනිකේ කොහාමදුරුවත් ගත්තද දන්නේ නැහැ. ඔන්න බලන්න 12 වසරක් සද්ධාවෙන් දන් දීපු දායකයෙකුට හිතිච්ච කාරණාව මෙනික හාමුදුරුවත් ගත්තද දන්නේ නැහැ. අන්න එහෙම තමයි හිතුනේ. ඊතර අපේ පින්තුම් බලන්ඩ සද්ධාව කියන එක මේ ලෝකේ රැකගන්නවා කියන එක කොච්චර දුෂ්කරයිද? 12 වසරක් පුරාවටම දන් දුන් උපාසකයාට ඒ සිතුවිල්ල පහළ වුණා. ඒකනේ භාග්‍යතුන් වහන්සේ විශේෂම දේශනා කළේ උන්වහන්සේ ධර්ම දේශනා කරන ආරම්භයේදී. මම නිර්වාණය නෙමෙති දොර විවර කරලයි තියෙන්නේ. අපාරුතා තේ සං අමතස්ස දාරා නිවන් දොර මම විවර කරලා තියෙන්නේ. හැබැයි මේ නිවන් දොරෙන් ඇතුළට යන්න පුළුවන් කාටද? සද්ධාවන්තයාට පමණයි. ඒතර තම තමන්ගේ සද්ධාව මුදන්න විශේෂයෙන් මුදන්න. දොර නුඹලාට ඒ නිවන් දොරෙන් ඇතුළට යන්න පුළුවන්. මොකද ඒ සද්ධාව රැකගැනීමේ කාර්යභාරය තියෙන්නේ අපිට විතරයි. භාගතුන් වහන්සේ අපෙන් ඉල්ලුවේ එකම දෙයයි නුඹල නුඹලගේ සද්ධාව රැකගන්න. ඒ කාරණාව තමයි උන්වහන්සේ ඉල්ලුවේ අපේ. දැන් අර මුගලන් මහරහතන් වහන්සේ දවසක් එක උපාසකයෙකුට ගිහිල්ලා කියනවනේ, උපාසක මොකද ඒ උපාසකතුමාට හෙට තමයි දන් දෙන්න තිබුණේ. මුගලන් මහරහතන් වහන්සේ ඒ වෙලාව උපාසකතුමාගෙන් ඉල්ලනවා හෙට දෙන්න තියෙන දාණය තව දවස් 7කින් දෙන්න බැරිද කියලා. උපාසකතුමා ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේට කියන, ස්වාමීනි මම දවස් 7කින් මගේ දාණය දෙන්න. හැබැයි ඔබ වහන්සේ මට කාරණා තුනක් පිළිබඳව අප වෙනවනะ. මොකද කාරණා තුන? දවස් 7ක් යනකම් මා මරණයට පත් නොවි මා මගේ ජීවිතේ රැකෙනවා කියලා ඔබ වහන්සේ මට පොරොන්දුවක් වෙන්න ඕන. දෙවෙනි කාරණාව තමයි දවස් 7ක් යනකම් මගේ දාන වස්තුවට හානියක් වෙන්නේ නැහැ කියලා ඔබ වහන්සේ මට පොරොන්දු වෙන්න ඕන. තුන්වෙනි කාරණාව තමයි අද මට දන් දෙන්න තිබිච්ච මේ සද්ධාව දවස් 7ක් යනකම් මේ විදියටම පවතිනවා නොබිදී පවතිනවා කියලා ඔබ වහන්සේ මට පොරොන්දුවක් වෙන්න ඕන. මෙන්න මේ කාරණා තුන ඔබ වහන්සේ මට පොරොන්දු වෙනවා නම් මම මේ දාණය දවස් 7කින් දෙන්නම් කිව්වා. ඒ වෙලාවේදී මුගලන් මහරහතන් වහන්සේ කියන උපාසක දවස් 7ක් යනකම් නුඹ මැරෙන්නේ කියලා මම පොරොන්දු වෙන්නම්. දවස් 7ක් යනකම් නුඹේ මේ දාන වස්තුවට අංශු මාත්‍රයකින්වත් හානියක් වෙන්න දෙන්නේ නැතු මං ඒක රැකලා දෙන්නම්. හැබැයි දවස් 7ක් යනකම් නුඹේ සද්ධාව ওই විදියටම තියෙනවා කියන කාරණාව රකින්න මට නම් බෑ කිව්වා. ඒක නුඹ සතුම කාර්යයක් කිව්වා. එතකොට ඒකෙන් තේරෙනව නේද? සද්ධාව රකින්නවා කියන එක මේ ලෝකේ තවත් කෙනෙකුට කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක තමන්ටම කරන්න පුළුවන් දෙයක්. බාගෙතුන් වහන්සේට වගේ සමහර ලාවට අර මෛත්‍රී කරලා කෙනෙකුගෙහිදී සද්ධාව උපදවන්න පුළුවන්. හැබැයි සද්ධාව රැකගෙන යනවා කියන කාරණාව ඒක තමන්ටයි තියෙදිය. තමන් කළ යුතු දෙයක්. ඒක වෙන කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා පින්වතුනි මේ අපේ සද්ධාව අද තියෙන එක හෙට නැති වෙන්න පුළුවන්. ඒක අපේ පිටුතුරින් නුවණ කියන කාරණාවත් බලපාන්න යන්නේ නිසයි. දැන් සද්ධාවයි ප්‍රඥාවයි සමව තියෙන්න ඕනේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ ඒකනේ. සද්ධාව විතරක් තිබුණාට මන්ද? මොකද සද්ධාව කියලා තියෙන සද්ධාව විතරක් තිබුණොතින් අනුවණකම් කරන්නේ. ප්‍රඥාව විතරක් තිබුණොත් කපටිකම් කරන්නේ. සද්ධා වඩු වෙලා ප්‍රඥා වැඩි වුණ කපටිකම් කරනවා. ප්‍රඥා වඩු වෙලා සද්ධා වැඩි වුණොටින් අනුවණකම් තමයි කරන්නේ. ත්‍රි සද්ධාවයි ප්‍රඥාවයි දෙක සමානව තියෙන්න ඕන. එහෙම නැති වුණොත් පින්වතුනි අපට මේ ප්‍රතිපදාව වඩන්න බෑ. දැන් ওই බලන අපේ ධර්මයට උනා කාලෙන් කාලෙට විවිධ පින්වතුනි මිත්‍යා දෘෂ්ටි එනවනේ. ත්‍රි විවිධ මිත්‍යා දෘෂ්ටි එද්දී ඒ හුඟාක් මිත්‍යා දෘෂ්ටි එක්ක හුඟාක් අය පින්වතුනි ගැටෙන්නේ ඇයි? ඒව බාරගන්නේ ඇයි? ප්‍රඥාව නැති නිසා. නුවණනේ. දැන් ඔය වර්තමානයේ ගත්තම සාමාන්‍යයෙන් පින්වතුනි ඊම මිත්‍යා දෘෂ්ටි සෑහෙන්න තියෙනවනේ. දැන් සමහර පින්වතුනි භාග්‍යවතුන් වහන්සේගේ මේ ආශ්චර්යමත් අද්භූත කාරණාවල් විවිචනය කරනවා. බුදු කෙනෙක් කියන්නේ සාමාන්‍ය කෙනෙක්. බුදුරජාන් වහන්සේලා කියන්නේ මේ ඉරදීෙන් වඩින්න පුළුවන් අය නෙවෙයි, උන්වහන්සේලා මේ සාමාන්‍ය පිරිස කියලා මේ භාග්‍යවතුන් වහන්සේගේ මේ ආශ්චර්යමත් අද්භූත කාරණා විවිචනය කරනවා. සමහර හාමුදුරන් වහන්සේලාත් එහෙම ඉන්නවා. ඒ සද්ධාව ප්‍රඥාව නැති ඒ වගේ අයට සමහරලාවට මේ ධර්මකාරණාවල් පිළිබඳව ඒ වගේ පින්වතුනි විචිකිච්ඡා සහගත සිතුවිලිම තමයි පහළ වෙන්නේ. එතකොට ඒ අය නුවණින් ඒ අය අනුමාන කරනවා මේ කාරණාවල් මෙහෙම වෙන්නේ නැති මෙහෙම වෙන්නේ නැති. දැන් සමහරලාට අහන්න ලැබෙනවනේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී පාදයට වැඩලනේ. මොකද එච්චර විශාල කන්දක්කට කොහොමද භාග්‍යතුන් වහන්සේ වඩින්නේ? පිඟුතුනි අපේ භාග්‍යතුන් වහන්සේට මේ ශ්‍රී පාද කන්දට නැග ගන්න බැරිද? මේ සාමාන්‍ය මිනිසුත් පිඟුතුනි වසරකට සැරයක් යනවයිනවනේ. සමහරු දෙතුන් වතාවක් විතර යනවයිනවා. භාග්‍යතුන් වහන්සේට ওই කන්ද නගින්නේ බැරිද? භාග්‍යතුන් වහන්සේට ওই කන්ද මොකද්ද? තුන්වෙනි යමාමා පෙළහර පාලා අපේ භාග්‍යවතුන් වහන්සේ ගණ්ඩබ්බ රුක්ෂමූලේ ළඟ ඉඳලා අභිධර්ම දේශනා පවත්වන තවුතිසාවට වැඩියේ. උන්වහන්සේ තවුතිසාවට වැඩියේ කොහොමද? උන්වහන්සේ තවුතිසාවට වැඩි පියවර දෙකකින්. පළවෙනි පියවර තබනවා උන්වහන්සේ යුගන්ධර පර්වතයට. දෙවෙනි පියවර තබනවා මහා මේරු පර්වතයට. යුගන්ධර පර්වතයේ මහ පොළොවේ ඉඳලා යොදුන් 42000ක් උසයි. මහා මේරු පර්වතයේ මහ පොළොවේ ඉඳලා යොදුන් 84000ක් උසයි. එතකොට මෙන්න මේ විශාල පර්වත දෙකට උන්වහන්සේ පියවර තැබුවේ දෙකයි. එතකොට එච්චර විශාල පර්වතයකට උන්වහන්සේ පියවරක් පියවරවල් දෙකකින් වැඩි යනා පිංගුතනි මේ සමනල කන්දට උන්වහන්සේට නැගෙන එක ඉච්චර දුෂ්කර දියක්ද නේ? භාග්‍යතුන් වහන්සේ ඒ ශ්‍රීපාද ස්ථානයට වැඩම කරලා උන්වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රීපාදය ඒ මහ පොළොවේ තැබුවා. මේ සමහර පින්වතුනි අහනවනේ බුදුරජාන් වහන්සේට මේ ගලක කොහොමද පය තියන්නේ? ඉතින් කෙනෙක් කියනවා ගලක අඩිය තියලා බලන්න සටහන හිටිනවද කියලා. ඉතින් ඒ අයගේ පින්වතුනි අනුවණකම තමයි ඉස්මතු වෙන්නේ. මේ සාමාන්‍ය කෙනෙකුයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකුයි පින්වතුනි කොහොමද අපි සමාන කරන්නේ? අසම කියලා ගුණයක් උන්වහන්සේට තියෙන ඒ නිසානේ. මේ ලෝතර භාග්‍යවතුන් වහන්සේ කරන කියන දේවල් පින්වතුනි මේ ලෝකේ පසේ බුදු කෙනෙකුටවත් කරන්න බෑ. මේ ලෝකේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමකටවත් කරන්න බෑ. භාග්‍යතුන් වහන්සේට කරන්න පුළුවන් දේවල්. ඒකනේ ගණ්ඩබ්බ රුක්ෂමූලයේ ළඟ තීර්ථකයන් දමණය කරන කාර්යයේදී මුලින්ම භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවේ මහා සාරිපුත්ත මහරහතන් වහන්සේ, ස්වාමීනි මේ තීර්ථක දමණය මම කරන්නද? ඊළඟට පින්වතුනි ඉර්දිමතුන් වහන්සේ වෙච්ච මහා මුගලන් මහරහතන් වහන්සේ ඇවිල්ලා ඇව්වා. ඒ විදිහට විවිධ ඉර්දිමතුන් ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් විමසුවා, ස්වාමීනි මේ තීර්ථක දමණය අපි කරන්නද? නමුත් භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ විශ්ව ධාතුවේ කිසිවෙක් මෙතන සමර්ථ නැහැ තීර්ථකයන් දමණය වෙන ආකාරයට මේ ප්‍රාතිහාරයක් පාන්න. ඉරිදි ප්‍රාතිහාරයක් පාන්න. දැන් අර පිරිසටත් ඉරිදි තියෙනවා. නමුත් ඒ කිසිවෙකුට බෑ භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේ මෙතන ඒ තීර්ථකයන් දමණය වෙන ආකාරයට පාන ඉරිදිය පාන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ තමයි ඉරිදිය පෑවි යමාමා පෙළහර. ඉතින් මේ ලෝකී පින්වතුනි මේ සාමාන්‍යයෙන් අග්ග ශ්‍රාවකයන් වහන්සේ නමකටවත් බුදුරජාණන් වහන්සේ තරම් පින්වතුනි ප්‍රාතිහාර්ය පාන්න බෑ. ඉහිවෙකේ පින්වතුනි අපි කියනවනම් ගල කඩියේ තියලා බලන්න කෝය ගලේ අඩිය හිටිනවද කියලා කියනවනම් ඒක කොච්චර පින්වතුනි අනුවන අතාර්කික කතාවක්ද? නමුත් පින්වතුනි සමහර කෙනෙකුට ওই වගේ කතා අහනකොට එයටත් හිත තුල ඇති වෙන්න පුළුවන් ඔව් ඇත්තනේ ඒ කතාවත් එහෙම වෙන්නේ ඇති. මෙවුමි අතිශයෝක්තියෙන් ගොතපු සාහිත්‍ය කතා කියලා සමහරට සිතුවිලි පහළ වෙන්න පුළුවන්. මං කියන්නේ පින්වතුනි ওই වගේ කතා අහන්න ලැබෙන එක නෙවෙයි පින්වතුනි මේ කාලේ හිතන්න ඕන. ඔව් කොහොමත් කාලෙන් කාලෙට පින්වතුනි එනවා. තීරත කියුණත් බුදුරජාණන්සේට අභියෝග කළ ඒ නිසානේ. ඉතින් කාලෙන් කාලට ওই වගේ දේවල් බුදුරජාණන්සේ වැඩ හිටපු කාලේ දැනුත් අනාගතේ තෝ එන්න පුළුවන්. ওই අඩුවක් නෑ. නමුත් ওই වගේ දේවල් අහන්න ලැබුණම තමන් තමන්ගේ හිත තුලින් පරීක්ෂා කරලා බලන්න මගේ සද්ධාව දැන් කොයි වගේ තැනකද තියෙන්නේ? මගේ සද්ධාව මෙහෙම කාරණාවක් අහන්න ලැබුණම සෙලවුණාද? මට නිකමට හරි හිතුණද ඕ ඉතින් ඒ කතාවේ කියන්න තරම් වරදකුත් නැහෙනේ එහෙම හරි හිතුණද? මං කියන්නේ පින්වතුනි අන්න ඒක පරීක්ෂා කරලා බලන්න හොඳම දේවල් තමයි වූවා. එත අපි අපේ සද්ධාව බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොවිනාශ වෙන විදිහට තියනවද කියලා අපට පරීක්ෂණයක් නැහෙනේ කරන්න. මිනුමක් නැහෙනේ මනින්න. මගෙන හොඳම මිනුම් දඬු තමයි ඔවගේ මිත්‍යා කතා. ඔව අහන්න ලැබුණම තමන් තමන්ගේ හිත තුලින්ම ප්‍රශ්න කරලා බලන්න, මේ කතාව මට අහන්න ලැබුණම මගේ හිතට මොකද දැනුනේ? ඒ කතාවේ සත්‍යයක් තියෙනවද කියලා මට මගේ යටි හිතටවත් හිතුණද කියලා අපේ පින්වතුන් තමන්ගේ හිතින් පරීක්ෂා කරලා බලන්න. එම නිකමට හරි හිතුණා නම් අන්න ඒ වගේ වෙලාවට ඉතින් තමන්ට හිතා ගන්න පුළුවන් මගේ සද්ධාව බොහොම දුර්වලයි, මේ වගේ කාරණාවකින් මගේ හිත වෙනස් වුණා, නිසා මගේ සද්ධාව තවත් වැඩි කරගන්න ඕන කියලා සද්ධාව වැඩි කරගන්න කටයුතු කරන්න. එතන මේ අවස්ථාව අපට මගහැරුණොත් ඒක ලොකු පාඩුවක් වින්නතුනි අපිට ලැබෙන. ඒ නිසා මේ සද්ධාව රැකගන්නවා කියන කාරණාව අපේ වින්නතුන් බොහෝම සිහියෙන් කරන්න ඕන. දැන් මෙනි කරුවා අවුරුදු 12ක් දන් දුන්නා. 12 වසරක් දන් දෙනවා කියන කාරණාව ලීසි එකක් නෙවෙයි. මම අපේ වින්නතුන් මතක් කරා. අවුරුදු 12ක් දන් දෙනවා කියන එක ලීසි දෙයක් නෙවෙයි. හැබැයි ඉච්චර සද්ධාවෙන් දන් දුන්න උපාසකතුමාගේ සද්ධාව සෙලවුණානි. ඒ කියන්නේ අපේ සද්ධාව මරණාසන්න මොහොතකදී හරි පින්වතුනි වෙනස් වෙන්න පුළුවන් සම්භාවිතාවය වැඩි. සෝවාන් වෙනකම මේ සද්ධාව වෙනස් වෙන්න පුළුවන් සම්භාවිතාවය වැඩි. ඉතින් බලන අවුරුදු 12ක් දන් දීපු මෙනි කරුවට ඒක හේතුරණ. ඉතින් මෙනි කරුව දැන් බිරිඳත් එක මේ කතාව කිව්වා. බිරිඳ නම් ගත් කටටම කිව්වේ අපේ ස්වාමීන්ගේ පව් පිරෙන කතා කියන්න එපා කිව්වා. 12 වසරක් උන්වහන්සේ මෙහි ආව ගියා. ඉරියව් මාත්‍රකින්වත් උන්වහන්සේගේ අඩුපාඩුවක් අපි නම් දැක්කේ නෑ. එහිවෙකි උන්වහන්සේ ගැන නම් සැක කරන්න එපා කිව්වා. නමුත් මෙනි කරුට හිතෙන්නේ මේක හාමුදුරු ගන්න ඇති. මොකද කොච්චර අතහැරීම පුරුදු කරත් මේ වගේ වටිනා දෙයක් දැක්කම ඕනෑම කෙනෙකුගේ හිත වෙනස් වෙන්න පුළුවන්. එහෙම හිතාගෙන මෙනි කරු හාමුදුරන්ගෙන් ගිහින් මුලින් මෘදු වහනවා. ස්වාමීනි ආන් අතන මම මැණිකක් තියුවා. ඒ මැණික එතන තිබූ බව දැකේ ඔබහන්සේ මමයි විතරයි. නමුත් ස්වාමීනි ඒ මැණික දැන් එතන නෑ. මේ ගෙදරට කවුරුවත් ආව ගියෙත් නෑ. මන් තියපු තැන මැණිකක් නෑ. මගේ බිරිඳ මැණික අරගෙනත් නෑ. එහෙනම් ඉතින් මේ මැණික ඔබහන්සේ හැරෙන මේ ගෙදර වෙන ගන්න කවුරුවත් නෑ. කමක් නෑ, ඔබහන්සේ කරපු වරදට මම සමාව දෙන්නම්. ස්වාමීනි මට මැණික දෙන්න කිව්වා. හාමුදුරුවෝ කියන උපාසක මගේ ළඟ මැණික නේ. මං ඒ මැණික ගත්තේ නේ. ආයි මේ මැණික කරුවා කියනවා, ස්වාමීනි මාව වෙහෙසටපත් කරන්න එපා. ඔබ වහන්සේ තමයි මේ මැණික ගත්තේ. ඒ ගත්තු මැණික ස්වාමීනි මට දෙන්න කිව්වා. හාමුදුරුවෝ ආයි කියනවා, උපාසක නෑ මං ඒ නුඹේ මැණික මං ගත්තේ නෑ කිව්වා. ඔය විදිහට කීප වතාවක් එන්නේ ඉන්න හඬේස්වරේ වෙනස් කර කර අහනවා. යහනහන හැම වෙලෙම හාමුදුරු නෑ කියනවා. උපාසකතුමාට කේන්ති ගියා. රළු විදියට කතා කරා. අවසානයේදී කේන්තියට පත්වෙච්ච මැණික්කරුවා නිවසට ගිහිල්ලා ලණු කෑල්ලකුයි පොලු කෑල්ලකුයි අරගෙන ආවා. ඇවිල්ලා ලණුව හාමුදුරන්ගේ හිස වටා උතලා ඒ ලණු දෙක අතරින් අර දණ්ඩ දාලා ඒ දණ්ඩ වටේට කරකනවා. අර හාමුදුරන්ගේ හිස ලණු පටින් හිර වෙන්න. ඉතින් ක්‍රමක්‍රමයෙන් මේ ලණු පට තද කරද්දී හිසේ ඇතුලේ නහර පුපුරන්න ගත්තා. උන්වහන්සේගේ දෙකන් දෙකෙන් ලේ බේරෙන්න ගත්තා. ඒ වෙලාවේ අර කොස්වහලේ හිනියා අත්තක් උඩ බලාගෙන ඉඳලා අර හාමුදුරන්ගේ කණින් බේරෙන ලේ පොළොවට වැටෙද්දී කොස්වහලේනියා ඒ පොළොවට වැටිච්ච ලේ ටික කන්න ආවා. ඒ වෙලාවේදී මෙනික් කරුට කේන්දි ගිහිල්ලා කොස්වහලේනට වේගින් පයින් පහරක් දුන්නා. කොස්වහලේනියා ගිහිල්ලා මෙරළ ඇදගෙන වැටුණා. මේක හාමුදුරුව දැක්කා. හාමුදුරුව මෙනික් කරුවගෙන් අහනවා, උපාසක මේ ලණුපට පොඩ්ඩක් බුරු කරලා ගිහිල්ලා අර සතා මෙරළද කියලා බලන්න කිව්වා. මැණික් කරු කේන්දියෙන් කියනවා, උගේ මරණේ නෙවෙයි නුඹේ මරණ ගැන හිතන්න කිව්වා. මගෙන් ගත්ත මැණික දුන්නේ නැති වුණොත් ඌට වෙච්ච වින්නැහීම තමයි කොන්නුඹටත් වෙන්නේ. ඒ කතාවෙම දැනගත්ත හාමුදුරුව කොසොහලිනිය මෙරලා කියලා. ඉතින් ඒ වෙලාවේ කොසොහලිනියා මෙරළ බව දැනගත්තු හාමුදුරුව උපාසකතුමාට කියන උපාසක, එහෙනම් ওই ලණුපට බොරු කරලා අන්න අර මෙරළ ඉන්න කොසොහලිනියගේ බඩ පළල බලන්න. ඒ බඩ ඇතුලේ මෙනික ඇති කිව්වා. මේ කතාව කියද්දි මෙනික් කරුගේ හිත තිගෙස්සිලා ගියා. මෙනික් කරු ඇත්තටම ගිහිල්ලා කොසොහලිනියගේ බඩ පළල බැලුවා. බලනකොට මේ නැති වෙච්ච මෙනික බඩ ඇතුලේ. මෙනික් කරුට ඇති වෙච්ච වේදනාව දරා ගන්න බැරි වුණා. මෙනික් කරු මහ විශාල දුකකින් පීඩාවට පත් වෙලා හාමුදුරු ළඟට ඇවිල්ලා දෙපා දෙක අල්ලගෙන වැඳ වැඳ කියනවා, "ඇයි ස්වාමීනි, ඔය කතාව මට කලින් නොකිව්වේ? එහෙම වුණානම් ස්වාමීනි මං ඔබ වහන්සේට මේ තරම් වේදනාවක් දෙන්නේ නෑනේ. ඇයි ස්වාමීනි මාව මෙච්චරලා වෙහෙසට පත් කළේ?" හාමුදුරු කියන උපාසක, "ඔය සතා මැරුන් නැත්තං ඔබ මාව මැරුවත් ඔය සතාව මෙනික ගිල්ල කියන කතාව මං කියන්නේ" කිව්වා. ඉතින් ඒ වෙලාවේ හාමුදුරන්ගේ දෙපාමොළ වැඳ වැටි වැටි සමාවිල්ලනවා. හාමුදුරු උපාසක තුමාට සමාව දීලා එතනින් වැඩම කළා. නමුත් හාමුදුරුවන්ගේ අර හිසේ වේදනාව ක්‍රමක්‍රමයෙන් උත්සන්න වෙලා උන්වහන්සේ නොබෝ කාලයකින් පිරිනවන් පෑවා. ඉතින් මෙතන පින්වතුනි කතා කරන්න පුළුවන් තවත් කතාවක් තියෙනවා. ඒ තමයි බලන්න 12 අවුරුද්දක් පුරාවටම මේ හාමුදුරුව මේ නිවසේට වැඩම කළා. හැබැයි 12 අවුරුද්දක් ගියත් ඒ නිවසිය කවුරුවත් දැනගෙන හිටියේ අපි මේ දන් දෙන්නේ රහතන් වහන්සේ නමකට කියලා. ඉතින් ඒකෙන් තේරෙනව නේද මේ රහතන් වහන්සේලා කවදාවත් තමන්ගේ මේ රහත් බව තවත් කෙනෙකුට අඟවන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඉරියව්වකින්වත් තමන්ගේ රහත් බව අඟවන්නේ නැහැ. මම කිව්වේ මේ ශාසනයේ ගුණවතුන් වහන්සේලා ආරයන් වහන්සේලාගේ ගුණිය මොන වගේද? ඒ ආරේ භාවයේ මොන වගේද? ඉතින් ওই කාරණාව නිසානේ දැන් අද කාලේ සමහරු චෝදනා කරනවනේ, කෝවද රහතන් වහන්සේලා ඉන්නවද? ඉන්නවනම් කෝව අපට දකින්න එපෑ. පින්වතුනි අද නෙවෙයි භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු කාලෙවත් එහෙම හොයාගන්න බෑ. මේ එකටම ඉන්න රහතන් වහන්සේවත් එකටම ඉන්න හාමුදුරුවෝ හොයාගන්න බෑ. ඒකෙන මේ අඟුලිමාල මහරහතන් වහන්සේ පිරුණන් පෑවමත් භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේකින් ඇහුවේ, "ස්වාමීනි, ඒ තරම් පව් කරපු පව්කාරයෙක් කොහොමද රහතුනේ කියලා?" ඉතින් උන්වහන්සේ රහත් වුණා කියන කාරණාව එකටම හිටපු සද්දි විහාරිකයන් වහන්සේලාටවත් හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒක රහතන් වහන්සේලා කවදාවත් තමන්ගේ රහත් බව වඟවන්නේ නෑ. යදත් ඕනතරම් රහතන් වහන්සේලා ඉන්න පුළුවන්, මගඵලලාභින් ඉන්න පුළුවන්. හැබැයි ප්‍රකට වෙන්නේ නෑ. මොකද ප්‍රකට කරන්න උන්වහන්සේට අවශ්‍යතාවයක් නෑ. ඒතකොට මේ රහතන් වහන්සේ පිරිනවන් පෑවා. ඉතින් අර මෙරිච්ච කොස්වහලෙහිණි අර නිවසේ කාන්තාවගේ කුසේ දරුවෙක් විලා පිළිසිඳ ගත්තා. මෙනික් කරු මරණයට පත් වෙලා අවීචී ගිහිල්ලි පොදුනා. අර කාන්තාව මරණයට පත් වෙලා දිවි ලෝකෙ ගිහිල්ලි පොදුනා. එතකොට මම මේ කාරණාවේ විශේෂයෙන් මතක් කළේ බලන්න පින්වතුනි, මේ එකට පින්කමක හිටපු පිරිසක්, හාමුදුරන් වහන්සේ, කාන්තාවත්, මෙනික්කරුත්, මේ ඔක්කොමලා එකට එකතු වෙලා හිටපු මොහොතක් පින්කමකදී. නමුත් බලන්නක අවසානයේදී සිද්ධ වෙච්චදී අනේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, "ගබ්බ මේකේ පජ්ජන්ති නිරයන් පාප කම්මිනෝ සග්ගං සුකති නෝ යන්ති පරිනිබ්බන්ති අනාසවා." භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, "ගබ්බං ඒකෝ උපජ්ජන්ති." අපිත් එක පින්වතුනි මේ එකටම ඉන්න අය, අපිත් එක එකටම ඉන්න අය සමහර වෙලාවට කෙනෙක් මෙරිලා ගිහිල්ලා මව් කුසක උපදින්න පුළුවන්. නිරයන් පාප කම්මිනෝ, සමහරු ගිහිල්ලා නිරේ උපදින්න පුළුවන්. ඒ වගේම පින් කරපු සමහර කෙනෙක් සුගති යන්න පුළුවන්. සග්ගං සුකති නෝ යන්ති, පින් කරපය සමහරට සුගති යන්න පුළුවන්. පරිනිබ්බන්ති අනාසව, ආශ්‍රවයන් දුරු කරපෝ, ආශ්‍රවයන් නැති කරපෝ උත්තමියෝ පිරිනිවන් පෑමෙන් ආයි කිසිම තැනක නූපදී. ඉතින් මේක තමයි සසරේ හැටි. අපිට එක අද ඉන්නයි හෙට නැති වෙන්න පුළුවන්. අපිට මේ ජීවිතේ මොන ගෙහිච්චයි ආය සංසාරේ ජීවිත පින්වතුනි අසංඛ්‍ය ගානකින් වෙන්න පුළුවන් මොන ගෙහෙදී. අපිට කවදාවත් එකට එකතු වෙලා යන්න තියෙන ගමන හරීම දුලබයි. ඒක ප්‍රාර්ථනා කරලා හොඳට පින් කරලා එහෙම ආවොත් විතර එකට යන්න පුළුවන් වෙන්නේ. සමහරවිට එකම ගෙදර ඒ ගෙදර මනුෂ ජීවිතයක් ලැබපොයත් ඉන්නවා තිරිසන් යෝනි ඉපදිච්ච අයත් ඉන්නවා. එහෙම ඉන්නවනේ සමහර බල්ලු පූසු හදන සමහර අය ඉන්නවා. ඉතින් ඔය සමහර පින්වතුනි මැරිලා අර මනුෂ ජීවිතේ ලැබුපයි තිරිසන් ලෝකෙට යන්න පුළුවන් තිරිසන් ලෝකෙ ඉපදිච්චේ මිනිස්සෙ වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් වෙන්න පුළුවන්. සසර යන ගමන ආගේ වගේ. එස මේ වෙලාවේ අපි හිතන්න ඕන එකිනිකා ගැන නෙවෙයි. තම තමන් ගැනම හිතන්න. තවත් කවුරුවත් නිසා ජීවිතේ කවදාවත් පව් කරගන්න එපා. කවුරුවත් නිසා ජීවිතයට පිංඔතරි පව් ළඟා කරගන්න එපා. කිසිම පාපයක් තවත් කෙනෙක් නිසා කරන්න එපා. ඒ විතරක් නෙවෙයි කවුරුවත් නිසා තමන්ට කරගන්න තියෙන පින මගහරව ගන්නත් එපා. කවුරුවත් නිසා පින්න කරගින් ඉන්නත් එපා. මොකද ඔය කවුරුවත් සංසාරයේ පිංඔතින අපිත් එක යද්දි අපිත් එකට එන්නේ නේ. තනි තනිවම තමයි ඔබට මට මේ සංසාරේ යන්න සිද්ධ වෙන්නේ. එසත් තනි තනිවම යන්න වෙච්ච මේ ගමනේ අපි හැම දිනාම විශේෂයෙන්ම සිහිපත් කරගන්නට ඕන. අපි හැම දිනාටම මේ ජීවිතේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගෙන මේ ගමන යන්න. ඉතින් මොකද අද අපට ලැබිච්ච අම්ම තාත්ත සසරයයි ලැබින්නේ. සසරේ ජීවිත අසංඛ්‍ය ගානක ලැබෙන්න පුළුවන්. අද අපට ලැබිච්ච සැමිය බිරිඳ, අද අපට ලැබිච්ච දරුවෝ, අද අපට ලැබිච්ච යාළුවෝ ඥාති මේ කවුරුවත් සංසාරයේ එකට ඉන්නේ නැහැ. ඒ නිසා කවුරුවත් නිසා මේ පිංතුන් පව් කරගන්නත් එපා. කවුරුවත් නිසා කරන්න යන පින නතර කරන්නත් එපා. තමන්ගේ සසර ගැන හිතලා අකුසල කර්මයන් වලින් වළකින්න. තමන්ගේ සසර ගැන හිතලා කරන පින්කම් පිංතුනි කරන්න උනන්දු වෙන්න. ඉතින් අන්න ඒ විදියට මෙන්න මේ කාරණාව හිතේ දරාගෙන මේ කටයුතු සිදු කරන්න. සද්ධා සම්පන්න පිංතුන් හැම දිනාටම ශක්තිය ධෛර්ය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ දේශනාව නිමාවටපත් කරනවා. ඉතින් විශේෂයෙන්ම අද දවසේ මේ උතුම් වූ සදහම් දේශනාව මේ විදියට දේශනා කරලා ළඟා කරගත්ු සීල පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් විශේෂයෙන්ම නෙත්නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පිංතුන් හැම දිනාටමත් අපි මේ වෙලාවේ පිංපෙත් අනුමෝදන් කරනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරපු ලක්වැසි ලෝවැසි හැම දිනාටමත් අපි මේ වෙලාවේ පිංපෙත් අනුමෝදන් කරනවා. ඉතින් තම තමන් හැම දිනාටම මේ සියලු පිං අනුමෝදන් වේවා කියලා මේ වෙලාවේ අපි සෙත් ප්‍රාර්ථනා කරලා පිං අනුමෝදන් කරනවා. ඒ වගේම ළඟා කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරන ගමන්ම විශේෂයෙන්ම මේ මොහොතේ තවත් පින්කමක් පිළිබඳව අපේ පින්වතුන්ට සිහිපත් කරන්නට තියෙනවා. ඒ තමයි එළඹෙන පොසොන්පුර 15 පොහෝ දවසේ නේත්‍රා ලෝක ධර්ම විජය ඒ පොසොන් මහා පින්කම එළඹෙන පොහෝයේ දවසේ සිද්ධ කරනු ලබන්නේ නෙත්නාලිකාව මගින් බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කොටගෙන. ඉතින් ඒ විහාරස්ථානයේ කේන්ද්‍ර කොටගෙන තමයි මෙබර ඒ පින්කම් මාලාව සිද්ධ කරන්නේ. ඒ නිසා අපි ලංකාවාසී හැම දිනාටම අපේ net ශාวก පිරිස අපි දන්නවා නිරන්තරයෙන්ම net නාලිකා මගින් සිදු කරන පින්කම් වලට විශේෂයෙන්ම සහසම්බන්ධ වෙන පිරිසක් ඉන්නවා. තේනිස අපි හැම දිනාටම ආරාධනා කරන මෙවරත් දහස් ගණන් බොහෝ ජනයාගෙන් පිරිතිරි යන ස්ථානයක් බවට පත් කරගෙන ඒ විහාරස්ථානයේ තුල ඒ පොහෝදා විකාශනය කරනු ලබන ඒ සදහම් වැඩසටහන් මාලාවට සහ සම්බන්ධ වෙලා අපේ පින්වතුන් හැම දිනාටම පින් සිතින් පින් පුරෝ ගන්නට පින්වතුන් හැම දිනාම දිනට සහ සම්බන්ධ වෙත්වා කියන ආරාධනාව අපි මේ මොහොතේ සිද්ධ කරනු ලබනවා. එළඹෙන පොසොන්පුර 15 පොහොය දවස මේ මාසේ 29 දටියේදී තිබෙන්නේ. ඉතින් ඒ දින බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ නේත්‍රාලෝක ධර්ම විජය ඒ පොසොන් පින්කම් මාලාවේ ඒ දවසේ සිද්ධ කරනු ලබනවා. ඉතින් සීල සමාදාන වැඩසටහන් ඇතුළු වැඩසටහන් ගණනාවක් අපේ පින්වතුන්ට එදිනට සම්බන්ධ වෙලා සිද්ධ කරගන්න පුළුවන්. ඉතින් ඒ කාරණාවත් අපි මේ වෙලාවේ විශේෂයෙන්ම සිහිපත් කරනවා. ඒ වගේම තවත් විශේෂ කාරණාවක් අපේ පින්වතුන්ට සිහිපත් කරන්න ඕනේ කියලා හිතුණා. මොකද නොයෙක් දිනා වෙන අපහසුතාවයක් වළක්වා ගන්න. ඒ තමයි විශේෂයෙන්ම අපි මේ වර්ෂයට අදාළ කෙරෙන බාහිරව වැඩම කරන ධර්මදේශනාවල් බාරගෙන අවසන්. ඉතින් හුඟක් දිනෙක අපි වැඩින ස්ථානයට ඔය සඳුදා දවස්වල තමයි හුඟක් අය ඉන්නේ. ඉතින් එදාට හුඟක් දිනෙක එනවා. ඉතින් සමහරුන්ව සමහර වෙලාවට හරවලත් යවනවා. මොකද මේ වර්ෂයට ධර්මදේශනා බාර ගන්න ඉඩකඩක් නැති නිසා. ඒ නිසා කවුරුවත් මේ වර්ෂේ අපට මේ බාහිරව වැඩම කරන ධර්මදේශනාවන් වලට ආරාධනා කරන්න ඉන්න එපා. මොකද මේ වර්ෂයට අපි ඒ බාර ගන්න ධර්මදේශනාවල් බාරගෙන අවසන්. ඉතින් ආයේ ලැබෙන ඊළඟ වර්ෂයේ දේශනාවල් වලට තමයි අපේ පින්වතුන්ට අපි දින ලබා දෙන්නේ. ඒ නිසා ඒ කාරණාවත් විශේෂයෙන්ම සිහිපත් කරන. මොකද සමහර කෙනෙක් බොහෝම දුර බැහැර ඉඳලා අපි වැඩින ස්ථානයට එනවා. සමහරලාට ඇමතුම් ලබා දෙනවා. සමහරුන්ට පින්වතුනි ඇමතුම් වලට පිළිතුරු දී ගන්නත් බැරි වෙනවා. ඒ වගේ නොයෙක් දුෂ්කරතාවයන් වලට පත් වෙන සමහර කෙනෙක් වැරදි සිතුවිලි පවා උපදව ගන්න පුළුවන්. අපි ධර්ම දේශනාවන් වලට වඩින්න අකමැත්තක් තියෙනවද කියලා? ඇත්තටම වඩින්න අකමැත්තක් නැහැ. බොහොම සතුටින් දේශනාවන් වලට වැඩම කරන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ වර්ෂේ අපට අපේ පින් උතුම් වෙනුවෙන් එහෙම ආරාධනාවක් කරාම දෙන්න දිනයක් වෙලාවක් නැහැ. ඒ නිසා අපේ පින් උතුම්ට වෙන අපහසුතාවය වළක්වන්න ඕන නිසා තමයි මේ කාරණාව මම සිහිපත් කළේ. ඉතින් ඒ කාරණාවත් සිහිපත් කරමින් අපි අද දවසේ දේශනාව නිමාවටපත් කරනවා. ළඟා කරගත්ු සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලෙන් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ උදාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු සාදු සාදු කියා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාවකං
1: සාදු සාදු සාදු. උතුම් වූ ධර්මානුශාසනාව පැවැත්වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. නේත්‍රාලෝක ධර්මවිජය පොසොන්නුදානය මෙවර පැවැත්වෙන්නේ බණ්ඩාරවෙල. එතින් අපි ඔබට ආරාධනා කරනවා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය ආශ්‍රිතව පැවැත්වෙන මේ මහානීය පින්කම් මාලාව දැක බලා ගන්නට ඔබ පොසොන් පොහෝදා එන්න බණ්ඩාරවෙලට. ඒ අතරේ පොහෝ දිනය වෙනුවෙන් නෙත FM රේඩියෝව සංවිධාන කරන ශ්වේත පූජා පින්කම් මාලාව ඔබේ ප්‍රදේශයේ පවත්වන්නට ඔබ කැමති නම් 0751 42 51 22 0774 42 51 22 අංකයෙන් දර්ශනට කතා කරලා ඔබේ විහාරස්ථානයත් ඕනෑම පොහෝ දිනයක් වෙනුවෙන් ශ්වේත පූජාවට වෙන් කරගන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම ඔබ උතුම් දඹදිව වන්දනා කරන සිහිනයක තියෙනවා නම් මේ සිහිනය යථාර්ථයක් කරලා දෙන්නට ට්‍රැවල් නිතායතන නිරන්තරයෙන් සූදානමින් ඉන්නවා. බොහොම පහසුවෙන් අර්ථාන්විතව මේ වන්දනා ගමනේ දෙන්නට වන්දනාකරුවන්ගේ විශ්වාසය දිනු ආයතනයක් තමයි ට්‍රැවල් නිතායතන කියලා කියන්නේ. ඒ වගේම ට්‍රැවල් නිත් කීර්තිනාමය මේ වන විට සම්මානිතව තියෙන නාමයක් බවට පත් වෙලා තියෙනවා. ඔබ ට්‍රැවල් නිත් ආයතනයට කතා කරන්න 0776 716 3872 අංකයෙන් ට්‍රැවල් නිත් ආයතනය කතා කරලා ඔබ දඹදිව වන්දනාව සිහිනය යථාර්ථයක් කරගන්නට හැකියාව තිබෙනවා. එහෙමනම් ඔබ දිගින් දිගටම නෙත FM රේඩියෝ වැසිරෙන්න මතකයිනේ මේ පොසොන් පොයට අපි බණ්ඩාරවෙල යමු.
2: අද නෙත් FM ධර්ම දක්ෂිනාවට වැඩම කොට වදාළ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. සාදු සාදු සාදු. පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි.
3: සියලු දානයන් අතරින් උතුම්ම දානය ධර්ම දානයයි. එවන් වූ පින්කමකට ඔබට දායක වෙන්න පුළුවන් නෙත් FM රේඩියෝවේ සතියේ දිනවල විකාශය වන ධර්ම දේශනාව සඳහා දායක වීමට 0777 275214 ෙන් 0777 7725214 සතියේ දිනවල උදෑසන 9:00 සවස 5:00 අතර කාර්යාල වේලාව තුලදී අමතන්න. දර්ශන

ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යයනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිට දක්වා අකනිටා බඹලොවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මේතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

විහෙරති බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM. Spirit Vanderbilt. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Net FM. Net FM. Spirit Mandebeer. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන් දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරි ගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජග්ග පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, ධම්ගුණ, සංඝගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nyt FM. Pirit Mandebjerg.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහාවිහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නිත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළසේක. ඒ සකලවිධ දිනීමේ මංගලකාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙන් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යායනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පද්මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.